ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: උදේ 5:37 වෙලාව.
1: අඩකුඹුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business within Sonalika Tractory Mahapulavata Mahabalaya
2: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

ආයුබෝවන් සුබ දැස්සනක් අද ජූනි මාසයේ දෙවනිදා අඟහරුවාදා දවස අද අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බඩ විසහ ලකන ප්‍රවෘත්තිංශය ගෙනෙන්න තොරතුරු ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය අපි සියලු දෙනාට සෝචනීය පුවතක් විදිහටයි වාර්තා වෙලා තියෙන්නේ. දිනමින පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. මේ සම්බන්ධයෙන් වෙසක් දන්සලේ හයක් යටකළ රෑදුරුට වාහනයට බලපත් නැහැ. හතක් බරපතල තත්වයෙන් රෝහලේ. රථයෙන් පැන ගිය අයිතිකරුටත් නඩු. ගොඩගමදී වාහනය ඇල්ලුවේ පොලිසිය පස්සෙන් පන්නලා. රෑදුරුට මිනීමැරුම් චෝදනා. මේ ගොඩ හැඬවූ ඛේදවාචකයේ පිළිබඳවයි මේ විදිහට අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. දිවයින පුවත්පතේ සටහන් වෙනවා දන්සල් පෝලිම ලේන් තෙත්කල ඛේදවාචකය ජීවිත හයක් මරුතුරුලට යවා තවත් හතක් රෝහල් ගත කළ බීමත් රියදුරෙකු කළ මහා අපරාධය. මේ ගොඩින් නැසුණු වියෝගී යලි නොඇසේවා. අතර මගදීත් දෙදෙනෙකු හප්පලාලු. රියදුරුට මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ නඩු කියලා ඒ සටහන් වෙන්නේ. දඩාස් ගන්න ශබ්දයක් ආවා. බිම වැටුණු අය වේදනාවෙන් කෑ ගැහුවා. තන්සල් පෝලිමේ සිටි දිවි ගලවාගත් පුද්ගලෙක් කියයි සොහොයුරෝ දෙදෙනෙකුත් එකම පවුලේ හතර දෙනෙකුත් මිය ගිය අතර පාපතර රියදුරු 16 තෙක් රිමාන්ඩ් කියලා තමයි අද සටහන් වෙන්නේ. කැබ් රථයේ අයිතිකරු තත්දනගුවට ගන්නයි නියෝග කියලාද දෙවයින පුවත්පත චාරුපත් සමගින් තොරතුරු සටහන් කරලා තිනවා. ලංකාදීප පුවත්පත තද ප්‍රධාන සිරස්තලය විදිහට සටහන් කරලා තිනවා. රොටි දන්සලට මාර්යා කඩාවදී හයක් බිලිගත් කැබ් රියදුරුට ලයිසන් නැහැ. රියේ ලියවිලිත් කල් පැනලා බීලත් ඉඳලා චෝදනා 10යි මිනීමැරුම් චෝදනා තේ අතර රියදුරු රිමාන්ඩ් කියලායි සඳහන් වෙන්නේ. රෝහල් ගත කළ සියලු දෙනාගේ ඡායාරූප සහ මියගිය සියලුම දෙනාගේ ඡායාරූපයි අද මේ විදිහට සටහන් කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පතේ. අපි කෙටි විරාමයක් අරගෙන මේ සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙත ගෙනෙන්න සූදානම් වෙනවා. රැඳී සිටින ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක තවත් බොහොමයක් පුවත් ගණනාවක් ඔබ වෙත ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න බැලුවා උදේ 6:03.

0: බුදු සිසිලසෙන් නැහැ වෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් නිවිසන හේවා.
1: FM 93.5 FM 93.7 ලකාණ්ඩ රේඩියෝ ITN.

0: බලවදස්න හය විනාඩියටයි අපි හැවිරාමයට ප්‍රථමව සඳහන් කරේ මේ දිවයින පුවත්පතේ වගේම අනිකුත් පුවත්පත් සියල්ලක්ම පහේ ප්‍රධාන සරස්තල විදිහට සඳහන් කරපු ජීවිත හයක් මරුතුරුලට යවා ජීවිත හතක් රෝහල්ගත කළ බේමත් රේදුරෙකු කළ මහා අපරාධය මීගුඩින් ඇසුණු වියෝගී යලි නොයසේවා අතරමගදී දෙදෙනෙකු හප්පලාලු රේදුරට මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ නඩු කියලා සඳහන් කර තිබෙනවා. දන්සල් පොලිම ලේන් තෙත් කළ කේද වාචකය දඩස්කන ශබ්දයක් ආවා. බිම වැටුණු අය වේදනාවෙන් කෑ ගැසුවා. දන්සල් පොලිමේ සිටි දිවි ගලවාගත් පුද්ගලයෙකු කියයි සොහිරෝ දෙදෙනෙක් එකම පවුලේ හතර දෙනෙකු මියගිය අය අතරට පාපතර රේදුරු 16 වෙනිදා තෙක් රේමාන් කැබ්‍රතේ අයිතිකරුත් අත්අඩංගුවට ගන්නයි නියෝග කියලායි අද දෙවෙනි පුවත්පත ප්‍රධාන සිරස්තල විදිහට මේකලා වාර්තා කරලා තිබුණේ.
1: Yes, again, let's move to the Daily News newspaper. Vesak Dansala tragedy hit and run driver remanded till 16th of June. Police on lookout for two more persons. For the more in detail, a cab driver involved in the fatal hit and run incident that killed six person waiting in a queue at a Vesak Dansala in Mingada has been arrested and remanded until 16th of June by the Homagama Magistrates Court. Let's see more details about it in Sinhala Gihan.
0: අනේ තාත්තේ ඔයා කොහෙද ඉන්නේ? වෙසක් බලලා උදේ එනවා කියලා ගියේ. ඇයි අපිව දාලා ගියේ? මට දරා ගන්න බෑ තාත්තේ. මේ ගොඩින් උදා වූ වෙසක් අසිරිය කඳුළු ගංගාවක් කළ බේබදු රියදුරෙකු විසින් කළ මාරකර්ය අනතුරකින් ජීවිතක්ෂයටපත් වූ පියෙකුගේ දේනියක් දරාගත නොහැකි වේදනාවකින් හෝමාගම රෝහල දෙවනත් කරමින් විලාපන ගුවා කියලායි අද දෙවින පුවත්පත සටහන් කළ තිබුණේ. තම පියාගේ හදිස වියව දරාගත නොහැකිව මෙම දේනිය හඬා වැළපුණු අයුරු හද කම්පා කරවන සුළුයි. රාත්‍රී ආහාර ගැනීම සඳහා දන්සල් පොලිමේ සිටි අහිංසක මිනිසුන් මතින් කැබ් රථයක් ධාවනය කළ පුද්ගලයා අධික ලෙස බීමතින් සිට ඇති බව විමර්ශන වලින් හෙළි වී තිබෙනවා. මේගොඩ මන්සන්දී රොටි දන්සල ඉදිරිපිටදී ඒ ඵල ඊ රාත්‍රියේ සිදු අලුයම සිදු කේද වාචකයකින් 15 දැරියක ඇතුළු 6 දිනක මිය ගොස් තවත් 7 දිනක තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෙසක් අසිරිය මහා කේද වාචකයා කරමින් මුළු රටම කම්පණයට පත් කළ මෙම කැබ් රථයේ රිදුරු පිළියඳල ප්‍රදේශයක ගරාජයක් පවත්වාගෙන යන 42 අයකු බව විමර්ශන වලින් හෙළි වී තිබෙනවා. අනතුරින් පසුව අතරංගොඩගත් කැබ් රථයේ රිදුරු අවිස්සාවේල ප්‍රදේශයේ කිසියම් ස්ථානයකදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග පෙරේදා මාධ්‍යම රාත්‍රියේ වනතුරු මත්පැන් පානය කර ඇති බව අනාවරණය වී තිබෙනවා. පසුව මෙම තිදෙනා කැබ් රථය නැගී අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට අධික වේගයෙන් කැබ් රථය පදවාගෙන ගොස් තිබෙනවා. පියවිසිහිය ඉක්මවන තරමට මත්පැන් පානය කර සිටි බව කියන කැබ් රථයේ රියතුරු අතරමඟදී පුද්ගලයන් දෙදෙනෙකුද හප්පාගෙන අධික වේගයෙන් ඉදිරියට ධාවනය කර තිබෙනවා. එවන විට මධ්‍යම රාත්‍රියේ 12:30 පසු වේ තිබූ අතර මීගොඩ මන්සන්තේ රොටි දන්සලක් පවත්වමින් තිබී ඇති අතර වෙසක් සිරි නරඹා කුසගින්නේ සිටි සේකට ආසන්න පිරිසක කුස පුරවා ගැනීමට තම වාරය එනතුරු මෙම රොටි දන්සල ඉදිරිපිට මාර්ගයේ පෝලිම් ගැසී සිටියා. ඒ අවස්ථාවේ මාර්ගයේ වාහන තදබදයක්ද පැවතුණු අතර දන්සලට පැමිණෙන පිරිස් මාර්ගය හරහා ගමන් කරමින් සිටීම නිසා එම වාහන තදබදය නිර්මාණය වී තිබූ අතර මේ අවස්ථාවේ අධික වේගයෙන් කැබ් රථය පදවාගෙන පැමිණි බීමත් පුද්ගලයා දන්සල ආසන්නයේදී එහි වේගය අඩු කර තිබෙනවා. දන්සලේ රැස්ව සිටි පිරිස නිසා මාර්ගයේ වාහන තදබදය නිර්මාණය වී තිබුණු දුටු බීමත්‍රයදුරු දැඩි ලෙස කෝපයට පත්ව පොලිමේ රැඳී සිටි පිරිස මතින් රථය වේගයෙන් ධාවනය කර ඇති බව පොලිස් විමර්ශන වලින් හෙළි වී තිබෙනවා. ඒ අවස්ථාවේ රැස්ව සිටි පිරිස් කැබ් රථය නතර කිරීමට උත්සාහ කළද එය නොතකූ රියදුර අධික වේගයෙන් හෝමාගම දෙසට රථය ධාවනය කර තිබුණා. මෙම අනතුර සැලවුවහම ක්‍රියාත්මක වූ හෝමාගම සහ එයවට පොලිස් ස්ථානවල රථවාහන රාජකාරියේදී සිටි පොලිස් නිලධාරීන් අහිංසක මිනිසුන් යට කර පලා යමින් තිබූ කැබ් රථය ලුහු බැඳ තිබෙනවා. රථය නවතර කිරීමට අවස්ථා කිහිපයකදීම පොලිසියෙන් නියෝග කර ඇතත් බීමත්‍රයදුර එය නොනවත්වා ධාවනය කර තිබුණා. හෝමාගම ප්‍රදේශයේ පොලිස් යතුරුපැදි ඒකකයේ නිලධාරී හෝ කැබ් රථය පසු කර ගොස් ගිනි අවි පෙන්වා රථය නතර කර ගැනීමට කටයුතු කර තිබුණා. ඒ වන විට දන්සලේ සිටි තරුණයන් පිරිසක්ද යතුරුපැදි සහ තවත් වාහන කිහිපයකින් පැමිණ කැබ් රථය වටකර ඇති අතර කෝපයට පත් පිරිස කැබ් රථයේ රියදුරට සහ රථයට පහර දීමට සූදානම් වෙදී පොලිස් නිලධාරී හෝ එය වළක්වා රියදුරු අත්අඩංගුවට ගත්තා. බීමත්‍රයදුර හා කැබ් රථයේ සිටි අනෙක් දෙදෙනා ඒ අවස්ථාවේ රථයෙන් බැස පලා ගොස් තිබෙනවා කියලත් අද දිවයින පුවත්පත මේක දීර්ඝ විස්තරයක් සහිතව අද තොරතුරු වාර්තා කළ තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේකලා දිවයින පුවත්පත.
1: ඔගේ අනද ලංකාදීප පුවත්පතත් සටහන් කරලා තියෙන මේ සෝචනීය පුවත සම්බන්ධයෙන් රෑ 12ට කෝල් එකක් ආවා කැබ් එකක් මේගොල්ලන්ව හප්පගෙන ගියා කියලා. ඔවුන් අවස් අවිස්සාවේල්ල බලා යන අතරතුරදී මීගුරු ප්‍රදේශයේ රොටි දන්සලක තිබෙන දැක ත්‍රිරෝද රථයේ රියදුරු වශයෙන් සිටි අනතුරෙන් මියගිය ඉන්ද්‍රාණිගේ සැමියා සේදියනිගේ වැඩිමල් දරුවා සමග ත්‍රිරෝද රථයේ රැඳී සිටි සෙසු අය රොටි දන්සලේ පෝලිමට එක් වී තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම මේ අනතුරෙන් මියගිය ඉන්ද්‍රාණිගේ මවවන සීඩී ඉන්ද්‍රාණි මහත්මිය හැඬු කඳුලින් සඳහන් කරලා තියෙන්නේ පුතයි ලේලි මගේ මිනිබිරිලා දෙන්නයි එක මිනිබිරියකගේ මහත්යයි තමයි මේ අනතුරින් නැති වුනේ. ඒ දෙන්නවයි යාලගේ දරුවෝ දෙන්නයි අවිසාවේල්ලට ඇරලවලා එන්න කියලා තමයි පුතා ලේලි සහ අනෙක් මිනිබිරියත් එක්කගෙන ගියේ. අපිට කෝල් එකක් ආවා වාහනේ හැපිලා අනතුරක් වෙලා කියලා. ගෙදර කට්ටි ස්පිරිතාලෙට ගියාම තමයි දැනගත්තේ මේ වගේ ලොකු විපත්තියක් වෙලා කියලා. අනේ කුරා කූඹියෙකුටවත් මේ වගේ දුකක් වෙන්න එපා කියලා තමයි ඇය සඳහන් කරලා තියෙන්නේ කියලාද ලංකාදීප පුවත්පත ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා.
0: මේ සම්බන්ධයෙන් ඔහුට අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්ෂාකාරී රිය දහවණේ අධික වේගයෙන් රිය දහවණේ බීමතින් සිටීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව නඩු පැවරීමට නියමිතයි. මෙම සැකකරු සතුව තිබූ රියදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය සහ ආදායම් බලපත්‍ර කල් ඉකුත් වී ඇති බවද විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. ප්‍රධාන සැකකරු වන ලියන්දල ප්‍රදීප් කුමාර නොහොත් ගරාජ් කුමාර නමැත්තා කැබ්‍රතේ පැදවූ රියදුරු මෙම 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් කැබ්‍රතේ අයිතිකරු හා අනතුරු සිදුවන අවස්ථාවේ එමරතේ සිටි අනෙක් පුද්ගලයන්ද අත්අඩංගුවටගෙන අධිකරණයට හමුවට පමුණුවන්නයි හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය ඊයේ මේගොඩ පොලිසියට නියෝග කර තිබුණා කියලත් අද වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. කොහොම නමුත් මේකලා මේ දැන් නැතිවුණු ජීවිතවල නැවතත් ඔවුන් අපිට මෙලවට ගන්න බෑ. මේ රටට වටිනා ජීවිත හයක් තමයි මේ විදිහට මේ කැබ්‍රත රියදුරුක විසින් රටට අහිමි කළ තිබෙන එකට අපරීක්ෂාකාරී රිය ධාවනය කළා. ඒ වගේම බීමතින් රිය ධාවනය කළා තමයි මේ රියන්තර සිදු කළ තියෙන්නේ. ඉතින් අපි බලන් ඉමු ඉදිරියට මොන වගේ ඔහුට එරෙහිව මොන විදිහේ නීතිය ක්‍රියාත්මක වෙයිද කියලා. කොහොම නමුත් දැන් රතවාහන නීතිය අනුව ගත්තට පස්සේ කොහොමත් ඔහුට ලයිසන් ගැලවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔහු බීමතින් රිය පදවා තිබෙනවා. ඒ වගේම තමයි අපරීක්ෂාකාරී විදිහට රිය පදවල් තිබෙනවා. මනුෂ්‍ය ඝාතන චෝදනත් ඔහුට එල්ලවල තිබෙනවා. ඉතින් මෙවැනි ක්‍රියාවන් වලට නිරත වෙන්න එපා කියලායි අපි ඔබට මතක් කරන්නේ. අපි ඒ වෙනුවෙන් තමයි ටේක් කෙයාර් සුරකිමු මගතොට වැඩසටහන් මාලාවත් සමස්ත දිවයිනෙම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන්නේ. දැන් හෙට දවසේදී හෙක් වැඩසටහනක් පැවැත්වීමට නියමිතයි. මේ දිනෙන් දින ඉහළ යන මාර්ගනතුරු අවම කිරීමේ පණවිඩය සමාජගත කිරීම වෙනුවෙනුයි ටේක් කෙයාර් සුරකිමු මගතට වැඩසටහන් මාලාවත් අපි ආරම්භ කර තිබෙන්නේ. අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න සූදානම්. දිනමින පුවත්පත සඳහන් කර තිබෙනවා සන්ධ්‍යා කරුණාරත්නගිරින වාර්තාවක මෙනින්ජයිටිස්, ඉබෝලා, ඩෙංගු ගැන සෞඛ්‍ය අංශ කරුණු පහදයි කියලා අද සන්ධ්‍යා කරුණාරත්නගිරින වාර්තාවේ සටහන් කර තිබුණා. අපි ഡെയിലി ന്യൂസ് പുവത്പത്തട്ട് അവധാനയെ യമു കളിമു
1: യെസ് ഗ്യാൻ ഡെങ്കു നോട്ട് ഇബോള ദ റിയൽ സ്കോർജ് ഫോർ ശ്രീലങ്ക. ഫോർ ദ മോർ ഇൻ ഡീറ്റെയിൽ വൈ ഗ്ലോബൽ ത്രെറ്റ്സ് ലൈക്ക് ഇബോള വോറന്റ് ഇൻസ്റ്റിറ്റ്യൂഷൻ വിജിലിയൻസ് ദ ആക്ച്വൽ ഇമീഡിയറ്റ് ത്രെറ്റ് ടു ദ ലൈഫ് ആൻഡ് ഹെൽത്ത് ഓഫ് എവറി ഡേ ശ്രീലങ്കൻ ഇൻ ഈസ് ഡെങ്കി. The Sri Lankan Medical Association said yesterday several SLMA members speaking to the media in Colombo said Sri Lanka has already surpassed 33,000 recorded dengue cases this year, resulting in 19 confirmed deaths so far. For the let's see more details about it in Sinhala. Yeah.
0: මේ දිනවල පැතිර යන මෙනින්ජයිටිස් රෝගය දරුවන්තර පැතිර යාම ඉහළ ගොස් ඇති බැවින් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා. ආහාර, ජලය සහ ශ්වසනය මගින් මෙම රෝගය බෝබන බවයි කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දෙන්නේ.
2: මෙනින්ජයිටිස් ඇති කරන එන්ටර් වෛරස් ගැන කතා කරොත් තමයි මේක මේ self limiting එකක්. ඒ කියන්නේ මේ රෝගය වැළඳුනහම ඒක ශරීරයේ තියෙන ප්‍රතිශක්තියෙන් මේ රෝගය හොඳ වෙනවා. සා ඒකෙන් අපි ගැටලුවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේක පැතිරීම වළක්වා ගැනීම සඳහා අපි අවශ්‍ය පියවරවල් ගත යුතු වෙනවා. දැන් ලංකාවේ අපි 40කට විතර කලින් කාලය ගැන සැලකුවොත් අපේ රටේ තිබුණා මේ කය මාර්ගයෙන් ඇතුල් වෙලා පැතිරෙන, ඒ කියන්නේ ෆීකෝරල් රූට් එකෙන් ඇවිල්ලා පැතිරෙන ආසාදන ගොඩක් තිබුණා. විශේෂයෙන් මේ නිසා ඇතිවන පාචන තත්ත්වයක්. ඒක අපේ ශරීරයේ වෙනස්කම් නිසා ඒක මගාරව ගන්න අපිට පුළුවන්කම ලැබුණ දැන් ඒ විතාමත්ම අඩුයි. ඉතින් මේකත් ඒ ආකාරයෙන් පැතිරෙන එකක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි විශේෂයෙන් උනන්දු වෙන්න ඕන වෙනවා. ඒ කියන්නේ උණු කරපු ජලය පානය කරන්න, ඊළඟට අපේ දෑත් හොඳින් සෝදා ගන්න, ඊළඟට මේ අසූචි තැන් තැන් වල නොදමන්න. ඉතින් මේවා මේ තත්ත්වයන් හුඟක්ම දියුණු වෙන නිසා තමයි අපේ චර්යාවන් වල මේ රෝග තත්ත්වයන් හුඟක් අඩු වුනේ.
3: News Alert.
0: ලකර මෝර්නින් න්ියස් සලට හඟින වෙලා මතක් කරන්නම් වෙලාව දවස් 9යි
1: විනාඩි 20යි.

0: වෙලව දසනහ විනාඩි 22 පිසෝදනම දවසේදී ලක්කඩ ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කරන්න. අද ලක්කඩ ප්‍රවෘත්ති අංශයේ වාර්තා කළ තිබුණා ප්‍රවෘත්ති කිහිපයක් අපි ඒ සම්බන්ධවයි මේ අවධානය යොමු කරන්නේ.
1: ලෝක යොදමය අර්බුදය හමුවේ අවස්ථා කිහිපයකදී ඉන්ධන මිල ඉහළ නැන්වීමට කටයුතු කළද ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු අනෙකුත් ආයතන තවමත් පාඩු ලබන තත්ත්වයේ පවතින බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළා. ඉදිරියේදී අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
2: මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමය තත්ත්වයක් එක්ක ශ්‍රී ලංකාව තුළ අපිට මෑත මාස 3ක විතර කාලය තුළ අවස්ථා කීපයකදී ඛනිජ තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වුණා. අපි දන්නවා මේ යුද්ධය පෙබරවාරි මාසයේ අවසානයේදී ආරම්භ වෙලා තියෙන ආරම්භ වුණන් පස්සේ තියෙන ඛනිජ තෙල් වල ලෝක වෙළඳපොළ තුළ ඛනිජ ඉන්ධන වල මිල සහ දැන් තියෙන ඉන්ධන මිල අතර කිසියම් සැසඳීමක් කරොත් අපිට මේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. අපි කල්පනා කරලා බැලුවොත් 92 පෙට්‍රල් වල පෙබරවාරි මාසයේදී බැරලයක මිල ඩොලර් 75.282ක තිබුණේ දැන් මේ වෙනකොට 129.67ක තියෙනවා. ඒ ප්‍රමාණාත්මක බැලුවහම සම්පූර්ණයෙන් ජනවාරි මාසෙත් එක්ක සංසඳනකොට 81% වැඩිවීමක් තියෙනවා. ඒ වගේ මේ තත්ත්වයේම අපිට බලන්න පුළුවන් ඩීසල් වල තිබුණේ 82.34ක් දැන් මේ වෙන විට 148.029ක වැඩිවීමක් දක්වා ඒ ප්‍රමාණය තියෙනවා.
1: ජගත් පරිසර දිනයට සමගාමීව නවරක්ෂිත පහක් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ අලි මිනිස් ගැටුම අවසන් කිරීමේ අරමුණින් අලි මංකඩ විවෘත කිරීමත් ඊට සමගාමීව සිදු කෙරෙන බවයි.
3: අප්‍රේල් මාසයේ අපේ රටේ පැවතිච්ච ඒහිපස්සිකෝ සාමපාගමන මෙන්න මේ සාමපාගමනට සමාන්තරව අපි තවත් වනාන්තර දෙකක් අප්‍රේල් මාසයේ 24 වෙනිදා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරා. එක් වනාන්තරයක් මාතලේ දිස්ත්‍රික්කයේ නුගගහමුල යාය වනාන්තරය, අනෙක කෑගල දිස්ත්‍රික්කයේ පදිගම් පැලැල්ල කියන වනාන්තර දෙක අපි රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා. මෙන්න මේ රක්ෂිත ගොන්නට තවත් රක්ෂිත පහක් එළඹෙන ජගත් පරිසර දිනයේදී අපි එකතු කරන්න තීරණය කළා තියෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඒ රක්ෂිත පහම තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ප්‍රධාන වශයෙන් අපේ රටේ විශේෂ සංවේදී කලාපයක් වන රිටිගල සංරක්ෂිත, අලියා වැටුනුවව රක්ෂිත, බුලාගල රක්ෂිත, කෝන් කැටියාව රක්ෂිතය සහ කල්ලංචි කියන රක්ෂිත පහ අපි එළඹෙන 2026 ජූනි මාසේ 5 වෙනිදා ජගත් පරිසර දිනයේදී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත් කරන්න සූදානම්. ඒ තුළ හෙක්ටයාර 2169ක් වගේ ප්‍රමාණයක් තියෙනවා.
0: එතකම අපි අවධානය යොමු කරනවා දැන් දිනමින පුවත්පතට. දිනමින පුවත්පත සටහන් කරලා තිබෙනවා QR නීතිය තදින් රංචල වික්‍රමසිංහයි වාර්තාව ගෙනෙන්නේ. අපි බලමු දිනමින පුවත්පතට අවධානය යොමු කරන කලින් ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කළ මේකට.
4: Yes, Gyal, it's more to the Daily News newspaper. Well, imports and

0: increase in prices in the world market, ports, civil aviation and energy minister Anuradha Karunathilake said yesterday. So to you, Giha.
1: ඉන්දන QRK තේ ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර QRK තේ භාවිත නොකරන පිරවුම්හල් සම්බන්ධයෙන් මෙසතේ සිට නීති ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා සඳහන් කරනවා. ලංකා ඛනිජ තෙල් තොගගබඩා පර්යන්ත සමාගමේ සියලු බිල්පත් ඩිජිටල් ගත කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව වැඩිදුරටත් සඳහන් කර තිබුණා කියලයි අද දිනමින පුවත්පත වාර්තා කළ තිබෙන්නේ.
0: රුපියල යලි බිමට ඩොලරය රුපියල් 335 පණි කියලායි අද දෙවයින පුවත්පත සටහන් කරන්න ශාම්නුවන් ගණේවත් අය වාර්තාව ගෙනෙන්නේ. ඩොලර් මිලියන 141.6 වෙළඳ හිඟය වැඩි වෙයි කියලාද ශාම්නුවන් ගණේවත්තම දිවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙන ඇතුල් පිටුවලයි මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් වුණේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. අමරිකානු ඩොලරේ විකුණුම් මිල ඊයේ දිනේ ශ්‍රී ලංකා රුපියල් 335 සීමාව දික්මවා ගොස් තිබෙනවා. මහබැංකුව විසින් ඊයේ නිකුත් කරන ලද නවතම විනිමය අනුපාත අගයන්ට අනුව අමරිකානු ඩොලරේක විකුණුම් මිල රුපියල් 335.70 දක්වා රුපියල් 1.746 ඉහළ ගොස් තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. පසුගිය සිකුරාදා අමරිකානු ඩොලරේ විකුණුම් මගේ 334.724 වශයෙන් උයි දක්ුණේ කියලා තමයි අද තොරතුරු සටහන් කරලා තියෙන දිවයින පුවත්පතේ. ඒත් එක්කම අද මේ ඩොලර් මිලියන 1435 සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තියෙන අපනයනවලට සාපේක්ෂව ආනයනවල ඉහළ වර්ධනයක් පිළිබිඹු කරමින් මේ වසරේ පළමු මාස හතරේදී වෙළඳ හිඟය අමරිකාන් ඩොලර් මිලියන 1435.6 පුළුල් වී ඇති බවයි අද ශාම්නුවන් ගණේවත් දිවයිනට ගෙන වාර්තාවේ තොරතුරු සටහන් කරලා තියෙන්නේ.
1: අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පත. ලංකාදීප පුවත්පත සටහන් කරනවා සුජිත් හේව ජුලිගේ ගෙනන වාර්තාවක පළත් ඡන්දය කල්යන්නේ නැහැ. මැති සභා වාර්තාව බලා තීරණයක් ගන්නවා රාජ්‍ය පරිපාලන ඇමති කියයි. පළාත් සභා මැතිවරණය ප්‍රමාද නොවන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන මාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ලංකාදීප පුවත්පතට සටහන් කර තිබෙනවා කියලායි වාර්තාව. අපි බලමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටවලට තව දහනේ යොමු කරලා පළාත් සභා මැතිවරණය පවත්වන ඡන්ද ක්‍රමය පිළිබඳව කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවේ නිර්දේශ ළඟදීම ලැබීමට නියමිත බවත් එම නිර්දේශ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. අමාත්‍ය විජය හේරත් මහතා පළාත් සභා මැතිවරණය පවත්වන ඡන්ද ක්‍රමය පිළිබඳව සොයා බැලුමට පත් කරනු පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවේ සභාපතිත්වයේ උසුලන අතර එම කාර්යක සභාව මැතිවරණ කොමිෂන් සභාවේ සහ නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රධානීන්ගෙන් කැඳවා ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් පසුගියදා දීර්ඝව සාකච්ඡා කළා කියලත් අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.
0: ඉන්ධන මිල වැඩිකර ජනතා සාක්කුවෙන් දවසකට බිලියනයක් ඇදලා ගන්නවා. සිවිල් සහ වෘත්තීය සමිතිය එකමුතුවේ කැදවුම්කරු තුසිත පෙරේරා මහතා සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. කමල් බෝගඩයි වාර්තාව අරගෙන එන්නේ. ඉන්ධන මගඩිය හරහා ජනතාවගේ සාක්කුවෙන් දිනකට රුපියල් බිලියනයක් උදුරා ගන්නා බව ඒකාබද්ධ සිවිල් සහ වෘත්තීය සමිතිය එකමුතුවේ කැදවුම්කරු සහ ජාතික සංවිධාන සාමූහිකයේ ලේකම් තුසිත පෙරේරා මහතා ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා කියලා තමයි තොරතුරු වාර්තාවෙන් අද දිවයින පුවත්පතේ. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරුත් සටහන් වෙනවා ඇතුල් පිටුවල. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් ජනතාව පත්ව ඇති පීඩනය පිළිබඳ අදහස් දැක්වීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වේ මහසාල් සඳහන් කළේ පසුගිය මැයි 30 වනදා දින සිදු කළ ඉන්ධන මිල ඉහළ දැමීම රජයේ අකාර්යක්ෂමතාව සහ ගල්ලඟුරු මගඩිය වසා ගැනීමට ජනතාව මත පැටවූ අසාධාරණ බරක් බවයි මැද පෙරදිග පවතින යුද තත්ත්වය නිසා ඉන්ධන මිල ඉහළ ගිය බව පවසමින් ආණ්ඩුව සිය දූෂණ වසා ගැනීමට උත්සාහ දැරීම අතිශය නිර්ලජ්ජිතයි කියලා තමයි ඔහු සඳහන් කළේ කියලා අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා.
1: අපේ රට දැවැන්ත ආර්ථිකයකට ඌදුරකට මුහුණ දෙමින් සිටිනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියන කතාවක් හදවසදී රක්ෂණ ශ්‍රයන්තයි වාර්තාව ගැන වෙතිබෙන්නේ අපරණ දෙවන්ත ආර්ථික ඌදුරකට මුහුණ දෙමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටී හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන හඳුගල විජයාරාමේ අභිනවයෙන් ඉදිකරන ලද වාහල්කඩ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් එහිදී ඒ මහතා සඳහන් කළේ එදා රජ දවසේ විරෝධාර

0: පුරවැසියන් ශක්තිමත් හා ආඩම්බර ජන ජීවිතයක් ගත කළ අද වන විට දිවසේ ආර්ථිකය කඩා වැටී පුද්ගලයන්ගේ ආර්ථිකය කඩා වැටී දසලක්ෂ ගණනකගේ ජන ජීවිතය මහපොළවට කඩා වැටී තිබෙනවා. අපරට දෙවන්ත ආර්ථික උවදුරකට මුහුණ දෙමින් විදේශ සංචිත පවා අඩුවෙමින් යනවා. අපනයන ශාස්ත්‍රය පවා දියුණු වීමේ වේගය අඩුවීම නිසා එදා ආරම්භ කළ ඇඟලුම් කර්මාන්ත ශාලා පවා වැසී යනවා. මේ නිසා තරුණ තරුණියන්ගේ රැකියා අහිමිවීමේ අවධානමක් මතුව තිබෙනවා. ඇති ප්‍රධානතම හේතුව ආයෝජක හිතකර පරිසරයක් රටේ නොමැති වීමයි. ඊට අමතරව රටම ලැබිය යුතු ඍජු විදේශීය ආයෝජන පවා රටට අහිමි වෙනවා කියලත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබෙනේ. අපි පුංචි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව නැවත හමුවෙමු ලක්කන මෝර්නින් නිවුස් වලට. එක්ක ආරාධනා කරනවා ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් නිවුස් වලට එකතු වෙන්න. ලක්කන මෝර්නින් නිවුස් වලට හංගෙන වෙලාව මතක් කරන්නම්. වෙලාව උදෑසන 6යි
1: විනාඩි 32යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කන අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කන.

0: మలౌదాసును హయా వినాడి తీస్తున్న ఎపిసోడ్ నం చాతికలు త్రై మండలి ఏదవసేది దినం మాదిన లదులు త్రై పాతల నీల ప్రతిఫల సరహన్ కరానట హియే జూని మాసే ఫలమైన దాయి దవసేది జాతికలు త్రై మండలి మహాచిన సంపదలు త్రై ఈ క్రియాత్మకునే జాగ్రహి హయ దహస్ దేశీయ పస్వన దినం వారే విధియట జాగ్రహి ఇంగ్రీసి అక్షరే బాడు పాతునే సి ఇంగ్రీసి అక్షరే జాగ్రహి అంక సటహన్ వడవా అంక హతర అంక ఎక అంక తున అంక హత అంక ఎక సహ అవసానేట అంక హయ
1: ගොවිසත හරදහස් හාරසේ හතලිසත් වන ජයග්‍රහ දෙනම් වරය දවසේ දෙක්‍රියාත්මකුණේ යු ඉංග්‍රී සක්ෂරය වාසනාවන්ත ඉංග්‍රී සක්ෂර වෙනකොට ජයග්‍රහි අංක අංක එක අංක දහය අංක පනස් පහ සහ අවසානයට අංක හැත්තෑ හත විදිහටයි සටහන් වෙන්නේ.
0: මෙගපව ජයග්‍රහි 2553 දින වාරයේ දවසේ දික්‍රියාත්මකුණ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බාටපත්ුනේ X ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහි සුපිරි අංකයේ විදිහට අංක 12 ජයග්‍රහි අංක 7 වනවා අංක 11 අංක 45 අංක 46 සහ අවසානයේට අංක 80
1: මෙගාපව එහෙම වෙනකොට ධන නිධානය 2235 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දික්‍රියාත්මකුණේ වාසනාවත් ඉංග්‍රීසි අක්ෂරයේ A ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහි අංක අංක 52 අංක 63 අංක 69 සහ අවසානයේට අංක 73 විදිහටයි සටහන් වෙන්නේ.
0: හදහන ජයග්‍රහයේ 1514 වන දිනුම් වාරයේ දවසේ දික්‍රියාත්මකුණ බලන ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදීගත්තු හදහන ලොතරැයියේ සටහන් වන ලග්න සංකේතය බවට පත්වලා තිබෙනේ කටක ලග්න සංකේතයද කියලා එතකම ජයග්‍රහයේ අංක සටහන් වනවා අංක 20 අංක 43 අංක 54 සහ අවසානයේට අංක 56
1: අද සම්පත 780 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දික්‍රියාත්මකුණ සී ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වුණේ ජයග්‍රහි අංක අංක 3 අංක 7 අංක 1 සහ අවසානයේට අංක 6 විදිහටයි සටහන් වෙන්නේ.
0: NLB Jay ජයග්‍රහි 473 වන දිනුම් වාරයේ දවසේ දික්‍රියාත්මකුණ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත්ුනේ F ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහි අංක සටහන් වන අංක 5 අංක 1 නැවතත් අංක 1 සහ අවසානයේට අංක 2
1: සුබ දවසක් 321 වන ජයග්‍රහ දිනුම් වාරයේ වෘෂභ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහි අංක අංක 1 අංක 44 සහ අවසානයේට අංක 55 එතෙකම සුබ දවසක් 321 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහි ප්‍රවර්ධන අංකය 7409 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක කරන්න වෙලාව උදෑසන 6යි
1: විනාඩි 36යි
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙන් සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: නායම්බල මධ්‍ය විද්‍යාලීය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්න පොතුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපයේ සජීව තොරතුරු ලක්හඬ
1: බෙතිබර අනුග්‍රහය
2: ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.

හිතෙනබලා රාත්‍රී හතට ලක්කනෙන් ලංකි විශ්වාස දිනු මක්ස් පෙන් සමහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීම යන්ත්‍රයක සාටම්බර හිමිකරුවකු වන්න අදම අවතන්න 0117979.

0: බලව දසනහය විනාඩි 44 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ අද දිනමින පුවත්පත සටහන් කළ තිබෙනවා. විදේශ ප්‍රේෂණ 24.5%කින් ඉහළට කියලා යද දිනමින පුවත්පතේ සටහන් කළ තිබෙනවා. අපි බලමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලට අවධානය යොමු කළද මොනවද වාර්තා කළ තියෙන මේ සම්බන්ධයෙන් තොරතුරු කියලා. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට සිදු කරන සම්ප්‍රේෂණවල වටිනාකම 24.5%කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන බව. පසුගිය 2025 වසරේ මුල් මාස 4ක කාලයේදී අමරිකානු ඩොලර් මිලියන 2460.5ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙන අතර ඊට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 4 තුල අමරිකානු ඩොලර් මිලියන 3062.8ක ප්‍රේෂණ ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාව මගින් පෙන්වා දෙනවා. මෑත මාස වලදී ලැබුණු ධනාත්මක ප්‍රචාරණ ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින් පසුගිය අප්‍රේල් මාසයේදී පමණක් අමරිකානු ඩොලර් මිලියන 767.9ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙන අතර ඒ පසුගිය 2025 වසරේ අප්‍රේල් මාසයේදී මෙරටට ලැබුණු අමරිකානු ඩොලර් මිලියන 646.1ක අගයට සාපේක්ෂව 18.8ක වර්ධනයක් බවද මහ බැංකුව සඳහන් කරනවා. රැකියා සඳහා විදේශගත වන පිරිසේ වර්ධනය පෙන්නුම් කරනු තිබෙන අතර විශේෂයෙන්ම පොහුණු ශ්‍රමිකයන් ලෙස වැඩි වශයෙන් පිටත්ව යාම කෙරෙහි විශේෂ අවධානයක් යොමු තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා කියලත් අද දිනමින පුවත්පත සටහන් කර තිබෙනවා.
1: එතිකම අපේ දිවයින පුවත්පතටයි මේ අවධානය යොමු කරන්නේ. සලේ ඇතුළු 19ක් නිරීක්ෂණයට මහේස්ත්‍රාත් CID එයි. සෞඛ්‍ය තත්ත්වය සහ අනිකුත් අවශ්‍යතා සොයා බැලේ කියලා DJA අබේනායක දිවෙන්ට ගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන හිටපු බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් 19 දෙනෙකුගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: එතකම ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරනවා මේ පුත්තලම අහසට උඩින් මිසයිලයක් ගිහින් කියලාද ඡායාරූප සහිතව වාර්තා කළ තිබුණා ලංකාදීප පුවත්පත.
1: එතකම ගියන අද දිනමින පුවත්පතත් මේ සම්බන්ධයෙන් සටහන් කරන පුත්තල මහසේ අබිරහස් ගිනි ජාලාවක්. මේ සම්බන්ධයෙන් අද හිරාන් ප්‍රියංකර ජයසිංහයි දිනමිනට වාර්තාව අරගෙන අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පත ඇතුල් පිටුවල තොරතුරු වලට.
0: පොත්තලම නගරයේ මැදින් ඊයේ දින අලුයම ගිනි ජාලාවක් මතු කරමින් මිසයිලයකට සමාන දෙයක් අහසේ ගමන් කර ඇතැයි පැවසනවා. එය දුටුවන් බියට පත්ව ඇති බවද සඳහන්. මෙම අබිරහස් මිසයිලයට සමාන දෙය ඊයේ පළමු දින අලුයම 4:31 පමණ පොත්තලම දුම්රිය ස්ථානයේදී ඒ අවස්ථාවේ රැඳී සිටි පිරිසක් දැක ඇති අතර ඔවුන්ද බියට පත්ව ඇති බව සඳහන් කරලා තිබෙනවා. මෙය අඩි කිහිපයක දිගින් යුත් අතර මිසයිලයක් ගුවන්ගත කිරීමේදී මතුවන දැවැන්ත ගිනි ජාලාවක් පිට කරමින් කලපුවද ගමන් කරමින් තිබූ බව දුටුව සඳහන් කරනවා. ඇතැම් පිරිස් මෙය වීඩියෝ කර ඇති අතර සමහරුන් මෙය දැක බියට පත්ව කම්පනයට පත්වත් සැඟවෙන්නට උත්සාහ කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. මෙය පොළව මට්ටමේ සිට අඩි 300 ක ආසන්න උසකින් ගමන් කරමින් තිබූ බවත් එය බලා සිටි පිරිසට නොපෙනී අනතුරු ගමන් කර ඇති බවත් සඳහන් කර තිබෙනවා. මේ පිළිබඳව මෙතෙක් ආරක්ෂක අංශ කිසිවකින්වත් කිසිදු ප්‍රකාශයක් කර නොතිබුණා කියලත් අද ලංකාදීප පුවත්පත සටහන් කරලා තිබෙනවා.
1: හෙද අභ්‍යාසලාභීන් 3000ක් බඳවා ගන්න අයදුම්පත් කැඳවයි. අද සන්ධ්‍යා කරුණාරත්න දිනමිනට ගෙනෙන වාර්තාවේ මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. ඇතුල් පිටුවලත් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙලා තියෙනවා. හෙද විදුහල්වල 2026 වර්ෂය සඳහා අභ්‍යාසලාභීන් 3000ක් බඳවා ගැනීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය අයදුම්පත් කැඳවා තිබෙනවා. මාර්ගගතව අයදුම් කිරීමේ සැබඳිය සහ අදාළ විස්තර සහිත 2026/5/29 දින ගැසට් පත්‍රයේ ඊ රාත්‍රියේ සිට www.health.gov.lk යන වෙබ් අඩවියේ පළ කර තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ති කුමාර තෙන්නකෝන් මහතා සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන.
0: පක්ෂමාරු තහනම් පනතට සාකච්ඡා ආරම්භයි. නාමල්ල දැනටමත් පනතට මනාපයි. සුජිත් තේවා ජුලිගේ වගෙනන වාර්තාවද ලංකාදීප පුවත්පත වෙනුවෙන් පක්ෂමාරු කළ විට මන්ත්‍රී පදවිය අහෝසි කිරීමේදී පනත් කෙටුම්පත් සකස් කිරීමට අදාළව විවිධ පාර්ශ්ව සමග මූලික සාකච්ඡා ආරම්භ කර ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂින නානයක්කාර මහතා සඳහන් කරනවා. මහජන ඡන්දයෙන් තේරීපත් වී වෙනත් දේශපාලන පක්ෂවලට මාරු වන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී දුරය ඍජුවම අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා සඳහන් කරනවා. ජනවරමට එරෙහිව පක්ෂමාරු කිරීම වැළැක්වීම සඳහා මෙම නීතිය අත්‍යවශ්‍ය බව රජය සඳහන් කරන අතර විපක්ෂයෙන් කිසිවෙකු ආණ්ඩු පක්ෂයට බඳවා ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව මෙම කෙටුම්පත ගෙන ඒමෙන් පෙන්නුම් කරන්නේ යයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා කියලයි අද ලංකාදීප පුවත්පතේ සටහන.
1: අපිව හිරේ දැම්මට රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙහෙම කියනවා කියලා අද මහින්ද අලුත් ගෙදර දිනමිනටගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. යුද්ධය අවසන් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ යුගයේ රට සංවර්ධනය කරා ගෙන ගිය බවද, එවැනි සංවර්ධන යුගයක් නැවත මේ මාතෘභූමියේ බිහි කිරීමට හැකි දේශපාලන බලවේගයක් නිර්මාණය කළ යුතු බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරමින් දිනමින පුවත්පත තොරතුරු වාර්තා
0: කරන්නේ. නැවත හමුවෙමු ලකන මෝර්නින් නිවුස් වලට. එක්ක ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 56.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: බලව දසන 6 විනාඩි 56 අපි සූදානම් දවසේදී විදේශ පිටුවට අවධානය යොමු කරන දවසේදී විදේශ පිටුවෙන් සඳහන් කරලා තිබෙනවා දිනමින පුවත්පත මේකලා මේ ඉරානයේ රේඩාර් පද්ධතියට ඇමරිකාවෙන් පහර දෙයි කියලා අද සඳහන් කරලා තිබෙනවා දිනමින පුවත්පත අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් තොරතුරු වලට.
1: ඔගේ අනද එහෙම සඳහන් වෙනකොට දිනමින පුවත්පතේම සටහන් කළ තියෙන ඇමරිකානු ප්‍රහාරයට ඉරානයෙන් ප්‍රතිචාර කියලාත් කුවේට් රාජ්‍යයට මිසයිල් ප්‍රහාරයක් කියලා අද සඳහන් කළ තියෙන්නේ. අපේ අවධානය යොමු කරමු මේ ඉරානයේ රේඩාර් පද්ධතියට ඇමරිකාවෙන් පහර දීපු පුවත සම්බන්ධයෙන්. හෝමුස් සමුද්‍ර සන්ධිය අර්බුදය තවදුරටත් උත්සන්න කරමින් ඇමරිකානු හමුදාව සටන් විරාමය අතරතුර තුන්වැනි වරටත් ඉරානයට ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරානයේ රේඩාර් පද්ධතිය සහ ඉලක්ක ඩ්‍රෝන යටිතල පහසුකම් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එරට ගෝරුක් නගරයට කිෂ්මි දූපතට ප්‍රහාරයක් එල්ල කර බවයි ඇමරිකාවේ මාධ්‍ය හමුදා අනදින මධ්‍යස්ථානයේ නිවේදනය කර තිබෙන්නේ කියලා තමයි අද සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ඒත් එක්කම ඇමරිකානු ප්‍රහාරයට ඉරානයෙන් ප්‍රතිචාර කියලාත් සඳහන් කරනවා. අද කුවේට් රාජ්‍යයට මිසයිල් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි වැඩිදුර තොරතුරු විදිහට අද දින මෙන පුවත්පතේ විදෙස් පිටුවේ සටහන් කරලා තියෙන්නේ.
0: අපි විදෙස් පිටුවෙන් යන්නේ ක්‍රීඩා පිටුවට. වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: Sports Roundup.
0: අකණ්ඩව දෙවැනි වරටත් IPL කිරුළ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝරට කියලා දැයි සඳහන් වෙලා තිබෙන්නේ. තරගාවලියේ වීරයා ඇතුළු සම්මාන පහක් සූර්යවංශයට, තරගයේ වීරයා සම්මානය විරාත් කොහලිට කියලායි අද සටහන් වෙලා තිබෙන්නේ. සිසිර ඉන්ද්‍රජිත් අද දිනමින පුවත්පත්‍ර ගෙනෙන සටහන. ඉන්දිය සුපිරි පිතිකරු විරාත් කොහලිගේ සුපිරි ඉනිම හේතුවෙන් අකණ්ඩව දෙවැනි වරටත් IPL කිරුළ හිමිකර ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම සමත් වේ තිබෙනවා. මෙවර තරගාවලිය අවසන් මහා තරගයේදී ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම ලකුණු පහකින් පරාජයට පත් කරමින් ක්‍රීඩාංගණය 13කදී මාස දෙකකට අධික කාලයක් ක්‍රියාත්මක වූ 19 වන ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලිය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට පසුගිය වර ශූරයින්ඩෝ රාජිත් පතිදාර්ගේ නායකත්වයෙන් යොත් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ශුබ්බන් ගිල්ගේ නායකත්වයෙන් සතුබ්ලත් ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා. කණ්ඩායම දෙකම පෙරේද අහමදාබාද් නුවර පිහිටි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට පිවිසේ සිය දෙවන IPL කිරුළ තමන් සතු කර ගැනීමේ බලාපොරොත්තු
1: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ බලේ තියෙන විට එන්නේ ඇවිත් මෙහි වැජඹෙන්නේ නැති වුණාම රටපැන්නේ පුළුවන් නම් තෝරන්නේ කියලාද තේරවිල්ලක් තමයි අංජනගේ කාටුනේ සඳහන් වෙලා තින්ගිය.
0: අපි යනවා අද දිවයින පුවත්පත දිවින පුවත්පත සටහන් කරලා තිබෙනවා. ඩොලර් බිලියනයක් ලැබුණත් ආර්ථිකය ස්ථාවර කරන්න බෑ කියලා ඇමති අනුර කරුණාතිලක කියන්නේ. විපක්ෂයේ ඉන්න කාලේ නම් මොව්ව සිම්පල් නේ කියලායි සටහන් කළා තිබුණා ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ.
1: ලංකාදීප පුවත්පතේ පංකජ රොවින්දගේ සරදම් කාටුනේ සඳහන් වෙනවා මෙහෙම. මේ රටේ තැන තියෙන්නේ පච දේශපාලකයන්ට කියලා සජිත් කියනවා. ඩයිනමෝ වලට සබ්වැරින් වලට තැනක් නෑ නේද කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්කයි අද පංකජ රොවින්දගේ සරදම් කාටුනේ සඳහන් වෙන්නේ.
0: දෙවෙනි පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනින් අපි ලක්කන මෝනින් නිවුස් වලට හදට නිමා කරනවා. හැම බෝලයක්ම කාට හරි පාස් කරනවා ලස්සනට. ඉන්ධන මිල ඉහළ දැම්මේ ආයත ලෝකයේ වර්ධකින්ලු. ලෝකේ හොඳම බාස්කට්බෝල් කණ්ඩායමනේ ලංකාවේ වගේනේ කියලායි අද ශ්‍රී සමයන් කාටුනෙන් කියලා තියෙන්නේ. අපි ලක්කන මෝනින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවට පත් කරනවා. හෙටත් උදෑසන 6ට හමු වෙමේ බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී.
1: වාසනාවන්ත සුබ දවසක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය
5: ෆොටෝ දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: ஹதாய் வினாடி ஹயாய் குட் மார்னிங் சுபுதாசனா.
1: குட் மார்னிங்.
0: குட் மார்னிங்
1: சுபுதாசனா.
0: சுபுதாசனா තිබුණු අපිට තිබුණු
1: අසිරිය නැති
0: වෙලා ගියා. ඔව් ඒක තමයි සතුට නේද? එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙච්ච විදිහේ දේවල් අතර ඉතාලම මේ දුක හිතෙන ප්‍රවෘත්ති අර මීගොඩ සිද්ධිය.
1: ඔව්.
0: ඒ කියන්නේ දැන් අපි දන්නවා බීමතින් රිය පැදවීම ගැන අපි ඕන තරම් කතා කරලා
1: තියෙනවා.
0: හ්ම්. එතකොට වාහනයක් අතර ගන්න කලින් නේද? සිය දහස් වාරයක් හිතන්න ඕනි තමන්ගේ ආරක්ෂාව වගේම
1: අනයිගේ ආරක්ෂාව ගැන.
0: පාරේ යන මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන. ඉතින් දැන් ඊයේ දවසේ එහෙම නැත්නම් මේ ගත වෙච්ච පැය 24 48 වගේ කාලය ඇතුලේ ලංකාවක්ම දුක් වෙන කාරණා වෙන්නේ මීගොඩ 6 දිනක් අර මහමග දන්සල ළඟදී අනුතරට පත් වීමෙන් පස්සේ ජීවිතක්ෂයට පත් වීම. කොහොමත් ඔය අපේ පංචශීලයේ තියෙන පස්වෙනි ශික්ෂාපදේනි.
1: හ්ම්.
0: මේ කියන්නේ මොකද්ද පස්වෙනි?
1: සුරාමේරය මච්චපමද.
0: අනත්තාන විරවසිකවද සෝරිය. මේක කැඩුනා කියලා කියන්නේ අනිත් ඒවා ගැන හඳ දෙයක් නැහැ.
1: හ්ම්.
0: මොකද මේක හැබැයි සමහරු හිටියා වෙසක් හරියාකාරව අර්ථවත්ව සමරපු අය. ඒ කියන්නේ ප්‍රතිපත්ති සාමිස පූජාවන්ට මුල් තැන දීලා බොහොම සිල්වත්ව නේද අනිත් අයට දන්සලක් දීලා
1: ඔය දවසේ සිල් අරගෙන
0: එහෙම හිටපු අයත් හිටියා. ඒ අතර හිටපු කීප දෙනෙක් නිසා තමයි මේ වගේ සිද්ධි පුවත්පත්වල එහෙම නැත්නම් සමාජ මාධ්‍යවල ප්‍රවෘත්ති ප්‍රකාශ අතරතුර
1: පළ
0: කරන්න සිද්ධ වුණේ. මේ එක සිද්ධියක් විතරක් නෙමෙයි මේ වගේ සිද්ධි කීපයක් පහුගිය දවස් ටිකේ සිද්ධ වුණා. අපි නිරන්තරයෙන් මතක් කරනවා මහමග ආරක්ෂාව සම්බන්ධයෙන්.
1: අපි වෙසක් එකට කලින් කියලා තියෙනවානේ හැමදාම අපි වෙසක් එකට කලිනුත් කිව්වා පරිස්සමෙන් යනකොට යන්න තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න අන්නයිගේ ආරක්ෂාව ගැන හිතන්න කියලා. අනිත් එක මොකද වෙසක් පහ වුණාට පස්සේ අපිට ඔය කියන ආරංචිය දැක ගන්න බලා ගන්න අහන්න ලැබෙන නිසා නේද?
0: ඔව් දැන් කොහොම හරි ඉතින් සිද්ධ වෙච්ච දේ සිද්ධ වෙලා ඉවරයි. දැන් ඉතින් අර මේ රිය පදවූපේ කැබ් එක පදවූපු කෙනාගේ Facebook එකේ ෆොටෝ දාලා සෑහෙන ලියුම් අපි කියන්නේ හැලි එහෙම ඒවනම් ලියනවා.
1: නමුත් ඉතින්
0: වැඩක් නැහැ. කොච්චරනම් කට කැඩෙනකම් අපි මේව කතා කරලා තියනවද? ඔබ මේව කතා කරලා තියනවද? ඔබ මේව ගැන දැනුවත්ද? නමුත් අරක්කු බෝතලයකට පුළුවන්
1: ඒක කොහොමද වෙනස් කරන්නේ?
0: උදේ 7:00 වෙනාඩි 9:00

සම්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගෙන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: හතයි විනාඩි 18යි වෙලාව. ඕන වෙලාවක අහන්න පුළුවන් සින්දු තියෙනවා නේද?
1: ඔව්.
0: අන්න එහෙම සින්දුවක් තමයි ඒ ඇහුවේ. ඔය අහලා දිනා නේද කලින්?
1: ඔව්.
0: ඔයා ওই 2000න් පස්සේද 2000න් පස්සේ නේද?
1: ඔව් අපි ජෙන්සි.
0: ආ ඒක තමයි මම ඔය එක නිසා වගේ.
1: ඔය ඒ හින්දානේ ඇහුවේ අහලා.
0: ඕගොල්ලෝ අහන්නවද ඒ වගේ සින්දු?
1: ඔව්. මීටවර් පස්සේ වැඩියෙන්
0: අහන්න. නැත්තම් අස්සාව ඉන්නේ. වෙන රස්සාවක් හොයාගන්න වෙනවා.
1: ඒකනේ.
0: රයිට් හරි අපි ඉක්මනට මතක් කරලා ඉන්න ඕනේ මහජන සම්පත ගැන. මහජන සම්පත කියලා කිව්වම මේක නිකම්ම නිකන් ලොතරැයියක් විතරක් නෙවෙයි. ඔයා රුපියල් 40ක් වියදම් කළා රටේ සංවර්ධනයේට විශේෂම අරමුදල් රැසක් වෙනුවෙන් ඔයාගේ දායකත්වය දෙනවා.
1: 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයිලුව රචකිනුර තමයි මහජන සම්පත ලොතරැයිය කියන්නේ. ඉතින් ඒ කිව්ව විදිහටම රටේ සංවර්ධනයටත් ඍජුවම දායක වෙන ගමන් තමයි ඔබවත් ලක්ෂපතියක් ඔබවත් කෝටිපතියෙක් මහජන සම්පත ලොතරැයි කරන්නේ. ඉතින් නොආත අවස්ථාව තියෙන සුපුරුදු විදිහටම කෝටි දෙකේ සුපිරි තෑග්ග 125 ප්‍රථම තෑග්ග වගේම ලක්ෂයේ තෑග්ග සමගින් අනිකුත් සතු තෑග්ග දිනා ගන්න එකට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරන්න වැඩියෙන් මහජන සම්පත ලොතරැයිය මිලදී ගන්න.
0: ඔයා අහලා තියෙනවද බෘංගමාල තෛලය කියලා එක?
1: ඈ
0: අහලානේ.
1: ඔව් වඩා කහලා තියෙනවා.
0: ආ අහලා තියෙනවා. ඒනට මොකද්ද මේකෙන් කෙරෙන්නේ කියලා දන්නේ?
1: දන්නේ. ඔව්
0: බෘංගමාල තෛලය.
1: හා
0: ඒ කියන්නේ මේ බෘංගමාල තෛලය පාවිච්චි කරන්නේ
1: ඔව්
0: කොණ්ඩේ වර්ධනය වෙන්න. හිස කෙස් වර්ධනය, ඒ වගේම කෙස්වල පැහැය කියන්නේ හොඳ තද කළු පාට එන්න.
1: ඔව්.
0: ඊට පස්සේ කෙස් පැසීම වළක්වන්න. කෙස් වැටෙන එක නවත්තන්න.
1: හරි.
0: ওই වගේ සෑහෙන සපෝට් එකක් දෙනවා හිස කෙස් සම්බන්ධව. හිස කෙස් පෝෂණය කරන්න මෙන්න මේ කියන බෘංගමාල තෛලය. දැන් මේක ගන්න පුළුවන් කමක් තියෙනවා කිමිරාජ නිවසින් ගුණාත්මක ආයුර්වේද නිෂ්පාදනයක් විදිහට.
1: ඉතින් ආට පුළුවන්කම තියෙනවා කිමිරාජ කරල්ගුලි වගේ.
0: කිමිරාජ.
1: ඉතින්
0: කිමිරාජ
1: කියන්නේ
0: මට හැමෝටම නිකම්
1: වෙන වචනයක්ද? කිමිරාජ කරල්ගුලි වගේ නිෂ්පාදන රසක් වාට ගන්න පුළුවන්කම තියෙනවා. දශක 7ක ජනතා ප්‍රසාදය සමගින් තමයි කිමිරාජ ආයුර්වේද ඖෂධ අපි අදට පත් වෙන්නේ. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා මෙලදී ගැනීම කරන්න. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 01 2 753 889.
0: ඔය අම්ලපිත්ත රෝගය කියලා එකක් තියෙන්නේ. ගොඩාක් අයට තියෙනවා මේක. ගෑස්ට්‍රයිටිස් කියලා කියන්නේ. මේකටත් හරියන එකක් තියෙනවා ක්‍රිමිරාජ සඳුන් පැණිය කියලා එකක්. ඉතින් ගන්න පුළුවන් කමක් තියෙනවා ඔය ආයුර්වේද වෙළඳ සැල් වලින්, එහෙම නැත්නම් ෆාමසි වලින් ඕනම තැනකින් ඔයාලට ගන්න කියලා මතක් කරනවා. මොකද ක්‍රිමිරාජ කියලා කියන්නේ ඔයා කිව්වා වගේ අවුරුදු 70කට වැඩි කාලයක් ලංකාවේ දේශීය වෙළඳපොළ ඇතුලේ අපේ විශේෂයෙන්ම අපේ මහජනතාව අතරේ සෑහෙන විශ්වාසයක් දිනාගත් නිෂ්පාදන පෙළක්. ඉතින් ගිහිල්ලා බලන්න. මොකද මේ ගෑස්ට්‍රයිටිස් වගේ දේවල් වලට අපි එක එක දේවල් කරලා බලලා තියෙනවා. ඉතින් අවසානයේ තාම නැහැ.

0: एक तरह गोभी पल के हिटिया ऊरेक
1: ऊरेक
0: ओ
1: हाँ
0: ये ऊरा में गोभी पल टा सहेन में अभी क्या ने वगावन टा हानी करनो
1: नारक ऊरेक
0: ओ मी ऊरुमी एक ने भी मैं अन्य ऊरेक क्या नारक एक करवाकी वागी कोहमारी इतिंग में ऐतिकार या टा में आव गोभी पलिंग इवत करानु वो मना कला
1: इतिंग
0: में वादयक අන්තිමට මෙයා කරපු වැඩේ එයාට උගුලක් කටවලා යාව මේ ඌරව මරණයට පත් කළා.
1: හ්ම්.
0: ටිකක් ශිෂ්ට විදිහට මේක කියන්නේ. ඌරව මරුවා කියනට වැඩි.
1: හරි. නෑ එහෙම කියන්න බෑනේ.
0: ඔව්. කොහොම හරි ඌරා මැරුණාට පස්සේ ගිහිල්ලා වලකට දැම්මා.
1: හා.
0: ඊට පස්සේ ඒ වලේ දැන් මැරිච්ච ඌරා එහෙම ඉන්නවා.
1: හ්ම්.
0: මේ ගොවිපලේ හිටියා තව මීයෝ ටිකකුත් හිටියා.
1: හා.
0: මීයෝ ගීපදිනුකුත් අල්ලලා අර වලට දැම්මා.

0: අර ඌරව කන කාලෙදි ඒගොල්ලන්ගේ කෑම බීම හරි ඊට පස්සේ කන්න මුකුත් නැහැ.
1: දැන් බඩ පිරිලා
0: දැන් වලේ ඉන්නවා. බඩ පිරුණාට දැන් හැමදාම ඌර ඒකෙන් ඉන්න බෑනේ. හරි. දැන් වලේ ඉන්නවා. හැබැයි ඒ වලේ ඉන්න කාල සීමාවේ කෑම හොයාගන්න විදියක් නැහැ. මීයෝ මීයෝ කරේ එක එකව මරාගෙන කන්න පටන් ගත්තා.
1: අයියෝ.
0: දැන් මීයෝ මීයෝ මීයා අනිත් එකව මරාගෙන කනවා. ඔහොම ගිහිල්ලා ඒ වලේ එක කාලයක් තිබුණා එක මීයෙක් විතරයි ඉතුරු වුණේ.
1: එකෙනෙක් ඉතුරු වුණා.
0: ඔව්. ඒ මීයා තමයි ඒ වලේ හිටපු ශක්තිවන්තම මීයා. ඒ කියන්නේ උන් උන් කා කොටා ගත්තට පස්සේ ඔක්කොම මැරිලා එකෙක් ඉතුරු වුණා. අන්නේ මීයව ඊට පස්සේ කාලෙකට පස්සේ අර ගොවිපලේ අයිතිකාරයා ගොඩට ගත්තා. ගොඩට අරගෙන කොහොම හරි ඔන්න දැන් ඒ ගොවිපලට ඉන්න එක මීයයි. හරි. එක මීයයි ඉන්නේ. ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ කිසි අවුලක් නැහැ. දැන් ඒ ගොවිපලේ වැඩ කටයුතු ටික සාර්ථකව කෙරීගෙන යනවා.
1: මීයත් එක්ක.
0: එක මීයයි ගොවිපලේ අයිතිකාරයයි. හරි. කොහොම හරි මේක පොඩි කතාවක්. මේක මනෝවිද්‍යාත්මක පොඩි කතාවක්. මේ කතාවේ තියෙන මෙන්න මෙහෙම එකක් නේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් වෙන අය කවුරු හරි ඔබ හිතන්නේ ඔබේ ආයතනයේ ප්‍රශ්න ඇති කරන අය ඔක්කොම එක තැනකට දාලා ඒගොල්ලන්ට කා කොටා ගන්න ඉඩ දීලා තියෙන්නේ. හරි. අන්තිමට උන් කා කොටාගෙන එකෙක් විතරක් ඉතුරු වෙනවා. මේක එක්තරා විදියකින් පාලකයෝ කරන ආයතනවල මැනේජර්ස්ලා බොස්ලා කරන මේක ඇවිල්ලා ආයතනය හරියාකාරව පාලනය කරන එක උප්පර වැට්ටියක්.
1: උප්පර වැට්ටියක්.
0: ඔව්. ඒ කියන්නේ
1: අපි ඒකට අහුවෙලා.
0: අහුවෙලා නේද? අපි මේක අපේ ඔෆිස් එකෙන් එළියට ගමු. හා. මේක අපේ ඔෆිස් එකෙන් ගත්තොත් එහෙම වෙන කොහෙන් අතර වෙයි?
1: අපේ ඔෆිස් එකේ එහෙම
0: නෑ. අපේ නෑනේ. ඔව්. සමහර ඔෆිස් වල එහෙමයි. පාලකයෝ කරන්නේ ඒ ආයතනයේ අනිත් සේවකයන්ට දෙනවා. උඹලා කා කොටාගෙන මරාගෙන ඔක්කොම කරගෙන හා පුළුවන් නම් එකෙක් ඉතුරු වෙන්කෝ.
1: එකෙක් ඉතුරුලා වරෙල්ලකෝ.
0: ඔව්. මේක සමහර තැන්වලදී ඔයාට අත්දැකීමක් වෙලා ඇති. ඉතින් ඔන්න ඔහොමයි සමහර තැන්වල ප්‍රශ්න
1: විසඳන්නේ.
0: ඔව්. ගොවිපලේ පාලකයා වගේ කොච්චරනම් ආයතන ප්‍රධානීන් ඉන්නව ඇතිද? ඈ මේවා අපිට ඕන තැනකට ඇප්ලයි කරන්න පුළුවන්.
1: ඔව්.
0: ඔයා ඉන්න සමිති සමාගමක් වෙන්න පුළුවන්. ඔයාගේ ඔෆිස් එක වෙන්න පුළුවන්. සරලවම කියනවා ඔයා ඉන්න නේද සමාජ වටපිටාව ඇතුළේ ඕන තරම් මේ වගේ පාලකයෝ ඉන්නවා.
1: ඔයා ගැවසෙන තැන ඕන තැනක.
0: ඉතින් මීයෝ අපි මීයෝ නම් අපි දැනගන්න ඕනේ කා කොටාගෙන දුව ඉන්න.
1: ඉන්න. මොලේ පාවිච්චි කරලා ඉන්න.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබින්

0: லாகாண்ட ரேடியோ ITN.
1: හතයි විනාඩි 33යි වෙලාව. අපි ඊයේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික බලලිමු.
2: මුලින්ම බලමු මහජන සම්පත. ඒ දවසේ 6205 වෙනි දිනුම් වාරයේ තමයි ක්‍රියාත්මක වුනේ. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ C අක්ෂරයේ වෙනකොට ජය අංක, අංක 4, අංක 1, අංක 3, අංක 7, අංක 1 සහ අංක 6 මම නැවතත් කියන්නම්. මහජන සම්පත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ උනේ C අක්ෂරය. ජය අංක, අංක 4, අංක 1, අංක 3, අංක 7, අංක 1 සහ අංක 6. ගොවිසෙත 4447 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ U අක්ෂරය වෙනකොට ජය අංක, අංක 1, අංක 10, අංක 55 සහ අංක 77. මෙගා බව 2552 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ X වෙනකොට සුපිරි අංකය උනේ අංක 12, ජය අංක උනේ අංක 11, අංක 45, අංක 46 සහ අංක 80. ධන නිධානය බලමු. 2235 වෙනි දිනුම් වාරය තමයි ඒ දවසේ ක්‍රියාත්මක උනේ. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය A අක්ෂරය වෙනකොට ජය අංක, අංක 52, අංක 63, අංක 69 සහ අංක 73. හඳහන 1514 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ලග්නය බවට පත් වුනේ කටක ලග්නය. ජය අංක, අංක 20, අංක 43, අංක 54 සහ අංක 56. අද සම්පත 780 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය C අක්ෂරය, ජය අංක, අංක 3, අංක 7, අංක 1 සහ අංක 6. NLB ජය 473 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ F අක්ෂරය වෙනකොට ජය අංක, අංක 5, අංක 1, නැවතත් අංක 1 සහ අංක 2. සුබ දවසක්. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී ලග්නය උනේ වෘෂභ ලග්නය. ජය අංක, අංක 1, අංක 44 සහ අංක 55 නැවතත් කියන්න. සුබ දවසක්. ජයග්‍රහී ලග්නය උනේ වෘෂභ ලග්නය. අංක 1, අංක 44 සහ අංක 55 තමයි ජය අංක බවට පත් උනේ. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: හතයි විනාඩි 44 වෙලාව. සාමාන්‍යයෙන් අපේ රටේ ඉන්නවා එක එක කාලවල සමාජ මාධ්‍ය රන් කරන උදවිය. එක එක කාලවල ඉන්න එක එක චරිත. මේ දවස්වල සෝෂල් මීඩියාවල ඉන්නේ කවුද අපේ? කීප දෙනෙක් ඉන්නවා. හරි කමන්නේ.
1: නම් කියන්න බෑ.
0: දේශපාලඥයෝත් ඉන්නවනේ. දැන් මේ පෞගිය දවස්වල Facebook එකේ වෛරල් වෙච්ච වීඩියෝ එකක් තියෙනවා. මේක ඇවිල්ලා නයිජීරියානු දේවගැතිවරේක් ඔය බයිබලයේ සඳහන් මෝසෙස් රතු මුහුද දෙබෑ කිරීමේ පුවත අනුකරණය කරන්න ගියා. දැන් සාමාන්‍යයෙන් අපේ රටෙත් ඉන්න එකපාරට සෝෂල් මීඩියා වල ඇවිල්ලා වීඩියෝ දාන මම දුටු ගෙමුණු. මම අහවල් එක්කෙනාගේ බිරිඳ.
1: අර
0: අර පෞගේ දවසල ඊට පස්සේ මම තමයි ඊළඟ බුදුහාමුදුරුවෝ. එහෙමත් කියනවනේ. මේ බෞපිරණ කතා මේ කියන්නේ සමහරු.
1: එනවාට ඒක තමයි ඇත්ත මේ මිනිස්සු කියන කතා.
0: මිනිස්සු එහෙම හැසිරෙනවා. ඉතින් ඒ වගේ මේ මේ ওই නයිජීරියානු දේවගැතිවරයා ගිහිල්ලා බයිබලයේ සඳහන් වෙන මෝසෙස් රතු මුහුද දෙබෑ කිරීමේ පුවත කරලා පෙන්නන්න ගියා. ඔව්. ඉතින් මෙයා මූද ළඟට ගිහිල්ලා බැතිමුතුන් පව ඇවිල්ලා හිටියා.
1: ඔව්.
0: බැතිමුතුන් ඉදිරියේ දැන් මෙයා මේ මූදු රැළ හරි දෙබෑ කරන ඒ සිදුවීම කරලා පෙන්නන්න යන්නේ මෙයාගේ බලයෙන්.
1: දැන් හැමෝම බලාගෙනත් ඉන්නවා.
0: කට්ටිය වීඩියෝ කරනවා.
1: ඔව්.
0: සමහරු Facebook live යනවා.
1: හා.
0: මෙහෙ වගේ තමයි. මෙයා සුදු පාට සළුවකින් සැරසිලා හිටි.
1: හරි.
0: අතේ සැරයටියක් තිබුණා.
1: හා.
0: මේ සැරයටිය මූද දෙසට මෙහෙම දිග ඉස්සරහට මෙහෙම දික් කරගෙන මෙයා ඉස්සරහට ඇවිදගෙන ගියා. දැන් හැමෝම බලාගෙන ඉන්නවා මේක ආශ්චර්යමත් සිදුවීමක්.
1: මොකක් වෙයිද කියලා.
0: එක පාරට මූද දෙබෑ වෙන්න එහෙමනේ වෙන්න ඕනේ. මෙයා කියපු විදිහට. ඉතින් ලොකු රළපෙලක් මෙහෙම ආවා. ලොකු රළක් ආවා. ඇවිල්ලා මෙයා ගැංගේ වැදුණා. වැදෙනකොට හැමෝම හිතුවා දැන් මේක දෙපළු වෙලා යයි කියලා. නෑ.
1: ගහගෙන ගියාද?
0: දේවගතියෝරයා ගහගෙන ගියා. හරි. මෙයාගේ සම්බරතාවයේ ගිලිහිලා මෙයා ගහගෙන ගිහිලා ඇදගෙන වැටිලා වතුර පෙවිලා අපි කියන්නේ හුස්ම ගන්න බැරි වෙලා
1: සිහිය නැති වෙලා
0: ඔව් කට්ටියක් ගිහිල්ලා ගොඩට ගෙනල්ලා බඩ මිරිකලා
1: වතුර හුස්ම දෙන්න වෙලා
0: ඔව් අන්න එහෙම එකක් වුණා.
1: හරි.
0: මේක ඉතින් හාස්‍යජනක සිදුවීමක්. මේ සමාජ මාධ්‍ය පුරා මේක වේගයෙන් මේ වීඩියෝ එක ව්‍යාප්ත වුණා. මේකෙන් ගොඩාක් අය කිව්වා මේ ඒ කියන්නේ මේ සමහර අය තමන්ගේ ආගම නේද දර්ශනය වෙන්න පුළුවන් වැරදි විදිහට පාවිච්චි කරලා වැඩි අවධානයක් අනවශ්‍ය අවධානයක් තමා වෙත ගන්න දරන උත්සාහයන්ට මේක හොඳ පාඩමක් කියලා. අපෙත් මේවට ඕනතරම් උදාහරණ කීත හැකි.
1: දන්න දෙයකුත් නැහැ.
0: ඔව් ඒ කියන්නේ දැන් අපේ රටෙත් ඉන්නවා බෞද්ධයෝ අතර මේ වගේ අය ඉන්නවා.
1: ඔව්.
0: ඊට පස්සේ ඔය මේ කියන වගේ මේ පූජකවරු ඉන්නවා.
1: අපි පහුගිය දවස්වල දැක්කානේ.
0: ඔය රූපවාහිනියට එහෙම ඇවිල්ලා විවිධ වැඩසටහන් කරපු කාලයක් තිබ්බා එක්තරා කාලයක් තිබ්බා එහෙම පූජකවරු ඇවිල්ලා මට මෙහෙම කරන්න පුළුවන් මට වැහි වස්සන්න පුළුවන්.
1: හා.
0: අර එහෙම කියන්නේ.
1: ඔව්.
0: අන්න ඒ වගේ මහා අමුතු අය ඉන්නවා. නමුත් දැන් ඒක තමන්ගේ මාකටිං වෙනුවෙන් කරාට මේ අර අපි කියනා වගේ ලෝකේ තියෙන සියලුම මේ කියන්නේ දහමක් විදියට ගත්තම හැම දහමකටම ගරු කරන්න ඒ ගෞරවයක් තියෙනවා. ඒවා අපහාසයට උපහාසයට ලක් කරන්න හොඳ නැහැ. අර මේ වගේ මිනිස්සු හින්දා නේද
1: අපහාසයට උපහාසයට ලක් වෙනවා.
0: ඔව් ඒ වගේ නියක් කියන්නේ මේක ඇවිල්ලා මේ සිදු නොකල යුතු දෙයක්.
1: ඔව්
0: ආගමක් දහමක් එක්ක සෙල්ලම් කරන්න ඒක විහිළුවට ගන්න ඒකට තියෙන ගෞරවය නැති කරන්න.
1: ඔව්
0: සමහරවල්ලාට මේවා මේවා ප්‍රොමෝට් කරනවත් වැඩි සමහරු හරි කැමති මේ වගේ එකක් වීඩියෝ එකක් දාන්න ෂෙයා කරන්න.
1: හරි කමක් නැහැ.
0: එහෙම සමාජයක් ඇතුලේ අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා ඕනම ආගමකට ගරු කරන්න අපිට මේ අපේ සමාජය ඇතුලින්ම අපිට හැදිලා තියෙනවා. කිසිම ආගමක් කියලා නැහැ තව ආගමකට නේද?
1: නින්දා
0: කරන්න අපහාස කරන්න කියලා. ඉතින් මේ නමුත් මේකට ඉතින් ගොඩක් අය රියැක්ට් කරලා තිබ්බේ. ඔව්. හාස්‍යජනක සිදුවීමක් විදිහට.
1: වැඩ දැන් නැතුව ගිහින් බොරුවට නාගනනේ
0: සමහර ඉන්නවනේ ඉතින් අවදාහනේ ඕනේ
2: උදේ 7:48 දැන්
3: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා
6: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
7: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: உதய அட்டை தான் வினாடி அட்டாக் தீனும் විදුලි බිල සම්බන්ධ ප්‍රශ්නෙට විසඳුම විදියට අපි හැමදාම තවර මතක් කරනවා. ඩීප් ටෙක් සෝලා දැන් අලුත් බ්‍රාන්ච් එක ඕපන් කරලා තියෙන අනුරාධපුරේ. අනුරාධපුරේ හොග්ගමුව මෙතන මේ ආලංකුලම. ඉතින් අනුරාධපුරේ අයටත් පුළුවන්කමක් තියෙනවා සෝලා සිස්ටම් එකකට යනවා නම්. පහුගිය කාලවල එහෙම අපි නිතරම මතක් කළා ලංකාවේ ප්‍රදේශ රැසක ඉන්න අයට. මොකද මේ විදුලි බිල කියන එක ඔයාට මට අපි හැමෝටම ප්‍රශ්නයක්.
1: ඉතින් ඒකට විදුලි බිලට තිත තියලා ඔන්න ආර පුලංකම තියෙනවා. අමතර ආදායමක් උපයා ගන්න එකට කරන්න තියෙන්නේ සෝලා එකකට අදම ඉන්වෙස්ට් කරන එක. ඉතින් ඒකට හොඳම තැන තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. ඉතින් ඩීප් ටෙක් සෝලා එකකට ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඔයාට. ඔයාගේ නිවසට, ඔයාගේ කර්මාන්ත ශාලාවට වෙන්න පුළුවන්, ඔයාගේ ඔෆිස් එකට වෙන්න පුළුවන්, ඔයාට පුලංකම තියෙනවා. ඩීප් ටෙක් සෝලා එකක් මෙලදී අරගෙන ඔයාගේ විදුලි බිලට තිත තියලා ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න. 0.71711711 එකට තමයි කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න ඕනේ.
0: 0.71711711 එක මේ ෆෝන් නම්බර් එක ඔයාගේ ෆෝන් එකේ සේව් කරලා තියාගන්න. දන්න කියන කෙනෙකුට උනත් කියන්න සෝලා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් ගෙදරට සෝලා එකක් හයි කරගන්න ඕන කියලා කිව්වොත් ෆැක්ටරි එකට වෙන්න පුළුවන් නේද? රාජ්‍ය ආයතනයකට වෙන්න පුළුවන්. ඕනම ව්‍යාපෘතියක් සඳහා මේගොල්ලන්ට කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම පැල්ලොත්තු නිෂ්පාදනය ගැන මතක් කරනවා. කිරි ආශ්‍රිත නිෂ්පාදනය ගැන කතා කරන ලංකාවේ අපේ අභිමානයත් එක්ක තමයි පැල්ලොත්තු නිෂ්පාදන වෙළඳපළට එන්නේ.
1: ඉතින් පැල්වත්ත කියනකොට කිරි පිටියක අමතක කරන්න බෑ. දැන් පැල්වත්ත කිරි පිටියක ආට පලංකම තියෙනවා. මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙම මිලදී ගන්න. ඊට පස්සේ එතනින් ගියාට පස්සේ ගිතෙල් මේ කිරි අයිස්ක්‍රීම් මේ කියන හැමදේම ආට පලංකම තියෙනවා. දේශීය නිෂ්පාදනයක් විදිහට වාගේ පොඩ්ඩක් උනත් බය නැතුව දෙන පැල්වත්ත නමින්. ඉතින් පැල්වත්ත ශාඛා තියෙනවා නුගේගොඩ ස්ටැන්ලි තිරකරත්න මාවත, ගාලුපාර කොල්ලුපිටිය, අරංගල හන්දිය මාළඹේ, පැලවත්ත බතරමුල්ල වගේම අනුරාධපුර මරදාන් කඩවල.
0: ඒ වගේ මතක් කරන්න ඕනේ මේ දැන් අපි පිළියන්දල වෙසක් කලාපයේ තුන්වෙනි දවස.
1: ඔව්.
0: ඊහෙත් සෑහෙන සෙනඟක් හිටියා. ඉතින් මේ හැම දවසකම අපි ඔබට කිව්වා හරි පරිස්සමෙන් මාර්ග අනතුරු වෙන්න පුළුවන්. ඔයා බයිසිකල් වල විශේෂයෙන් අර අපි කියන්නේ අර මෝටර් සයිකල් පදින මල්ලිලා.
1: ඔව්.
0: ඒගොල්ලෝ එහෙම මේ හිරිහැර කරන්න පුළුවන්. හිරිහැර කියන්නේ ඒගොල්ලෝ කොහමද පාර ගියත් හිරිහැරයක් තමයි. ඒ කොහොම වුණත් අද දවසේ වුණත් ඔයා වෙසක් කලාපයට තුල් වෙනවා නම් නිරන්තරයෙන් වාගේ ආරක්ෂාව ගැන හිතන්න. මේ පහුගිය දවස් දෙකට විතරක් 24 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. අනතුරු නිසා ඒ නිසා ඊගෙන පරිස්සමෙන්. ඒ වගේ මතක් කරනවා මාතර පැවැත්වෙනවා රාජ්‍ය වෙසක් කලාපය. ඉතින් දකුණට මේ පාර හොඳටම නේද වෙසක් උත්සවයේ සමරන අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම එතෙන්දී අපි මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව අවුරුදු 57ක නොබිඳෙන ජනතා විශ්වාසයත් එක්ක තමයි ආයුර්වේද සංස්ථාව ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් නියමිත ප්‍රමිතියට ආයුර්වේද නිෂ්පාදන සකසන ආයුර්වේද නිෂ්පාදනයේ පුරෝගාමියා තමයි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව කියලා කියන්නේ. ඉතින් ඔයාට අවශ්‍ය කරන ඕනෑම ඖෂධයක් ආයුර්වේද ඖෂධ සංස්ථාව නමින් ගන්නවා කියලා කියන්නෙම ඔයාට බය වෙන්න දෙයක් නැහැ. වගකීමක් සහිතයි.

0: සුබදසනක දෙයටයි දැන්
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB

0: Atay vinadi tonai api alut pagi inne.
1: Subuh dasanak.
0: Pagi dasal ice cream dasal gila.
1: Hah? Oya vipaka tamai.
0: Igen apita limit ekak naha ne ice cream dasal kiyala gama ekak neme hatara pahak kanawana.
1: Ekakin deka gana kewama hari.
0: Ow. Hari me එක්සත් රාජධානිය මරු වැඩක් කරන්න යනවා. ඒගොල්ලෝ පළවෙනි වතාවට වහලය මත දැඩි සත්කාර වාට්ටු හදන්න
1: යනවා. වහලය මත?
0: ඒ කියන්නේ ඔය වතන සරලවම කරලා ගත්තොත් දැන් වහලය මත තියෙන රෙස්ටෝරන්ට් එක.
1: ඔව් ඔව්
0: ඔව්. රූෆ් ටොප්.
1: රූෆ් ටොප්.
0: මේක දැකලා තියෙන ඕනතරම්. දැන් මේක ඇවිල්ලා රූෆ් ටොප් ඉන්ටෙන්සිව් කෑවෝඩ් කියලා කියන්නේ.
1: හරි.
0: මේවා මෑතකද විවෘත කළා. මේව තව කියන්නේ දියුණු කරලා ගන්න විතරයි තියෙන්නේ. දැන් මේ මූලික අධීරේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ.
1: ඔව්.
0: මේකේ බලාපොරොත්තු වෙන්නේ බරපතල විදිහට රෝගාතුර වෙච්ච රෝගීන්ට තමන්ගේ ජීවිත ආරක්ෂක පද්ධති වලට සම්බන්ධ වෙලා ඉන්න අතරතුරදීම මේ පිරිසිදු වාතය, හිරු එළිය මේ වගේ දේවල්, ඒ කියන්නේ සබාදහමත් එක්ක සම්බන්ධ කරන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් දැඩි සත්කාර ඒකකවල කොටු කළා වගේ නේ තියෙන්නේ. ඒ කියන්නේ යන්න බෑ බලන්න.
1: යනවනම් වෙන මැදුමක් තියෙනවා ඇඳගෙන
0: යන්න. යනවනම් සීමිත පිරිසක් විතරයි යන්න පුළුවන්. එක පාරකට එක්කෙනෙක් ගිහින් බල්ලෙන්න වගේ කියලා කියන්නේ. දොර ළඟ ගොඩාක් සෙට් එකක් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට හිරු එළිය වැටෙන්නේ නෑ. හරියට අපි කියන ස්වභාවික වාතය ආශ්වාස කිරීමේ හැකියාවක් නෑ.
1: එළිය පේන්නේවත් නෑ.
0: ඉතින් මේ නිසා තමයි දැන් ඔයා දැකලා තියෙන, අපි දැකලා තියෙන මේ ඔය ICU එක කියලා කියන එක දැඩි සත්කාර ඒකක ජනෙල රහිත නේද, වටපිටාවක් පේන්නේ නැති. ඉතින් වෙන මානසික වශයෙන් වෙන මෙව් එකක් නියන් අපිට හදනවනේ. මට දැන් අමාරුයි මේ රෝගියාට මවනවා නිකන් නේද. එයාට තියෙන ඒ රෝගයේ තියෙන බරපතලකම තව ටිකක් වැඩි
1: වෙනවා.
0: ඒ කොමුණත් පරිසරයත් එක්ක මේ රෝගියා සම්බන්ධ කරලා ඒ හරහා රෝගියාට මානසික වශයෙන්ුත් සුවපහසු වටපිටාවක් හදන එක තමයි මේ ප්ලෑන් එක.
1: හරි.
0: ඉතින් දකුණු ලන්ඩනයේ පිහිටි කිංග්ස් කොලෙජ් රෝහල ඇඳන් 60කින් යුතු මේ දැඩි සත්කාර ඒකකය
1: සම්බන්ධ කරගෙන
0: පවුම් මිලියන 2ක වියදමකින් තමයි හදලා තියෙන්නේ. මේක එක්තරා විදිකින් ගත්තොත් උද්‍යානයක් වගේ. ඉතින් බරපතල ලෙස මේ අසනීප වෙච්ච රෝගීන් සඳහාම විශේෂයෙන් සැලසුම් කරලා තියෙන එලිමාන් වාට්ටුව ඇතුලේ එකපාර ඇඳන් 6ක් විතර රඳවන්න පුළුවන්කමක්
1: තියෙනවා.
0: ඉතින් වෝටර් ප්‍රූෆ්, ඊට පස්සේ ඔක්සිජන් සැපියුම් වලින් සමන්විතයි. අර අපි කියන්නේ මේ දැන් එළිය තියෙන නිසා වැස්සට අවුවට එහෙම මේ මෙව් වෙන්න පුළුවන්. ඒ සියලු දේවල් ගැන හිතලා මේගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් බලන්න මේ තවත් ලොකු කතාවක් මම මේ සරල කරලා කෙටි කරලා ගත්තේ, ලොකු ලිපියක් ආශ්‍රය මම මේ කියන්නේ. ඒ කොහොමුණත් මේක Facebook එකේ තිබුණ එක්තරා ලිපියක්. මේකේ වඩ පුළුවන්කමක් තියෙනවා ලෝඩර් වී කියන 2026 මේ 29 වෙනිදා පළ කරපු ලිපිය ආශ්‍රයෙන් කියන්නේ. ඉතින් වඩ පුළුවන්කමක් තියෙනවා තව පොඩ්ඩක් මේ ගැන හොයන්න. මොකද අන්තර්ජාලයට ගිහිල්ලා බැලුවත් නේද, Google කරලා බැලුවත් මේ සම්බන්ධ සෑහෙන තොරතුරු තියෙනවා.
1: අපිට බලන්න පුළුවන්.
0: ඔව්. ඉතින් නවීන තාක්ෂණය ලෝකේ දැන් සෑහෙන දියුණුවයි.
1: ඉස්සරහට යනවා.
0: දැන් අපි ඊයේ දවසේ ලංකාව ඇතුලේ කතා කරොත් එහෙම නේද, පියුරු පිළිකා හඳුනා ගැනීම සඳහා අලුත් යන්ත්‍රයක් හඳුන්වා දුන්නා. ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේත් මේ මෑත කාලයේ සෑහෙනේ වගේ අලුත් දේවල් සම්බන්ධව කතා කරා. ලෝක සෞඛ්‍ය කියන්නේ ලෝකේ, අපි කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක එකතු වෙලා, එහෙම නැත්නම් විවිධ ආයතන එක්ක එකතු වෙලා නේ, ඒ වගේ සෑහෙන පියවරයන් රසක් ලංකාවේ සෞඛ්‍ය පැත්තිනුත් අරගෙන තියෙනවා.
1: සතුරු ඉතින් නේද, ඉස්සරහට යද්දි එක එක පැතිවලින් අපිට නැති දේවල් දැන් මේ විදිහට ඉස්සරහට යනකොට
0: අනිවාර්යෙන් මේ ඔය දැන් ඊයේ ප්‍රොජෙක්ට් එක ආසියානු සංවර්ධන බැංකුව එක්ක තමයි මේ ආරම්භ කළේ. ඉතින් මේ දැන් අපි ඔය කතා කරේ ලන්ඩන් වල තියෙන දේවල්, අපේ රටටත් මේ වගේ දේවල් වල අවශ්‍යතාවයක් තියෙයි සහ ඉදිරියේදී මේ වගේ දේවල් එයි. මොකද ලෝකෙ දියුණුම සෞඛ්‍ය පද්ධතියක් තියෙන රටක් තමයි අපි. ඔය කවුරු මොනවා කිව්වත් නේද, අපි කිව්වත් කොච්චර වෛද්‍යවරු පිකට් කරනවා, අරගොල්ලු පිකට් කරනවා, මේගොල්ලු පිකට් කරනවා, රෝගීන් අපහසුතාවයට පත් වෙනවා කියලා. ඇත්ත, එහෙමත් අවස්ථා තියෙනවා. හැබැයි
1: ගොඩදෙනෙක් සුව කරන්න, තව කෙනෙක්ට ජීවිතයක් දෙන්න මේ තරම් රටක් මං හිතන්නේ නැහැ.
0: උදේ 8:07

0: ද තිළින කිරීමේ බැති පරදා එකත්වය.
1: මේ සමර අනුගුරු පත්තු කලාට සුවඳ නෑනි. ඒවට ස්ටෑන්ඩස් නැද්ද.
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩස් වලට හදර නිසා හැම හඳුන්කූරම හොඳ සුවඳයි. නිවිලගයට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් මිසක් සමජයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077777374.
3: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
4: ITN ලක්හඬ පූජා
5: සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
4: ජූලි 3 වෙනිදා දක්වා

0: ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකිනි

0: ඇතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
4: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයියා මට.
5: සුපරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
6: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
2: evening drive with chamit and charu
0: sama anugrahaya
2: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
6: vijaya products ape rasaya rate sabata Lakhanda Radio ITN

0: අටයි විනාඩි 24යි වෙලා. තේරුණානේ?
1: නෑ මං මයික් එක ඔන් කරගන්න බෑ මුලින්ම.
0: මයික් එක ඔන් කරගන්නේ මං කිව්වේ අපි මේ කතා කර කර හිටපු කතාව තේරුණා.
1: තේරුණා තේරුණා මට හොඳටම තේරුණා.
0: දැන් මේ දැන් ඔයා මේ ජොබ් එකට ඇවිල්ලා මාස කීයද?
1: මාස ජනවාරිනේ ආවේ. මාස 4ක් 5ක්
0: කියලා ගමු. මාස 4ක් 5ක් කියලා කියන්නේ දැන් හොඳ ගාණක් අතර එනවා.
1: හා?
0: ඉතිරියක් තියනවද නෑ?
1: පොඩි ඉතිරියක් තියනවා ඉතින් අහන්න
0: එපා. අන්න ඒකයි ඉතින් ලක්ෂ ගණන් වලින් පඩි ගන්නකොට ඉතුරු කරන්න බෑ. ඔය මීඩියා කරන අය සම්බන්ධව විශේෂයෙන්ම අපේ රස්සාව කරන එක සම්බන්ධව අපේ යාළුවන්ට සහ අපේ ඔය නෑදෑයන්ට එහෙම තියෙන අන්න ඒ වගේ
1: ලොකුම ප්‍රශ්නේ.
0: ඔව් ඒගොල්ලෝ හිතනවා මේ ITN එකේ ලක්කඩේනේ වැඩ කරන්නේ. ලොකු පඩියක් ගන්න ඇති කියලා.
1: ලක්ෂ දෙක තුනක්වත් ගන්න ඇති.
0: ඔව් ඇත්ත ඉතින් අපි එහෙම තමයි.
1: ගන්නවා අපි කියන්නේ.
0: ඔව් ලොකු ගාණක් ගන්නවනේ. ඉතින් මම නම් මේ මාසෙට දැන් වියදම් කරන ප්‍රමාණය සහ තව කොටසක් වෙන් කරනවා.
1: ඉතුරු වලට.
0: ඔව් ඒක ඇවිල්ලා නිකන් හදිසි අවස්ථාවක ගන්න. අන්න එහෙම ඒ account එක කවදාවත් ATM කාඩ් එකක් පාවිච්චි නොකර ඇත්තටම මට එහෙම ගිණුමක් තියෙනවා. ඒක පොඩි ගාණක් තියෙනවා. ඒ කියන්නේ අපි හැමතිස්සෙම මේ අවදානමකදී වියදම් කරන්න නේද?
1: කොයි වෙලේද දන්නේ නැහැනේ මොකක් හරි දෙයක් වුණා.
0: දැන් ඔය insurance එකක් වගේ එක පැත්තකින් ගත්තම්.
1: ඔව්.
0: ඉතින් එහෙම තියෙනවා නම් හොඳයි. හැබැයි ඉතින් හම්බ කරන මේ පොඩි පඩියකට වැඩ කරන ඔබ.
1: හා.
0: මමත් එහෙමයි අත්තම කතා. හරි. අපිට එහෙම ඉතුරු කරන්න පුළුවන්ද?
1: පුළුවන්නේ.
0: බෑ. පොඩි පඩියෙන් කොහොමද දැන් අද කාලේ?
1: හා.
0: පොල් ගෙඩියක් අරන් හාල් කිලෝ එකක් අරන්.
1: ඔව්.
0: ඊට පස්සේ තව ඒ ලොලු දෙක තුනක් ගත්තම
1: 5000ක් විතර ඉවරයි.
0: ඉවරයි. ඊට පස්සේ ඉතින් මාසෙ වියදම හරියට ඔකේ ගණන් හදලා බැලුවම ඒත් එහෙමයි. බස් ගාස්තු ත්‍රිවිල් වල නැගලා ගියොත් වාහනයක් තියෙනවා නම් තෙල් එහෙම ගහනකොට ආයි පඩියෙන් භාගයක් විතර යනවා පෙට්‍රල් ගහන්න.
1: හා.
0: නේ? එහෙමත් තියෙනවා. හරි ඒ කොහොම වුණත් ඔයාගේ ආදායම වැඩි කරගන්න ක්‍රමයක් ගැන කියන්නම්. වියදම පාලනය කරන්න බැරුව ඇති. හැබැයි ඔයාට පුළුවන් අමතර ආදායමක් උපයන්න විශේෂයෙන්ම මාක්ස්මෙන් හෝල්ඩින්ග්ස් සමාගම එක්ක සම්බන්ධ වෙලා අලුතෙන් ඔයාට පුළුවන් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න. අපි මේ ගැන කියලා තිනවා ඩෝම මැෂින් එකත් එක්ක ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයත් එක්ක ඔයාට අලුත් බිස්නස් එකකට යන්න කියලා. ඒ වගේ මේ දවස්වල මාක්ස්මෙන් හෝල්ඩින්ග්ස් ගෲප් එකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා. ඔයාට පුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට ඉතින් අමල්ක මැණික් කඩවලට කෝල් එකක් දෙන්න තියෙන්නේ සාමාන්‍ය අධිකාරියතුමන්ට. මොකද මාක්ස්පෙන් ගෲප් එක කියලා කියන්නේ ලංකාවේ නේද කීර්තිමත් ආයතනයක්. පහුගිය කාලය තුළ ලංකාවේ බොහෝ දෙනෙකුට මේ රැකිය අවස්ථා දීපු එහෙම නැත්නම් ව්‍යවසායකයෝ බිහි කරපු තැනක්. මෙන්න මේ නම්බර එකට ඔයාගේ CV එක දාන්න WhatsApp කරන්න 0764239427 0764239427 කියන නම්බර එකට පුහුණු කාර්මික ශිල්පීන් විදිහට මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් එක්ක සම්බන්ධ වෙන්න ඔයාට අවස්ථාවක් තියෙනවා.
1: එතනින් ගියාට පස්සේ ඔබට අවශ්‍ය කරන සීලම යන්ත්‍ර උපකරණ එකම වහලකටින් එකම තැනකින් මිලදී ගන්න අවශ්‍ය ධාරිතාවලින් පුළුවන්කම තියෙනවා. මාක්ස්මෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න 0117 679 579 කෝල් එකක් දෙන්න. උදේ 8:00 විනාඩි

0: උදේ 8යි විනාඩි 31යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: අටයි විනාඩි 35 වෙලාව. හරි? අපි ඉස්කෝල යන කාලේ අපි ඉස්කෝලේ ගියානේ චාරු.
1: ඔව්.
0: අපි ඉස්කෝල යන කාලේ පොඩි කාලේ අපි ඉංග්‍රීසි පොතේ හිටියා.
1: හා?
0: අපිට හම්බෙච්ච මෙන්න මේගොල්ලෝ.
1: කවුද?
0: සමන් හිටියා.
1: හරි.
0: ඊට පස්සේ ටාරෝ හිටියා.
1: හා?
0: නයිජීරියාවල මුරු හිටියා.
1: හ්ම්.
0: ඊට පස්සේ ඔහොම රට රටවල විවිධ යාළුව අපිට ඉංග්‍රීසි පොතේදී හම්බුණා.
1: ඔව්.
0: අපිට නයිජීරියාවෙන් හම්බුනේ I am from Nigeria. දැන් ඔයා ඉස්කෝලේ ගිය කාලේ මං ඉස්කෝලේ ගිය කාලේ
1: වෙනස්නේ.
0: ඔව්. ඔයා උපත මොන අවුරුද්දද?
1: 2005.
0: 2005 මේ පැත්තේ සෙට් එක.
1: හා.
0: මම 2005 මට මතක විදිහට මම
1: A-level
0: කරනවා.
1: හා.
0: A-level පටන් ගත්තා.
1: හ්ම්.
0: ඔයා 2005 ඉස්කෝලේ යනවා.
1: නෑ, ඉපදුනේ 2005නේ.
0: ඇත්තද?
1: ඔව්. අපි තාම චූටි ළමයි, මල් වගේ ළමයි.
0: තරෝනේ මම.
1: ඒකනේ. ඒකින්දේ මම පොඩක් අහගෙන හිටියේ. මොකද ඒ කාලේ සිලබස් එකයි මේ සිලබස් එකයි වෙනස්නේ.
0: ඕගලංගේ ඉංග්‍රීසි තිබ්බද ඕගලංගේ කාලේ වෙනකොට?
1: ඔව්.
0: තිබුණානේ.
1: හා, අපි කැමැතිම පීරියඩ් එක.
0: හා, එහෙමද? ඔව්. හරි, මේ මම මේ කියන්නේ නයිජීරියාවේ සිදුවීම.
1: හා.
0: අවුරුදු 30ක් විතර පෙන්නලා වයස අවුරුදු 16ක පොඩි කොල්ලෙක් මිටි කොල්ලෙක් ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්න ආපු නයිජීරියාවේ මිටි අපේක්ෂකයාගේ පැටිකිරිය තමයි මේ කියන්නේ.
1: හා.
0: ඉතින් ලංකාවේ දේශපාලඥයෝ ගොඩාක් වෙලාට අපි දැකලා තියෙනවා තමන්ගේ වයස හංගනවා. දේශපාලඥයෝ නෙවෙයි ගොඩාක් අය තමන්ගේ වයස කියන්න මේ මැලි වෙනවානේ.
1: කීයද වයස?
0: මගේ අවුරුදු 38යි.
1: ආ.
0: හරි. ආයිති ඔගේ හංගන්න දෙයක් නැහැ.
1: නෑ නේද?
0: ලංකාවේ සාමාන්‍යයෙන් නළු නිළියෝ ගායකයෝ සාමාන්‍ය මිනිස්සුනත් වයස කියන්නේ
1: නැහැ. කීයක් වගේ පේනවද?
0: ඔහොමද? ඉතින් ටිකක් වැඩිපුර කිව්වම දුක හිතෙනවා. එහෙම නැත්තම් කියන එක වැඩක් නැහැ නේ.
1: හ්ම්
0: හ්ම්. ඔය සමහර කියන ප්‍රසිද්ධියම වයස හන්දිපා.
1: ඔව්, ගෑනු ළමගේ විශේෂයෙන්ම.
0: ඔව්. හරි, ඒ කොහොම වුණත් වයස කියන එක සමහරුන්ගේ හංගන්න පුළුවන්.
1: හ්ම් හ්ම්.
0: කොණ්ඩෙඩයි කළා, මේකප් දාලා.
1: හා.
0: නේ. දැන් ලංකාවේ ඔය ගත්තොත් එහෙම ලංකාවේ දේශපාලඥයෝ ඉන්නවා ওই විදිහේ කොණ්ඩෙඩයි කළා, රවුල් ඩයි කළා.
1: ඔව්.
0: අවුරුදු 60 70 ඒ වුණාට නිකන් නේද?
1: හා.
0: කොල්ලෝ වගේ කතා කරන, එහෙම හැසිරෙන, එහෙම ඉන්නවා මේ තරුණයි කියලා හිතන. හරියට උපැන්න සාතිකේ අරගෙන බැලුවොත් එහෙම.
1: හරි.
0: මේ හද්දනාකි. හරි. නෑ, මේ මං කියන්නේ එහෙම අපහාස කරනවා නෙමෙයි. ඒ වුණාට ඒගොල්ලෝ හැසිරෙන්නේ නිකන් අමුතු විදිහට.
1: හා.
0: මේ නයිජීරියාවේ නැහෙන කතාව මීට වැඩි හාත්පසින් වෙනස්.
1: හ්ම්.
0: නයිජීරියාවේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙච්ච මහමුත් සාදිස් බූබා.
1: බූබා.
0: බූබා. බූබා කියන තරුණයා තමන්ගේ වයස අවුරුදු 30ක් කියලා නාම යෝජනා බාර දීලා තියෙනවා.
1: 30යි කියලා වයස කිව්වා.
0: ඔව්, මෙයා ටිකක් අර මිටි එක්කෙනෙක්.
1: හ්ම්.
0: මේ අර මිටි කියන අර රෝගයක් විදිහට ගත්තම මෙයා ගොඩක් අර මේ එක රෝගී තත්ත්වයක්
1: කියලා. ඒක තේරෙනවනේ.
0: ඔව්. හැබැයි මෙයා ටිකක් පරිණත පෙනුමක් තියෙනවා.
1: හ්ම්.
0: ඉතින් මිනිහට රටේ ලොකු ජනප්‍රියත්වයක් සහ සහයෝගයක් ලැබුණා.
1: හ්ම්.
0: හැබැයි වැඩේ පත්තු වෙන්නේ ඊට පස්සේ.
1: හරි.
0: මෙයා පක්ෂේ ඔය ස්ක්‍රීනින් එකක් තියෙනවා. ඒකෙන් පාස් වුණාට පස්සේ මෙයාගෙම නෑදෑයෙක් මෙයාට වැඩි දුන්නා.
1: නෑදෑයෙක්?
0: ඔව්, මෙයාට
1: ළඟම
0: ඉන්නේ නෑයෝ කියන එක කොහොමද තියෙන්නේ?
1: හා.
0: නෑදෑයෙක් විසින් මෙයාගේ ඇත්තම උපැන්න සහතිකයයි පාස්පෝර්ට් එකයි ඉන්ටර්නෙට් එකට ලීක් කළා.
1: ඉන්ටර්නෙට් එකට
0: දැම්.
1: වැඩේ ඉවරයිනේ.
0: බැලුවා මෑන් ඉපදිලා තින්නේ 2010යි.
1: හා.
0: එතකොට මෑන්ස් තාම අවුරුදු 16යි.
1: 30යි කියලානේ කිව්වේ.
0: ඔව්, 30ක් බොරු වයසක් දාලා ඡන්දෙ ඉල්ලන්න ඇවිල්ලා මැතිවරණයට ඇවිල්ලා.
1: හ්ම්
0: හ්ම්. ඉතින් මෙයා තාම ඉස්කෝලේ ළමෙක් නිසා
1: ඔව්
0: ඉස්කෝලේ ගුරුවරු එක්ක මේකට සාක්ෂි ඉදිරිපත් කළා තිබුණා.
1: හා.
0: එතකොට ගත්තම මෙයාට ගැළවීමක් නැහැ.
1: ඔව්.
0: නීතිය අනුව මෙයාට ඡන්දෙ ඉල්ලන්න බෑ.
1: ඔව්, ඉතින් වයස අවුරුදු 16යිනේ.
0: වයස අවුරුදු 30 වෙන්න ඕනේ නයිජීරියාවේ හැටියට ඡන්දෙ ඉල්ලන්න.
1: හා හා හා.
0: හැබැයි මෙයා මෙයාගේ ලොකු අයියාගේ ලියකියවිලි දාලා වයස හොරාට ගහලා.
1: ලොකු අයියාගේ?
0: ඔව්, අයියාගේ.
1: අයියා දන්නේ නැහැ.
0: අයියා දන්නේ
1: නැහැ.
0: කොහොම නමුත් මෙයා දැන් මේ ඡන්දසටනෙන් අයින් වුණා.
1: ඔව්.
0: ඉතින් කොහොම හරි මෙයාට උවමනාවක් තිබුණා කලින් ඇවිල්ලා දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න.
1: ඒක හොඳයි.
0: සිස්ටම් චේන්ජ්.
1: ඔව්, අර සිස්ටම් චේන්ජ්.
0: බැලුවම් පොඩි එකෙක්.
1: ඇයි පොඩි අයද බයිද?
0: පුළුවා.
1: ඔව්.
0: උනාට තව පොඩ්ඩක් පරිණත වෙලා
1: ඉන්නේ.
0: පොඩි අයට පුළුවන්. මේ කියන්නේ වයසින් පොඩි වීම නෙමෙයි, මනසින්. ඔව්. මොලේ කුඩා නම් අමාරුයි.
1: ඔව්, ඒක ඇත්ත.
0: ටිකක් දේශපාලනය කරන්න මොලේක් තියෙනවා.
1: හා.
0: මේ විදිහට බොරු මවල ඇවිල්ලා මේ දේශපාලනය කරන්න බෑ. එනකොට මෙන්නේ බොරු කියාගන්නේ, බොරු වයසක් දාලා බොරු උප්පැන්නක් දීලා එහෙම ඇවිල්ලා කොහොමද මේ මේ සත්‍ය ගැන කතා
1: කරන්නේ?
0: ඉතින් කොමාරි මෙයාගේ නෑයා නියම නෑයෙක් නෑ මෙයාගේ මේ සලුපිලි උනා
1: දාලා
0: කොමාරි. ඉතින් මේ හොඳ මේ කියන්නේ සමහරලාට බොරු මවාපෑම් කියන ඒවා හරි තාවකාලිකයි, බොරුවට වැඩිකල් නැහැ කියලා
1: කියනවානේ.
0: ඉතින් දේශපාලඥයෝ කියලා කිව්වම ගොඩාක් වෙලාට ඉතින් බොරුවම තමයි. දේශපාලනය කරන්න හොඳට බොරු කියන්න පුළුවන් වෙන්න ඕනි, මිනිස්සු අන්දන්න පුළුවන් වෙන්න ඕනි, මවන්න පුළුවන් වෙන්න ඕනි. ලෝකෙ ගත්තම ගොඩාක් ඒවා තියෙන්නේ ඉතින් බොරුවෙන් තමයි දුවන්නේ.

0: ಮಹಾಜನ ಸಂಪದ ಧನ ಸತಿಯ ದಿನ ಹತೇಮ ಮಹಾಜನ ಸಂಪದ ರಟಟಮ ಸಂಪದ ಲಕಾಂಡ ರೇಡಿಯೋ ITN
1: ಉದಯ 8යි විනාඩි 50යි වෙලාව මේ වෙලාවට මතක් කරන්න ඕනේ දැන් ඔයා වැඩ කරන තැනට එහෙම නැත්නම් ඔයාගේ ඔෆිස් එකට එහෙම නැත්නම් ඔයාගේ නිවසට ඔන්නාට පුළුවන්කමක් තියෙන සෝලා එකක් හයි කරගන්න මොකද අර පරිමස්මෙන් තොරව විදුලිය පාවිච්චි කරන්න එතකොට විදුලි බිලට තිත තියන්න හොඳම ක්‍රමය තමයි සෝලා එකට ඉන්වෙස්ට් කරනවා කියන එක එයාරහා ඔයාට අමතර ආදායමක් උපයා ගන්නත් පුළුවන්කම තියෙනවා ඉතින් ඒකට තමයි හොඳම තැන ඩීප් ටෙක් කියලා කියන්නේ ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන ඔයාගේ විදුලි බිලට තිත තියලා ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න. ඉතින් කතා කරන්න 0711711711 කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න. ඒ දෙකම මේ වෙලාවේ ඔයාට මතක් කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන ගැන. දැන් ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරනකොට පැල්වත්ත කියන නම අපි හැමෝටම මතක් වෙන නම. ඉතින් පැල්වත්ත කියලා කිව්වහම කිරිපිටියක් අමතක කරන්න බෑ. දැන් පැල්වත්ත කිරිපිටියක මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකේ මාට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, ඔයාට පුළුවන්කම තියෙනවා පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න. එහෙම නැත්නම් ශාඛා තියෙනවා නුගේගොඩ ස්ටැන්ලි තිරකරත්න මාවත, ගාලුපාර කොළුපිටිය, අරංගල හන්දිය මාලබේ, පළවත්ත හන්දිය බත්තරමුල්ල වගේම අනුරාධපුර මරදං කඩවල. 8:52

හඬ ලංකාවටම ලක්න පෙරනෝවරු ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලකන රේඩියෝ ITN
1: වෙලාබු දේ නවයයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: දිළිඳු බව තුරන් කිරීමේ ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට සමගාමීව ගම්දහසක වැඩදහසක් ව්‍යාපෘති යටතේ වැඩසටහන් රැසක් අද ආරම්භ කෙරෙනවා. දිස්ත්‍රික් 25ම ආබන්ධ වෙන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක වෙන බවයි ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැනීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ. ප්‍රජා සංවර්ධන සභා මගින් හඳුනාගත් නිෂ්පාදන ආර්ථිකය ආහාර සුරක්ෂිතතාවය සහ ජීවනපාය සංවර්ධනට ඍජුවම දායක වන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 25,000ක්. ඒ අනුව මෙම ව්‍යාපෘති වෙනුවෙන් සියලුම දිස්ත්‍රික් වෙත ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ප්‍රජා ශක්ති ගම්දහසක වැඩදහසක් වැඩසටහනේ ප්‍රධාන සමාරම්භක උත්සවය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ටා සිට ඇත අමගස්පිටිය ප්‍රදේශයේදී. ඊට සමගාමීව දිස්ත්‍රික් මට්ටමේ ප්‍රධාන වැඩසටහන් සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. සියලුම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල අවම වශයෙන් ව්‍යාපෘති 3-5 අතර සංඛ්‍යාවක් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ප්‍රජා සංවර්ධන සභා සමාජිකයින් රාජනිලධාරීන් සහ සහායක ආයතනවල සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ඊශ්‍රායල් සහ හිස්බුල්ලා සංවිධානය අතර සතුරු ක්‍රියාකාරකම් සහ සටන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්දැකීමට තීරණය කර ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඒසී ට්‍රුත් සමාජ මාධ්‍යෙහි සටහන තමමින් ඒ අනුව දෙපාර්ශ්වය අතර සියලුම ආකාරයේ ගැටුම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර ඇති බවයි ඇමරිකා ජනාධිපතිවරයා පවසන්නේ. ඊශ්‍රායලයේ සහ හිස්බුල්ලා සංවිධාන අතර ගනු ලබන ඉදිරි තීන්දුව පිළිබඳව අවධානය සිටින බවද ඇමරිකා ජනාධිපතිවරයා කියා සිටියා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: நவையாய் வினாடி நவையாய் விழாவை. குட் மார்னிங் சுபுதாசனாக். ඉන්දියානු සාගරයට එපිටින් තියෙන මේ පැසිෆික් සාගරයේ හෙවත් ශාන්තිකර සාගරයේ සිදුවෙන කාලගුණ වෙනස්කම් වල බලපෑම තමයි මහද්වීප ගානක් පහු කරලා අපේ ලංකාවට මේ ඉදිරියේදී එන්න නියමිතලා තියෙන්නේ.
1: හරි.
0: ඒ නිසා එල්නිනෝ එකක් කියලා කියපු ගමන් අපි කිව්වා එල්නිනෝ එකක් කියන්නේ මොකද්ද කියලා. හ්ම්. දැන් වසර කීපයකට කලින් ඔය එල්නිනෝ සහ ලානිනා කියන
1: එල්නිනෝ සහ ලානිනා.
0: ලානිනා. කියන යෙදුම් අපිට එච්චර මේ හුරු පුරුදු එකක් නෙවෙයි.
1: ඔව්.
0: මේ එල්නිනෝ කියන එක උනත් මේ මෑත කාලේ උනත් මේක අපිට මීට කලින් ඇහිලා තියෙනවා. හ්ම්
1: හ්ම්.
0: සාමාන්‍යයෙන් ගෝලීය උෂ්ණත්වයේ ඉහළ දාන තත්වයක් තමයි ඔය එල්නිනෝ තත්වයක් කියලා
1: කියන්නේ.
0: එතකොට මේ වෙනකොට ලෝකයේ කාලගුණ ඒජන්සි ගණනාවක් විසින් මේ වසරේ ඇතිවෙන්න පුළුවන් ඉතිහාසයේ ඇතිවිය හැකි ප්‍රබලම එල්නිනෝ තත්වය පුරෝකථනය කරලා තියෙනවා.
1: හරි.
0: මේක ලේසි පාසු එකක් නෙවෙයි. ඉතිහාසයේ මෙච්චර දරුණු එල්නිනෝ එකක් ඇවිල්ලා නැහැ. දැන් පහුගිය අවුරුද්දේ වට මතකයි දිට්වාව.
1: ඔව්.
0: පහුගිය අවුරුද්දේ දිට්වාව. ඊට පස්සේ දැන් අපි රටක් විදියට යථා තත්ත්වයට පත් වෙමින් තියෙන. සමහර ඒවා තාම හිතන්නවත් නැහැ. හරි.
1: ටිකක් හරි ගොඩ ඇවිල්ලා තියෙනවා.
0: ඔව්. එතකොට මේල්නිනෝ තත්ත්වයත් එක්ක ඉස්සරහට වෙන්නේ කාලගුණය සහ විශේෂයෙන්ම ආහාර සැපයීමට ලොකු බලපෑමක් ඇති කරයි කියලා කියනවා.
1: ඒක නම් භයානකයි.
0: ඔය එල්නිනෝ තත්ත්වයක් කියලා කියන්නේ ආයෙ මතක් කරොත් මේ පැසිෆික් සාගරයේ මතුපිට මුහුදු ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වැඩි ඉහළ යනවා.
1: හරි.
0: ඒකේ ප්‍රතිවිරුද්ධ සංසිද්ධිය වෙන්නේ ලානිනා සංසිද්ධිය. ඒ කියන්නේ සාගරයේ මතුපිට ජලය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සිසිල් වෙනවා. හරි. තේරෙන්නේ නැහැ නේ? කීපක තේරුන්නේ
1: නැහැ
0: නේ? අපිට තේරෙන්නේ නැහැ. ඇත්ත ඇත්ත.
1: ආයෙක පොඩක් අර නිරවුල්ද
0: කියලා. නෑ නෑ එහෙම ඕනේ
1: නැහැ.
0: එල්නිනෝ එකක් කියනවා ඒකට ලෑස්ති වෙන්න. එතකොට
1: ලානිනත්
0: එනවා. අමාරු කාලයක් එන්නේ ඉදිරි සති කීපේ තවත් අමාරුයි ඒ වගේ.
1: භයානකයි. ඒ කියලා හිත හිතාගත්ත සාරාංශය ඒකයි.
0: ඔව් දැන් ලංකාවට තියෙන බලපෑම මොකද්ද කියලා කියනවා නම් ලංකාවේ කාලගුණ සම්බන්ධ විශේෂඥ දැනුමක් තියෙන නදීකා රණවීර.
1: හා
0: එතකොට ජපානයේ සුකුබා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යොයිචකා කමා මේ දෙන්න අධ්‍යයනයක් කළා. මේ අධ්‍යයනය අනුව කියනවා මේ වර්ෂාපතනයේ අඩුවීමක් සිද්ධ වෙනවා කියලා.
1: ඉස්සරහට
0: අන්තර්මෝසම් වර්ෂාපතනයේ අඩුවීමක් වෙන්න පුළුවන්. ඒකම පරිසරයේ උෂ්ණත්වය ඉහළ ගියාම එතනින් පස්සේ පොඩි අර අපි කියන්නේ නියඟයක් ඉඩෝරයක් වගේ එකක් එනවා. ඔන්න ඔය කියන තත්ත්වෙන් පස්සේ ලංකාවට ආහාර විශේෂයෙන්ම භවභෝගවලට යම්කිසි හානියක් සිද්ධ වෙන්න පුළුවන්.
1: ඔව් ඉතින් නියඟයක් එනවා කිව්වහම සාමාන්‍යයෙන් එහෙමනේ නේ.
0: ඔව් එතකොට වතුර නැති වෙනවා ගොවිතැන් කටයුතු වලට. ඔය වගේ දරුණු තත්ත්වයක් ඉස්සරහට එන්න පුළුවන් කියලා කියනවා. උෂ්ණත්වය විතරක්ම නෙවෙයි වහින්නේ.
1: වහින්නෙත් නෑ. හැබැයි වහිනවා කියලාත් කියනවා.
0: ඒ මේ මේ දා මේ දවස්වල.
1: ඔය
0: එල්නිනෝ එකේදී වහින්නේ
1: නෑ.
0: හරි. එතකොට ඒවට ඉතින් මොන හරි ලෑස්ති වෙන්න වෙනවා. ඒ කියන්නේ අපි දැන් ආහාර හිඟයක් ගැන සාගතයක් ගැන එහෙම අහපු කාලයක් එහෙම මතක නෑනේ. දැන් ඔය වෙන විදේශ අත්දැකීම් අපිට තියෙනවා වීඩියෝ වලින් එහෙම දැකලා. ඒ මැනේ ලංකාවේ එහෙම තත්ත්වයක් ගැන අපිට හැම කාලෙම නිකන් අදහසක්
1: දැනෙන්නේ නෑනේ.
0: ඔව් ඒක ප්‍රායෝගික අපි තාම අත්විඳලා නෑ.
1: හැබැයි ඉස්සරහට අත්විඳින්න වෙයි.
0: අන්න එහෙම තත්ත්වයක් ගැන පුරෝකථන තියෙන්නේ. ඒ නිසා හැමෝටම එකතු වෙලා මේවට උත්තර හොයන්න වෙනවා.

0: ඔයා දැකලා තියෙනවද?
1: කාවද?
0: නැමෙන්න මේ සිදුවීමක් ගැන මම මේ කියන්නේ.
1: හා.
0: නිකන් කන්න දෙන ලෝකේ කොහේ හරි රටක්.
1: නිකන් කන්න දෙන?
0: නිකන් කන්න දෙන.
1: හ්ම්.
0: එහෙම තියෙනවා නම් තියෙන්නේ ලංකාවේ තමයි.
1: ඔව්.
0: දන්සල් කියන සංස්කෘතිය ගැන හිතන්න.
1: ඔව් ඔව්. ඒක නේ කොහොමත් අපේ රටේ තියෙන දෙයක් නේ.
0: ඔව් දැන්
1: මේ අන්තුව වෙන රටක් ගැන කියන්න.
0: නෑ නෑ. ලංකාව ගැන කියන්න.
1: හා?
0: දැන් ඔයා බලන්න පහුගිය දවස් ටිකේ ලංකාවේ තිබ්බ දන්සල් ප්‍රමාණය.
1: ඔව්.
0: බත් දන්සල්, නූඩල්ස් දන්සල්, බීම දන්සල්, කඩල දන්සල්, අයිස්ක්‍රීම් දන්සල් තමයි වැඩිම ප්‍රමාණයක් තිබුණේ.
1: හැම හැම තැනම වගේ අයිස්ක්‍රීම් දන්සල් තිබුණානේ.
0: එතකොට සල්ලි එකතු කළා. එහෙම නැත්නම් තමන්ගේ අතේ තියෙන සල්ලි වලින්.
1: හා?
0: මේ කියන හැම විදිහකින්ම
1: හරි.
0: කොහොම හරි දාණය තමයි මූලික අරමුණ. ඒ දානේ ලැබෙන ආනිසංස නෙමෙයි ඒගොල්ලන්ගේ කතාව
1: තියෙන්නේ.
0: ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙ තියෙන්නේ. අපි මොනවද දෙන්නේ, අපිට මොනවද ලැබෙන්නේ කියලා නෙමෙයි.
1: හරි.
0: දැන් අපි ITN එක විදිහට ගත්තොත් අයිස්ක්‍රීම් දන්සල ඊට පස්සේ
1: කඩල
0: සීන් සම්බෝල විතරක් දුන්නේ නැහැ, පානුත් දුන්නා. සීන් සම්බෝල දන්සල. ඊට පස්සේ ඊයේ කඩල දන්සල.
1: හා.
0: එතකොට වෙසක් කලාපයට ගියාම එතන
1: දන්සල්
0: බද්දන්සල්
1: දවස් පහක්
0: එක දිගට බද්දන්සලක් දෙනවා කියලා කියන්නේ.
1: ලේසිද?
0: ඉතින් මේ වගේ රටේ පුළු පුළුවන් විදිහට නේද ඇති හැකිය අය ওই චූටි ගමේ ඉන්න පොඩි කොල්ල කුරුට ටික වුණත් පුළුවන් විදිහට කීයක් හරි එකතු කරලා පොඩි බීම දන්සලක් හරි දෙනවා.
1: කෝපි දන්සලක් හරි.
0: ඉතින් මෙච්චර ලස්සන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටක් මේක.
1: ඔව්.
0: ඒ නිසා මේ පරිත්‍යාගශීලී කියලා කියන්නේ නේද? ඒක කාටවත් අපි කියන්නේ ඒ කියන්නේ કૃතිමව ඇති කරගන්න පුළුවන් එකක් නෙවෙයි.
1: ඒක හිත ඇතුලෙන්ම එන්න ඕන දෙයක්.
0: ඔව් ඒක හැංගීමෙන් කරන දෙයක්. ඉතින් පොසොන් එකට මීට වැඩිය කොහොමද දන්සල් වැඩි වෙයි?
1: ඔව්.
0: නේ දැන් පහුගිය කාලවල අපිට විවිධ ආර්ථික අපහසුතා තිබුණා. තාමත් තියෙනවා. දැන් දන්සල් වලට අපි වෙසක් දවසේ එළියට බහිනකොට පෙට්‍රල් ලීටරේ 410යි එනකොට 434යි දුක දුනා.
1: දැන් 434යි.
0: එහෙමයි කියලා දෙවෙනි දවසේ දන්සල් ලඩු නැහැනේ.
1: එහෙමයි කියලා අපි යන්නේ නැතු ඉන්නේ නැහැනේ.
0: නැහැනේ. හරි. කොහොම හරි ලස්සන වැඩටි වුණා.
1: හා.
0: ඉතින් අද අපේ වෙසක් කලාපේ 4 වෙනි දවස. පුළුවන් නම් අදත් එන්න බද්දන්සල පැත්තට ඇවිල්ලා යන්න.
1: ඔව්.
0: අපේ මැදිරියේ ඉන්න අපේ හිත මිතුරන් එක කතා කරන්න.
1: හා.
0: ඉතින් පොසොන් වෙසක් මේ සියල්ල අවුරුද්දේ කැලෙන්ඩරේ තියෙන හැම විශේෂ දවසක්ම නත්තල වුණත් නේද? ඒ හැම දවසක්ම ලස්සන වෙන්නේ මේ වගේ ලස්සන හදවත් තියෙන මිනිස්සු හින්දා.
1: අපි වෙසක් වෙනකම් බලාගෙන ඉන්නවා, ඊට පස්සේ පොසොන් වෙනකම් බලාගෙන ඉන්නවා, ඊට පස්සේ දෙසැම්බර් වගේ එනකොටනේ නත්තල් වෙනකම් බලාගෙන ඉන්නවා.
0: වෙලා බල බ්‍රේක් එකක් අරන් යමු.
1: හරි. උදේ 9:00 විනාඩි 22යි.

0: අමෘත තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: අමෘතවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අමෘතා.

0: මංගල්‍ය සහ වෙසක් කලාපය
1: ජුනි 2 දක්වා මිතෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්නේ බොදුසි පුබුදානේ ඔබත්

0: ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිබැවීමකි.
1: රීදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය 10 සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාක මගින් මිලදී ගත හැකි
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
5: දැන් පෞගේ දවස් ටිකේම දන්සල් වලින් නිකෑවේ
6: ඕ
5: උදේටත් දන්සලකින්
6: හා
5: උදේට මඤ්ඤොක්ක දවල්ට බත්
6: හරි
5: ඔය අතරමැද බිස්කට් කෝපි සරුවත් අයිස්ක්‍රීම් නේද
6: රොටි
5: ඔව් හවස්තරුවට ආයි රොටි පාන්
6: රොටි සමග තේ
5: ඔය වගේ ගොඩාක් දන්සලකින් ගියා දැන් අද ඉඳලවත් අඩුම තරමේ ගෙවල් වල ටිකක් නේද
6: හා
5: කෑම වේලක් උයනවා ඔය එළියෙන් කෑම වෙන එකක් තමයි ඔය දන්සල් වල නෙවෙයි මං කියන සාමාන්‍ය අපිට සමහර කෑම වේල් ගත්තම එළියේ කඩවලින් එහෙම
6: හා
5: බඩට හරියට ඒක මැච් වෙන්නේ
6: නැහැ.
5: ඔව්. ඒ හින්දා බඩ එච්චර පහසුවෙන් නැහැ.
6: හ්ම්
5: හ්ම්. බඩ පහසුවෙන් නැහැ කියලා කියන්නේ අපිට වැඩක් කරගන්න වෙන්නේ
6: නැහැ. ඔය කෑව ඇති කියලා කියනවා.
5: ඔව්. දැන් බලන්න මේ බඩේ අමාරුව.
6: හා.
5: බඩේ අමාරුව කියන්නේ කොයි විලෙහෙදි දන්නේ නැනේ.
6: ඔව්.
5: කෑමක් මේ වෙන්න පුළුවන් එහෙම නැත්තම් නේද?
6: හ්ම් හ්ම්.
5: මොන යම් හෝ තත්ත්වයක උනත් අපිට බඩ කියන එක අපි සුව පහසුව තියාගන්න ඕනේ.
6: ඔව්.
5: එහෙම උනොත් විතරයි අපිට නිදහසේ වැඩක් කරන්න පුළුවන් කමක් තියෙන්නේ. අන්න එහෙම වෙලාවක ඔයාට එහෙම අපහසුයක් දැනන ඕන වෙලාවක බඩට සහනයක් දෙනවා ක්‍රිම රාජ කරා.
6: ඉතින් ආට පොලංකම දිනවා බඩේ අමාරු හා ලදරු පණු රෝග සඳහා ශනික සුවය ගැන දෙනවා කිමිරාජ කරල් ගුලි සිරසියක් ස්වභාවික නිෂ්පාදයන් නිසා වාත බය නැතුව පාවිච්චි කරන්න පොලංකමක් තියෙනවා දශක 7ක ජනතා ප්‍රසාදය සමගින් කිමිරාජ ආයුර්වේද ඖෂධ ඔබට ලැබෙනවා ඉතින් වැඩි විස්තර දැනගන්න ඔබට කතා කරන්න පොලංකම තියෙනවා 0112 753 889
5: එවගේම මතක් කරන්න ඕනේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉගත් වාසනාවන්ත ටිකට් වල අංක ටික මෙන්න අංක ටික අපි පටන් ගන්නෙ
6: මහජන සම්පතෙන් 6205 වෙනි දිනුම් වාරයේ තමයි ඊයේ දවසේ ක්‍රියාත්මක වුනේ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය C අක්ෂරය ජය අංක අංක 4 අංක 1 අංක 3 අංක 7 අංක 1 සහ අංක 6 ගොවිසෙත 4447 වෙනි දිනුම් වාරය ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය අංක 1 යූ අක්ෂරය ජය අංක අංක 1 අංක 10 අංක 55 සහ අංක 70

මෙගා පව 2553 වෙනි දිනුම් වාරය තමයි ඊයේ දවසේ ක්‍රියාත්මක වුණේ. ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරයේ X අක්ෂරයේ වෙනකොට සුපිරි අංකය වුණේ අංක 12. ජය අංක පිළිවෙලින් අංක 11, අංක 45, අංක 46 සහ අංක 80. දන නිදානිය 2235 වෙනි දිනුම් වාරය ඒ අක්ෂරය තමයි ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය වුණේ. ජය අංක අංක 52, අංක 63, අංක 69 සහ අංක 73. හඳහන 1514 වෙනි දිනුම් වාරය ජයග්‍රාහි ලග්නය වුණේ කටක ලග්නය. ජය අංක අංක 20, අංක 43, අංක 54 සහ අංක 56යි. ජයග්‍රාහි අංක බවට පත් වුණේ අද සම්පත 780 වෙනි දිනුම් වාරය තමයි ක්‍රියාත්මක වුණේ. ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය C අක්ෂරය වෙනකොට ජය අංක අංක 3, අංක 7, අංක 1 සහ අංක 6. NLB ජය 473 වෙනි දිනුම් වාරය ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරයේ F අක්ෂරය. ජය අංක අංක 5, අංක 1, නැවතත් අංක 1 සහ අංක 2. සුබ දවසක්. 321 වෙනි දිනුම් වාරය තමයි ඊයේ දවසේ ක්‍රියාත්මක වුණේ. ජයග්‍රාහි ලග්නය වුණේ වෘෂභ ලග්නය. ජය අංක අංක 1, අංක 44 සහ අංක 55යි. ඔබට වාසනාව කෙනාවේ ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලෙනුයි ඒ මතක් කිරීම.

0: උදේ 9යි විනාඩි 43යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: රස්සාවක් කියලා කියන්නේ එක වෙලාවකට හිතනවා අයියෝ මේක නම් ඉතින් අපේ කර්මය තමයි කියලා. නේ
0: උදේ පාන්දර යන්න ඕනේ.
2: උදේ පාන්දර නැගිලා ගිහිල්ලා
0: රෑ වෙලා එන්න ඕනේ.
2: ඔව් බස්සොල රස්සියාදු වෙලා.
0: හ්ම්
2: හ්ම්. තමන්ගේ කියලා විශ්වාසයක් කරන්න හැද මුකුත් නැහෙනේ.
0: ඔව්.
2: තමන්ට ඕන නම් අද කඩේ අරිනවා.
0: එහෙම නැත්නම්
2: ආල දාලා නිදාගන්න.
0: නැත්නම් ඔයා ඉන්නවා.
2: ඔව් දැන් වෙසක් දවස්වල දැන් ඔය නිවාඩු ගන්න ගියත් වෙසක් දවස් දෙකේ විතරයිනේ ගොඩක් ඔෆිස් වල වැඩ කරන අය නිවාඩු.
0: ඔව්.
2: තමන්ගේ ව්‍යාපාරයක් කරනවා නම් ඉතින් ඕනනම් මේ සතිය මෙසක් සතියම නිවාඩු කරන්න පුළුවන්.
0: හැමදාම නිවාඩු.
2: හැබැයි ඉතින් කොහොම වුණත් ඔයාගේ ව්‍යාපාරික නේද? අරමුණු වලට ගිහිල්ලා තියෙන්න ඕනේ මාසෙ අන්තිම වෙනකොට.
0: ඔව් අනේක.
2: නැත්නම් අතේ සල්ලි නෑ. හරි. ස්වැන් රැකියාවක් කරන්න. එහෙම නැත්නම් ඔයාගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න අදහසක් තියෙන කෙනෙකුට අපි හැමදාම කියනවා මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඩෝව මැෂින් එක අරගෙන ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් නේද?
0: ඔව්.
2: එක්ක වාගේ ගමටම තාක්ෂණයේ මුසු කරපු සේවාවක් දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ගෙදර පොල් තෙල් ටිකක් හින්දලා බෝතල් වලට දාලා ස්වයන් රැකියාවක් විදිහට හිම කරන්නත් පුළුවන්.
0: ඔව්.
2: ඉතින් යන්ත්‍රෝපකරණ ගණනාවක් තියෙනවා මාක්ස් පෙන් හරහා ලංකාවට ගෙනල්ලා ඔයාට හඳුන්වා දීලා තියෙනවා. දැන් මේ අතරේ කියන අලුත්ම ප්‍රවෘත්තිය තමයි පුහුණු කාර්මික ශිල්පීන් විදිහට වඩ පුළුවන් කමක් තියෙනවා මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙයි.
0: ඉතින් ආකර්ශනීය වැටුප් සමග ඔන්න ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමග. ඉතින් ඔයාගේ අයදුම් පත 07623947 යන අංකයට අමල්ක මැණික් කඩවර මහතාට යොමු කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක එකතු වෙලා ආකර්ෂණීය වැටුප් සහ දීමනාත් එක්ක ඔයාගේ රැකියා අවස්ථාව ආරම්භන්න.
2: මහජන සම්පත ගැන මතක් කරොත් එහෙම මහජන සම්පත කියලා කියන්නේ ලංකාවේ ජනප්‍රියම ටිකට් එක. මොකද ගොඩාක් අය මේක ගන්නවා. ගන්නවා කියලා කියන්නේ ටිකට් එක ඇදෙයි කියන එකටත් වැඩිය ඔයා දන්නවා මහජන සම්පතක් ගත්තා කියලා කියන්නේ ලංකාවේ විශේෂම අපේ රටේ අරමුදල් රසක් පෝෂණය කරන්න ඔයා දායකත්වයේ දෙන මුදලක් තමයි මහජන සම්පතක් වෙනුවෙන් ඔයා වියදම් කරලා තියෙන්නේ.
0: දැන් රටේ සංවර්ධනය සෞඛ්‍ය අධ්‍යාපනය රාජ්‍ය සේවයට වගේම 2025 වසරේ රජයේ ඒකාබද්ධ මුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරලා තියෙනවා මහජන සම්පත. ඉතින් ඒ දේවලුත් කරන ගමන් තමයි ඔබවත් ලක්ෂපතියෙක් ඔබවත් කෝටිපතියෙක් මහජන සම්පත ලොතරැයි කරන්නේ. ඉතින් ඔයාට අවස්ථාව තියෙනවා සුපුරුදු විදිහටම කෝටි 2 සුපිරි තෑග්ග 125 ප්‍රථම තෑග්ග වගේම ලක්ෂ්‍ය තෑග්ග වැඩි වැඩියෙන් දිනා ගන්න. එකට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන්න වැඩි වැඩියෙන් මහජන සම්පත ලොතරැයි මිලදී ගන්න.
2: එවගේම පැලොත් නිෂ්පාදන අපි මතක් කරලා තියෙනවාට කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නවා නම් අපට පැලොත් කියන නමින් ගන්න කියලා.
0: ඉතින් කිරිපිටික අපිට අමතක කරන්න බෑ පැල්වත් නිෂ්පාදන වලින් කිරිපිටික වල මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකේම ඔයාගේ කැමැත්තට අනුව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පැල්වත් කියලා කිව්වහම යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මේ කිරි මේකේ හැම දෙයක්ම ඔයාට විශ්වාසයෙන් යුතුවගේ පොඩ්ඩක් රුර දෙන්න පුළුවන්කම තියෙනවා. යන ළඟම තියෙන වෙනසලට වෙන්න පුළුවන් සුපිරි වෙනසල වෙන්න පුළුවන් පැල්වත් කියන නම වරදීනේ නැහැ. ඒ වගේම තමයි පැල්වත් ශාඛා තියෙන හැම තැනම නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත ගලුපාර කොල්ලුපිටිය අරංගල හන්දිය මාලබේ වගේම පැල්වත් හන්දිය බතරමුල්ල අනුරාධපුර මරදාං කඩවල. Hello.

0: නවයයි විනාඩි 49යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
4: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.

0: නවයයි පනස් දෙකයි මයිකේ ගෝන් කරගන්න ගොඩක් මොකද්ද කරන්න මට හිතාගන්න පුළුවන් බයික් පදින විදිහ සිග්නල් එහෙම දාන්න නැතුව හරවනවා ඇති
1: දකුණට හරවනකොට උඹට සිග්නල් දාන
0: ඒ ගෑන්ලමෙන් ටික ආවෙන එක අපි ඉස්සරහන බයික් එක පදින්න ගෑන්ලම එක්ක කියලා තේරුම් ගන්නේ සමහරවිට ඒගොල්ලන්ගේ හැසිරීම
1: සිග්නල් දාන විදිහ හන්ද
0: ඔව් රයිට් මේ අපේ වෙලාව ඉවරයි
1: හා
0: යන්න කලින් මතක් කරනවා විජේ නිෂ්පාදන ගැන කැම රස කරගන්නවා නම් ඔයාට විජේ නිෂ්පාදන උයනවා කියන එක වදයක් කරගන්න එපා
1: ඔව්
0: උයනවා කියන එක විනෝදාංශයක් කරගත්තා ඉන්නේ
1: හා
0: නේද ඒ කියන්නේ
1: එක එක කැම හදනවා එක එක වෙලාවට
0: ඔව් ඒ අතරේ ඕනනම් අපිව රේඩියෝ එක දාලා සද්ද වැඩි කරගෙන
1: හා
0: සින්දුවකුත් අහගෙන
1: ඔව්
0: දැන් දවල්ට අද බෝංචි හදන්නේ බෝංචි කොහමද බෝංචි කොහමද බෝංචි හදාගන්න කලින් මොනවද කරන් තියෙන්නේ
1: බෝංචි සුද්ධ කරගන්න ඕනේ ඒක දන්නේ නැහැ කියලා හිතුවානේ
0: ඔව් බෝංචි පොඩ මෙහෙම අර කපනවා
1: නේද නූල් නූල් තියෙන්නේ
0: ඔව් බෝංචි කඩනවා කියලා කියනවා සමහරු
1: හා
0: අහලා තියෙනවා
1: ඔව් බෝංචි කඩනවා
0: එතකොට ඔය දඹල වගේ ඒවා ඊට පස්සේ ගෝවාගේ විශේෂයෙන්ම ටිකක් වැඩිපුර අවධානයක් දීලා පිරිසිදු කරගන්න ඕනේ කෑම.
1: ඔව්.
0: ඊට පස්සේ කැරට් වගේ ඒවා.
1: ලීක්ස්.
0: ඔව්. එතකොට මේ වගේ දේවල් සම්බන්ධව දැන් ටිකක් හරි කම්මැලිව කරන්න.
1: ඉතින් අපි ඔක්කොම දාලා නූල්ස් එකක් හදමුකෝ.
0: හදමු හදමු ඒක. හදාගන්නකම් ඕක වැඩි කරන එක නිකම්මැලිකම්.
1: හා.
0: මං කියන්නේ මෙහෙමයි. කෑම හදනකොට කෑම එකක් හදලා ඒක පිළිගන්නවල ඊට පස්සේ කෙනෙක් රසයි කියලා කියනකොට දැනෙන සතුට.
1: ඔව්.
0: ඒක වෙනම එකක්.
1: හා.
0: එහෙමනම් ඔය ඉතින් ඇත්තටම රසට කැම හදන්න ඕනේ.
1: ඔව්.
0: ඔය ගොඩාක් හෝටල් වල රෙස්ටුරන්ට් වල මහත්තුරුන්ට මේ අත්දැකීම නැහැ.
1: ඒක
0: මොකද ගොඩාක් හෝටල් සහ රෙස්ටුරන්ට් කැම හදන්නේ රසට නෙවෙයි.
1: රසකාරක දාලා තමයි රස කරන්නේ.
0: ඔව්. හරි. එහෙනම් විජේ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕනේ සීල්සියක් ස්වභාවික කුළුබඩු රසය.
1: ඉතින් ඕනම කැමක් කට රසට හදාගන්න ඔනවට නියම කුළුබඩු ටික ඕන කරනවා. කැලිමිරිස් ද ගලුනුද ගම්බිරිස් ද මේ කියන ඕනම දෙයක් වාට පුළුවන්කම තියෙනවා විජය කියන නමින් ගන්න. ඉතින් අපේ රසය දැන් රටේ සමරත් බෙදනවා කියලා ආදානවා. ඉතින් ළඟම තියෙන වෙනසලෙක් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙක් වෙන්න පුළුවන්. වාට පුළුවන්කම තියෙනවා අපේ රසය රටේ සමරත් බෙදන විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: එවගේ පැලලත කිරිවිතුරුක රස බලන්න ලංකාවේ කිරිගොවීන් 30,000ක් විතර පැලලත නිෂ්පාදන ආයතනයත් එක්ක වැඩ කරනවා. ඒ කියන්නේ ඉස්සර කිරිගොවීන් හිටියා ඒගොල්ලන්ගේ කිරි අශ්වයන්න තියෙනවා ඒක ගන්න කවුරුත් නැහැ. ගත්තත් ගන්නේ කුණු කොල්ලෙට. හැබැයි නියම වටිනාකමක් දුන්නේ පැලලත නිෂ්පාදන ආයතනය. ඒ නිසා ලංකාවේ කිරිගොවීන් දැන් හරි සතුටින් ඉන්නේ.
1: ජෝහට පුළුවන්කම තියෙනවා පැලවත නිෂ්පාදන ළඟම තියෙන වෙනසලෙන් වෙන පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන පුළුවන් ගන්න. ඉතින් පැලවත කිරි පිටියක මෙද සහිත මෙද රහිත කියන කාණ්ඩ දෙකින් වාට ගන්න පුළුවන්කම තියෙනවා. අවශ්‍ය විදිහට අයිස්ක්‍රීම් එක ගැන කතා කරත් ඔනවාට පුළුවන්කම තියෙනවා. හැමදාම කන ෆ්ලේවර්ස් වල ඇරුණහම අවශ්‍ය කරන ෆ්ලේවර්ස් එක ඔයාගේ රහටම කන්න ගන්න බලලම පැලවත්ත නවේ.
0: එනං අපි ගිහිල්ලා එන්න.
1: අද සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: අද ප්‍රදේශ රැසකට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවන බව කාලුකුණු විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළි දිස්ත්‍රික් දෙයටත් අද සිට සවස් කාලේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි කාලුකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම ඌව පළාතේ අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්වල පසුරු එකෙන් පමණ පසු වැසි වූ ගිගරුම් සැත වැසි ඇතිවිය හැකි. මධ්‍යම කඳුකරයේ බටහිර පැවැම් ප්‍රදේශවලත්, උතුර උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ටිකුණුමලේ දිස්ත්‍රික්කෙන් පැර කිලෝමීටර 40ක පමණ තරමක තද සුළන් ඇතිවන බව කාලුකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. අමරිකාවේ අයෝවා ප්‍රාන්තයේ නගරයක ස්ථාන කිහිපයක සිදුවන තැබීම්වලින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. පෞලික ඇතු ආරවුලක් හේතුවෙන් එක් පුද්ගලයෙකු මෙලෙස වෙඩි තැබීම් සිදු කර ඇති බවයි අමරිකානු වාර්තා සඳහන් කළේ. වෙඩි තැබීම් සමග සැකකරු කොටු කර ගැනීමට පොලිසිය උත්සාහ දැරීමේදී ඔහු තමාටම වෙඩි තබාගෙන සීදී විහානි කරගෙන තිබෙනවා. මස්කටින් නගරයේ නිවාස දෙකක සහ ව්‍යාපාරික ස්ථානයක මෙම වෙඩි තැබීම් සිදු වුණා. හතර දිනකම එක් නිවසක් තුලදී ඝාතනය කර ඇති බවයි අමරිකා වාර්තා සඳහන් කළේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: උදේ 10යි වෙනදි 4යි
0: රීදා වයි බීට් එකට මික්ස් වෙනා හාට් බීට් සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි
3: මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා
2: සුපිරි ටැග් තුනක්
3: ප්‍රථම ටැග් 120
2: ලක්ෂ 22 ටැග් සමග සුපිරි අංකයට ටැග්
3: මෙක අප

0: ಅದರವೆ ನದೆನ್ನಿ ಬಾ ಹಾರ್ಟ್ ಬೀಟ್.
1: දහයේ වෙලාදී අටයි දැන් වෙලාවම මම කල්පනා කරගෙන හිටියේ දැන් මේ දවස්වල මේ කතා කරන විදිහ ඇහෙන සින්දු එතකොට අපි හැසිරෙන විදිහේ මොකක් හරි වෙනසක් වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ දැන් අපි අර මේ සිතින් ගතින් සියල්ලෙන්ම මේ තැන්පත් වෙන්න සරල වෙන්න සංසුන් වෙන්න උත්සාහ කරන කාලයනේ ගත වෙලා ගියේ. ඉතින් හරියටම හොයලා බැලුවොත් පාර දිගේ එතකොට දන්සල් තොරණ ඔය හැම දෙයක්ම තිබුණා. ඊට පස්සේ පන්සල් වල පිරිත් දේශනා ධර්ම දේශනා නේද, සර්වඥ ධාතු වැඳ පුදා ගැනීමේ අවස්ථාවල් ඔය හැම එකක්ම තිබ්බා. ඒ අතරතුරේදී රෝකඩ සන්දර්ශනත් තිබුණා, බැතිගී පූජාවනොත් තිබුණා. ඔය හැම දෙයක්ම කරේ අපේ හිතේ සනසෙල් ඇති කරන්නනේ. ඒ කියන්නේ හිතට මේ වෙසක් කියන දේ හරියටම දැනෙන්න. එතකොට දැන් මේ වෙනකොට අපි ගොඩක් වෙනස් වෙලා ඉන්න ඕනි. ඒ කියන්නේ දැන් පහුගිය වෙසක් පොයට මේ කලින් දවස්වල හිටිය අපි නෙවෙයි, ඊට වඩා වෙනස් අපි කෙනෙක් ඉන්න ඕනි. අපි කෙනෙක් කෙසේ වෙතත් ඉතින් මම කියලා කියමුකෝ, වෙනස් මම. එහෙම මටම තමයි ඉතින් දැනගන්න පටන් ගන්නෙ මම වෙනස් වෙලාද කියලා. මම මේක කල්පනා කරන ගමන් සමහර වෙලාවට ඉතින් අපි ගොඩාක් දේවල් හිතුවට ගොඩාක් දේවල් කිව්වට වෙන්නේ වෙන දෙයක් නෙනේ. ඒ කියන්නේ හිතේ තියෙන දේ නොකියා වෙන වැඩ ඕනතරම් වෙනවනේ. ඒ වගේ තමයි ඉතින් වෙසක් සතිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමුකෝ දැන් අපේ රට ගත්තොත් එහෙම ආගමික වශයෙන් ගත්තාම එක ආගමක් නෙවෙයි, ආගම් විශාල ප්‍රමාණයක් තියෙනවා, දර්ශනයන් විශාල ප්‍රමාණයක් තියෙනවා, ජාතීන් කොච්චර ඉන්නවද. ඉතින් මේ මේ අයට අනන්‍ය වුණු එක එක දේවල් තියෙනවානේ. ඉතින් ওই හැම දෙයක්ම අතර එහෙනම් බිහි වෙන්න ඕනේ හරීම සර්ව සාධාරණ විදිහට හිතන බොහොම තැන්පත් අනිත් කෙනාට අහුම්කම් දෙන සහකම්පණයෙන් පිරුණු කෙනෙක්. එහෙම කෙනෙක් හොයාගන්න පුළුවන්ද? ඇතුලින් එහෙම කෙනෙක්ද කියන ප්‍රශ්න තියෙනවානේ. වැඩිය හිතන්න එපානේ, ඕ හිතන්න කියොත් එම හදවත නතර වෙන්න ඉඩ තියෙනවා. නතර කරගන්න නැතුව බීට් එක දිගට තියාගෙන ඉන්න වෙනවා නේද? නවතින දවස එනකල්. එහෙනම් ඉතින් දවල් එක වෙනකල් සින්දු ටිකක් අහන්න තමයි තියෙන්නේ මේ පැත්තට ඇවිල්ලා. කැමැතිම සින්දුව ගැන කියන්නත් පුළුවන්, එහෙම නැත්නම් කැමැතිම කට්ටිය ගැන කියන්නත් පුළුවන්. ඒ කියන්නේ අකමැති කියලා පෙන්න හිටියට කැමැතිම කට්ටිය කොච්චර ඉන්නවද නේද? අකමැති කියලා පෙන්වුවට ඒ අකමැත්තම නෙමෙයි, කැමැත්ත වැඩි වුණාමත් එහෙම වෙනවා. මම මේ උදාහරණ සහිතව කියන්නේ, උදාහරණ ටික ප්‍රෝග්‍රෑම් එක අතරතුරේදී කියන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා 0.7.3 93.5 93.7 WhatsApp message එකක් එවන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබට තියෙන ජංගම දුරකථනය අරගෙන කෙටියෙන් සටහනක් එවන්නත් පුළුවන් මට මෙසේජ් එකක්. ඔය ඔක්කොම තියෙන්නේ දවල් එක වෙනකල් විතරනේ. හાર્ට් බීට් අහගෙන මේ පැත්තට එන්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක් රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න
3: හරියටම කියලා තියෙනවානේ.
4: FM 93.5 FM 93.7 හැන්දෑවේ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
5: Evening Drive with Chamit and Charu.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න

0: පිළිම කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සෙත් සුවඳින් පිරේවා.

දහය වෙනට වෙස දෙකයි මේ සමහරවිට අපේ දිනදා කතා බහේදී කියනවා නේද ඔයා ඒ කියපු දේ අහගෙන ඉඳලා මගේ හදවත නතර වෙන්නා වගේ දෙයනේ මගේ හાર્ට් එක නැවතුණා වගේ කියලා කියනවානේ එහෙම වෙනවනේ ඉතින් සමහර දේවල් එක්ක නේද ඒ කියන්නේ අපි බලාපොරොත්තු නොවන දේවල් වුණාම අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්න දේවල් බිඳලා ගියාම ඒ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු නොවුනහම එහෙම දෙයක් ඉතින් හිතට දැනෙන්න පුළුවන් එතකොට ඉතින් සිද්ධ වෙනවා අපිට එහෙම දරාගෙන ඉන්න එහෙම දරාගෙන ඉන්න එකට තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ සමහරවිට අපිට මේ පැටලෙනවනේ අමතක වෙනවනේ ජීවත් වෙනවා කියලා කියන්නේ හරිම කම්ෆර්ටබල් විදිහට අපිට හැමදේම ලැබිලා අපි කැමති අය විතරක්ම අපිට ආශ්‍රය කරන්න ලැබිලා අපි බලාපොරොත්තු වෙන අපේ හිතේ තියෙන හැමදේම අපි ළඟට කිසිම ආයාසයක් නැතුව මහන්සියක් නැතුව ළඟට වෙවිලා අපිව සතුට කරනවා නම් අපිව අපිනවනවා නම් අන්න ඒක තමයි කියලා නිකන් අපිට එහෙම හිතෙනවා නෑ එහෙම වෙන්නේ නෑ එහෙම නොවෙන එක තමයි ජීවිතය කියලා තේරුම් ගත දවසට අපිට හරිම ලේසි ඉතින් සින්දුවක් අහන්න කැමතියි කියලා මේ පැත්තට ආපු ගොඩක් කට්ටිය ඉන්නවා 10ටත් කලින් මෙසේජ් වෙලා තියෙනවා මම බැලුවේ මේ සුබ දවසක් ශ්‍රී ලංකාවකට ආව මෙසේජ් එකක්ද කියලා නෑ නෑ ඊට පස්සේ මේ ගීතයක් අහන්න තමයි එකතු වෙනවා කියලා තියෙන්නේ ඩුබායි වලින් මහේෂ් ඊයේ මෙසේජ් කරන්න බැරි වුණා ඒත් හැමදාම ලකන අහගෙන තමයි වැඩ කියලා තියෙනවා ඩොයිච් වෙනාය වයිෆ් නිමේෂා සහ ලකන අහගෙන ඉන්න හැමෝම ආදරණ එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියලා තියෙන්නේ Hi, good morning. Anna, I think adha tape lassana kello tikata lassana sinduwak denna kiyala thamai kiyala tiyenne. 10 wenakal noiva sillen balagena setiya kiyala tiyena. Noiva sillen ne. Noiva sillen. Hari. Inoka Manel Kumari Kusum Monica Eth innawada Monica kenek? Etakota Gaya Jana Chamila Pushpa Chuti Kumari Sidma Nisansala Sudharma මම ඉතින් නුදි කියලා තමයි කියන්නේ. නුදි ඔයවත් ආදරෙන් එකතු කර ගන්නවා. නුදි නේ නුදි. ඔයවත් එකතු කරගත්තා. ඉතින් ඊට පස්සේ තව යනවා කට්ටියක් එකතු කර ගන්න අම්පාරට. මේ වෙලාවේ වැඩ කරන ගමන් හැමෝම ඉන්නවා මෙතන අපිත් එක්ක. ක්‍රිෂාන්ත තමයි මැසේජ් ගෙවලා තියෙන්නේ. සුපුන් මාදව අකලංක තිසර එවකේම බණ්ඩාරංකල් පියසේ දංකල් ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා කටයුතු එකතු කරගන්න. ඉතින් කොහොමද දවස් ගානකින්නේ අද ආවේ කියලා අහලා තියෙනවා. නෑනේ ඉතින් ඊයේ රැහත් ආවනේ. කටිකාවතෙන් චන්දිම අබේගුණ වර්ධන. ඔව් මේ වෙලාවට ආවේ දවස් ගානකින්. ඉතින් අතරතුරේ නෙන්නේ අපි හැම මාරේ මාරුවට වැඩනේ. දැසල ගොඩාක් වැඩවසක් කුඩු හැම හදනවානේ. දෙවනි ඒ වගේම තිමිර පොන්සදි යුවෙන්දි මාවත ආදරණ එකතු කරගන්නවා කියලා තියෙනවා. හදවත් ගොඩාක් කියලා තියෙනවා. ඉතින් ඔය ඔක්කොම හදවත් තුළ තියෙන ආදරේනේ නේ අපිට තියෙන්නේ. ගොඩක් ස්තුතියි ඔයාට. ඉතින් සරච්චලු ඩයස් ගලේ කලේ රයිකම අදත් අහගෙන ඉන්නවා කට්ටිය හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ෆාතිමා ආදරෙන් එකතු කරගන්න ඔයාවත් සශිකා නිසංසලහන සින්දුවක් අහන්න කැමතියි කියලා තමයි කියලා තිබ්බේ. එයා තමයි කැමැතිම ගායිකාව කියලා තියෙනවා. ඒ වගේම වේරගම මාතලේ ඉඳන් සුපුන් භාග්‍ය නිලූකා තිලක්ෂණී මදු සචේතනා ඇතුළු යාළුවොත් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ආදරෙන් කටියොම එකතු කරගත්ත හැනා

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271711711
3: උද 10යි වෙනාඩි 6යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

ख्यातों में याद है केला हुए तेरना देगा ना ඔබට මතකද කියලා යැහුවේ කෑ තුමේ යාද හේ ඔබට මොනවාද මතක තියන්නේ සමහර වෙලාවට අපෙන් එහෙම කවුරුහරි අහුවට කිසිම දෙයක් අමතක වෙලා තියෙන්නත් පුළුවන් කිසිම දෙයක් මතක නැතුව තියෙන්නත් පුළුවන් සමහර ලාවට මතක තිබුණාට අමතක වෙලා වගේ ඉන්නත් පුළුවන්කම තියෙනවා තුනේහි ජීවන් මේ ලායා තමේරේ සවේරා You are the one who brought dawn into my life Do you remember that? Kya tumhe yaad hai? Ithin samara velawata ehema wenawa. Ras chitrapati hari lassana sinduwak e api ahuwe. Ras kiyanne api aswahagena angili assen balapu ehema naththam kan deka wahagena balagena hitapu film ekak. Ras lankawa godak janapriyatata patthuna. Bollywood chitrapata atharin gaththama මොකද හේතුව රාස් චිත්‍රපටය ගත චිත්‍රපටි මාලාවක් විදිහට ඊට පස්සේ රාස් 1 2 3 විදිහට චිත්‍රපටි කිහිපයක්ම ආවා මේ සියලුම චිත්‍රපට ජනප්‍රිය නොවුනට මුලින්ම අපිට බලන්න ලැබුණු රාස් චිත්‍රපටය අතිශය ජනප්‍රියත්වයට පත් වුණා ඉතින් තාමත් මේ චිත්‍රපටය ගැන කතා කරනවා සහ මේ චිත්‍රපටයේ ගීත බොහෝ දෙනා ආදරය කරන ගීත 2002 දී තමයි රාස් පළවෙනි චිත්‍රපටය තිරගත වෙන්නේ වික්‍රමබාත් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ටිරම් වරයා ශබාසු ප්‍රධාන චරිත නිරූපණය කළා ඊට අමතරව මාලිනී ශර්මා සහ අශුතෝෂ් රානා තමයි මේ චිත්‍රපටයේ රංගපෑවේ ඉතින් හොල්බන් අවතාර අපේ ලෝකෙට බලපානවා කියලා අපි හිතන සමහර ලාවට බලපාන්නේ නැති හැබැයි බලපානවද නැද්ද කියලා විද්‍යාත්මකව ඔප්පු කරන්නේ නැති දේවල් තියෙනවා නදීම් ශ්‍රවණ්ගේ සංගීතයට ඔරිය තාරානෙක ආකයක්නික් තමයි ගීතය ගායනා කළේ හදවතට හරිම සමීප අදහස් කීපයක් ඉතින් සින්දු කහමුනේ කටයුම එකතු කරගන්න ඕනේ හැමදාමත් ලකන අහගෙන ඉන්නවද ගිහන අය නැද්ද කියලා අහලා තියෙනව නෑනේ යාට මේ වැඩ හරියට වැඩ යවත් එකතු කරගමු කියලා තමයි කියලා තියන්නේ පාරමී තමයි මතුගමෙන්ද මැසේජ් එක වෙලා තියෙන්නේ ඔනවත් එකතු කරගන්නවා ආයුබෝවන් ලකන නිරෝෂා විරජණගේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා ඔව් ලස්සනම සින්දුවක් ලෑස්ති කරගත්තා නිරෝෂාගේම සින්දුවක් හොඳයි මලිතී මත්තේ ගොඩින් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ ඒ වගේම අපිව අහගෙන ඉන්නවා කෙඩියේ සමරසිංහ කටියොම එකතු කරගන්න කියලා තියෙනවා පවුලේ හැමෝමත් යාළු හැමෝමත් එතකොට මේ වෙලාවේ අපි හැමෝම ආදරෙන් අහගෙන ඉන්නවා හැමදාමත් සඳදිය දහරත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා ගොඩක් ස්තුතියි කියලා තියෙනවා අහන්න කැමතිම සින්දු අහන්න කැමතිම දේවල් ගැන කතා කරනවට තින් ගොඩක් ස්තුතියි හැමදාමත් ලකනත් එක්ක ඉන්න හිතට දැනෙන ගොඩක් දේවල් ළඟන අතර වෙන නම් ඉතින් ලකනත් එක්ක ඉන්නම වෙනවා ඒත් එක්කම අකුරම්බඩේ දඟ පවහගෙන ඉන්නවා මාධවි මහත් ආදරණ එකතු කරගන්න කියලා තියෙනවා පැතුම් ඒ වගේම කාංචනා නිලපොලි නංගි අතුළු කට්ටියවත් ආදරණ එකතු කරගන්නලු කියලා තමයි තියෙන්නේ අන්නලු හොඳයි ඊට පස්සේ සීගිරියේ දඟ පවහගෙන ඉන්නම සීගිරියේ මේ වෙලාවේ ඉන්නවා හැබැයි මේ ට්‍රිප් එකක් ගිහලා ඉන්නේ කට්ටිය වාහනේ ඉන්න හැමෝගෙම නම් ටික දාලා තියෙනවා බලමු කියන්න පුළුවන් දෙයක් කියලා විනිත ඇන්ටි ඉන්නවා කියලා තියෙනවා මානෙල් ඇන්ටි එවැගේම මල්ලිකා ඇන්ටි ඇතුළු කට්ටිය ඊට පස්සේ ලොකු නම් ලයිස්තුවක් කට්ටිය මේකතු කරගන්නම් කොහොමද මෙසේජ් එකේ වෙලා තියෙන්නේ වාසනා ආදරෙන් ඔයාව එකතු කරගත්තා ඊට පස්සේ සුබෝදෑසනක් ලස්සන දවසක් වේවා කියලා තියෙනවා ගොඩක් ස්තුතියි හાર્ට් බීට් අහගෙන ඉන්න හැමෝම ආදරෙන් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි කියලා තියෙන්නේ නුවර ඉඳන් ප්‍රියා තමයි මැසේජ් එක කියවලා තියෙන්නේ එයාට තෝණ කියලා තියෙන නිරෝෂගේ සින්දුවක් බලන්නකෝ ඉතින් නේද

0: අහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සාමාජිකයන් ඥාතීන් අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වගකීමකි.
0: ඩෙංගු මාරාන්තිකයි. සැබුම ඩෙංගු පරදමු.
3: දහයයි වනට හතලස් පහයි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
5: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: ඕනම නම් සතිය දෙනතන දවල් එක ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with

ta he mina de hatale sa thaine den balafa hairang iten den te meela inno ne mevrawda ne mewwa te eka rahayda ekenne samanen hemadaama hadana vidihata hemadaama bona vidihata te eka kirite eka coffee eka itin ohoma ne api bonne හැබැයි සමහර වෙලාවට මේ කවුරු හරි කිව්වොත් එහෙම මෙන්න මේ කිරි එක එකතු කරලා තේ එකක් හදාගන්න නැත්නම් මෙන්න මේ දේ එකතු කරලා මේ බ්‍රෑන්ඩ් එකෙන් හොඳයි එහෙම කියලා කිව්වම අපි පොඩ්ඩක් ඒක ගැන සලකලා බලනවානේ. අන්න ඒක තමයි යෝජනා අදහස් වලට අපි ටිකක් ඉඩ දීලා බලනවා. අන්න ඒ තැන් වලදී මොකද ඉතින් රස නහර පිනවා යන විදිහේ පානයක් ඉඩයක් බොන්න හරි කන්න හරි එමක හරි කැමති නිසා මම කියන්නේ වැඩක්. එහෙනම් කල්වත්ත කිරි එකක් හදලා බොන්නකෝ. කිරි එකක් බිව්වා කියලාද කියන්නේ? ආ හරි දැන් ආයි බොන්න යන්න එපා. මේ මොකද එහෙම මේ දවසකට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවනේ. හවස හතරට තේබනකොට අනිවාර්යෙන්ම පැල්ලොත් කිරි එකක් බොන්න. එහෙම කියන්න හේතුව තමයි අපිට හුරු අපේ රසය, ඒ කියන්නේ ඔර සාමාන්‍යයෙන් හොඳට කහට යොදලා එනකොට එන කිරි රසක් තියෙනවනේ නේද? සීනි යහමින් දාන්න ඕනේ නෑ ඒ රස ගන්න. ඉතින් ඒ නිසා පැල්වත් කිරි පැකට් එකක් ගෙදර තියෙනවා නම් එකෙන් හදලා බොන්න. නැත්තම් ළඟම තියෙන සෙලර බඩු කඩේ තියෙනවා. නැත්තම් සුපර් මාකට් එකෙත් ගන්න තියෙනවා. පැල්වත්ත නිෂ්පාදන දැන් හැමතැනකම ගන්න තියෙන නිසා. ඊගෙන මතක් කරගෙන මේ කවිය දැක්කම තමයි මතක් වුනේ. ජෝඩු දාලා යන් කියලා මේ කියන්න හදන්නේ. මොකද දන්නද පණිවිඩේ අපේ රවි කවි එනවනේ ඉරිදා උදේ 10ට. ඉතින් මේ පණිවිඩේ කියන්න කියලා හරිම කරදරේ. මට කෝල් කරනවා, ඇවිත් කියනවා, ගජිඳු එනවා කියලා කියන්නකෝ කියලා කිව්වා. ගජිඳු ගජිඳු ඔයාලා දන්නවනේ නේද? ගජිඳු ෆොන්සේකා ඔන්න මේ ඉරිදා මියුසික් ගරාජ් එකට එනවා. ඉතින් කතා කරන්න පුළුවන්, විශ් කරන්න පුළුවන්. ගජිඳුගේ අලුත්ම වැඩ මොනවද, සින්දු ඉස්සරහට එන්නේ මොනවද කියලා අහන්න පුළුවන්. හැම දෙයකටම ඉරිදා. ඔතේ දහයට. Music Garage Hannah.

0: 10යි මනරි 51යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: මත් නැමෝයි බොක්කනේ. දැන් ඉතින් බලංගු මේ මගුල් අදගෙන කොහොමද මම පාරේ යන්නේ? ෂි.
3: නෝම යන්. මං කවුරු හරි ආවොත් කියන්න අපේ ගමේ ලොකු අයියා ආවා කියලා.
0: විසේකාරේ.
4: ඔහේ අපිට මොන වැරද්ද කළත් අපි අපේ යුතුයකම අමතක කළේ නෑ.
5: අනේ මැඩම්. මං කොහොමද මේ උසල්ලි ගන්නෙ?
4: අනේ මේ බොරු කැටයන් නැතුව ගන්නෝ. වඩිය වෙනුවට gedara manussayව ගන්න ගිය කෙනේ වැරද්ද?
0: විසේකාරේ සතේ දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
1: රාත්‍රී වෙන්න දෙන්න එපා.

හඩවේට හගෙන ඉන්න ගමන් කෝටිපතියක් වෙන හීනයක් නැත්තේ නෑනේ. අපි හැමෝටම තියෙනවා කැමති සුප්‍රීමෝට රථයක් හිමි කරගන්න. මේ හීන හැබෑ කරගන්න රුපියල් 40කින් පොළුවන්කම තියෙනවා. ඒක තියෙන්නේ එනර්බී මෙගා පවර් ලොතරැයියක් රුපියල් 40ක් දීලා මෙලදී ගත්තොත් හැබෑ කරගන්න ඉඩ ලැබෙන චාන්ස් එකක්. ඉතින් රුපියල් කෝටි 47ක ඒ වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවන්තම සුපරිතයගේ දෙකකින් රුපියල් කෝටි 70ක් ලබා තුන ලංකාවේ එකම ලොතරැයි තමයි NLB මේක පව කියලා කියන්නේ යලිත් වරක් මේ වර්තාවලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දෙනා ගන්න පුළුවන් දැවන්ත මෙගා සුපරිතයකට අමතරව රුපියල් කෝටියක පව සුපරිතයග සහ ග්‍රෑන්ඩ් සුපරිතයගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ජීවිතය සිහිනයට වාසනාව ආශිර්වාදයේ කියන NLB වෙතින් මෙගා පව දැන් ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. රුපියල් 40ක් වැය කරලා මේ සිහින ඔක්කොම හැබෑවක් බවට පත් කර ගන්න පුළුවන්. අවිසාවෙලට යනවා චතුරි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තිබ්බා. කටිය ආදරෙන් එකතු කරගමු. ඒ වගේම පිළියන්දල මඩපාතේ දැන් අපි වහගෙන ඉන්නවා බෝධි අතුරු පවුලේ සිරිම දෙන ආදරෙන් එකතු කරගන්නවා. මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේචා අවෝර් පුංච පුතා සහ භාග්‍ය අවිෂ්ක සිරි දෙනා එකතු කරගන්න කියලා තියෙනවා. ස්තුතියි සුබපැතුම් එකතු කර තියෙන අපිට. ඔබ සිරි දෙනාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අන්න මට මේ ඇවිල්ලා තියෙනවා අද වෙන නමක් දාලා පෑනෙන් කපලා දාලා තියෙන හරි කමක් නැ කමක් නැ වාසනාවන්ත සුබ උදෑසනක් වේවා මොනිකද වේ ඔබට කොහොමද කියලා තියෙනවා හොඳයි හොඳයි හඩ්බීට් අහගෙන ඉන්නේ සින්දුවකට එකතු කරගන්න කොට්ටාව වීර කොඩි බේකරි කට්ටිය ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස් මදුෂංක චම්පා මිස් ඒ වගේම විචේ මම ජය මාමා තෙරුවන් සරණයි කියලා තියෙනවා හරි ස්තුතියි තෙරුවන් සරණයි හැමදාමත් ලක්කන හගින ඉන්න ඔය වගේම හඩ්බීට් එක අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා පොතු පිටියේ වාදුව ඉඳන් සමන්ත තමයි වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙන්නේ ඊට පස්සේ දෙකේ කනුව ඉඳන් අපි වහගෙන ඉන්නවා නිලංක වෙන්නත් පුළුවන් නිලංකා වෙන්නත් පුළුවන් අම්මා ඇතුළු පවුල සරතන එකතු කරගන්න කියලා තියෙනවා අගුණකොල පැලස්සේ උචිතා ඔයාගේ මෙසේජ් එකත් හම්බ වුණා ආදරෙන් එකතු කරගන්න ඔයාවත් ඒ වගේම සඳමාලි ඒ වගේම දෙවුමි චතු නර්මදා ඇතුළු කට්ටියවත් ආදරෙන් එකතු කරගන්නවා වරකා ගොඩ ඉඳන් රේණුකත් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා ආදරෙන් ඔයාවත් එකතු කරගන්නවා 10:56 දැන්.

0: Beat.
1: හොලිදායි වෙලාදී පනසටයි දැන් පලාපෝ. පැල්වත අපේ රටේම නිෂ්පාදනයක් දේශදේවලගෙන අපිට. අයිතින් වෙන මොනවද නේද පැල්වත නිෂ්පාදන ආයතනය ගැන ගොඩක් දේවල් අපි මතක් කරනවා වගේම නිෂ්පාදන අතින් ගත්තහම ගොඩක් නිෂ්පාදන තියෙනවා. කියන්නේ කිරියාශ්‍රිත නිෂ්පාදන ගත්තහම කිරිපිටි විතරක්ම නෙවෙයි තව ගොඩක් දේවල් තියෙනවා. යෝගට් තියෙනවා, කිරි තියෙනවා, අයිස්ක්‍රීම් තියෙනවා, බටර් තියෙනවා, මේ හැම එකක්ම. දැන් බටර් ගත්තහම පුංචි දරුවන්ට කෑම හදන්න අන්සෝල්ට් බටර් ගන්න පුළුවන්. මේ හැමදේම පැල්වත්ත ලේබල් එකෙන් උඹට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒව ගන්න සුපර් මාකට් හොයාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ළඟම තියෙන සෙලරු බඩු කඩේත් ඔබට ගන්න තියෙනවා අපේම රටේ නිෂ්පාදන පැල්වත්ත නිෂ්පාදන.
2: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.

0: துணாய் தசம பஹா அனு துணாய் தசம ஹத லக்கண்ட ரேடியோ ITN
1: விலாவ பெறவர் 11
2: விலாவ ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: දුම්බට තුගයක් නීති විරෝධී ලෙස මෙට්‍ර රැගෙන පැමිණි විදේශීය ගුවන් මගින් 13 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. විදේශීය දුම්බට තුගයේ හරිත මාවතු ඔස්සේ ගුවන්තොටුපලින් ඉවතට රැගෙන යාමට තැත් කළ අවස්ථාවේදී ඔවුන්ව අත්අඩංගුවටගත් බවයි රේගුව සඳහන් කළේ. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ අවුරුදු 28 45 අතර වයසවල පසුවන චීන ජාතික ව්‍යාපාරිකයින් 13 දෙනෙක්. ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයා ඒෂියා සහ බතිකයා ගුවන් සේවාවල යානා දෙකකින් අදාළියොම 1:10 පමණ කරුණායකට පැමිණ තිබෙනවා. ඔවුන් රැගෙන ගමන්මළු 22ක චීනි නිෂ්පාදිත දුම්වැටි 189,600ක් අඩංගු දුම්වැටි කාටුන් 948ක් සොයා ගත්තා. ඒ වහි වටිනාකම රුපියල් 2,84,40,000ක් බවයි රේගුව සඳහන් කළේ. රුසියාව යුක්‍රේනයට යළි දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන් පුද්ගලින් 5 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවත් 29 දෙනෙකු තුවාල ලැබුවා. කේව් නගර මැදේ විශාල දුමාරයක් සහ පෙපරීම් සමග ජනතාව දැඩි කලබලයට ලක් වූ බවයි යුක්‍රේන ආරක්ෂකංශ පවසන්නේ. ඇති වුන සංසුන්කාරී තත්ත්වයන් සමග නගරවැසියන් නිවෙස් අතහැර පලා කුස් තිබෙනවා. කේව් නගරාධිපති විටාලි ක්වේෂින් ජනතාවකින් ඉල්ලා සිටින්නේ සිය නවාතැන්වලම රැඳී සිටින ලෙසයි. රුසියානු ප්‍රහාරයෙන් මහල් නිවාස ඇතුළු ගොඩනැගිලි රැස්සකට හානි සිදු වුණා. සුන්මුන් අතර තවත් ප්‍රේසක් සිර වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලක්නෙ ප්‍රධාන පැවති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
4: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් මිසක් සමජයේ සියල් සිත් නිවී සැනහේවා.
5: FM 93.5 FM 93.7 Lakhanda Radio I

0: ITN රටට වග කියන රේඩියෝව ලක්හඬ හට් බීට්
1: 11:04 දන් බලාපහ හට් බීට් දැන් පැට අපි ආවේ 0.7.3.3.5.7 නම්බර් එක කැමැතිම සින්දු අහන්න කැමැතිම කට්ටිය එකතු කරගන්න දවල් එකට කලින්

0: 105 FM 93.7 Lakhana Radio ITN Heartbeat.
1: කලහය වනාඩි 7යි වෙලාව. හඩ්බීට් අහගෙන ඉන්නේ. හදිසි අනතුරු ගැන කොච්චර කතා කරත්, කොයිතරම් දේවල් කොයිතරම් අනීති ක්‍රියාත්මක කළත්, හැමදාමත් වගේ අපිට මේ දේවල් අහන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඒ දේවල් එක්ක අපි ගොඩාක් කම්පාවට පත් වෙලා එහෙම දෙයක් සිදු වුණා මේ ගැන කතා කරනවා. දැන් ආසන්නවම ගත්තොතින් අපිට මුණ දෙන සිද්ධ වුණු මේකට බැද්දේ ගෙදර මුල්ල හන්දි ආසන්නයේ තිබුණු දන්සලක් වෙතට කැබ් එකක් කඩාගෙන වැදිලා ඒකම පවුලේ 4 දෙනෙකු ඇතුළුව 6 දෙනෙක් මිය ගියපු ශෝකාන්තය. මේක මේ වෙසක් සමයත් එක්ක, එතකොට දන්සලක් කේන්ද්‍ර කරගෙන දැන් දන්සලක් පැවැත්වුණු තැනනේ. දැන් කෙනෙකුට අත දීපු කරන්න පුළුවන් මේ දන්සල පාර අයිනේ තිබුණා, පාර අයිනේ කට්ටිය හිටියා, එතනට මේ අනතුරු සිද්ධ වුණා ඒක නිසා කියලාත් කියනවා. එතකොට මම දැක්කා ගොඩක් අය යෝජනා අදහස් ඉදිරිපත් කරලා තිබුණා. මීට පස්සේ දන්සල සංවිධානය කරනකොට හිස් ඉඩම් කියන්නේ සමහර විට ක්‍රීඩාංගණයක් වෙන්න පුළුවන්, පොදු ප්‍රවාහන සේවයට මහාමාර්ගවලට බාධාවක් කරදරයක් වෙන්නේ නැතිව වෙනම තැනක මේ දේවල් සංවිධානය කරනවා නම් හොඳයි කියලා. දැන් ප්‍රායෝගිකව ගත්තොත් ටිකක් දුෂ්කර කටයුත්තක් වුණත් ඒකත් හරි වටිනවා. මොකද සමහර දේවල් අපි අත්දැකීම් ලැබමින් පාඩම් ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි දැන් අපි ගත්තොත් එතන සිද්ධ වෙච්ච සිද්ධිය බලන්නකෝ. බීමතෙන් ආපු කෙනෙක් තමයි මේ කැබ් එක පදවලා තියෙන්නේ. දැන් අපේ රටේ නීතිගත වෙලා තියෙනවා බීමතෙන් රිය ධාවනය කරන්න බෑ කියලා. රේදුරා බීමත් ඉන්න බෑ කියලා. ඉතින් යතුරු පැදියක්වත් පාපැදියක්වත් මේ බීමතින් මාර්ගයට දානවා කියලා කියන්නේ. ඒකෙන් පොලිසියට කරදරයක් වෙන්නේවත්, එහෙම නැත්නම් තියෙන ආණ්ඩුවකට කරදරයක් වෙන්නේවත් නැහැ. මොකද අපිට මද්රවේ ශරීරගත වෙලා තියෙනකොට අපි තීරණ ගැනීමේ හැකියාව හරි අඩු වෙන්න පුළුවන්. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් බීලා ඉන්න වෙලාවට තමයි මට හොඳට වැඩ කරන්න පුළුවන්, මට ඩ්‍රයිව් කරන්න පුළුවන්, මට මාව ෂුවර් කියලා. හැබැයි එක මොහොතක් යනවා ඔබට ඔබවත් විශ්වාස කරන්න බැරි. ඒ මොහොත උදා වෙන්නේ කොයි වෙලාවෙද කියලා අපි කවුරු දන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා පාටි එකක් ඉවර වෙලා, යාළු එකතු වෙලා, මදු සාද පවත්වලා, පොලිසිය නැති පාරකින් වංගුවක් දාගෙන යන්න, හොර පාරකින් යන්න, ෂෝට් කට් එකකින් යන්න කියලා හිතන පළවෙනි සිතුවිල්ලම වෙනස් කරගන්න මේ අනතුරව හේතු කරගන්නවා නම් මොකද ජීවිත හයක්ම නැති වෙලා ගිහිලා තියෙනවා. තව ගොඩක් දෙනෙක් රෝහල්ගත වෙලා ඉන්නවා. එතකොට එතන අම්මගේ උකුල හිටිය අම්ම වඩාගෙන හිටිය දරුවා විස වෙලා ගිහිලා තුවාල වෙලා තියෙනවා, සීරිලා විතරයි. ඉතින් ඒ දරුවට අම්මා තාත්තා කෝ අත්තම්මා. ඉතින් හිතන්නකෝ අපි සමහර වෙලාවට මේ දේවල් බන වගේ හැම වෙලෙම කතා කරත් කවදාවත් ඒවා අපි ක්‍රියාත්මක කරද්දී අපි මට්ටමට එද්දී අපි ඒවා ලෙස්සියෙන් පහසුවෙන් ලෙස්සලා යනවා. ඒක අද විතරයි කියලා හිතුවට අද විතරයි නෙවෙයි. සාමාන්‍යයෙන් බීලා එහෙම නැත්තම් ඩ්‍රින්ක් එකක් අරගෙන ඩ්‍රයිව් කරන එක පුරුද්දකට ගියපු අය ඉන්නවා. හොඳට පපුවට තට්ටු කරලා අහන්න. ඔබ කවදාවත් බීමතින් රිය ධාවනය කරලා නැත්තම් ඔබට මේ චෝදනා වලින් මිදෙන්න පුළුවන්. හැබැයි එහෙම කරලා තියෙනවා නම් පොලිසියට හොරෙන් හොර පාරවල් වලින් වැඩ ඉවර කරලා ගිහිල්ලා එක දවසක් දෙකක් තුනක් ඔබ බේරිලා හිටියත් ඊළඟ මොහොත ඔබටත් අනිවාර්යෙන්ම ජීවිතේ හිතන්න මොහොතක් වෙන්න පුළුවන්. ඒක උදා නොකර ගන්න නම් කල්පනාවෙන් අපි වැඩ කරමු. ඉතින් අපි මේ දේවල් ගැනත් කතා කරන අතරතුරේදී අපි සින්දුත් අහනවා. මොකද ඉතින් ජීවත් වෙනකොට සතුටත් ඕනේ හින්දා. 11 විනාඩි 11යි. හඩ්විට අහගෙන ඉන්න ගමන් හාලියල ඉඳන් මදුකා අපි වහගෙන ඉනවා කියලා තියෙනවා. ආදරෙන් හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සීතා, ආදරණීය අම්මා, ඒ වගේම කින්ස්ලි, විරාජ්, පැතුම්, කාර්ය වසම්, නූපේ ගෙදර හැමෝමත්, හාලියල පාරේ මල්ලිකා ඇන්ටි, නිතු ඇතුළු පවුල හැමෝමත් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. සින්දුවකට මාවත් එකතු කරගන්න පුළුවන්ද? මම කැමතිම සින්දුව තමයි කියලා තියෙනවා. කින්ස්ලගේ සින්දුවක් අහන්න කැමතියි කියලා තියෙනවා. වරකා ගොඩින් රේණුකා, අපි උත්සාහ කරමු කින්ස්ලගේ සින්දුවක් අහන්න. හොඳේ. ඊට පස්සේ මාදව අපි වහගෙන ඉනවා කියලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නවා. කාලිකින් හාඩ්බීට් අහන ගමන් හලාවත තුෂාරා ගඩ කැදරේ නවත් එකතු කරගන්නවා. නිපුණි, ඔයත් අහගෙන නේද ඉන්නේ? ආදරේ නවත් එකතු කරගන්න වගේ හොඳම යාළුවෝ වත්සලාවත් ඔන්න එකතු කරගත්තා.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 11 වනාඩි 17යි.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
3: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: රාජ්‍ය වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
1: ජුනි 2 දක්වා මිතෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්නේ බොදුසි පුබුදානේ ඔබත් එක්වන්නේ
2: ලෝකානුකම්පාව
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හණි
0: බෙත්බර අනුග්‍රහය
3: ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.

0: තිළින කිරීමේ බැතිබරතා එකත්වය.
1: මේ සමර අනුගුරු පත්තු කලාට සුවඳ නෑන ඒවට ස්ටන්ඩස් නැද.
2: හැබයි අංග්‍රතා ස්ටන්ඩෙක්ස්ලට හදර නිසා හැම හඳුම්කූරම හොඳ සුවඳයි. නිවිලගේට පස්සෙත් සුවඳයි.
3: කෙසිවකට කෙසිවෙකුට හානියක් නැති එස්සලිස් ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා.

0: ප්‍රසන්න මාමට හරි ගිහිල්ලා තියෙන්නේ සෑහෙන්න.
1: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි. එකලහයි වෙනදි තෙහයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7:00. මහජන සම්පත රටටම සම්පත. Heartbeat.

විහස් බබාට සුබෝ පන්දනයක් වේවා. ඊයේ තමයි පන්දනය තිබලා තියෙන්නේ, තුන්වෙනි පන්දනේ 11:40 පද්ම තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. එයාගේ ආදරණීය චුටි පුතා තමයි තුන්වෙනි පන්දනේ ඊයේ සමරුවේ විහස් වෙනුෂ බණ්ඩාර. ඉතින් පුතේ වාට සුබ උපන්දනයක් වේවා, නිදුක් නිරෝගී වේවා කියලා අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. තාත වසන්ත වගේම අයියා ඇතුළු පවුලේ සියලු දෙනාමත් මේ සුබ පැතුමට ඔන්න ඔයත් එක්ක එකතු වෙනවා. ඒ වගේම ලක්කඳේ වගේ ආදරණීය දන්තල මාමල හැමෝමත් ඔයාලට සුබ උපන්දනයක් කියලා සුබ පැතුම් එකතු කළා. එතකොට මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා ආදරෙන් වැඩ කරන ගමන් කියලා තමයි කියලා තියෙන්නේ. සින්දක කොරියාවෙන් ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා තියෙන්නේ. සින්දුවකට එකතු කරගන්න බෙරිඳ අච්චිනි, දුව කුසින්දි, ලොකු පුතා මින්දත, පොඩි පුතා ගඟුල් ඇතුළු ආදරණීය පිරිස. ඊට පස්සේ සින්දුවකට අපිවත් එකතු කරගන්න පුළුවන්ද? ලක්කන හැමදාම තහගෙන ඉන්න අපේ යාළුවෝ කට්ටියක් මහරගම ඉඳන් විමලසේන, ඒ වගේම එදිලංක නදීෂාන් කලමනාකාරතුමා, රසික චනිතු, පසිඳු චමෝද්, ගයාන් සිරිවංශ, ගාමිණි ලසිත චුට්ටි, අනුර කුමාරි, ශාන්ති නිරෝෂ, හර්ෂණි, සුභා, දිනූෂා, කමනි චන්ද්‍රානි, රේෂා, නයිනි, දෙල්ප චිත්‍ර කියලා තියෙනවා, හරිද බන්දනාම, ලස්සන සින්දුවකට කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ උඩුපුස්සල්ලාවේ ඉඳන් අපි වහගෙන ඉන්නවා, අනේ උඩුපුස්සල්ලාවේ නෙවෙයි පුස්සල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපි වහගෙන ඉන්නවා ඉජයනුර, ඔයවත් එකතු කරගන්නවා සින්දුවකට. ඒ වගේම මකුලොළුවේ ඉඳන් අපි වහගෙන ඉන්න වත්සලා, දිනු බබා, ඒ වගේම කේෂාන් බබා ඇතුළු කට්ටියවත් එකතු කරගෙන අපි යනවා ලස්සන සින්දුවකට. 0703 මැසේජ් එකක් එවන්න පුළුවන්. දවල් එක වෙනකල් හાર્ට් බීට් ආදරෙන් අහගෙන ඉන්න.

0: කරන්නද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: කඩ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න

0: බැතිබර අනුග්‍රහය. කසාගල ප්ලාන්ටේෂන්.
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද? මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දියයි.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

දානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: Lakhanda Radio ITN Heartbeat.
1: එකලයි වෙලාදේ 47 හාට් පිටහගෙන ඉන්නේ නගමන්න තේන පොලුවන්කම තේනවා ඔබට කෝටිපතියක් වෙන සිහිනය හැබෑ කරගන්න කොහොමද එහි රුපියල් 40ක් වේදන් කරන්න වෙනවා රුපියල් 40ක් වේදන් කරලා මේක පවල් ලොතරැයියක් ගන්න දැනන් මං එහෙම කියන්නේ රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක ප්‍රතික් ලංකාවේ දවන්තප සුපරිතයකි දෙකක් ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දෙන හතුරු ලංකාවේ එකම ලොතරැයි තමයි NLP කියලා කියන්නේ. ඉතින් ආයත වතාවක් මේ වර්තාවලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයිකෙන් දෙනා ගන්න පුළුවන් දවන්ත මෙගා සුපරිතයකට අමතරව රුපියල් කෝටියක පව සුපරිතයක සහ ග්‍රෑන්ඩ් සුපරිතයකට සුපිරි මෝටර් රථයක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මොඩල් හීනිය වගේම සුපිරි මෝටර් රථ කිහිනේ හැබැයි කරගන්න රුපියල් 40කට සුපරිතයකට තුනක් වදන ලංකාවේ එකම ලොතරැය NLB මේගා පව ඔයත් අදම මිලදී ගන්න කියලා තමයි මතක් කරන්න තියෙන්නේ. පැල්වත නිෂ්පාදන ගැන මතක් කරති කියන්න පුළුවන් පැල්වත් අවුට්ලට් තියෙනවානේ. ඒ කියන්නේ දැන් ඔබට සුපර් මාකට් එකක එහෙම නැත්නම් සිල්ලර බඩු කඩේකට අමතරව පැල්වත් නිෂ්පාදන ආයතනයෙන්ම අලෙවිසල් ක්‍රියාත්මක වෙනවා. එතන නුගේගොඩ ස්ටෑන්ලි තිලක රත්මාවතේ තියෙනවා. එතකොට ගලුපර කොල්ලුපිටිය, ඒ වගේම මාළමේ අරංගලහන්දියේ තියෙනවා ශාඛාවක්, බතරමොල්ලේ පැලවත්ත ශාඛාවක් තියෙනවා. ඒ වගේම අනුරාධපුර පැත්තේ ඉන්න අයට මරදන් කඩවල ශාඛාවටත් යන්න පුළුවන්කම තියෙනවා. පැලවත්ත නිෂ්පාදන, දේශීය නිෂ්පාදන අගය කරන හැම කෙනෙකුටම විශ්වාසයෙන් මෙලදී ගන්න පුළුවන්කම තියෙනවා. 11යි වෙනාඩි 49යි. අම්බලන්තොට පැත්තට ගිහිලෙමුද? ඉක්මනටම අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් කියවලා තිබුණා. වීරසිංහ ආදරණීය අම්මා, ඒ වගේම අචන්තා, අතුළු පෞලස්සල දරාම එකතු කරගන්න කියලා මැසේජ් එක කියවලා තියන්නේ. දනංජිකා සේපාලි ආදරණවත් එකතු කරගන්නවා. ඒ වගේම මිනුවන්කොඩ පුබුදු වගේ මැසේජ් එකත් හම්බ වුණා. ඔයවත් ආදරණ එකතු කරගන්නවා. ලස්සන සෙන්දුවක් අහන්න.

සංගීත මාස්ටර් කෙනෙකුගේ කතාවක්, ඒ වගේම සංගීතය ආදරය කරන ආදරණීය කෙල්ලෙකුගේ කතාවක් මේ කතාවට එකතු වෙලා තිබුණා. ඉතින් සන්දේ චෝහන් තමයි මේ සින්දුව කිව්වේ. සර් චිත්‍රපටයට ලකඩහගෙන හාඩ්බිට් එක. ඉතින් අපිට යන්න වෙනවා මේ පැය ඊළඟ සින්දුව අහලා ඊට පස්සේ ප්‍රවෘත්ති අහන්න. හැබැයි ඊට පස්සේ ආයිමත් එනවා, මොකද වෙලාව තියෙනවනේ දවල් එක වෙනකන්. දෙකටම ඉන්න ලකඩහගෙන 11:55 දැන් වෙලා.

සිංදු අහගෙන අපි යමු ප්‍රවෘත්ති අහන්න. ඊට පස්සෙත් මේ පැත්තට එන්න පුළුවන්. මැසේජ් එකක් එවලා තියන්න. 0703 5 5 5 3

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: ප්‍රජා ශක්ති ගම් දහසක වැඩි දහසක් ගම් පහෙන් ඇරඹේ. කැරම් හොකි අත්පන්දු ක්‍රීඩා සංගම් අමාත්‍යංශ ලේකම් යටතට. හසරකදී ට්‍රැක්ටරයක් බස් අතේ ගැටීමෙන් 30කට තුවාල. ජනතාවට පීඩා කරමින් යතුරුපැදි පැදවූ දස දෙනෙක් අත්අඩංගුවට. අයිතීන් පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය අදත් පිළියන්දල දේ. ඊශා ලෙබනන් ගැටුම් නැවැත්වීමේ ඇමරිකා යෝජනාවට හිස්පුල්ලා එකඟ වෙයි. ආසියා කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලියේ පදක්කම් දිනු ක්‍රීඩකයින් දිවයිනට. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. දිලිඳු බව තුරන් කිරීමේ ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයට සමගාමීව ගම් දහසක වැඩ දහසක් ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන මහර අඹගස්පිටිය පින්වල ප්‍රදේශයේදී පැවැත්වෙනවා. ඒ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැන්වීම් අමාත්‍ය උපාලි පණිල්ලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් 25ම ආවන්‍ය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක වන බවයි ආචාර්ය උපාලි පණිල්ල මහතා සඳහන් කළේ. ප්‍රජා සංවර්ධන සභා මගින් හඳුනාගත් නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාවය සහ ජීවනපාය සංවර්ධනයට ඍජුව දායක වන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 25,000ක්. ඒ අනුව මෙම ව්‍යාපෘති වෙනුවෙන් සියලුම දිස්ත්‍රික් වෙත ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. සමාරම්භක වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් මට්ටමේ ප්‍රධාන වැඩසටහන් පැවැත්වෙන්නේ සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල අවම වශයෙන් ව්‍යාපෘති 3-5 සංඛ්‍යාවක් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇතේ. ප්‍රජා සංවර්ධන සභා සාමාජිකයින්, රාජ්‍යනිලධාරීන් සහ සහායක ආයතනවල සහභාගිත්වයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. වෙසක් සිරි නැරඹීමට ගිය පිරිසක් රැගත් ට්‍රැක්ටර රථයක් බස් අතේක ගැටීමෙන් 30 දෙනෙකු තුවාල ලැබුවා. හසලක සිට මහියංගන දක්වා ට්‍රැක්ටර රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් හසලක පල්ලිවත්ත ප්‍රදේශයේදී බස් අතේක ගැටීමෙන් විමානතුර සිදු වුණා. ට්‍රැක්ටරයේ ටේලරයේ බස් අතේ බඳෙහි ගැටීමත් සමග ඒ පාලනය කරගත නොහැකි වී වෙළඳ සැලැක්තුවට කඩා වැදී පෙරළී ගොස් තිබෙනවා. ට්‍රැක්ටරේ ටේලරෙහි ගමන් කරමින් සිටි 28 දෙනෙකු සහ වෙළඳ සැලෙහි සිටි 2 දෙනෙකු අනතුරෙන් තුවාල ලැබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ජනතාවට පීඩා වන ආකාරයෙන් ഘോഷාකාරී ලෙස අධික ශබ්ද නගමින් යතුරුපැදි ධාවනය කළ තරුණයින් 10 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඒ බණ්ඩාරගම් පොලිසිය විසින් යතුරුපැදිවල සයිලන්සර් ගලවා කන් බිහිරි කරවන අන්දමේ ශබ්ද නිකුත් කරන අංග සවිකෘති වූ බවයි පොලිසිය සඳහන් කළේ. මේකුළු ප්‍රදේශයේ දන්සලක පොලිමේ රැඳී සිටියේදී කැබැත්තේ ගැටීමෙන් මියගිය 6 දෙනාගේ දේහයන් ඔවුන්ගේ නිවසවල තැන්පත් කර තිබෙනවා. අනතුරින් මියගිය කාන්තාවගේ සහ ඇගේ සහෝදරයාගේ දීනගේ දේහයන් පිළියන්දල වැහවල පල්ලි පාරේ නිවසවල තැන්පත් කරනවා. කාන්තාවගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. 15 සැවදි ශිෂ්‍යාවගේ අවසන් කටයුතු අනිද්දා සිදු කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පවසන්නේ. අන්තරින් මියගිය එකම පවුලේ සහෝදරින් 2 දෙනාගේ දේහයන් තුන්නාන් නිවසෙහි තැන්පත් කර තිබෙනවා. අන්තරින් මියගිය අවිසාවිල ප්‍රදේශයේ අමුසැමියෝලගේ දේහයන් තැන්පත් කර ඇත්තේ ඔවුන්ගේ නිවසේ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේකුට බැද්ද කිදර මුහලන් හන්දිය ආසන්නයේ දන්සලක පොලිමේ රැඳී සිටින අවස්ථාවේ පැමිණි කැබ් රථයක් ඔවුන්ගේ ගැටීමෙන් අනතුර සිදු වුණා. ඉන්තුවාල් ලැබූ තවත් 7 දෙනෙක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. අන්තර සිදුකල කැබ් රථයේ පදුර එදුරාට එරෙහිව අපරාධ නීති යටතේ නඩු පැවරූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කැබ් රථයේ ගමන් කළ තවත් 2 දෙනෙකුද අත්අඩංගුවට ගත්තා. සැඟවී සිටින කැබ් රථයේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළා. අයිතීන් පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපේ 4 වෙනි දිනටත් අද පැවැත්වෙනවා. හෙට දිනෙන් වෙසක් කලාපේ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. ඊයේ වෙසක් කලාපේ විවෘත කරුණේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකිල මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී 1,03,000 අධික පිරිසක් අයිතීන් පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපේ නැරඹීමට පැමිණ තිබෙනවා. සර්වකින්දාතු ප්‍රදර්ශනයේ දර්ශනීය තොරණ වෙසක් පහන් කූඩු සහ දන්සලතුළු විශේෂ වැඩසටහන් රැසකින් වෙසක් කලාපය සමන්විතයි. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ පිළියන්දල ධර්මශාස්ත්‍ර දෙපිරිවෙන් විහාරස්ථානයේ සිටින අපනියෝජිත සමීර කාර්යවසම්.
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපයේ සිවෙනි දිනයයි අද. අද දවසේදීත් විශාල බැතිමතුන් පිරිසක් පිළියන්දල පුරවරයට පැමිණේවි කියලා විශ්වාස කරනවා සංවිධායක මණ්ඩලය. ඉතින් දැන් මේ මොහොතවලට පිළියන්දල සූදානම තමයි ඊයේ සහ පෙරදින දවස් තුනක් පුරාවට පැවති වෙසක් කලාපය තුලදී බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. ඊයේ දවසේ පැමිණි පිරිසගෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු නගර සභා නිලධාරීන් විසින් මේ මොහොතවලට ක්‍රියාත්මක කරමින් සිටිනවා. එනිසා අපි ඔබට ආරාධනා කර සිටිනවා, ඔබ අද දවසේදී වෙසක් කලාපයේ නරඹන්න පැමිණෙන කෙනෙක් නම් ඔබ රැගෙන එන දෑ අදාළ බඳුන් වලට දමන්න කියන පණිවිඩය තමයි අපිට නිතරම ලබා දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. කැස්බෑව නගර සභාවේ පිළිබඳ විශේෂ ඉල්ලීමක් කරනවා. අද දවසේදීත් රාත්‍රියේ පැමිණෙන පිරිස වෙනුවෙන් ආහාර ලබා දීම සඳහා ප්‍රධාන දන්සල පැරණි බස් නැවතුම්පල අසල ක්‍රියාත්මක වෙනවා. මේ මොහොතේදීත් එම ආහාර සැකසුම් කටයුතු සිදු කරමින් සිටින ආකාරය දැක ගන්නට හැකියාව ලැබෙනවා. එවගේම විදුලි බුබුලු ආලෝක කර තිබුණා වීති කිහිපයක්ම. ඒ වීතිවල විදුලි බුබුලු ආලෝකවල ක්‍රියා විරහිත වී තිබෙන විදුලි බුබුලු සියල්ල යලි සක්‍රිය කරන කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ වගේම හවස 5:30 වන විට ආරම්භ කිරීමට නියමිතව තිබෙන සර්වඥ ධාතු වන්දනාව සඳහා මේ මොහොතේට පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදී පිරිවෙන් විහාරස්ථානයේ සූදානම් කරමින් සිටිනවා. ඉතින් 5:30 අපි ආරාධනා කර සිටිනවා සේරුආවිල මංගල රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරන ලද සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කර ගැනීමේ අවස්ථාවත් අද දවසේදී උදා කර දී තිබෙනවා. හෙට දවසේදීත් මෙවැනි මූ ආකාරයට මේ පින්කම සූදානම් කර තිබෙනවා. විශේෂ කාරණයක් සඳහන් කරන්නට ඕනේ, සර්වඥ ධාතු වන්දනාව එක දිනකින් දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබෙන බව සංවිධායක මණ්ඩලය, ශාසන ආරක්ෂක බල මණ්ඩලය සඳහන් කරනවා. එනිසා ඒ පිළිබඳවත් ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුළදී අපි තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ සිට සමීර කාර්යවසම් ලක්හඬ ප්‍රවෘත්ති වෙනුවෙන්.
1: මඩකලපුව දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 100ක නව නිපියුම් සංගම් සහ විද්‍යා සංගම් පිහිටවන බව අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළා. දෙවින පුරාම එවැනි සංගම් පිහිටවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ විදාතා සේවා සහ ආගමික මධ්‍යස්ථාන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින්
2: නැගෙනහිර විශ්වවිද්‍යාලය සමග එකතු වෙලා සේවා හා ආධාරක මධ්‍යස්ථානය විවෘත කරනවා මේ මාසේ 4 වෙනිදා. එතකොට අපි ඒකෙදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සිටින ව්‍යවසායකින්ට එයාට අවශ්‍ය වෙන පහසුකම්, ඒ කියන්නේ විශේෂයෙන්ම පරීක්ෂණ පහසුකම්, ටෙස්ටින් ෆැසිලිටීස්, ඒ වගේ ක්වලිටි ප්‍රමිතිය බලන විදිය, ඒවා ඔක්කොම ඒවලට අවශ්‍යතාවක් තියෙනවා නේද? ඒවක් කරගීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා 4 වෙනිදාටම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉස්කෝල 100ක් තෝරගෙන දැන්ටම තෝරගෙන තියෙන්නේ. ඒවල අපි නව නිපැයුම් සොසයිටිස් ක්ලබ්ස් හදනවා, ඒ වගේම සයන්ස් සොසයිටිස් හදනවා. ඒක අපි ලංකාව පුරාම ක්‍රියාත්මක කරනවා. අපි ඒක මේ ඉස්සල්ලත් කළා වවුනියාව දිස්ත්‍රික්කයේ, මේ මඩකලපුව දිස්ත්‍රික්කයේත් මේ වගේම සිදු කරනු ලබනවා. මේ අවුරුද්ද ඇතුළත මුළු ලංකාවම ආවරණය කරන්නත් බලාපොරොත්තු වෙනවා.
1: සෞඛ්‍ය ප්‍රමිතීන් ආරක්ෂා කරමින් ඖෂධ නිෂ්පාදකයන්ගේ ජාත්‍යන්තර අපනන අරමුණු සඳහා සහය වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කළා. අධිකාරිය අපනන සංවර්ධන මණ්ඩලය සහ මෙරට ප්‍රධානපෙළේ ඖෂධ නිෂ්පාදකින් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. ඒ ඖෂධ අපනන ක්ෂේත්‍රයේ බාධා ඉවත් කර උපරිම හැකියාවන් ළඟා කර ගැනීමේ අරමුණෙන් ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ සතුව ඉහළ ධාරිතාවක් පවතිනවා. ඒත් අපරණ ආදායම තවමත් අඩු මට්ටමක පවතින බවයි අපරණ සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ. ඒ ඖෂධ නියාමන ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුකූලව සකස් කරන බව පෙන්වා දෙමින් රාජ්‍ය ආදායම් බැස්කන ආයතනවල සුපිලිපන්න භාවය වෙනුවෙන් ගෙන ඇති පේවර සමාලෝචනය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රයත්නයේ ඉදිරියට ගෙන යාමේ අරමුණින් ඒ අනුව රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයේ ස්ථාපිත කෙරුණා. ඒ ක්‍රියාකාරීත්වය සහ 2025-2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලසුමට අනුව ආදායම් බැස්කන සහ උපයන ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳවයි සාකච්ඡා කෙරුණේ. ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනක් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරක්ෂිත දෙපාර්තමේන්තුව යන ආයතනවල දූෂණ විරෝධී ප්‍රයත්න ඉදිරියට ගෙන යාම සහ සුපිලිපන් සංස්කෘතියක් කටයුතු කිරීම සහ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනය කෙරුණා. ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 75කට වැඩි තරමක තදවැසි ඇතිවන බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර, සබරගමුව සහ වයම්පලාත් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළි දිස්ත්‍රික්ද ඊට ඇතුළත්. අද සිට සවස් කාලයේ නීති දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි කාර්යනිරත කාලුණු විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළේ. ඒ ප්‍රදේශ කිහිපයකට පැය කිලෝමීටර 40ක පමණ තරමක තද සුළන් ඇතිවන බව පෙන්වා දෙමින්.
3: අද සවස් කාලයේ සිට දිවයිනේ නීති දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. මේ අනුව අද දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹපළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළි දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙනවා. මේ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ද ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඌව පළාතේ, අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවලත් ස්ථන ස්වල්පයක පසරු එකෙන් පමණ පසුව වැසියෝ කිකුළුන් සහිත වැසි වර්ධනය වෙන්න පුළුවන්. මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑම් ප්‍රදේශ වලන්, උතුරු උතුරු මැද වම් සහ දකුණු පළාත්වලන්, ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට 5 කිලෝමීටර 30 40 දක්වා වේගෙන් හමන තරමක තද සුළන් ඇති වෙන්න පුළුවන්.
1: දුම්වැලි තොගයක් නීති විරෝධී ලෙස මීටර රැගෙන පැමිණි විදේශීය ගුවන් මගින් 13 දෙනෙකු කටුනායක ගොන්තරපලේදී අතරංගුවටගෙන තිබෙනවා. විදේශීය දුම්වැලි තොගයේ හරිත මාවතෝස්සේ ගොන්තරපලින් ඉවතර රැගෙන යාමට තැත් කළ අවස්ථාවේදී ඔවුන්ව අත්අඩංගුවටගත් බවයි රේගුව සඳහන් කළේ. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ අවුරුදු 28 45 අතර වයසවල පසුවන චීන ජාතික ව්‍යාපාරිකයන් 13 දෙනෙක්. ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයා ඒෂියා සහ බටිකයා ගුවන් සේවාවල යානා දෙකකින් අදාළියොම 1:10 පමණ කටුනායකට පැමිණ තිබෙනවා. ඔවුන් රැගෙන ගමන් මළු 22ක චීන නිෂ්පාදිත දුම්වැටි 189,600ක් අත්අඩංගුවට ගැනීම අඩංගු දුම්වැටි කාටුන් 948ක් සොයා ගත්තා. ඒ වහේ වටිනාකම රුපියල් 2,84,40,000ක් බවයි රේගුව සඳහන් කළේ. ගැටුම් අතරවීම සඳහා ඇමරිකාව ඉදිරිපත් කළ සැලැස්මට හිස්බුල්ලා සංවිධානය එකඟතාවය හිමි වූ බව ලෙබනනයේ ප්‍රකාශ කළා. ඊශාලී ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර අතරවීමට හිස්බුල්ලා සංවිධානය එකඟ වූ බවයි ලෙබනනයේ සඳහන් කළේ. ඒ අනුව ඊශාලී ලෙබනනයේ බීරූට් ඇතුළු නගර ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර අතරවීමටත් එකඟතාවය පළ වී තිබෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රහාර අතිරවීම සඳහා වන ඇමරිකා යෝජනාව පිළිගත් බවට සහතික කරමින් හිස්බුල්ලා සංවිධානය දැනුම් දුන් බවයි ඇමරිකාවේ ලෙබනන් තානාපති කාර්යාලයේ නිවේදනය කළේ. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුද එකඟතාවය තහවුරු කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. එම එකඟතාවය පිළිබඳ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙත්‍රොත් සමාජ මාධ්‍යයෙහි සටහනක් තබමින් නිවේදනය කර තිබෙනවා. ජාතික ක්‍රීඩා සංගම් තුන ලියාපදිංචිය අත්දිටුවා තිබෙනවා. ඒම සංගම්වල නිසි බලධාරියා ලෙස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා පත් කරමින් අත්පන්දු කැරම් සහ හොකී ජාතික සංගම්වල ලියාපදිංචිය මෙලෙස අත්දිටුවා තිබෙනවා. ඒ අනුව සංගම්වල පාලන කටයුතු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පත් කිරීමේ ගැසට් නිවේදනයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් නිකුත් කළා. මෙම සංගම්වල පාලනය, පරිපාලනය සහ වෙනත් අත්‍යවශ්‍ය කටයුතු නිසි අයුරින් ඉටු කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි අමාත්‍යංශය සඳහන් කළේ. පත්කිරීම මැයි මස 19 වනදා සිට ක්‍රියාත්මකයි. මෙම පියවර ගැනීමට බලපෑ ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ විවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම සහ නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා වූ නිලවන්න ක්‍රියාවලිය විනිවිද භාවකින් යුතුව සම්පූර්ණ කර ගැනීමයි. මෙම ක්‍රීඩා තුනෙහි ජාතික සංගම් සංශෝධිත ව්‍යවස්ථාව යටතේ වාර්ෂික මහසභා රැස්වීම ඉදිරියේදී පැවැත්විය යුතුයි. නිලවරණයකින් නව නිලධාරීන් තෝරාපත් කර ගන්නා අතින් මෙම සංගම්වල සියලු කාර්යයන් ඉටු කිරීම සහ කළමනාකරණය කිරීමේ පූර්ණ බලය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පැවරෙනවා. විසිදීමෙන ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිවයිනට පැමිණියා. කරුණක් ගොන්තරපලින් ඔවුන් අද දිවයිනට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝක පදක්කම් හතරක් දිනාගෙන අටවැනි ස්ථානයේ හිමි කරගත්තා. තරුෂි අභිෂේක රන් පදක්කම හිමි කරගත්තේ මීටර 1500 ධාවන සවයෙන්. ඊට අමතරව ඇය මීටර 800 ධාවන සවයෙන් ලෝක පදක්කම දිනාගත්තා. රන්සිනි පෙරේරා මීටර 200 සවයෙන් රන් පදක්කම හිමි කරගෙන තිබෙනවා. එමේ සවයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් රන් පදක්කම වසර 32කට පසු හිමි කර ගනිමින්. උසපෙනීමේ සවයෙන් තරුෂි මෙන්ඩිස් රිදී පදක්කම දිනාගත්තා. නෙත්සර දිනෙත් මීටර 800 ධාවන සවයෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා. සදීව රාජකරුණා මීටර 200 සවයෙන් ලෝක පදක්කම දිනාගත්තා. මිහින්සා අභිරත්න ලෝක පදක්කම දිනාගත්තේ කාන්තා උසපෙනීමේ සවයෙන්. මීටර 404 මිශ්‍ර සහය දිවීමේ සවයෙන් ලෝක පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
4: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක් ගම් පහෙන් ඇරඹෙයි. කැරම් හොකී අත්පන්දු ක්‍රීඩා සංගම් අමාත්‍යංශ ලේකම් යටතට. හසලකදී ට්‍රැක්ටර් රථයන් බස් හතක් ගැටීමෙන් 30කට තුවාල. ජනතාවට පීඩා කරමින් යතුරුපැදි පැදවූ දස දෙනෙක් අත්අඩංගුවට. අයිතීන් පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය අදත් පිළියන්දලදී. ඊශා ලෙබනන් ගැටුම් නැවැත්වීමේ අමරිකා යෝජනාවට හිස්පුල්ලා එකඟ වෙයි. ආසියා කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලියේ පදක්කම් දිනු ක්‍රීඩකයින් දිවයිනට. ලකන මේළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
5: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසිල්ලෙන් ඔබ වෙනුවෙන්
6: සෞඛ්‍ය අමාත්‍යාංශය ලබන 8, 9 සහ 10 යන දිනවල විශේෂ මඳුරු මර්ධන වැඩසටහනක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කඩින් කඩ පවතින වැසිතත්වයත් සමඟ නැවත වතාවක් බරපතල ඩෙංගු අවදානමක් මතු වෙමින් පැවතීමයි ඊට හේතුව. වැස්සත් සමග හිස සොවන මේ මාරාන්තික ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳවයි අද හෙල්ත් වොච් අවධානය යොමුවන්නේ. එවනුවෙන් අපි සම්බන්ධ කරගන්නේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය. ඩොක්ටර්, පවතින වැසි සමයත් සමග මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සහ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම මොන වගේද?
7: 2026 වර්ෂයේ දැනට ඩෙංගු රෝගීන් 33,864ක් වාර්තා වෙලා තියෙනවා මරණ 19ක් සමගම. වැඩිපුරම රෝගීන් වාර්තා වෙන බස්නාහිර පළාතෙන්, ඊළඟට දකුණු පළාතෙන් සහ සබරගමුව. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් කොළඹ, ගම්පහ, මාතර, රත්නපුර, ගාල්ල, කළුතර සහ නුවර දිස්ත්‍රික්ක වලින් තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. කෙසේ නමුත් දිස්ත්‍රික්ක 25ම රෝගීන් වාර්තා වෙනවා.
6: සාමාන්‍ය වෛරස් තුනක් සහ ඩෙංගු තුනක් අතර පවතින වෙනස මුල් අවස්ථාවේදීම වෙන්කර හඳුනාගන්නේ කොහොමද?
7: ඩෙංගු තුනත් ඇත්තටම සමහරට සාමාන්‍ය වුණ වගේ එන්න පුළුවන්, තද වුණක් එන්න පුළුවන්, ඩෙංගු රක්තපාත වුණ විදියට එන්න පුළුවන්. එසේ නැත්නම් අසාමාන්‍ය ඩෙංගු තුන කියලා ගොඩක් කම්ප්ලිකේෂන්ස් එක්ක සංකූලතා එක්ක එන්න පුළුවන්. බොහෝ වෙලාවට තද වුණ සමග ඇඟපත වේදනාව, මස්පිඩු වේදනාව, හිස රදය, ඇස් ඇට කැක්කුම, වමනය, උක්කා ලප දානව නම් රතු පාට, මේ වගේ රෝග ලක්ෂණ දෙකක් තිබුණොත් ඩෙංගු කියලා සැක කරගන්න පුළුවන්. පළවෙනි පැය 48 ඇතුළත NS1 කියන රුධිර පරීක්ෂාව කරාම ඩෙංගු කියලා අපිට 99%ක්ම තහවුරු කරගන්න පුළුවන්. ඊට අමතරව සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කරලා ඩෙංගුද කියලා සැකහැර දැනගන්න පුළුවන්.
6: උණවැළඳුණු මුල් දින කිහිපය තුල වෛද්‍ය උපදෙස් නොමැතිව පැරසිටමෝල් හැර වෙනත් වේදනානාශක ඖෂධ භාවිතය ඩෙංගු රෝගීන් අවධානම් වන්නේ කොහොමද?
7: දැන් අපි ඕනම වුණක් අඩු කරගන්න පැරසිටමෝල් සහ තවත් ඖෂධ වර්ග තියෙනවා. NSAI ඩී කාණ්ඩේ කියලා බ්‍රූෆන් ඩයික්ලොපිනක් සෝඩියම් වගේ බෙහෙත් වර්ග තියෙනවා. ඊට අමතරව ප්‍රෙඩ්නිසිලෝන් ඩෙක්සමෙතසෝන් වලින් සිම්ටම්ස් අඩු කරගන්න පුළුවන්. නමුත් ඩෙංගු වලදී මේ පැරසිටමෝල් හැර අනිත් ඖෂධ පාවිච්චි කරොත් රුධිරයේ තියෙන ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියක් නිසානේ මේ ඩෙංගු වල සංකූලතාව වෙන්න, ඒවා වෙනස් වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ කෙනෙකුට තද උණ තියෙනවා නම් උණ අඩු කර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ විතරයි භාවිතා කළ යුත්තේ.
6: එක්වරක් ඩෙංගු හැදුණු කෙනෙකුට ආයෙම සැරයක් හැදුනොත් ඇතිවන බලපෑම මොන වගේද?
7: ඩෙංගු වෛරසයේ වෛරස් කාණ්ඩ 4ක් තියෙනවා. එතකොට දැන් පැපොල වගේ රෝගයක් නම් වෛරස් කාණ්ඩ 1යි තියෙන්නේ. ඒක අපේ ඇඟට ඇතුල් වෙලා අපිට පැපොල රෝගය හැදුනහම ජීවිත කාලයටම ඒකේ ප්‍රතිශක්තිය තියෙනවා. නමුත් ඩෙංගු වලදී තියෙන්නේ වෛරස් කාණ්ඩ 4ක් තියෙන නිසා 4 වතාවක් හැදෙන්න පුළුවන්. එක කාණ්ඩයකින් 1 වතාවයි හැදෙන්නේ. කාණ්ඩ 4ෙන් 4 වතාවක් හැදෙන්න පුළුවන්. හැබැයි මේකෙදි එක කාණ්ඩයකට පස්සේ, කියන්නේ එකට පස්සේ දෙක, ඒ වගේ උදාහරණයක් කියන්නේ හැදෙන විදිය අනුව දෙවනි වතාවේ හැදෙනකොට ඒක සංකූලතාවලට යෑමේ හැකියාවක් තිබෙන බව වෛද්‍ය විද්‍යාත්මක හොයාගෙන තියෙනවා.
6: ඩෙංගු හදාගෙන ජීවිතය අවදානමට පත්වන තුරු නොසිට ඩෙංගු පාලනය කර ගැනීම සඳහා ඔබ ජනතාවට ලබා දෙන පණිවිඩය කුමක්ද?
7: විශේෂයෙන්ම පාසල්, පෙරපාසල්, දිවාසුරුකුම් මධ්‍යස්ථාන, මෙවැනි ස්ථානවල මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා කටයුතු කරන්න කියලා අපි ඒ ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඊට අමතරව පුංචි දරුවන් මේ මදුරුව වැඩිපුර දෂ්ට කරන්නේ උදේ සහ සවස් කාලේ, ඒ අවස්ථාවට එළියට දානවා නම්, එලිමහනේ සෙල්ලම් කරනවා නම්, අද්දිගට සහ අත් කකුල් වැසෙනසේ ඇඳුම් මන්දවල තමයි මේ දිනවල එලිමහනේ සෙල්ලම් කරන්න දිය යුත්තේ. මොකද මදුරුවන් දෂ්ටන වලින් වැළැක්වීම සඳහා අනුමත මදුරු විකාශක තියෙනවා. අපිට ඒවා ෆාමසි වලින් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඩෙංගු රෝගයෙන් වැළැක්වීම සඳහා අපි අඩුම ගානේ සතියකට මිනිත්තු 30ක් වෙන් කරලා මේ මදුරුවන් බෝවේ හැකි ස්ථාන අඩු කරගන්න.
6: ඩෙංගු කියන්නේ අපේ නොසලකින්න නිසාම අප අවට පරිසරයෙන්ම බිහිවන මාරාන්තික රෝගයක්. වැසි සමයේ ඔබේ වටපිටාව ගැන සෝදිසියෙන් සිටීමත්, වතුර නොරදෙනසේ පරිසරය පිරිසිදු කිරීමත් මගින් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිත රැකගන්න අවට පරිසරය දැන්ම පිරිසිදු කරගන්න.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවේසන හේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN

0: लाखांड हार्ट बीट FM 93.5 FM 93.7 लाखांड रेडियो ITN
1: ලකනහගෙන ඉන්නේ දවල් 12 වනට වෙස 9 අය දැන්.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
1: කාලේ ඉතින් ඉක්මනට ඉක්මනට ගත වෙලා යනවා. එහෙමත් නැහැ ඉතින් නේද කාලේ යන්නේ කාලේට පොළොන් විදිහට. ඒකටකට කාලේ කියලා කියන්නේ ඉතින් අපිට තියෙන එදිනදා ජීවිතේ සම්මත කරගෙන තියෙන පොදු රීතියක්. එහෙම නැත්නම් සංකල්පයක්.

ලබත හදිසි අනතුරක් අසනීපයක් කරදරයක් කළා නියමිත කාලය ගත කරගන්න බැරිව අපිට මේ ලෝකෙන් යන්න වෙන්නත් පුළුවන්. ඉතින් ඔය කොයි හැටි වෙතත් ඉතින් කාලය කියලා කියන එක සංකල්පයක් විතරම තමයි. ගොඩක් වෙලාවට අපි කාලයෙන් උප්පරිම ප්‍රයෝජන ගමු කියලා කතා කරාට කාලය කියන සංකල්පය ඇතුලේ අපිට තියෙන ටාගට් ප්‍රමාණය වැඩි හින්දා අපිට තියෙන වැඩ ප්‍රමාණය වැඩි හින්දා සමහර වෙලාවට කාලය කියන දේ අපිට කරදරකාරී සංකල්පයක් වෙන අවස්ථාත් තියෙනවා නේද? එහෙම තියෙනවා. ඉතින් මේ හැමදේම බැලන්ස් එකේ යනකොට තමයි ඉතින් හරියටම වැඩ ටික කරගන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තත් ඔන්න හැමදාම උදේ පාන්දරම අවදි වෙන කෙනෙකුට දැන් සමහරවිට 4ට 4:30ට පුදුමයි වගේ සමහර වෙලාවට මේ එහෙම නෙමෙයි. ඉතින් පාඩම් කරන්න හරි උයන්න හරි 4ට 4:30ට අවදි වෙන කෙනෙකුට දවසේ හදාගත්ත ෂෙඩියුල් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි ෆලෝ කරන්නේ නේ. දිනචර්යාව හරි විදිහට මෙන්න මේ වෙලාවට මේ විදිහට කියලා තියෙනවා. දැන් උදේ 4ට අවදි වෙන කෙනා පැය දෙකක් ඉස්සරහින් ඉන්න, ඊට පස්සේ 6ට අවදි වෙන කෙනා ඊට පස්සේ පැය දෙකක් පසුපස තමයි ඉන්නේ. ඉතින් එතකොට 4ට අවදි වෙන කෙනා එක යම් කිසි තරගයක් තියෙනවා නම් 6ට අවදි වෙන කෙනා අතිශය ප්‍රවේගකාරී විදිහට ආක්‍රමණශීලී විදිහට සමහර වෙලාවට අර පැය දෙක ඉස්සරහට යන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ජීවිතයේ රේස් එකත් ඔය වගේම තමයි. සාමාන්‍යයෙන් නියමිත වෙලාවට නියමිත කාලේ නියමිත විදිහට දේවල් නොලැබෙනකොටත් අපිට ওই විදිහට ආක්‍රමණශීලී විදිහට කලබලකාරී විදිහට කඩාගෙන විදගෙන ඉස්සරහට යන්න හිතෙනවා. ඔක මේ පාර යනකොට විතරක් නෙවෙයි ජීවත් වෙනකොටත් සිද්ධ වෙන දෙයක්. ඒ වෙලාවට ඉතින් තාත්තවත් ඉන්නව නම් ටොක්ක්ක් කරලා එහෙම කරන්න එපා කියන්නේ අපිට හැදෙන්න බලවන්නේ. එහෙම නේද?

0: FM 93.7 Lakhana Radio ITN
1: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එප

0: ආදරේ බෙදා ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: මංගල්‍ය සහ වෙසක් කලාපය
1: ජුනි දෙක දක්වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලීය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න බොදුසි පුබුදන්න ඔබත් එක්වන්න
2: ලෝකානුකම්පාව
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හනි
0: බෙතබර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
3: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්
4: දන්සල් සංවිධායකවරුනි පොලිතින් ලන්ෂීට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සල් සංවිධාන කරන්න.
3: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළ ගැසෙමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0771 711 711 1

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: දොළහයි හතලිස් එකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

ଚାବଲ ତୋଲା ଖାଇ ବଧାତି ହତଲେ ସ୍ପାହାଇ ବେହିଲୋ କଲ ପଙ୍ଗ ଦୂରଦିଗା କିଓ ତାସ୍ରା ତୋ ଏନା ମା ମାଇ ଏନା ମାମ ତମାଇ ଇତି ଏକ ସମହର ବେଳାବଟି ତିଂ ମେ ଆପି ହେମେ ନେବେଇ କିଲେ ହିତାଗିନି ହିତିଆତ ନେଦ କୋଚର ଦେବଲ ତିନୋଦି ତିଂ ଏଦିନ ଦା ବାଡେ କରନ କୋଟ ୟାଲୋ ଆତରେ ପାରେ ତୋଟେ ପୁଞ୍ଚ ବିହିଲୁଆ କରାନି ଗେହିଲା ଏକ ବିହିଲୁଆକ ନେବେଇ ଇଟ ବଡା ଦେଖ ବେଳା ଅନ୍ତିମଟ ଲୋକୁ କାଳ ଗୋଟି କିଂ ଇବର ବେନ ଦେବାଲ କୋଚର ତିନୋଦ ହାର୍ଟବିଟ୍ ଆହିନି ଗମନ ବେସାକ ସତିଏ ହିତଟ ଦାନୁଣେ ମନୋବାଦ କିଲା ଗୋଡ଼ାକ ଦେଖ ମାତେ ଖେଳ ତିବୁନା ඒ අතර තුරේ මෙන්න මෙහෙම දෙයකුත් තිබුණා යමෙක් නිවසක් ඉදි කරන විට එය දිනෙන් දින ඉදිවෙන අයුරු බලා සතුටට පත්වේ කියලා. එම ඉදිවුණු නිවසම ඉරිතලුම් ඇති වී ගරා වැටෙද්දී පසුතැවෙනවා. ඉතින් ඔය සිදු දෙකම වෙනස් වීම නම් එකම දහමකට අයිති බව නොතේරුම් ගනි. වෙනස් වීම නම් ස්වභාව දාම ලාභ පාඩු ලෙස වෙන් කර ගැනීම මනසේ දුර්වලතාවයක් කියලා තියෙනවා. වෙසක් නිසා මම තේරුම් ගත්තේ මේ පණිවිඩේ හරිම මේ ධනාත්මකව හිතන්න නේ කවුද කියලා තමයි කියලා නැත්තේ ස්තුතියි අදහස් වලට. ඉතින් අලවතුකඩ ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. නෝනක්කට ලස්සන සින්දුවක් දෙන්නලු. නෝනක්කේ ඔය අහගෙන තින්නේ අයියා රංජිත් අක්ක සෙලින් ඒ දෙන්නවත් එකතු කරගන්න සින්දුවකට කියලා තියෙනවා වෙන්නපුෙන් රසල් නොන මානෙල් දොල දෙන්නා සුසාන් සුරේනි සුලලිත ජේකබ් ඔබෙත් නේදන් තීර්ෂා චුටිදුව ඇතුළු කට්ටියත් එකතු කරගන්න කැමති කියලා තියෙනවා සින්දුවක් අහන්න. උදේ ඉඳන්ම ලකඩහගෙන ඉන්නවා. ලකඩත් එක්කම තමයි අපේ වැඩ කියලා තියෙනවා. ගොඩක් ස්තුතියි හැමදාමත් අහගෙන ඉන්න. රේක තමයි ගොකරැල්ලේ ඉඳන් මැසේජ් එක එවලා තියෙන්නේ. ඔයවත් ආදරෙන් එකතු කරගන්නවා.

පටන් ගත්තේ කොහෙන්ද? ඉවරුනේ කොහෙන්ද නේද? ඩිස්ක ඩාන්ස වපලා හිරිගේ මියුසික් ඉතාම ජනප්‍රිය වන 80 දශකයක භාගයේදී ඊළඟසේ 2007ට ආව ඕම් ශාන්ති ඕම් ඉතින් ලස්සනම සින්දු සෙට් එකක්ම අහන්න ලැබුණා. අපි අහන්න කැමති දේවල් ඇහෙනකොට හරි සතුටුයි නේද? ඕම් ශාන්ති ඕම් හරිම ලස්සන ඇල්බම් එකක්. මේකේ සින්දුත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුණා. හරි, ඉතින් එහෙනම් අපි සමුගනිමුද? අපි සමුගනිමු. සමුගන්නත් ඕනේ. 12:54. ඉස්සරහට මේ ඩෙංගු මර්ධනය වෙනුවෙන් දවස් තුනක් ක්‍රියාත්මක වෙන්න නියමිතව තියෙනවා. දැන් මේක රජයෙන් හරි එහෙම නැත්නම් වසංගත රෝග විද්‍යාංශ වලින් හරි දැනුවත් කරනකල්, එහෙම නැත්නම් ඇවිල්ලා ප්‍රාදේශීය සභාවෙන් නැත්නම් මොයිච් එකෙන් ඇවිල්ලා අල්ලපුවත් හරි තමන්ගේවත් හරි සුද්ධ කරලා නැහැ කියලා බලලා ඩෙංගු මඳුරු කීටෝ ඉන්නවා කියලා දඩ ගහනකල් බලන් ඉන්න ඕන දෙයක් නෙමෙයි නේද? ඉතින් සාමාන්‍යයෙන් පායලා තිබිලා වැස්ස පටන් ගත්තට පස්සේ කොහොමත් මේ අවදානම අපිට තියෙනවා. ඉගෙන වැඩිපුර සැලකිලිමත් වෙන්න. මොකද මේකත් එක්ක ඩෙංගු හැදුනට පස්සේ ඇතිවෙන කරදර කොච්චරද නේද? පරිස්සම් වෙලා ඉන්න ඕනේ, බෙඩ් රෙස්ට් කරන්න ඕනේ, එදිනදා වැඩ කටයුතු, අධ්‍යාපන වැඩ, රස්සාව, මේ හැම දෙයකටම කරදර වෙන්න පුළුවන්. ඒ නිසා අවදානමක් එක්ක ජීවත් වෙනවට වඩා ඒ අවදානම අඩු කරගන්න මහන්සි වෙන එක තමයි වැදගත් වෙන්නේ. ඕම් ශාන්ති ඕම්. එහෙනම් අපි සමුගන්නවා හිතයි ගීත්. හරි, ගොඩක් කටි අහලා තිබ්බ යාගෙන. එහෙනම් ඉතින් හැමෝම සතුටින් ඉන්න. එකේ ඉඳන් ඕල් ටයිම් බීට් අරගෙන චාමි එනවා. එහෙනම් සතුටින් පරිස්සමට ඉන්න. සුබ දවසක්. ජයෙන් ජයම වේවා.

0: I beat it with a mix weather heartbeat. සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගාපව ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගාපව.

0: FM Anutunaidashima Paha, Anutunaidashima Hata, Lakhanda, Radio ITN.
1: Vila Pasurekhai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුරන් සාරලු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 10:30 දක්වා වළංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මුලතිව් සිට කන්කසන්තුරේ බණ්ඩාරම පුත්තලම කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පුතුවිල් දක්වා වෙල්ලට ඔබ්බෙන් මුහුද ප්‍රදේශවල සුළඟී වේගයේ පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකි. ඒ මුහුද ප්‍රදේශ පිටින්බිට රළු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම මුහුද ප්‍රදේශවල දීබල සහ නාමික කටයුතු නිරත වන ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඉරානයේ රේඩාර් පද්ධති ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බව අමෙරිකාව ප්‍රකාශ කළා. එරට හමුදා මධ්‍යස්ථාන ප්‍රහාරබල ඉලක්කයේ වූ බවයි අමෙරිකාව පවසන්නේ. ස්වයන් ආරක්ෂණ ක්‍රියාවලියක් ලෙස ප්‍රහාර එල්ල කළ බවද අමෙරිකා ආරක්ෂකංශ සඳහන් කළා. ජාතන්ත්‍ර මුහුදේදී අමෙරිකා ඩ්‍රෝන් යානයක් බිම හෙලීම ඇතුළු ඉරාන් හමුදා ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවද අමෙරිකාව පවසනවා. අමෙරිකානු ප්‍රහාරයන්ට ප්‍රතිචාරයක් ලෙස ඉරානයේ කුවේටේ අමෙරිකා හමුදා කඳුර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමටයි කටයුතු කර ඇත්තේ. බලස්ටික් මිසයිල් ප්‍රහාර දෙකක් එලෙස එල්ල කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN.
1: ධන්නවද ජීවිතේ හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
0: All time beats with Chami.
2: Suno na sange mal mal.
1: එක පහු වෙලා විනාඩි 10යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. අද ජුනි මාසයේ දෙවනිදා අපි අඟහරුවාද දවසක මුණ ගැහෙන්නේ. කුණාටුවක් වගේ එක දිගට ප්‍රශ්න එන කාලයක් ආවොත් මම වට යෝජනා කරනවා පුළුවන් තරම් දුරට සංසුන් වෙන්න කියලා. ඍණාත්මක සිතිවිලි වලට ඔයාව පාලනය කරන්න දෙන්න පහ තවදුරට. ඔය කුණාටු කාලේ ජය ගන්න මුලින්ම ඔයාව දිහාවට එන ඍණාත්මක සිතිවිලි ජය ගන්නම වෙනවනේ නේද? මුලින්ම ඔයා ඔයාගෙන හිතන්න පටන් ගන්න. ඊට පස්සේ ධනාත්මක සිතිවිලි වලින් ඔයාගේ හිත පොරව ගන්න උත්සාහ කෙරලා බලන්න. ඔය කාලේ සාමාන්‍යයෙන් හිතෙන්නේම නරක දේවල් නේ. ඍණාත්මක දේවල්ම තමයි හිතෙන්නේ. ඒ මතම මෙහෙම වෙන්නේ. දැන් ඇති මේ හැමදේම අපිට මේවා දරා ගන්න බෑ. ඔහොමම එක දිගට අපිට නරක කාලෙකදී හිතෙන්නේම අපිට සිතිවිලි නැගෙන්නේම ඍණාත්මක දේවල් ගැන. එතකොට විතරම නරක දේවල් ගැනම හිත හිතයින් අපි පෙළඹෙනවා. ඒක නිසා ඔය නරක දේවල් ගැන හිතනවා වෙනුවට හොඳ දේවල් රිප්ලේස් කරන්න පුරුදු වෙන්න. හොඳ දේවල් ගැන හිතන්න හැමදේම හරියනවා, කිසිම නරක දෙයක් වෙන්නේ නැහැ කියලා ධනාත්මක වෙන්න පුරුදු වෙන්න. මේ මං කිව්ව විදිහට වෙනස් වුණොත් ඔයාට පුළුවන් වෙනවා ඔය කුණාටු කාලය ඉක්මනටම ගෙවලා දාන්න. මොකද ඔය හැම දෙයකටම තියෙන දවසකට පැය 24යිනේ. ඔය කාලේ ගෙවනවානේ. ඊට පස්සේ අපි කියන්නේ ජීවිතේ ගෙවුණා කියලා. දවස දවස ගෙවලා ජීවිතේ නිකන් ගෙවා ගන්න නැතුව හැම දවසකටම තේරුමක් තියෙන විදිහට, හැම දවසකටම සතුටක් දැනෙන විදිහට ජීවත් වෙන්න ඔයා ඔයාගේ සිතුවිලි සකස් කරගන්න පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. අදත් එහෙනම් හවස 4 වෙනකම් අපි ලස්සන සින්දු ටිකක් අහගෙන අපේ වැඩ ටික පිළිවෙලට ලස්සන කරගන්න ලෑස්ති. All time beats with Chami. මම පටන් ගත්තා 0.7, 0.3, 93.5, 93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Pasaru ekaye banade pahalawai.
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: ලක්හඬ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: උත්තර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
0: දවල් එකයි වෙනාඩි 17යි.

0: ලකන රේඩියෝ ITN
1: පසරු 1යි වෙනාඩ 21යි. මේ
2: සමහර අඳුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
3: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන් කූරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ල ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා.
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
1: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: වැඩේමත් කලාවක්
1: නේ. ඕල්ඩයි බීට්ස් විත් චාමි.
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්.
2: සංචල හිත කිති කැවුනා. තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුණා.
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි.
0: ඒක තනි කරන අපේය. පසර එක පහ වෙලා විනාඩි 22යි වෙලාව 0.7 0.3 0.5 0.7 ඔබට මැසේජ් එකක් එවන්න පුළුවන්කමක් තියෙනවනේ නැත්තම් මට මැසේජ් එකක් එවන්න හතර වෙන්න කලින් ඒ වගේම ලක්කට Facebook page එකට ගිහම අදා අපේ post එකක් තියෙනවා දැක්කද දැක්ක නැත්තම් ඔයා සපරාදේ ඒ වගේම ගිහින් බලයිනේ නේද ගිහින් බලලා ඒකට like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන් බලමුද messages ටික කිතද පළවෙනි අටව මැසේජ් එකක් මන් දකින්නේ වාසනාවන්තිය හෝ වාසනාවන්තිය ඔබ විය හැකි බලමු එලෙන්ජ් එකේ ලකි වගේ මැසේජ් එක තමයි මම මුලින්ම දකින්නේ කියනවා ගොඩක් මිනිස්සු ජීවිතේ ඇදගෙන ගියේ ගතේ හයියට වඩා හිතේ හයියටයි ඒක ඇත්ත හැම මිනිස්සුන්ට වැරදුනේ නැහැ කොතනකදීවත් ලස්සන සින්දුවක් දෙන්න දීපා චූටේ සුපුනේ යමුනා කසුන් ඉනෝක කවින්ද රිස්නි සෙව්වන්දි මංජු පොඩේ ප්‍රදීප් කුමුදු පාටලේ නිකේශලා තරංග ධම්මි චතු මේ ඔක්කොම ඔයගේ යාළුවනේ එහමොටම අහන ලස්සන සින්දුවක් මං ලැස්ස කරලා තියෙන්නේ සුබ දවසක් චාමියෝට වැඩ කරන ගමන් ලක්කඳ හගෙන ඉන්නේ චින්තක කොරියාවෙන් ඔයාව එකතු කරගන්න ස්තුතියි මං කියන්නම් thank you message එකට සුබ දවසක් චාමියේ ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද වෙන්න අපේ බසල් නෝන මානෙල් දුවල දෙන්නා සුසාන සුරේනි පුතා සුලලිත ජේකබ් ඕබෙත් නෙතන් චෝටිතෝ තීර්ෂ ඇතළුව ලක්කඩාන හැමදෙනාම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා චාමියක්ගේ කොහොමද ආ දැන් හොඳයි ඊ අසනීපෙන් හිටිය ගහලක් තිබුණා thank you අයබෝන් සුබතවසක් ශාමි අපිවත් සින්දුවකට එකතු කරගන්න කාගෙන්ද මැසේජ් එක බරදල් පොලින් ලහිරු ෂහානේ එස් එල් ප්‍රනාන්දු නතාලි ෂනාරා දොමින්ද සවරි ෂනාල් මිරෝන් ආරලකතු කරගෙන අපි යද්ද සිද්ධුවක් කාලා ඉන්න අත්‍රමිටින් මගේ අයගේ නම දැස් කියලා නෙවෙයි මට කියන්න තියෙන මට අයියකුත් නැහැ එකයි විනාඩි 24යි

0: Agenda, Radio ITN.
1: දවල් එකයි වෙනාඩි 28යි.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Ekai Venade Tisekai
2: Vilav Obavita Gina Abi
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ජෙන ගහන මත්දහනේ දා හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලගේ ලස්සන සින්දු පිරුණු පෑ තුනක්
3: ඕල් ටයිම් බීට්ස් විත් ජා

පස්සෙ රකපහු වෙලා විනාඩි 33යි වෙලාව 0.7 0.93 5 0.7 එය අපේ මැසේජ් නම්බර් එක. ඔබට WhatsApp මැසේජ් එකක් කරේ text message එකක් කරේ එවුවොතින් මම කීයටවත් නොකියවා යන්නේ නැහැ. පැහැදිලි? සින්දුව ගන්න ඕනේ මගේ නමින් කියලා මාපලගම පියල්ජේ ඔබට මැසේජ් එකක් කරලා තියෙනවා. හයි නංගි, සුබ වෙසක් සතියක් පින්නවල චන්දි, ඔයාගේ මැසේජ් එක ගොඩ දවසක ඉන්නවා එක එකතු වෙන්නේ. පොඩි බබාල් දෙන්න අසනීප වුණා කියලා තියෙනවා. දැන් හොඳින් දෙ දෙන්න. පොතල් දෙන්න සිතුව සහ නැතුව මං ආදරෙන් මතක් කරනවා. හස්බන්ඩ් සමී සින්දුවක් දෙන්න අහන්න ස්තුතියි මැසේජ් එකක් එවුවට වඩා අතරේ. හයි චාමි, අපිවත් එකතු කරගමු. යමි ප්‍රොඩක්ට්ස් පොතපිටිය වාදුවෙන් සමන්ත ස්තුතියි ආටත් මැසේජ් එකක් එවුවට. මාත් දෙන්නවා සින්දුවක් දෙන්නකෝ අක්කියෝ කියලා තියෙනවා. රුවන් වැල්ලෙන් දිල්ෂානේ ඔහට සින්දුවක් අහන්න හරි මම ලැස්සි කරා. ඊට පස්සේ මේ කවුද චාමියකි පරිස්සමෙන් සතුටින් ඉන්නවා නේද? තාත්තා සනීපුණා කියලා තියෙනවා. අසරිපෙන් හිටියේ නේද? හදයි ස්තුතියකන අපිට කිව්වට. මාතලේ තෙලෙන්නේ අපි සින්දුවක් අහමු. ඊට පස්සේ සුබතාවලක් ඒවා ශාමී සින්දුවක් අහමු. ඉජි අනුර පොස්සල්ලාව BF ජනපදෙන් ලැබු මැසේජ් එක. හයි මනු, ගොඩක් කාලෙකින් ආවේ. ඔයා හොඳින් නේද කියලා අහලා තියෙනවා. හොඳින් හලාවත හේමාල් වගේ මැසේජ් එක. කුලියපිටිය කට්ටියත් එක්කම චූටි වඩුව එකතු කරගන්න කියලා තියෙනවා. දිස්නේ දෙන්නෙමු කියා තරු රටා බෙහෙවුනත් තරු පවා ගෙලිහුනා රහසෙන්. නික්ම යනු පිණිස නම් සියලු දේ ඇති වුනේ සඳ ඔබත් බැස යන්න අහසෙන්. ඒක ලස්සන බලන්නකො. නික්ම යනු පිණිස නම් සියලු දේ ඇති වුනේ සඳ ඔබත් බැස යන්න අහසෙන්. එකයි විනාඩි 35.

0: 105 FM 93.7 Lakana Radio ITN
1: තිමිර උඩල මත්ත නිර්මාණයක්
2: කොච්චර කිව්වත් මටත් හිතෙන්නේ එහෙම තමයි.
3: අනිවාර්යෙන්ම කේසරස අදිට කියන්නේ නැති ඔෆිස් එකේ වෙච්ච හැම හොර වැඩකටම මං සම්බන්ධයි කියලා.
1: සිහිනඟ තනි වෙලා
2: නිකිනි අය වැඩ නැද්ද?
3: වැඩ තියෙනවා බසිනි.
2: තියෙනවා නම් කරන්න. මං වඩදී ප්‍රොජෙක්ට් එකේ ඩෙඩ්ලයින් හෙට හරිද?
3: හරි.
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
4: සිහිනක තනි වෙලා.
1: එකයි වෙනාඩි 46.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
0: ලකන්ද රේඩියෝ ITN.
1: සතියේ දවස්වල හරියටම දවල් 1 වෙනකොට
6: කුමරිය වදින්න ඔය හිතට මන්දා දන්න මට ආලේ
1: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
5: ඕල්ඩයි බීට්ස් විත් චාම්.
1: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මග හැරගන්න එපා.

පසරු එකපහු බලාව විනාඩි 41යි වෙලාව. FM 93.5 හරි 93.7 හරි මේ වෙලාවේ ඔය අහගෙන ඉන්නේ ලක්හඬ ඕල් ටයිම් බේට් සෙට් මං කියන්නේ චාමි. සුබ සුබ සැන්දෑවක් වේවා කියලා තියෙනවා. තාම ඉතින් දවල් ඈ. තාම හැන්දෑව වෙන පටන් ගන්න නෑ. චාමි දුවේ වෙනදා වගේ මටත් අපි අහගෙන ඉන්නවා කියලා ජය මම. ඔයා එපු මැසේජ් එක. කවුද ඉන්නේ විරක්කොඩි බේකරි එකේ ලොකු බොස් පුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස් චම්පා මිස් මද ශංක විජේ ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. සුබම සුබ දහවලක් වේවා. 11:45 කොහොමද? ටික දවසකට පස්සේ වගේ මැසේජ් එකක් දකින්නේ නේද? ছোট පුතාගේ 3 වෙනි බර්ත්ඩේ කී තිබුණා කියලා තේනවා. විහස් වෙනුච බණ්ඩාර හැපි බර්ත්ඩේ. ඔයාගෙන් දෙන්නේ. ආ වෙනුච. වාට අපි සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ආශිර්වාද කරනවා. තාතා වසන්ත අයියා පඬපුල් මාතුලින් ලසන්ති නන්දා ගෙහන් සක්ක කුමාරිගේ වත්තෙන් ශානික නන්දගේ පවුලේ හැමෝම තමවර කම් දෙන්න නිල්මිනි නන්දවත් ඉතාමත් ආදරෙන් එකතු වෙලා සුබ පතනවා කියලා තියෙනවා. ඇයි අපි වාට අපිව අමතකුණානේ. වාට වගේ ෆොටෝ එකකුත් වෙලා තියෙනවා. ලස්සන පැන්චෙක් සුබ උපන්දිනයක් වේවා පුතාට. සුබ දහවලක් ලක්හද අපිට වහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් ඕනේ කියලා ත්‍රිකුණමලේ පැත්තේ මේ මැසේජ් එක. පුංචි බණ්ඩා අපි ලස්සන සින්දුවක් අහන්න යන්නේ. Good afternoon, Tushari Damunu Polin. Kohomada oyata? Subha sandhyawak Shami. Mokadda me kiyanne? Menna podi uppara vettiyak kiyala thiyena. Kana me patta harna ne. Man danna ne. Mehema kiyana. Oba yam kenek ho siddiyak nisa sitthawulen innawa nan oba kalayutte evani siduwimak noon upardhi jeevathwimata utsaha kirimai. Avasane obe manasa sansun o mohothe wathahevi oba saarthakawa e abiyogayata muhunna dunna kiyala. ඒක ලස්සනයි. Thank you Sanjay. ලස්සන අදහසක් ආශය කරගත්තා. මේ සින්දු හඳ කැමති දුවලන්න. දවල් එකයි විනාඩි 42යි.

0: තිළින කිරීමේ බැතිබරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ.
2: ලංකා වගේම බ්‍රිතාානය ඔස්ට්‍රේලියාව ස්විට්සලන්තය වගේ යුරෝපාරටවල් දහයකටත් යවල නිසයි ඒ ස්ටෑන්ඩඩ්ස් තියන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතින් තුනක් ඇති අම්‍රිතාාව.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Dati Piti Kadi Modi Gini Maddahane Maha Vasse Vada Karla Mahan Seeta Sindhu Husma Gamudu
2: Runaari Inuran Sittame Mamana Kalavana
1: සතේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්.

එකයි විනාඩි 54 කියන්නේ හරිනම් මට කතා කරන්න වෙලාවකුත් නැහැ කියන එක තමයි. ඒ වුණාට තියෙන් මං ආවා. 0.7 0.3 0.3 5 0.3 4 මැසේජ් එකක් එවලා, "චාමි තාමයි අපේ මැසේජ් එක කියවන්නේ නැත්තේ, අපිත් එක තරහ වෙලාද? ඇයි අපිට විතරක් මේ වගේ වෙනසක්?" එහෙම හිත හිත ඉන්න හිතුවෙනුවෙන් තමයි මම ආවේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කුවේටලින් ප්‍රියන්ත වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තිබුණා. ඊට පස්සේ මේ කවුද ලස්සන ගීතයකට අපිත් ඉන්නවා, ජා ඇල ඇන් ඉරෝෂිලි සහ පවුල හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඔය කියනවා, "මම යමක් දීමට ඉගෙන ගත්තේ බොහෝ දේ මා සතුව ඇති නිසා නොව, මටත් කිසිවක් නැති විට දැනුණු ඒ වේදනාව අන් අයටත් දැනෙන බව දන්නා නිසාය." ඒක හරි ලස්සන අදහසක්. තමන්ට දැනෙච්ච දුක් තව කෙනෙක්ට නොදැනෙන්න කටයුතු කරනවා කියලා කියන්නෙම ඔයාර මනුස්ස කියන නමටත් මාර සාධාරණයක් කරනවානේ. නිරෝගීමත් සුබ දවසක් ඔයාට මනෝ. ඔයාට කොහොමද දැන් කියලා අහලා තියෙනවා. දැන් හොඳයි කටහඬින් තේරෙන්නේ නැද්ද දැම්මට හොඳයි කියලා? ලස්සන සිදුරියක් අහන්න දෙන්නම්. හරි, ආයෝජනාව කරලා තිනවා බොනියන්ස් වගේ සිදුරියක් එකතු කරගන්න කියලා. හොඳා ස්තුතියි. අනේ වගේ අදහස් මට වටිනවා. ඕල් ටයිම් බෙට්ස් ඉත් චාමි. අහන් ඉන්න මං හිතන්නේ අන්තිම සතිය මේ. අපි යනවා දෙවනි පැයට.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ජලපීතකරෝගේ පාලනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 5කට අධික මුදලක් වැය කරන බව ජාතික ජලපීතකා මර්ධන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය නිරෝෂන් ගමගේ මහතා සඳහන් කළේ 2030 වර්ෂයේ වන විට මෙට සිදුවන ජලපීතකා මරණ ශූන්‍ය කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි. ඒ රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ජලභීතිකා මරණ දශක 5කට පෙර තිබූ මට්ටමට වඩා පසුගිය වසරේදී අඩු වී තිබෙනවා. කොංගෝ රාජ්‍යයේ සීග්‍රින් පැතිර යන ඉබෝලා වෛරස් ප්‍රභේදය මර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය ලබා දුන් හදිසි වෛද්‍යාධාර අප්‍රිකානු රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය භාරගෙන තිබෙනවා. ඒ මහජන සෞඛ්‍ය අර්බුදකාරී අවස්ථාවකදී ඉන්දියාව ලබා දුන් සහයෝගයට ස්තුතිය පළ කරමින් ඉන්දියාව රෝග විනිශ්චය කට්ටල ඖෂධ සහ වෛද්‍ය ආධාර උගන්ඩාවේ පිහිට නැගෙනහිර කලාපයේ සම්බන්ධිකන මධ්‍යස්ථානය හරහා බාර දීමටයි කටයුතු කළේ. ඒවා මේ වන විටත් කොංගෝ රාජ්‍යයේ ක්‍රියාමාර්ග රෝග මර්ධන මෙහෙයුම් සඳහා යොමු කර තිබෙනවා. ලකඩ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස තුනට බලාපොරොත්තු වන
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැන්තනාක
1: Overtime Meets with Chami
0: සතියේ දෙනවල දවල් එකේ එදා හවස

හවස දෙක පහු වෙලා විනාඩි 13යි වෙලාව. 0.7 0.3 93 5 93 4 මැසේජ් එකක් එවලද තියෙන්නේ. බලමු අපි හැමන. සුමදා සකේ වාචාව මේ බලංගොඩ ඩිපෝවේ ඉංජිනේරු වංශයේ වැඩ කරන අතරේ සින්දු වහනවා අපි. අපි කියන්නේ අපේ සිංහ බණ්ඩාර රංජිත් පද්මකුමාර දර්ශන අමල සඳරුවන් පියෂාන් වාද වැකතු කර ගන්නවා. Thank you message එකක් එවුවට කොහොමද වෙලා හොයාගෙන message එකක් එවුවද මාවත් කියාගෙන යන්නෝ ලස්සනයි ඔය ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා. පන්වැල්ලෙන් උපුල් එවලා තිනෝ message එකක් රශ්මි සරොන් එකේ ඔක්කොම වැකතු කර ගන්නවම මාත් ඉන්නව චාමියෝ සින්දුව කෝණී කියලා අහන්නේ චමින්ද ධර්මසිරි වෙන්න ඕනේ. අපි සින්දුවක් අහමු ඊට පස්සේ එහෙම මත ටෙක්ස්ටයිල් එක පැත්තට යනවා. විමල සේන, ඉන්ද්‍රජිත්, අජන්ත යසරත්න, සම්පත් කරුණරත්න, ජේපී යසරත්න, උමේෂ් කුමාර දයාවරන්, ජනක ගේනාත් ටීගාමිනී, කුමාරේ ශිමාලේ, ජනකේ සජානී, සන්ධ්‍යා කුෂානි වැගද කරගන්නවා. දයාවරන් කියන නම කියනකොට නියම් පොඩි දයාවර්ගතියක් එනවානේ. නම්වල හැටියට තමයි නේද? ඔයාලටත් පොසොන් වැස්ස තියෙනවද කියලා අහලා තියෙනවා. දැන් වැස්ස ගැන කතා කරපුව වැසක් වැස්ස. දැන් ඊළඟට පොසොන් තමයි. සරච්චන්ද්‍ර ඩයස් රයිගමෙන් ඔයාවත් එකද කරගන්නවා. ඊට පස්සේ ග්ලෝබල් අපරල් එකේ අනෝම, ජාන්ති, සුසිලා, මිස් මාහිර්ස, ලතා, මදු, ප්‍රියන්ත ඇතුළු හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ ගල්පාත පැත්තට ගියා HKD ගමන් එකේ මාෂා දෙලහනේ, කමල් දිශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගි, චාන්දිනී, ගයනි, කාන්ති, මේ හැමෝම වැදගත්. අපි සින්දුවක් අහමු එමුනම්. සුබතාවලක්ෂාමි අපිට දෙන ලස්සන සින්දුවක්. මාතලේ ඊරියගොල්ල ඇල් කඩුව පාරේ ලසන්ත මදුෂන් අබේ වික්‍රම ස්ටෝස් එකේ දැන් ගහන් ඉන්නවා කියලා තියෙන නේද? එතන කොමනවත් එකතු කරගෙන අපි සින්දුවක් කාලෙම වෙන දැකයි විනාඩි

0: ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා. ප්ලාස්ටික් පොලිතින් නැති වසක් කොළලක්.
4: මෙවර උතුම් වසක් මංගල්‍ය සැමරීමේදී පන්සල් භූමිය තුළ ප්ලාස්ටික් පොලිතීන් සැරසිලි සිදු කිරීමෙන් වළකිමු. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.
2: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

ආණ්ඩුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: පිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත් සුවඳින් පිරේ.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

හවස දෙකයි විනාඩි 28යි වෙලාව. දැන් ගෙදර තියෙමාට සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් හදාගන්න පුළුවන් හොඳම විස්තම මොකක්ද? ඒ තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න එක. මිල වෙන රුපියල් 86 වෙනද පිළිතින පොල්තෙල් වෙනුවට වට ගෙදර තියෙම පහසුවෙන්ම තෙල් වර්ග හදාගන්න පුළුවන්කමක් තියෙනවා. පොල්තෙල් විතරක් නෙවෙයි රට කජෝ කජෝ සුදේ කත වටක අබ කොහොඹ එදිරු සමහර කැම වර්ග වලට වගේම බෙහෙත් වර්ග වලට තුමනවන මේ තෙල් වර්ග වලට හදාගන්න පුළුවන්කමක් තියෙනවා. සිංගල් පෙස් විදුලිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධර්තාවේ ගත දින් පැට බෝතල් 1-2 අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවි යෑම අවමයි. 0117 679 579 ට කෝල් එකක් අරගෙන ඔයාට තව වැඩි විස්තරයක් දැන කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. එතකොට එවලා තියෙන මැසේජස් ටික බලමුද? හයි ශාමි, අදත් ආවා අම්පාරේ අයෂා. හැමදාම ප්‍රෝග්‍රෑම් එක අහනවා කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න දෙන්නම්. පුතා මිනුත්ගේ ෆොටෝ එකද මේ මට එවලා තියෙන්නේ. එයා වාතරෙන් මතක් කරනවා මං හදි. දුව මිනදේ මහත්යාලා හැරුවත් එකතු කරගන්න ඊළඟ සින්දුව අහන්න. ස්තුතියි හේමල් ඔයාගේ මැසේජ් එකට. ඊට පස්සේ අපි යනවා කෑගල්ලේ අරන්දර දිනේෂ් මණ්ඩාගල ඔයාගේ මැසේජ් එක බලන්න. ඉන්දික ආදරණීය බිරිඳ තිසර මණ්ඩාගල හංසිනී මණ්ඩාගල දුව සහ පුතාවත් එකතු කරගන්න. කඩවත ප්‍රීතිමා ෆැෂන් එකේ කවුද ඉන්නේ? ලක්ෂී, චන්ද්‍රු, රශ්මි, ගගුල්, මල්ෂා, සඳුනේ, කාවෙන්දි, සුදාකරන්, ඉශානි, පොඩිමා, මා, සමිත, අයියා, කැලුම් සර් මේ අයව එකතු කරගන්න. අපි ලස්සන සිද්ධාක් අහමු. මේ කවුද මේ? විටි කුලියෙන් ජසිරු නිරෝෂන් පුතාල පවනි ධෝනි සුමිත්‍රා. ප්‍රශ්න ගොඩක් ඉවරුණාට පස්සේ තමයි ඔයාව අහන්නේ කියලා තියෙනවා. එහෙනම් හොඳයි. ඒක තමයි මං කියන ප්‍රශ්න කියන දේවල් හැමදාම තියෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න වලට තිවර වෙන කාලයක් යනවා. ඒ නිසා සමහර ප්‍රශ්න විසඳ ගන්න බලන්න. එහෙම බැරි ප්‍රශ්න හොය තියලා තියන්න. ඒක කාලේ විසින්න අපිට විසඳ දලා දෙයි. එහෙම නැත්නම් අපිට ඒ ප්‍රශ්න අමතක වෙලා යයි. කොහොම වුණත් අපිට නරකක් වෙන්නේ නැහැනේ. හස දෙකයි විනාඩි 30යි.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩේ 33යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ලකන ෆේස්බුක් පේජ් එක අපේ පෝස්ට් එකක් දෙනවා. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. කාගේවත් අවසරයක් ඕන නෑනේ නේද?

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩිය 37යි
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN

0: හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Chami.
2: Suno na sang mal mal.
0: හවස දෙකයි වෙන අවයයි වෙද වයිටෝ ගනු තුනයි පහයි අනු තුනයි හත එ අපේ මැසේජ් නම්බර් එක. ගුඩ් ආෆ්ටර්නූන් චාමියා කී කියලා අලවට්ටම් ගොඩාක් දාලා කරුතර තිලිනේ ඉන්න සඳ කැලු තිලින අහගරනේ ඉන්නේ. ඔය අප ආතරින් එකතු කරගන්නවම මං වැටුණා කියලා තුද වැටුන්නේ නෑ. පොට්ටක් වැටෙන්න ගියා විතර. සුබදාවලක් වේවා කබුරා පොළ බුරුස වැටපලේ අපේ ටීම් එකේ අයටත් සින්දුවක් ඕන කියලා තියෙනවා. නැදී ඔයාගේ මැසේජ් එක මම මේ කියන්න හදන්න. දෙල්කමිස් චන්දන දිස්නා ශ්‍රියානි මල්ලිකා ක්‍රිෂානි සෙල්වි ඇතුළු හැමදෙනාම එකතු කරගන්නවා. ඊට පස්සේ සුබදාවලක් වේවා ලක්හඬ අපිට අවහනවා කියලා ත්‍රිකුණාමලේ පහේ කනුවේ පුංචි බණ්ඩ ඔයා මැසේජ් එකක් කියවලා තියෙනවා. ඊට පස්සේ මහතරට ගියාම කෙත්සිරිත සෙල්ලා ඉන්නවනේ. නිට්ටබෝධි සනායක ගම්පහ මිලිස්වතෙන් ලක්ෂ්මන් ගලගම රදා වටුනේ ගාමිනී බේරසිංහ ශෂික අශම් දුලනි රූපවති රෝහිණි නයනි කුමාරී කුමුදිකා ශිරෝමි නිමල්ද නාටකුන් රත්න කුමාරේ හැමෝටම ලස්සන සින්දුවක් මම ලෑස්ති කරලා තියෙන්නේ. සුබ දවසක් ශාමි අපිටත් සින්දුවක් ඕන කියලා ලසන්ත ඉවර දෙන මැසේජ් එකට ස්තුතියි. චාමි මිස් අයිබෝවන් කොහොමද අද සපෘතු පරිදි ඉක්මනින් වැඩ ඉවර කරලා අව ඔයාව හම්බ කියලා තියෙනවා. මොකද මේ කියන්නේ පහන් තරුව පායන පිට එනවා දොරකඩට අපේ දෙන ඔබතන් වටිනාකම මිලට ගන්න බැහැනේ ඔබේ ඔබ දෙන ඒ පන්නරයෙන් ජය ගන්නවා දිවිය මගේ දවස සුභයි මග එළියයි සමතාමත් වඩිනු මැනේ ඉරහරිලා ඉරපට තරුවට අරයුම් කරන්න පෙර ඔබ වෙත වැහසනෙවයි හදවතින්ම සතුට රැගෙන බලා ඉනිමේ හැමතාමත් ඔබ සමකින් සෙනාසෙන්න පැතුම ඔබයි සමතාමත් වෙන්න අපට සතුට රැගෙන කියලා පොල් ගහවල තුෂාරි මට මැසේජ් එකක් එවලා තියෙනවා. ස්තුතියි තුෂාරි. සිද්ධ අක්කා හොඳ දෙකයි වෙනාටේ.

0: FM 93.7 Lakhana Radio ITN.
1: Havasa dekhaye vinadi 45.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: දොර ගඟේ බලනහි නහද මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN
3: හවස දෙකයි විනාඩි 53 නේ වෙලාව. මේ පැයත් ගෙවිලා ගියා එහෙනම්. මේ පණිවිඩෙත් උඩු ගුවනට විසි කරන්න චාමි කියලා කියනවා. මං ඉතින් ওই වැඩවලට කැමති නෑ හැබැයි. එහම උඩු ගුවනට විසි කරන්න ගියාම නිකන් ගැලවෙන්නේ නැති අදහසක් වගේ නේ. මං කියන්නම්. ඔබ යම් කෙනෙක් සමග අමනාපෙන් සිටීම හිතට බරක් නම් මුලින්ම ඔහුට හෝ ඇයට කතා කරන්න. යටිසිත එපා කිව්වත් ආයාසෙන් හෝ කතා කරන්න. එවිට සිත රැවටේවි ඔහු හෝ ඇය හොඳ කෙනෙක් කියලා. ඇත්තෙන්ම මෙලව සර්ව සම්පූර්ණ හොඳ හෝ නරක මිනිසුන් නැත කියලා පෝස්ට් එකක් එවලා තියෙනවා. හැබැයි මෙහෙමයි. ඔබ එක වතාවක් රැවටුණා, දෙවෙනි වතාවක් රැවටුණා සහ තුන්වෙනි වතාවක් රැවටුණා කියලා කියන්නේ ඔය රැවටීම පුරුද්දක් කරගත්ත කෙනෙක්. එහෙම වෙන්න අවශ්‍ය නැහැ නේ. තමන්ගේ ජීවිතේ රැවටි රැවටි හැමදාම ගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය යම් මොහොතක තේරුම් ගත්ත නම් ඔය රැවටීමට ලක් වෙනවා කියලා එතනින් නිදහස් වෙන්න. හදා ගන්න බලන්න බැරි නම් නිදහස් වුණාට කාර්ය නැහැ සඳු. හිතේ සතුට තමයි හැම දෙයකටම වඩා වටින්නේ. ඊටත් වඩා හිතේ සනසීම. මොන දේ තිබුණත් මොන සල්ලි තිබුණත් නේද මොන යාන වාහනේ තිබුණත් වාගේ හිත සනසීමෙන් නෙවෙයි නම් ඔයාලට මොනවා තිබුණත් වැඩක් වෙන්නේ නැත. ඒක නිසා සනසීමට මුල් තැන දෙන්න. ඔපෙල් ෆැෂන් එකේ විමල සර්ණ දෙලංක නදේශන් කසික චරිතු පසුදු චමෝද් ගයාම් සිරිවංශ ගාමිණි ලසිත චුට්ටි අනුර ශාන්ති කුමාරේ නිරෝෂා හර්ෂණි සුභා දිනෝෂා කමනි චම්රාණි ඉරේෂා නයිනි දෙල්පෙන්ගිනා චිත්‍රා හරිද එහෙම මං කිව්වම දෙල්ප චිත්‍ර ගලවලා දෙන්නේ මම ඒක මට ගැලපෙන විදිහට කිව්වා චිත්‍රා හරිද ඔයගේ නම මං කිව්වා මට පාද පැත්තට ගියාම ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජාවෝ පූජි පුතා භාග්‍ය ආවිෂ්කත් එක්ක සේර්වවලින් කැටිය සමරසිං එකතු කරගන්න කියලා ලක්ෂ්මන් මට මැසේජ් එකක් එවලා තියෙනවා. එයාගේ මෙයාගේ කතාහනේ මොකද ඔයා අපිත් එක්ක ඉන්න කල්? අයියෝ එහෙම කිව්වේ. කිමද කාරණාව එහෙම කියන්නේ? නිරංජන දයාරත්න යටියන් තොටින් මේ මැසේජ් එක ඔයා මෙහෙම කියනවා නේ පෝස්ට් එකේ තියෙන දෙයක් කියනවා එයාගේ මෙයාගේ කතා අහ ඔළුව අවුල් කරගන්නවට වඩා මිනිස්සු ගානකට ආශ්‍රය කරලා පාඩුවේ ගෙවන ජීවිත හරිම නිදහස් ඔළුවට කියලා මං කිව්ව කතාව මෙයා වෙන විදිහකට කියනවා හිතට තෝරගන්න ආශ්‍රය කරන්න සනසීම දෙන මිනිස්සු මොකද අපි මේ මහා කාලයක් ජීවත් වෙනවා කියලා එනේ ඒක නිසා හිත සතුටින් සනසීමෙන් තියාගන්න ඕනේ.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: විවිලීම ගමනා කිරීම ඇතුළු පහසුකම් රැසක් වැඩි දියුණු කිරීම සඳහා රජයේ සම්පකාර තොග වෙන්ද සංස්ථාව හරහා රුපියල් මිලියන දහසක් වෙන් කර තිබෙනවා. ඒ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කළා. සම්පකාර සමිතිවලට වී වේලන යන්ත්‍ර ලබා දීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 500ක්. නිෂ්පාදන සහ ඇසුරුම් යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට රුපියල් මිලියන 100ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. වී සහල් බවට පත්කිරීම සහ අලි මිලදී ගැනීමේ ක්‍රියාවලියට සම්පකාර තොග වෙළඳ සංස්ථාව මැදිහත් වී තිබෙනවා. මේ අතර සම්බා සහ කියලි සම්බා සහල්වලට ආදේශක සහල් අරණය කිරීමටද අවශ්‍ය වූහොත් කටයුතු කරන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කාරක සභාවේදී සඳහන් කළේ. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ නව තීරණයකට එළඹ තිබෙනවා. ඒ අනුව යුරෝපා සංගමයට ඇත් රටවලින් ඉවත් වීමට නියෝග කර ඇති සංක්‍රමණිකයන් වෙනත් රටවල පිහිටි මධ්‍යස්ථාන වෙත යැවීමට අවසර දෙන නීතිමාලාවකට යුරෝපා සංගමයේ නීති සම්පාදකයන් සහ රටවල් සිය එකඟතාවයේ පළ කළා. කෙසේ වෙතත් මෙම පියවර මගින් මානව හිමිකම් උල්ලංඝනය විය හැකි බවටයි විවිධ කණ්ඩායම් චෝදනා කරන්නේ. යුරෝපා කලාපයේ නීති විරෝධී සංක්‍රමණ පසුගිය වසරේදී 26කින් අඩු වී තිබුණා. ඒ 2021 වසරෙන් පසු වාර්තා වූ අවම අගයයි. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන.
3: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: කරන්න ඕනම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: ඕවර් ටයිම් ජාමි ජාමි.

고마다 땡큐 오길래 기억난다. 라스는 신도아까 하나도 너네. 하우스 또 나이 비나리에 걸라 하이벨라브. 민도아이 하다이 민도아이 도나이 아노도나이 파하이 아노도나이 하트드. 버터 메시지 하게 와나 티에 남티마 파야 타마이 메 파탕가랑 에켓 비나리 돌아하 가타 벨라 티에네. මොරටුවේ කටුකුරුන්ද ප්‍රියා එන්න ප්‍රියාම මැසේජ් එක කියන්න යන්නේ. හස්බන්ඩත් පොඩක් ළඟට එන්න කියන්න. හස්බන්ඩ් කියන්නේ සමත ජයලා. ඔයාට කතා කරයි කියලා දන්නාද? අද බර්ත්ඩේ එකනේ. ඒකයි ඔයාට විශ් කරන්න අපි කතා කරන්න. නිදුක් නිරෝගී වස්සනාවත සුවසුබ පන්දනයක් වේවා කියලා ආදරණීය බිරිඳ ප්‍රියත් එක්කමට ආදරෙන් සුබ පතනවා. පුතා විශ්ව ගම්මැටිගේ පොස් ජාන්ත සිල්වා ගීතානි අක්කා සුනීතා අක්කා ඉනෝක අක්කා මුදිත මේ හැමෝමත් එක්ක අපි ලක්කන ටීම් එකම නිදුක් නිරෝගී වස්සනාවත සුවසුබ පන්දනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා ප්‍රියාමට මැසේජ් එකක් එවලා තිබුණා. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. හැපි බර්ත්ඩේ. ඊළඟ මැසේජ් එකට යන්නම් එහෙනම්. ආදරණීය දාසක් වේවා ඔයාට ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න මහත්තයා දමින්ද පුතාර දෙන්න සඳලු සහ රිෂ්මිතව එකතු කරගන්න පොකට මිටින් සංජීවනී ස්තුතියි මැසේජ් එකක් කියවුවද ඔයා කියනවා පොරුදු වෙන්න බොරුකාරයන්ව මග හරින හැටි රැවටුනාම ඉවසන හැටි ප්‍රශ්න වලට මුහුණ දෙන හැටි තනිකම උහුලන හැටි වැටුනාම නැගිටින හැටි ඊට පස්සේ කියනවා සම්බෝලයි බතුයි කාලා හරි කකුල් දෙකෙන් ගමන් ගෙයින් හරි මඩුවක ජීවත් වෙලා හරි මිනිහෙක්ට සතුටින් ඉන්න පුළුවන්. අනුන්ගේ පිගන් ගැන, අනුන්ගේ වාහන ගැන, අනුන්ගේ ගෙවල් ගැන තමන්ට සැසඳීම නවත්තපු දාගට. ඔය මේ සාපේක්ෂව බලන්න පටන් ගත්තාම තමයි හැමදේමනේ. අරයත් එක්ක මාව සසඳ සසඳ බලනකොට තමයි අපිට උගහක් කරවට අඩපාඩු පේන්න ගන්නේ. නැත්තම් අපිට මේ තීන ටික ඇති. සතුටින් ගිනාවලා ඉන්න දැනටමත් අපි ළඟ ගොඩක් දේවල් තියෙනවානේ. හැබැයි සසඳ සසඳ අර ඉන්න ගියාම අපිට ඉතින් අපිට මොකක් හරි අඩුවක් තියෙනවානේ කියලා. ඒක නිසා සසඳීම නවත්තන්න. නිරෝගීමත් දවසක් ශාමී කියලා ආසරේ සම්පත් එදිර මුල්ල හරිනේ වගේ නම් ඔයාට අද පැටලිලා. ඔයා පෝස්ට් එකක් කියවලා තියෙනවා මොකද මේ කියන්නේ? සතුටයක් අතහැරන විටදී දුක ලැබෙන බව හැබැයි නතුකරන් රැකුමට දැඟලුවත් අසීරුම ලොව එයයි. හිමි වෙච්ච හැමදේම දවසක අහිමි වෙනවා තමයි. පිටවැද්දි අවසන් හුස්ම පොද ගමන එතනින් නෙමයි. ඒක ඇත්ත. එුණාට සමහරු ඉන්නේ අවුරුදු 200ක් නෙමෙයි අවුරුදු 3000ක් විතර ජීවත් වෙයි කියලා. එහෙම වෙන්න නරකයිනේ. තුනයි විනාඩි 14යි.

0: පැමිණිල්න කිරීමේ බැති පරදා එකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

Radio ITN. ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: 2023. FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Havasa tunai venade vese pahaye balawa. Manga aposara kawa. Bindway hatai bindway tunai anu tunai pahaye anu tunai hata. Ape message number eka. ගෝනපල කුඹකෙන් අනේ අපිටත් සින්දුවක් දෙන්නකෝ කියලා මැසේජ් එකක් ගෙවලා තිනවා ගේතානේ හස්බන් මෙන්ඩිස් දුව රේකා දිනේෂා පුතා රොචිර ඩ්‍රුවන් සුරාජ් එකතු කරගන්නෝ තවෙෂ් රිෂිනි ජේස් ඔයාලව අමතක කළේ නෑ මං හදේ සුබසන්ධ්‍යාවක් ඒවා ශාමි අක්කා මටත් සින්දුවක් දෙනවද දෙන්නම් සජීව මදුරංග යටි අන්තරින්ගේ මැසේජ් එක ගෙවලා තියන්නේ ශාමි සුබ දවසක් අපිත් අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් ඕන ධර්ණිය ගල හරි thank you post එකට like එකක් දාලා comment එකක් දැම්ම කියලා තියෙනවා අංජන thank you ඔයගේ message එකට හරි මම කොහොලක යනවා message එක කවුද දෙලිනේ මම එක බල්ල කියනවාට සබ සන්ධ්‍යාවක් ශාමී අපිට සින්දුවකට එකතු කරගන්න ඔහන තිස්සපුර නෙලන්ත දුව ඉසුරි ශානිකා බේන්ද සුමිත්‍රාවත් එකතු කරගන්න කියලා message එකේ තියෙන්නේ ශාමී සබ සන්ධ්‍යාවක් ඔයාටත් සපෝර්ට් ලෙන්කට කමින් අදතව අහගෙන ඉන්නේ ලස්සන ප්‍රෝග්‍රෑම් එක කියලා නිෂෝ thank you හැම කිව්වට අකියනවා ලෝකයේ කවදාවත් ඔබට සාමය දෙන්නේ නැහැ. ඔබ සංසුන් වුණාම ලෝකයම වෙනස් වුණා කියලා දැනෙනවා. තමන්ගේ ජීවිතය ඇතුළ හැමෝම දෙකින් දෙකටම මිනිස්සු වෙනස් කරන්න හදනවා, සමහර තත්ත්වයන් වෙනස් කරන්න හදනවා, ප්‍රතිඵලයන් වෙනස් කරන්න හදනවා. ඒ හරහා ජීවිතයේ සනසීම සතුට සාගන්න පුළුවන් කියලා හිතමින් ලොකු ආයාසයකින් මිනිස්සු ජීවත් වෙනවා. අනේ වෙහස මිනිසුන්ගේ දුක වේදනාවට නොදැනුවත්වම ඇදලා දානවා. ඒක නිසා මුලින්ම ඔයාගේ හිත සංසුන් කරගන්න, හිත සංසුන් කරගන්න තහම ඔයාට ලෝකෙම වෙනස් වුණා කියලා දැනනවා කියන අදහසට මම සම්පූර්ණයෙන්ම එකඟයි. Thank you Nishu. ඊට පස්සේ මං යනවා අලාපුර අපරල්ලගේ ගෑනු දැරවියෝ ටික එකතු කරගන්න කියලා එවලා තියෙන මැසේජ් එක බලන්න. දර්ශනි කුමාරතුංග ස්තුතියි මැසේජ් එකක් වඩ වැඩ අතර සබදාසක් වේ වේවා චාමිකා මම අහගෙන ඉන්නවා. අද ඔයා ඉන්න කිටුව කිරුළුපන දෙන්නේ. හරි. ලස්සන දාසක් වේවා කියලා තියෙනවා. ප්‍රේමසිරි නේද? හරි පොතු හැරින් ඔයාව එකතු කරගන්නෝ අපි තව ලස්සන සින්දුවක් අහලා වත් නරකද නරක නෑනේ හරි තුනයි විනාඩි 28යි

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවස 3:00 වෙනාඩියේ 31යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ලෝකේ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මනුස්සේ

හවස 3:32 වෙලාව මම බැලුවේ ලක්කන Facebook page එක අපේ post එක දිහාට පොඩ්ඩක් ගිහිල්ලා එන්නයි කියලා. මේ WhatsApp messages එවන අයගෙන් මම දන්නවා 10% මෙතන ඉන්නේ. මේ messages එවන හැටියට මේ ලක්කන Facebook page එකේ මේ post එක කොච්චර likes දෙන්න ඕනේද? එහෙම තමයි නේ. සමහරට office එක ඇතුළේ ඉඳන් නේද වැඩ කරන අතර මට WhatsApp message එකක් එවන එක nothing. හදයි Facebook ගිහිල්ලා ඉන්න දැක්කනම් boss නේ. අපේ වගේ තමයි. කාරිනා ඉතින් බලමු. සවදාවලක් ඒවා චාමි මාත් අහගෙන ඉන්නේ. අම්මා තාත්තා පොඩි මල්ලී නංගී නගේ ගෙදුව පබලු ඉස්රාලේ මල්ලෙත් එකතු කරගන්න කියලා ගාලේ කසන් එපු මැසේජ් එකට ස්තුතියි. සුමනා මහත්මියා ලස්සනයි කියලා තියෙන ස්තුතියි. වසන්ත කුමාර thank you. මාපලගම පියාජේ වාටි ස්තුතියි. සුබ දවසක් අදත් අවහගෙන ඉන්න. ලස්සන යහන සිඳුටික කියලා නිසංසලාවා කිව්වට thank you. දෙලිනි විජය මුනිකේ ස්තුතියි වගේ කමෙන්ට් එකකට. හයි චාමි සුබ දවසක් ඒවා ධර්ණිය කියලා අපිට ලස්සන සිඳුවක් දෙන්න කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා කියලා මට WhatsApp එකට දාලා තිබුණානේ. දැන් තමයි දැක්කනේ thank you. ඊට පස්සේ සජිත ප්‍රේමලන්න ස්තුතියට විශ්ව විහංග චාමි හොඳින් ඉන්නව නේද කියලා අහලා තියෙනවා. අද හොඳයි. ඊයේ එච්චර හොඳ වෙලා තිබුණේ නැහැ. හැබැයි දැන් හොඳයි. ලස්සන සිඳුවක් දෙන්න අද කරුණායක HF එකෙන් විශ්ව ආලම එකතු කරගන්න. කුසුම් හයි කොහොමද ඉතින් කියලා අහලා තියෙනවා මං හොඳින්. ඇසල් ෆනාඩෝ thank you. ප්‍රේමසිරි සුබ දවසක් වේවා. දුලීප සමරසිංහ ඔයාවත් එකතු කරගන්න. නදේ චාමියක් මමත් ඉන්නවා කෑගල්ලෙන් කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඔයාව එකතු කරගන්න. අසංග ෆනාඩෝ සුබ දවසක් වේවා. චාමර සුබ දවසක් වේවා යාටත්. නිලංක තුෂාර හයි thank you. සජීව මදුරංග අහගෙන ඉන්න කියලා තියෙනවා. දැන් අසලේ හොඳයිද කියලා තහලා තියෙනවා. thank you. හොඳේ ඔයාලා හැමෝටම. ඉතුරු මැසේජස් ටික පස්සේ කියන්න. දැන් මං ඉතින් සතුටෙන් ඉන්නේ. ඒකත් කිව්වනේ මේ ටයිම් එක බැලන්ස් කරගන්න මම දරන උත්සාහය දන්නවනම් ඔයාලා.

0: 7 லாகான ரேடியோ ITN
1: හවස 9 වෙනාඩි 38යි.
2: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්? කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපේ වෙඩ කරන්නේ අයියා මට.
4: සුපරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
5: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 veddi tune karala tiyaganna
2: evening drive with chamit and charu
5: sama anugrahaya
2: marksman samuha vyapare vithin genna apita harina dan navanimavakin ena domasan tri wiketi meyantrika sadambari himikaruwe kumanna adumama tanna 01117 679

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: හවස 9:40
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
6: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
0: හවස 9:41 වෙලාව All time bits with Chami අපි මුණ ගැහන අන්තිම විනාඩි 20ක්වත් නැහැ නේද Good afternoon Tushare damunu polling වල තියෙන message එක මම දැන් තමයි text messages ටික බලන්න ආවේ Chami සුබ දවසක් වේවා අත ටිකක් හොඳයි වගේ කියලා තියෙනවා නෑ දැන් හොඳයි අපි වේයන් කටින් ලස්සන සින්දා කහන දෙන්නම් දීපා දුව චතු පුතා මදු මහත්ය සුදත්තත් එකතු කරගන්න මමත් වහන් ඉන්නා කියලා රත්නපුර තමරා කුමාරි යොල තින මැසේජ් එකට බොහොම ස්තුතියි සේරුව වෙල පැතර ගහම කෙඩිය සමර්සින සමග යාළුවෝ කොමලව එකතු කරගන්න කියලා මැසේජ් එක තියෙනවා දැන් කොහොමද චාමියාට කියලා ධනංජනී පුෂ්පමාලා තහලා තියෙනවා දැන් හොඳයි තැන්ක්යූ සුබදහසක් සින්දුවකට මාවත් එකතු කරගන්න කෑගල මේදනිය ගමේ උපනන්ද සින්දා කාමු හයි අකියෝ අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ සින්දුවට එකතු කරගන්න එරන්දි අකා සත්‍ය ක්‍රිෂාන්ති අක්කා අයේෂා අපි හැමෝගෙම ස්ටයිලිෂ් එම්බ්‍රොයිඩර් එකෙන් මැසේජ් එකක් එව්වේ ශෂී කියලා තියෙනවා ශෂී තැන්ක් යූ නාගි මැසේජ් එකක් එව්වට හෙටත් මැසේජ් එකක් එවන්න ලස්සනම ලස්සන සින්දුවක් අහමු අලව්ව කැකුලා වල රත්න කහඳව සුනිලා ජාංගනි ස්වර්ණි ආව එකතු කරගන්න සුබ දවසක් ශාමිනන්ගේ අපිටත් ලස්සන සින්දුවක් ඕනේ පරිස්සමට ගිහිල්ලා හෙටත් එන්න කියලා තියෙනවා කනම් පැල්ලේ චාන්දනි දුව චමරිවත් එකතු කරගන්න කියලා තියෙනවා ඊයාගේ නවනේ මම වැරද්දේ මට මතකයි එක ඊට පස්සේ මගේ මැසේජ් එකත් කියන්න කියලා තියෙනවා දෙහිවට දෙල්හානේ අචම්මවයි අම්මවයි දෙතුලවයි එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ ඒ හැමෝම එකතු කරගෙන සෙන්දුවක් අහලා යමුද නැත්තම් කච කච එන්නේ අහන් ඉන්න පුළුවන් සීමාවක් තියෙනවනේ තොඩයි

0: 97.7 Lakhana Radio ITN
1: හවස 3යි වෙනාඩි 46යි වෙලාව ප්‍රදීප් ලංකා සීෂර්ස් වල ඉඳලා අපි හංගි ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තිබුණා. ආවත් එකතු කරගන්න ඕන. ඊට පස්සේ චාමි අපිටත් සෙන්දුවක් දෙන්න කියලා කොරණෑගලෙන් චම්පි මට මැසේජ් එකක් එවලා තිබුණා. Thank you. චාමි අක්කා පානදුරෙන් තමිඳු යාළුවා නවීන් එකතු කරගන්න කියලා දෙන අමිතත් මතක් කරන්න කියලා දෙන. ඊට පස්සේ ඔබේ කී හඬ සවන වැකෙන විට කියන්න රහසක් හිතට නැගෙයි. මේ කවි පදවල එකිනෙක කලපා කීවේ දහසක් මට ලිවිය කවි දහසක් මට ලිවිය හැකි. ඉතින් ඔයා ලියන්නකො මං කියන්නම්කො ඈ. චන්දි මහවත්ත පස්සාලේ ඔය ලස්සන කවියක්. Thank you. චාමි මේ ආදරය දෙකට බෙදා ගන්න නිතරම කියන්න ඈ. මම තේරෙන්නේ නැහැ. මොකද්ද කියලා දුමි මල්ලත් ඔයාව එකතු කරගන්නම් හරි. සුබ සන්ධ්‍යාවක් චාමි නංගි. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. අපි හොරණින් ඉනෝකා ඔපාලි දුව සිතුව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ මං යනවා අලව ගුණසිරි ගෝල් හවුස් එකේ පාලි වලගේ ටීම් එකව එකතු කරගන්න. පාතමිනි, උදේ කුමාර, සමන්, සමිතා, වසන්ත, වසන්ති, නිලන්ති අතල කටයුතු එකතු කරගන්න. කොහලාරුගේ හැම ජයකරණේ චිත්‍රානි මාධව කසන් උපාලි වලවත් එකතු කරගෙන. චමි මමත් ඉන්නවා යන්න එපා කියලා තියෙනවා. නවලින් විනෝදී අවත් යන්න වෙනවනේ. ඒක ගැන වැටිය හිතන්න එපා. අපිට සින්දුවක් දෙන්න අපි අලව සමත් ටෙලසකෙන් කියලා තියෙනවා. අපේ මැසේජ් එකත් කියන්න දෙහි ඔබට දෙල්හානි. හරි, ඔයාගේ මැසේජ් එක කිව්වම හරිද? ඉතින් සනසෙන්න හොඳින් පුළුවන්න. මැසේජ් එක මං කියලානේ තියෙන්නේ. මතකද නරිබෑන එක තිබුණොම දෙබස් එක 3:48.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
3: ලකාණ්ඩ රේඩියෝ ITN
4: හවස 3:54 වෙලාව මම ටිකක් කතා කරන්න කියලා හිතාගෙන ඉන්නකොට වෙලාව ගත වෙලා ගිහිල්ලා අද මං කලින් ගෙදර ආවා. මං එනකොට මගේ ආතරණීය කටහඬ ඇහුණා. ඉඳගන්න නැතු මැසේජ් එකක් දැක්ක අක්කා ඉක්මනින් යයි කියලා චතු ප්‍රයන් ගොඩින් මට මැසේජ් එකක් කළා තිබුණා. නංගේ තැන්ක්යූ. චංචල හිත කිති කැවුනා. පෙම්බර වදනට චොට්ටක් ලං වෙනට හිතුණා ලස්සන සින්දුකට අපිවත් එකතු කරගන්න කියලා. සුරේඛ රේණු ඔයා ගැන තුෂාරිය තැහුවා. ඔයාවත් එකතු කරගන්න. සුබ සන්ධ්‍යාවක් ඒවා චාමි නංගේ. මම තෙන්නව අහගෙන ප්‍රෝග්‍රෑම් එක කියලා සිෂර්ස් වලින් බණ්ඩාරගමින් ප්‍රදීප් ලංකාවන් දැක්ව කමෙන්ට් එකක් දාලා තිබුණා ෆේස්බුක් පේජ් එකේ. චාමි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා කසන් කොරියාවෙන් එපු මැසේජ් එකට ස්තුතියි. චාමි අපිත් ඔයාව තමයි යහන්නේ. හංගලෙන් වසන්ත කුමාරසිරි ස්තුතියි. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් චාමි නංගේ. අපි රණාලෙන් තාතරුවා නම්ම ක්‍රිෂාලි අක්ක පහන්දි එෂ්මික නන්දා සමන්තිකා මාමා චමින්ද දුලාන් හැපි බර්ත්ඩේ ඔයාට. ඔයාගේ බර්ත්ඩේ එක කියලා මම කොහොමද හොයාගත්තා. සුබ උපන්දිනයක් ඒවා. සුබ දවසකට මමත් ඔයාව අහගෙන ඉන්නේ. මට ලස්සන සින්දුවක් දෙන්න කියලා වරකක් ගොඩේ රේණුකා එපු මැසේජ් එකට ස්තුතියි. ඊට පස්සේ මේ කවුද මේ ඉන්නේ අපිටත් සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. මාතිවලින් ගාතමේ කොහොමරි ඔයාත් අන්තිමට මැසේජ් එකක් එවන්නේ යන්න කලින්. ඉතින් යන්නද මැසේජස් ගොඩාක් මං කියව මට හරිම සතුටුයි. හැටතයි මෙහෙම මම මුණ ගහන්න යන්න මට මැසේජ් එකක් එවන්න ගිහින් යන්න පරිස්සමට එන්නදක. මම චාමිකා මනෝජිනි. සුබ දවසක්.

0: අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: වලංගු බලපත්‍රයක් නොමැතිව සංචාරක වීසා උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වරදට අත්අඩංගුවටගත් රන්තිටිගේ නිශ්ශංක ප්‍රියදර්ශනී හෙවත් ඩුබායි සුද්දා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කුලියාපිටියේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ. ඒ ඩුබායි රාජ්‍ය රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන පොරොන්දු පරිදි රැකියාව ලබා නොදුන් බවට ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදු කළ පැමිණිල්ලකට අනුව ගොනුකළ පෙස්සමක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම පුද්ගලයා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අනුව පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් කඩුවෙල ප්‍රදේශයේදී ඩුබායි සුද්දා අත්අඩංගුවටගත් බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ. ඩුබායි සුද්දා කාර්යංශයේ වළංගු බලපත්‍රයක් නොමැතිව සංචාරක වීසා උපයෝගී කරගනිමින් විදේශ රැකියා සඳහා පුද්ගලින් යොමු කිරීමේ ජාවාරම මෙහි පැති බවද අනාවන්නේ වුණා. බංගලාදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා යළි උත්සන්න වී තිබෙනවා. පසුගිය මාසයේදී ප්‍රචණ්ඩකාරී මැර කල්ලිවල පහරදීම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 32 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බවයි බංගලාදේශ මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙන්නේ. ගත වූ මාස 6ක කාලය තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. මේ මාසය තුළ ප්‍රචණ්ඩකාරී සිදුවීම් 69ක් වාර්තා වී තිබෙනවා. ඉන් තවත් පුද්ගලයන් 71 දෙනෙකු බරපතල තුවාල ලැබූ බවද මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙනවා. ඔවුන් සඳහන් කරන්නේ ප්‍රචණ්ඩකාරී පිරිස් නීතියේ බලාත්මක කරන නිලධාරීන්ට සහ පොලිසියට පවා ප්‍රහාර එල්ල කරන බවයි. ලක්නේ ප්‍රධාන ප්‍රවති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176779579.
1: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
2: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.

0: හතරයි විනාඩි 8යි වෙලාව සුබ සන්ධ්‍යාවක් හැමෝටම සුබ සන්ධ්‍යාවක් චාරු
1: සුබ සන්ධ්‍යාවක්
0: කොහොමද තින්ග සෑහෙන වෙනස් වෙලා සෑහෙන වෙනස් වෙලා මං වෙසක් වලින් පස්සේ කියන්නේ ගිය සිකුරාදායින් පස්සේ අද නේවා හරියට දැක්කේ වාගේ ලොකු චේන්ජ් එකක් තියෙනවා
1: අත්තටම ලස්සන වෙලාද
0: නෑ හැම ලොකුවට හැම ලොකුවට ලස්සන වෙලා කියලා එකක් නෙවෙයි
1: නෙවෙයිද එහෙනම් වැඩක්
0: ශරීර ප්‍රමාණය ටිකක් වැඩි වෙලා කියලා තේරෙනවා
1: කෙට්ටු වෙලා
0: කෙට්ටු වෙන එකේ විරුද්ධ වචනේ මොකද්ද
1: මොකද්දනේ ඉඳලා ඇවිල්ලා ඕකද කියන්නේ
0: ඒ විරුද්ධ වචනේ මොකද්ද අන්න ඒක වෙලා තියෙන්නේ මාට මොකද පානදුරේ ඉඳලා
1: හරි
0: බත්තර මුල්ලට එනකන් සෑහෙන දන්සල් ප්‍රමාණයක් තිබුණා සාබේ වෙසක් කලාපේ සෑහෙන දන්සල් තිබුණා
1: හරි
0: මට ආරංචි ගොඩක් තැන් වලින් එහෙම
1: චාරුවව කියලා
0: හැමදෙනෙම කිව්වා මේ එයාගේ තරමට නෙවෙයි යා කන්නේ
1: කමක් නැහැ ඉතින්
0: ඇඟගෙන
1: ඔයා කෑවේ නැද්ද එයා තාම එහෙමමයි
0: ටිකක් හිතන්න ඕන නේද එහෙම දන්සල් වලින් කන්න දුන්න පළියටම කනවද එහෙම කියලා ගොඩක් අය මට කිව්වා අපි සමීර එහෙම කිව්වා හරි නෑ නේද එහෙම
1: කරලා තෝ කියන්නේ මේක නවත්තන්න බෑ
0: කියලා ගොඩක් කියලා දෙන්නකෝ වාත් එක ප්‍රෝග්‍රෑම් එක කරන කෙනා නේද කියලා මං කෝ මං කිව්වා කලින්ම දැනුවත් කරා
1: හරි
0: හැබැයි ඉතින් බඩජාරිකම කියන එක
1: කෙලවරක් නෑයි කියලා
0: ඒක හදන්න පුළුවන් දෙයක් නෙමෙයි උණපුරුකේ බලුවලිගේ දැම්මා වගේ කියලා
1: ඒකනේ උත්සාහ කරන්න එපා කියලා කියන්නේ ඒකට
0: මං ඉතින් එහෙම කිව්වා ඉතින් කමක් නැහැ ඉතින් වෙසක් වලට විතරයිනේ ඉතින් ඔහොම අවස්ථාවක් ලැබෙන්නේ නේද
1: ඒ
0: මනුස්සු පිනක් කරගන්න එපා
1: මට කන්න දීලා
0: Right, TV in drive එක අදතුන හවස 6 හමාර වෙනකන් ලස්සන සින්දු ගොඩක් අහන්න. එතකොට වාගේ පාඩුව නැති කරගන්න මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා.
1: මේ පතර මැසේජ් එකක් දානවට පුළුවන්කම තියෙනවා. මේ සතිය වැඩ ටික පටන් ගමු අපි 0.7.3.93.5.93.7 0.7.3.93.5.93.7 ට ඔයාගේ මැසේජ් එක

0: in drive. මෙතරයේ පෙරලිකරන NLB මෙගා පව දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: හතරයි විනාඩි 19යි වෙලා වෙවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව චාරු දැන් අපි වෙසක් කලාපය ඊයේ දවසේ පැවතුණු අතිසාර්ථක ආකාරයෙන් පිළියන්දල ප්‍රදේශයේ විශේෂණ ITN පූජා වෙසක් කලාපේ ITN ලක්කඩ පූජා අදත් තියෙනවා හෙටත්
1: තියෙනවා
0: ඉතින් තවම යන්න බැරි වුණා නම් යන්න අනිවාර්යෙන්ම මොකද මම හිතන්නේ ලංකාවේ තියෙන වෙසක් කලාප ගත්තට පස්සේ ලස්සනම පහන් කූඩු ටික තියෙන්නේ පිළියන්දල වෙසක් කලාපය.
1: විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන දැවැන්තම වෙසක් කලාපය නේද?
0: දැවැන්තම වෙසක් කලාපය. ඉතින් ඊයේ මමත් ගියා බලන්න.
1: හා ඔයා ගියානේ ඉතින්.
0: එතන ඇත්තටම මේ පාසල් අංශයෙන් අස්සන කූඩු දෙකක් නිර්මාණය කළ තියෙන පිළියන්දලවට තියෙන පාසල්. ඊට පස්සේ
1: මේ
0: පාසල් වල දරුදරියන් නැගිටි වෙලා ළමයි මෙහෙම දෙයක් කරාද කියලා හිතෙන මට්ටමට බොහොම ලස්සන කූඩු ටිකක් නිර්මාණය කරලා තියෙනවා.
1: ඉතින්
0: සෑහෙන වහන්සේලා අතින් කැටයම් කපලා ඒ වගේ නිර්මාණය කරපු නිර්මාණ ගණනාවක් දකින්න පුළුවන් මේ වෙසක් කලාපේ පාසල් අංශයේ පැත්තෙන්.
1: ඔයාට අවස්ථාව තියෙනවා ඉතින් හෙට දවසේත් ක්‍රියාත්මක වෙන වෙසක් කලාපේ ඔයාට පුළුවන්කම තියෙනවා පිළියන්දරට ගියොත් එහෙම ඔන්න වෙසක් කලාපේ නරඹන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් වෙසක් කලාපේ ගතොත් එහෙම තොරන් තියෙනවා, පහන් කූඩු තියෙනවා, එතකොට දන්සල් තියෙනවා. මේ හැම දෙයක්මත් එක ඔයාට සතුටු වෙන්න දැන් පුළුවන්කම තියෙනවා.
0: විශේෂයෙන්ම මේ මට කියන්න උමනාවක් තිබුණා චාරු, මේ අර විවෘතාංශයේ පැත්තේ ගත්තට පස්සේ
1: හරි
0: ඔයා යනවනම් පිළියන්දල මේ පූජා වෙසක් කලාපේ බලන්න යන්න බස් නැවතුම්පල තියෙන ප්‍රදේශයට යනකොට ඒ පැත්තේ මාර්ගයේ තියෙනවා ලී කැටයම් වලින් කරපු ලස්සන පහන් කූඩුවක්.
1: ලී කැටයම්
0: තනි කරම ලී කැටයමෙන් ඒ පහන් කූඩුව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒකේ නිර්මාණය කරපු මහත්මයාත් එතන වාඩිලා ඉන්නේ. ඉතින් විස්තර කතා කරනකොට අවුරුද්දක් විතර ගියා කිව්වා මේ කූඩුව හදන්න.
1: අවුරුද්දක් විතර.
0: ඔව්. ඉතින් අපිට පුළුවන්කම ලැබේ සමහර විට ඉස්සරහට අපේ ලක්කන Facebook page එක හරහා
1: ඔයාලා
0: මේ නිර්මාණ පෙන්වන්න යන්න පූජා වෙසක් කලාපෙට ගිහිලා බලන්න. ඉතින් එතන ඒ තියෙන නිර්මාණ දැක්කට පස්සේ බුදුන් වහන්සේගේ පිළිම නෙලීම, එතකොට අලියතුන් නිර්මාණය කළා මේ පහන් කූඩ බොහොම පුදුම ලස්සනට
1: කියාගන්න බැරි තරම්
0: ලස්සනකට නිර්මාණය කළා දෙනවා තනිකරම ලී කැටයම් වලින්. ඉතින් ඒ වගේ නිර්මාණ එකක් නෙමෙයි, තව ගොඩක් තියෙනවා.
1: ඉතින්
0: මේ අව ඉදිකාර හිත ගියපු නිර්මාණයක් ගත්තට පස්සේ මේකක් එකක් විතරයි.
1: ඉතින්
0: ගොඩක් නිර්මාණ ඒ විදිහට ලස්සනයි. අපිට බලන්න ගොඩක් දේවල් තියෙනවා මේ පූජා වෙසක් කලාපෙට ගියොත්.
1: ඉතින් යන්න ඕනේ දෙයක්.
0: යන්නම ඕන. මොකද කිසිම අඩුපාඩුවක් නැහැ. කෑම බීම ඉඳලා ඔබට ඕන කරන හැම සේවාවක්ම
1: හැම
0: පහසුකමක්ම වෙසක් කලාපය තුළ සකස් කරලා තියෙනවා. ඉතින් දන්සල් ගණනාවක් එක ගිහිල්ලා බලන්න හෙට සහ
1: අද සහ හෙට
0: දෙපැත්තටම කිව්වා ගිහිල්ලා බලන්න මේක කල් දාන්න පුළුවන් වැඩක් නෙවෙයි, හිටින් ඉවරයි.
1: ඒ නිසා ඉවරුණාට පස්සේ දුක් වෙලා වැඩක් නැහැ. දැන්ම යන්න.
0: වැඩ ඉවර වෙලා වෙසක් කලාපව යන්න බලන්න යන්න තියාගන්න එපා. මේක බලලා ඉවරලා වැටේ.
1: පඩියක් තියෙනවා නම් තියෙයිනේ.
0: තියෙනවා නම් ඉතුරු වෙලා තියේ.
1: හරි.
0: රයිට්. අපි මතක් කරන්න ඕන වගේ බිස්නස් එක ගොඩ දාගන්න නවීන තාක්ෂණත් එක්ක ඉස්සරහට යන්න මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ලා හඳුන්වා දෙන ඩොමා මැෂින්ස් ගැන විශේෂම බීකේඩි යන්ත්‍රවලට එහා ගිහිල්ලා දැන් අඹරු යන්ත්‍රය වගේම පොල්තෙල් ඉන්ද්‍රිය යන්ත්‍ර මේ අතුරු නිෂ්පාදන ගණනාවක් ඔබට මිඩ දී ගන්න මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් පුළුවන්කම තිබෙනවා ඩොමනවත් එක්ක.
1: ඉතින් සහලාශ්‍රිත මොනහරි ව්‍යාපාරයක් කරනවා නම් අද පුළුවන්කම තියෙනවා ඩොමා කළුවැටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ මේ හැමදේම එකම වහලකටින් එක අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ගන්න. අර චමිත් කිව්ව විදිහටම ඇඹරුම් යන්ත්‍ර, පොතල් හිඳින යන්ත්‍ර, මේකේ යන්ත්‍රත් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. නොම්බර 30 ගැල්හේන පාර මහරගම මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. අර පුළුවන් ඇතරට යන්න. නැත්නම් කතා කළ සම්බන්ධ කරගන්නත් අවස්ථාව තියෙනවා. 01 1 7 6 7 9 5 7 9 ට කෝල් එකක් දෙන්න.
0: වගබිම සරුසාර කරගන්න, වාට ඕන කරන වතුර ටික සපය ගන්න, ඩීප් ටෙක් වාටර් පම්ප් එකක් අරගෙන තියාගන්න, වැස්ස නැති කාලෙට වතුර ඕන වෙනවා කියලා දැනගෙන දැම්මම වාටර් පම්ප් එකක් අරගත්තොත් ඩීප් ටෙක් එකෙන් සූර ශක්තියෙන් පමණක් වැඩ කරන නිසා මේකෙන් ලොකු ඉතිරියක් වාගේ බජට් එකට කරගන්න පුළුවන්කම තියෙනවා විදුලි බිල පැත්තෙන්.
1: ඉතින් ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන කතා කරන සුවිශේෂී වූ මිලාඩු කිරීම එක්ක ඔන්න අපේ ගොවි මහන්තුට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයකට මාරු වෙන 0.71 711 711

ප්‍රථම සහ එකම හඳුන් කෝර අමෘතා.

0: හතරයි විනාඩි 27යි වෙලාව විජේ නිෂ්පාදන අපිත් එක්ක ඉන්නවා රසට කැම ටිකක් හදාගන්න ගෙදර තියෙන මොන කුළු බඩු ටික ආතන විජේ නමත් එක ගන්න පුළුවන් කම තියෙනවා
1: ඉතින් ළඟම තියෙන වෙනසලෙන් වෙන පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන පුළුවන් වාටක පුළුවන් කම තියෙනවා අපේ රසය රටේ සමට බෙදෙන විජේ නිෂ්පාදන මිලදී ගන්න
0: එවැගේම තමයි අවුරුදු 57ක් පොඩි කාලයක් නෙවෙයි සෑහෙන කාලයක් අවුරුදු 57ක් කියන්නේ මේ කාල සීමාව තුළ අපේ ආරක්ෂා කරන්න අපේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සෑහෙන ප්‍රතිකාර අපිට හඳුන්වා දුන්නෝ ආයුර්වේද ඖෂධ සංස්ථාව අපිට කියනවා ඉතින් ඔව්
1: ප්‍රවතිගත ආයුර්වේද නිෂ්පාදන ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය මණ්ඩලකගේ හා තත්ත්වපාලන අංශයේ අධීක්ෂණය යටතේ ආයුර්වේද ඖෂධ හා නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට දායක කරමින් ශ්‍රී ලංකේය ජනතාවගේ නිරෝගීකම ආරක්ෂා කරමින් සෞඛ්‍ය තත්ත්වය නන්නාලීව තමයි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වගකීම වගේම ඒගොල්ලෝ එකතු කරලා තියෙනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්තිය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්තියයි.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
4: තිමිර උඩල මත නිර්මාණයක්.
5: කොච්චර කිව්වත් මටත් හිතෙන්නේ එහෙම තමයි.
6: අනිවාර්යෙන්ම කේසර සර් අදිට කියන්නේ නැති ඔෆිස් එකේ වෙච්ච හැම හොර වැඩකටම මං සම්බන්ධයි කියලා.
4: සිහිනඟ තනි වෙලා.
5: නිකිනි අයි වැඩ නැද්ද?
6: වැඩ තියෙනවා බසිනි.
5: තියෙනවා නම් කරන්න. මං වඩදී ප්‍රොජෙක්ට් එකේ ඩෙඩ්ලයින් හෙට හරිද?
6: හරි.
4: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: හතරයි විනාඩි 34යි වෙලාව. පෞගි දවසේ තිබුණා මේ චාරු හරි අපූරු දන්සලක්. මේ දන්සල දැක්කහම පපුව නවතින දන්සලක්.
1: එහෙමද?
0: ඇඟ සීතල වෙන දන්සලක්. දන්සල කරපු කරපු අය නිසා තමයි ඒක වෙන්නේ. මෙහෙමයි වෙන්නේ.
1: හරි.
0: දැන් සාමාන්‍යයෙන් මේ ට්‍රැෆික් බයික් එකක ඉන්න පොලිස් රාළහාමිලා රසුදු පාටිය දාගත්ත පොලිස් මාතුරු
1: හරි
0: අත දැම්මාම අපේ ඇඟ සීතල වෙලා යනවනේ. මොකද්ද උනේ කියලා දන්නේ නැහැ. ඉරක් කපලද කියලා සමහරවිට දැනගෙන යනවා.
1: වැරදු දන්නේත් නැහැ.
0: සමහර වෙලාවට දැනගෙන යනවා. මං කැපුවා වැඩේ මාට්ටු ඉදින් ආවුණා ඉර කැපුවා නෝන්ඩි.
1: දැන් තෑගි තමයි.
0: ඔව්. දැන් ඉතින් ඉවරයි කියලා දැනගෙන යන වෙලාවල් තියෙනවා.
1: හරි.
0: සමහර වෙලාවල් තියෙනවා මොකද්ද උනේ කියලා හිතා ගන්න බෑ. කතා කරලා බලනකොට තමයි කියන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා.
1: ඔව්. ඔයා මෙහෙම වැරද්දක් කරා කියලා.
0: කරා කියලා.
1: හරි. ඊට
0: පස්සේ ලයිසන් ඉන්ෂුරන්ස් ගන්නකොට තව
1: තව ටිකක් තරු පේනවා.
0: එක්ස්පයර් වෙලා නම් තව තරු පේනවා. ඔය වගේ තත්ත්වයක් නෙ වෙන්නේ. ඉතින් ඔය බය කියන එක කොතෙන්දිත් මේ වෙසක්ද පොසොන්ද කියලා දාන්න ඒ බය තියෙනවා.
1: ඒ බය සදාකාලිකයි.
0: ඔව්. ඉතින් මේ පහුගිය දවසක පොලිසියේ ට්‍රැෆික් මහතුරු පාරායින ඉඳලා අත දාලා වාහන නතර කරනවා.
1: හරි.
0: නතර කරාම මිනිස්සු බයික් එක නතර කරන්නේ වාහනේ එන වාහනේ නතර කරන්නේ ඇඟ සීතල වෙලා අයිනට කරලා ඉතින් දෙකට නැවිලා එනවා. එනකොට ඒ පොලිසිය රාළහාමිල වහතුරු කරන්නේ අන්න අතර තියෙන දහසර ගේන්න දහසරෙන් කාලෙන්න කියලා පෙන්නනවා පාර පෙන්නනවා.
1: වෙනදට ඉතින් එහෙම නෑනේ. ඉතින් අපුණත් කන්ෆියුස් වෙනානේ.
0: ඕක තමයි වෙන්නේ. ඉතින් ඒකයි කිව්වේ අර ඇඟ සීතල වෙන දන්සල් දුන්නේ ශ්‍රී ලංකා පොලිසිය මහතුරු.
1: මගේ තෝ අයිස්ක්‍රීම් දන්සලක් ගැන දන්නේ නැ කියන්නේ.
0: අම්මෝ ඉතින් නේද ට්‍රැෆික් බය රාණාහමිට දෙන්නෙක් ඉඳලා අත දාලා වාහනේ නවත්තලා
1: දන්සලකට යන්න කිව්වා.
0: දන්සලකට යනවා කියලා හිතන්න බෑ. දන්සලකට යන්න කන්න නැවතුව කියලා හිතන්න නෑනේ.
1: අද හරි කියලා නේ හිතන්නේ.
0: අද හරි කියලා ඇඟ සීතල වෙලා එන්නේ.
1: ඊට
0: පස්සේ මේ හැබැයි ඉතින්
1: දන්සලකට
0: එන්න කියලා තියෙන්නේ.
1: අපි තමයි පොඩ්ඩ වරද්දගෙන තියෙන්නේ.
0: දැන් මෙහෙමයි. දැන් වෙසක් එකට එහෙම කරාට හැමදාම එහෙම නෑ. දැන් අද හෙට අනිද්ද සහ මේ දිගට
1: මේ දවස් ටිකේ තියේ.
0: මේ නෑ මේ දවස් ටිකෙත් එහෙම හැමදාම එහෙම දස්සල් නෑ.
1: හැමතැනම හැමදාම දැහැ.
0: ඒක නිසා දැන්
1: එහෙම එහෙම තියනවා.
0: බය නැතුව ඉර කපලා ගිහිල්ලා ආ දන්සලට යන්නද කියලා අහන්න එපා. පොලිසිය නැවතුවාම
1: ඊර්වසි ගේ චමිතු ඉෂාරේ මෙහෙම කිව්වයි කියලා
0: යන්න වෙන්නේ පොලිසියට. ඒ නිසා පාරේ පරිස්සමට යන්න. අනේ අම්මෝ පරිස්සමෙන් යන්න.
1: අනේ අම්මේ නීති රීති කඩන්න නැතුව තමන්ගේ පරිස්සම තියාගෙන.
0: පෞගේ දවසට වෙච්ච දේවල් මතකනේ.
1: ඔව්.
0: ඇඟ සීතල වෙලා නෙවෙයි අපේ මේ සර්වාංගෙම සීතල වෙලා යන සිදුවීමක් පෞගේ දවසේ මේ ගොඩ වුණේ. ඉතින් ඒක අපිට
1: අමතක කරන්න බෑ.
0: අමතක කරන්න බැරි මහා ඛේදවාචකයක්.

0: නිසා මේ තමන් ගැන විතරක් නෙවෙයි අනුන් ගැනත් හිතලා පාර යන්න කියන එක මේක මතුරලා මතුරලා
1: අපි මතුරුවා වෙසකකට කලින් මතුරුවා අපි සෑහෙන්න
0: කිව්වත් ඉතින් ඒ විදිහට වෙන්න එක වළක්ව ගන්න සමහර තැන්වලදී බැරි වෙලා තියෙනවා.
1: ඉතින්
0: ආයයිත් කියන්නේ අනේ පරිස්සම යන්න.
1: ඔව් තමන් ගැන හිතනවා වගේම අනිත් අය ගැනත් හිතන්න.
0: 4:38 වෙලාව කවුද ඉන්නේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් කරපු කට්ටියක් මට මතක් කරමුද?
1: නිපුණිනෝ මේ වෙලාව අපි වහගෙන ඔයාව එකතු කරගන්න වැඩගෙන තන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ අනුර පුස්සල් ඇවිදින් මැසේජ් එකක් දාලා තිනවා ඔයාවත් එකතු කරගන්න ගමන්. මඩපදිනා ලක්ෂ්මන් තමයි මැසේජ් එක දාලා තින්නේ. තඹරා නිශානි චේතනා තේජ අවර් පුංචි පුතා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ වෙනද වගේ මැසේජස් ඉදන් බණ්ඩාරගම ප්‍රදීප් ලංකා මැසේජ් එකක් දාලා තිනවා. අම්බෝ අද ඇවිල්ලා කියලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ ප්‍රදීප්. ඊට පස්සේ මාෂී මැසේජ් එකක් දාලා තිනවා ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ ලස්සන සිද්දුවකට. ඊට පස්සේ රවිහරි මැසේජ් එකක් දාලා තිනවා ගෙදර හැමෝමත් එක්ක ඔන සද්දට මහගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ සරච්චන්ද ඩයිස් රයිගමේ ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා ඔයාවත් එකතු කරගන්න.
0: රයිට් අපි අමු සිද්දුවක් අහනවා වගේ මැසේජ් එකක් දෙවන්න 07:03:93.5.93.7 අපේ WhatsApp නම්බරයකට හවස 6:00 වෙන කලින් ඉවිනින් ඩ්‍රයිව් එක ඉන්න ගමන්.

0: හතරයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට පළඳින්න.
1: ටේකියා සුරකින් මගතොට
5: මහජන හිස පැන දූ කිරුළයි
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: හතරයි විනාඩි 49යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. රීදා වයි බී එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: අවස 4යි විනාඩි 51යි වෙලා වෙවිනින් ඩ්‍රයිවර්. හගෙනින් අපි පෝස්ට් එකක් දාලා තියෙනවා. ලක්කඩ ඔෆිෂියල් අපේ Facebook page එකේ. ඔයාලා ගිහින් බලන්න පුළුවන්.
1: යන්න අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට ගිහිල්ලා බලන්න මුලින්ම ඇති. අපේ ඉවිනින් ඩ්‍රයිව් පෝස්ට් එක අද වෙනස්ම විදිහයක.
0: අපි අහලා තියෙන ප්‍රශ්නයක් ඔක.
1: අපි ඔක කියමු අනේ ඔන්න.
0: අපි ඔක කියමු නේද?
1: ආ ඒක සාමාන්‍යම තියෙන දෙයක්.
0: ඔව් සාමාන්‍යයෙන් අපි ගෙදරකට කවුරු හරි එනකොට හරි කැමතිනේ.
1: හරිම කැමතිනේ.
0: පිනෑදෑයි කිතවතෙක් එහෙම වුණාට කැමති.
1: ඉඳලා හිටලා නේද ඉතින් කැමති.
0: ඔව් සමහර වෙලාවට ගෙදර අස්පරස් කරලා
1: හරි
0: පිළිවෙලක් වෙන්නත් කවුරු හරි එනවා කියලා කිව්වට පස්සේ.
1: ඔව් මම තව පැයකින් එනවා.
0: කිව්වට පස්සේ තමයි කලබලයට දඩබඩ ගාලා ඔක්කොම දේවල් ටික ඇඳ යටට හරි තල්ලු කරලා එකෝකෝ වැඳ උඩට දාලා බෙඩ් සීට් එකෙන් වහලා
1: කොස්සාරගෙන යාකොණීනම් යාකොණ්ඩ තල්ලු කරලා
0: ටග් ගාලා අතු ගාලා ඔක්කොම අස් කරලා හනේ භවණ වගේ
1: තියෙනවා
0: ගෙදරට එන කට්ටිය
1: හොල්මා මේ මිනිස්සු කොච්චර පිළිවෙලට ඉන්නවද කියලා හිතනවා.
0: හරි මෙච්චර බිසි මිනිස්සු.
1: මෙච්චර
0: වැඩ වලට යන අතරේ මේ පොඩි ළමයි ඉද්දි කොහොම මේ ගෙවල් පිළිවෙලට තියාගන්නවද දන්නේ.
1: ඒක තමයි ට්‍රික් එක.
0: එහෙම කියලා එන මිනිස්සුන්ට හිතන මට්ටමට අපි ගහන ගේම දන්නේ
1: අපි විතරයි.
0: අපි විතරයි රත්තරන්. අපි ගහන ගේම දන්නේ. එහෙම
1: ජාතියක් අපි
0: එහෙම මිනිස්සු අපි.
1: ඔව්
0: දැන් එහෙම කරන අපි සමහර වෙලාවට සමහර එන අය ඉන්නවා.
1: ඔව්
0: පැලවෙනවා.
1: ඔව්
0: යන්නේ නැහැ. යන්නේ නැහැ පැලවෙනවා.
1: තේ බීලා බතුත් කාලා
0: අපිට එහෙම වෙලාවට උමනා වෙනවා. දැන් ඇති ඔය හිටියා.
1: ඔව්
0: යන්න
1: තව අපිටත් වැඩ තියෙනවා.
0: අපිටත් තව වැඩ තියෙනවා. අපි වැඩේ කරගත්තා.
1: දැන් මේක අහලා
0: ඒ ගෙවල් දොරවල් ලස්සන තියෙනවා කියලා පෙන්න ගත්තා.
1: දැන් මේක අහලා නැද එන එකක් නැහැ හොඳේ.
0: එහෙම කියලා අපි කියනවා දැන් යන්න කියලා කියාගන්න ඕන. හැබැයි කියන්න බෑනේ හිතරි දෙයි.
1: දැන් යන්න කියන්නේ?
0: ඔව් එහෙම කියාගන්න බෑනේ.
1: හා
0: එහෙම වෙලාවට
1: හරි
0: ඒ කෙනාගේ හිත නොරි දෙන්න ඒ කෙනා ගෙදරින් යවා ගන්න
1: හරි
0: ආ පාවිච්චි කරන වචන මොනවද?
1: මොනවද කියන්නේ?
0: ආ කියන දේවල් මොනවද?
1: හා
0: කියලා අපි පෝස්ට් එකක් අහලා තියෙන්නේ. පෝස්ට් එකකින් අහලා තියෙන්නේ.
1: අපි ලස්සන පෝස්ට් එකක් තියෙනවා.
0: පේජ් එකට දාලා තියෙන්නේ.
1: හා
0: ගිහලා try කරලා බලන්න මොකද්ද එකට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියලා පොඩ්ඩක් අපිට comment කරලා එවන්න. හා අපේ පේජ් එකට ගිහිල්ලා බලන්න. වාගේ ගෙදරට එන කෙනෙක් අපිට යවා ගන්න උනන පස්සේ එයාගේ හිත නොරි දෙන්න.
1: හා
0: එයා ගෙදරින් පිටත් කරලා යවන්නේ කොහොමද? හා
1: දැන් ඔක අනිවාර්යෙන් අපි එක සැරයක් හරි කියලා තියෙනවානේ. ඒක තමයි අපි අහන්නේ. ඉතින් යන්න අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට ගිහිල්ලා අපේ post එකට comment එකක් දාලා ඔයා කොහොමද එහෙම යවන්නේ කියලා comment කරගෙන.
0: මේ වෙනකොට සමහරවිට එහෙම පිටත් කරලා යවලත් ඇති.
1: ඇති ඇති. දැන් බලන්න ඇති. මේ අපිටද දන්නේ කියන්නේ කියලා. ඔව් ඔයාලට තමයි.
0: right එක බලන්න. ඒ අතරේ මතක් කරන්න ඕන ඔයාට කොවිසත ලොතරැය සම්බන්ධයෙන් වාසනාව කිව්වහට පස්සේ නේද?
1: ඔව්.
0: කොවිසත කියන්නේ ඔයාගේ වාසනාව හොයාගෙන එන තැන.
1: ඉතින් ඔන්න ඔයාගේ කෝටිපති හේනේ හැබෑ කරගන්න ඔයා විශ්වාසයෙන් මිලදී ගන්න මොනේ ලොතරැයි තමයි NLB ලොතරැයිපත් කියන්නේ. ඉතින් ඒ අතරනොත් කෝටි 6කින් ආරම්භන සුපිරි තෑගක් එක්ක සතිය දින 7ම දිනුම දින කොවිසත ලොතරැයි විශේෂ වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ බදරමුදලට දායක වන්නේ ගොවිසත ලොතරැයි. ඉතින් ඔන්න ඔයාට තවස්තාව තියෙනවා. ඔයාගේ හීන හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩිම ගොවිසත ලොතරැයි වැඩියෙන් මිලදී ගන්න.
0: එමගින් මාවගේ ගෙදර කෑම වේල රසවත් කරන්න 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක ගෙදර ගෙනihin තියා ගන්න ඕන කරන හැම දෙයක්ම කුළුබඩු පැත්තෙන්. එතකොට ලුණු පැකට් එක, තේ පැකට් එක, තේ කුඩු පැකට් එක. එතකොට කොෆි මේ හැම දෙයක්ම වඩ ගන්න පුළුවන් විජය නමත් එක්ක.

0: තොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජුනි 3 වනදා උදෑසන 7 සිට බෝමිලිය ජාතික පාසලේදී
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේ කිමු මගතොට

0: තිළින කිරීමේ බැතිබරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපාරටවල් දහයකටත් යවල නිසයි ඒ ස්ටෑන්ඩර්ස් තියන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වෙන්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: හවස 5 විනාඩි 12යි වෙලාව වෙවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව මේ දවස්වල මේ කුංචි දරුව අතර විශේෂයෙන්ම මේ වෛරල් එකක් තියෙනවා මේක ටිකක් හැදුනම හරි අමාරු වෛරස් එකක් මේකින් විශේෂයෙන්ම පෙන්නුම් කරන්නේ උණ සහ ඒ වගේම වමනය මේ ඇතුළු ඒ වගේම
1: කරකැවිල්ල
0: මේ වගේ රෝග ලක්ෂණ ගණනාවක් තියෙන වෛරස් එකක් මේ දවස්වල තියෙනවා කියලා වෛද්‍යවරු කියනවා.
1: ඉතින්
0: පුංචි දරුවන්ට යා පරිසම් කරගන්න ඒ වගේම විශේෂයෙන් පාසල් යන දරුවෝ අතර මේක පැතිරෙන්න පුළුවන් ඉඩ වැඩි.
1: ඉතින්
0: අපිට ඕන්න ගෙදර තියාගන්න පුළුවන් කමක් නැහනේ. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඉතින් විශේෂයෙන් වෛද්‍යවරයෙක් හම් වෙලා ප්‍රතිකාර ගන්න එක තමයි වටින්නේ. ගෙදර ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා නම් ඕන්න අතරේ පැතිරෙලා මේක ලොකු විනාශයක් වෙන්න කලින් නේද? ඊට පස්සේ
1: ප්‍රතිකාර අරගෙන
0: ප්‍රතිකාර මුලින්ම දැක ගමන් ප්‍රතිකාර සඳහා යමුනෝදීන් මේක පැතිරෙන්නේ නැතුව බේර ගන්න පුළුවන්.
1: ඔව් ඒක ඉක්මනට පැතිරෙනවානේ
0: ටික නේද? ඔව් ඒක ඉක්මනින් පැතිරෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා කියනවා. ඒක නිසා ටිකක් පරිස්සම් කරගන්න පුංචි දරුවෝ මේ දවස්වල විශේෂයෙන්ම මේකෙන් කරදර වෙන්න කලින් නේද? 5 විනාඩි 14ක් වෙනකොට ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ ඔයාලට පුළුවන්කම තියෙනවා gedara ona karana kema vela rasavat karaganna vijay nishpadana ekathu karaganna te ekak bonokota matak wenna ona nama thamai විජය තේ කියන්නේ රස බලන්න විතරක් තේ බීලා වැඩක්
1: නැහැනේ.
0: එකෙන් පොඩ්ඩක් තේ එක බිව්වට පස්සේ
1: තේ එකක් මේ බිව්වේ කියලා දැනෙන්න ඕනේ.
0: තේ එකක් බිව්වේ කියලා දැනෙන්න ඕනේ පොඩ්ඩක් අපි ඔය ඈලි බෑලි ගතිය කම්මැලි කම යන තේ එකක් බිව්වට පස්සේ ඇත්තට මේක වෙන්න එහෙම වෙන්න ඕන.
1: ඔව්.
0: එහෙම නොවෙනව නම් තේ නෙමෙයි බීලා
1: තියෙන්නේ.
0: වෙන මොනවා හරි.
1: අපි දැන් බොන්නේ ඒව තමයි වෙන වෙන ඒවා.
0: ඒක නිසා තේ එකක් බොනවා නම් විජය තේ. කෝපි එකක් බොනවා නම්
1: විජය කෝපි.
0: එවගේම නූඩ්ල් එකක් රසට හදාගෙන කනකොට එවගේම ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව අර හොඳට නූල් වෙන් වෙලා
1: ගාල
0: අන්නේව කන්න. මට මේක එක කරලා පෙන්නන්න විදියක් නැත හිටියේ.
1: ඔයා ඊවට බය වෙන්නේ බෝ ඒව කරන්න
0: බෑ. ගාලා ඇක්සන්ට් ඒව ඩග්ගාලා
1: එනවනිකම් ප්‍රැක්ටිස්.
0: හරිද අන්නේ විදියට නූඩ්ල් එකක් කනවනම් විජය නූඩ්ල් එකක් ගෙදර ගෙනින් තියාගන්න. ඔය කම්මැලි වෙලාවට වහින දවසට උයන්න කම්මැලි කියලා හිතන වෙලාවට නූඩ්ලයක් හදාගෙන කැරට් ලීක්ස් ටිකක් දාලා බිත්තරයක් එම දාලා හොඳට ටෙම්පරාදු කරලා ගත්තට පස්සේ
1: කන හැටි බලන්න ඕනේ.
0: පංකාදු පහයි නේද?
1: ඒකනේ.
0: එහෙමනේ කියන්නේ නේද? දැන් රස එකක් කිව්වට පස්සේ අපි
1: පංකාදු පහයි.
0: ඒ විදිහට කන්න රයිට්. විජය නූඩ්ල් එකක් ගෙදර ගෙනihin තියාගන්න. ඊට පස්සේ අපි මතක් කරන්න ඕන ගෙදරට වාගේ හිතවතෙක් ඇවිල්ලා
1: හරි
0: නෑදෑයෙක් වෙන්න පුළුවන්. ආවට පස්සේ ආ ගොඩක් වෙලා ඉඳලා අපිට වෙන වැඩක් කරගන්න ගමනක්
1: බිමනක්
0: යන්න බැරි වෙන තරමටම ඇණයක් වුණාම එයාට හිත නොරිදෙන්න ආපහු එයාට එන්න හිතන විදියට
1: යවාගන්නේ කොහොමද?
0: හැබැයි ගෙදරින් යවා ගන්නත් ඕන. ඒ කොහොමද ඒක කරන්නේ?
1: ඔව්.
0: ඔයාලට මොන හරි එකට පාවිච්චි කරන වචන තියෙනවද?
1: ඔව්. අපිට තේවානේ ඉතින් අපි තාසේ පොඩක් ඔබ දූපයක් එවන්න.
0: අන්න ඒකයි අපි කියන්නේ මොකද්ද? ඔයා කොහොමද ඒක කියන්නේ? යාගේ හිත රිදෙන්නත් බෑ.
1: හහ්.
0: හැබැයි දැන් ඔයා හිටිය ඇති.
1: ඔයා
0: යන්න.
1: දැන් යන්න.
0: එන්න. කියලා කොහොමද කියාගන්නේ?
1: හහ්.
0: එහෙම කිව්වට පස්සෙත් එයා මෙන්න මෙහෙම කියනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා.
1: කොහොමද?
0: මෙන්න මෙහෙම.
1: කොහොමද?
2: ආපසු එනවා මගේ හිත ඉවි ගමනේ.
0: එතකොට ඉතින් අම්මෝ.
1: ඒකනගත ඉතින්.
0: එතකොට ඉතින් කියන්නේ අම්මෝ ඉතින්.
1: මේකනම් කරන්න බැරි වැඩක්.

0: රාජ්‍ය වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
1: ජුනි 2 දක්වා මිතෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලීය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්න බොදුසි පුබුදන්න ඔබත් එක්වන්න
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපයේ සජීව තොරතුරු ලක්හඬි
0: බෙතපර අනුග්‍රහය
2: ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: විසේකාරේ
5: අම්මා මානසික ලෙඩෙක් చేති තමුන් වගේ මානසික ලෙඩෙක් එක්ක ජීවත් වෙන්න මම කැමති නැහැ.
6: අම්මා මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ.
5: එන්න පමට අම්මේ කියාගෙන මට වාගෙන ලැජ්ජයි చేති. ඔය මේ වගේ මිනිහෙක් කියලා දන්නවනම් මම මේ ගෙදර පැත්ත බලාතු ආව අද ගන්න. විසේකාරේ
7: බලන්න එනවා. ඔයත්
8: පරිස්සමෙන් ඉන්නවනේ. සතියේ දින 5ම රාත්‍රී 9ට ITN

0: දවස 5යි විනාඩි 24යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි යන්න හදන්නේ පිළියන්දල පැත්තට.
1: හා
0: පිළියන්දල පැවැත්වෙන ITN ලක්කඩ පූජා වෙසක් කලාපය අද සිවවන දිනේට ක්‍රියාත්මක වෙන්න තින්න. පහුගිය දින ගණනාවෙම අතිවිශාල ජනතාවක් පිළියන්දල පුරවරයට පැමිණියා මේ වෙසගේ අසිරිය දැකබලා ගන්න. ඉතින් අද දවසේත් අපි බලාපොරොත්තු වෙන විදිහටම දවන්ත ජනතාවක් මේ පිළියන්දල පුරවරයට පැමිණේ කියලා තොරතුරු කියන්න ඉන්නා මේ වෙලාවේ රනිල් කොස්තා. සුබ සන්ධ්‍යාවක් රනිල්.
2: දින හතරක් අදට මෙතුරා දින හතරක් මේ වෙසක් කලාපේ කතු විත්ති රටට ලෝකෙට කියන්න ඉදිරිපත් වුණා. ඉතින් මේ මටත් වඩා හොඳට දවස් ගාණක් තිස්සේ පේ වෙලා මේ වැඩේට ලකලෑස්ති වුණ කෙනෙක් තමයි අපේ සමීර කාර්යවසම්. සමීර මට කියන්නකෝ කොහොමද දැන් මේ අද දවසේ වැඩ සිද්ධ වෙන්නේ?
3: ඔව් රනිල් ස්තුතියි චමිත්, චාරු ස්තුතියි. අපි දෙක අද දවසේ සංජීව රණතිංහත් සම්බන්ධ වුණා අද වැඩේ කරගෙන යන්න පිළියන්දල. චමිත් දැන් අර ඊ වගේම අද දවසේදී මේ මොහොත මොනවිට සූදානම් කර තිබෙනවා පරිසරය වෙසක් කලාපයකට සුදුසු පරිදි. අපි දකිනවා තව මිනිත්තු කිහිපයකින් ආරම්භ කරන සූදානම් වෙනවා සේරුවාවිල මංගල රජ මහා විහාරස්ථානයේ සිට වැඩම කළ සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ සිට දැකබලා ගැනීමේ අවස්ථාව සදෑවතුන්ට උදව් කර දී තිබෙනවා. ඒ අනුව මේ මොහොත වෙනකන් සුදු අතින් සැරසුණු බැතිමතුන් විශාල පිරිසක් පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයට පෙළ ගැසී සිටින ආකාරය අපිට පිළියන්දල නගර මැදේ දැක ගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අද දවසේදී පිළියන්දලට බොහෝ පිරිසක් පැමිණේ කියන විශ්වාසය මත අපිට ලැබෙන තොරතුරුත් එක්ක පිළියන්දල පොලිස් ස්ථානය, ඒ වගේම කැස්බෑව, කහතුළුව, මොරටුව, රත්නලාන එයාදී පොලිස් ස්ථානවල නිලධාරීන් පැමිණ තිබෙනවා. සියයකට ආසන්න පිරිසක් මේ මොහොත වන විටත් පිළියන්දල ආරක්ෂක තත්ත්වය විධි විධාන කටයුතු සකස් කිරීම සඳහා පැමිණ තිබෙන බව තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම උදාමුදා නිලධාරීන් අද දවසේදී තමන්ගේ රාජකාරිය ඉටු කරමින් සිටිනවා. ඒ වගේම සිවිල් ආරක්ෂක බලකාය නිලධාරීන් මේට අමතරව අද දවසේදී චමිත් සඳහන් කරන්න ඕන කාරණය තමයි පරණ වර්තවතුන් පොලේ තිබෙන බද්දන්සල පැමිණෙන පිරිසට ආහාරක් ලබා දීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සකසමින් සිටින ආකාරය දැකගන්නට හැකියාව ලැබෙනවා. අද ගිය දවස් තුනකට වඩා ඉතාමත්ම කාර්යශූරව කාර්ය බහුලව දන්සලේ කටයුතු ආරම්භ කර තිබෙන ආකාරය දැකගන්නට හැකියාව ලැබී තිබෙනවා. ඒ නිසා අදත් අලුයම වනතුරු හෙට පහන් වනතුරු දන්සලේ කටයුතු ක්‍රියාත්මක කරන බව තමයි සංවිධායක මණ්ඩලය අපහාස සඳහන් කරන්නේ. ඉතින් ඊට අමතරව අද විශේෂයෙන්ම බැතිකී ප්‍රදර්ශනය අද රාත්‍රී 7ට ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු මේ මොහොතේදී පිළියන්දල ඔල්ලොස් කණුවාසල සූදානම් කරමින් සිටිනවා. ඒ වගේම ප්‍රධාන තොරන් තුනක් තියෙනවා. ඔබ දන්නවා ඒ ප්‍රධාන තොරන් තුන රාත්‍රී 7ට විවෘත කිරීම සඳහා සූදානම් වෙමින් සිටිනවා. ඒ වගේම තමයි පාසල් වලින් ඉදිරිපත් කර තිබෙන නිර්මාණාත්මක පහන් කූඩු ප්‍රදර්ශනය දැකබලා ගැනීමේ හැකියාවත් අද දවසේ ඉදිරි තිබෙනවා. ඊට අමතරව අලුත් බස් ස්ටෑන්ඩ් එකේ තියෙනවා විශේෂයෙන්ම පුංචි දරුවන්ට සතුටු වන්න පුළුවන් විනෝද ක්‍රීඩා රැසක් එක් කර තිබෙනවා. ඒ වගේම එම ප්‍රදේශයේ තුරත් රනිල් විශේෂයෙන්ම දැකබලා ගන්න පුළුවන් පහන් කූඩු රැසක් ඉදි කර තිබෙනවා. ඉතින් මේ ආදී ගත්තාම ඉතාමත්ම ලස්සන පිරුණු වෙසක් කලාපයක් ඔබේ සියල්ලින් දැකබලා ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා. ඒ වගේම තමයි කිලෝමීටර් ගණනාවක් ඈතට දහස් ගණනක් විදුලි බුබුළු වලින් වීටි ආලෝකමත් කර තිබෙනවා. ඉතින් එහෙම ගත්තාම මම හිතන්නේ චමිත් දැනට ලංකාවේ තිබෙන වෙසක් කලාප අතරින් වෙසක් කලාප 93කට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. එම වෙසක් කලාප අතරින් ITN ලක්කඩ පූජා වෙසක් කලාපය තමයි වැඩිම ජන සහභාගීත්වයක් තිබුණු වෙසක් කලාපය දැනට හඳුනා දෙන තිබෙන්නේ. රනිල් ඉතින් ඒක තමයි මේ මොහොතේදී චමිත් පිළියන්දල තිබෙන තත්ත්වය. අපි මේ තොරතුරු ගිරෙන් අපිත් එක්ක අනුග්‍රහක බව රැසක් කිරියා මේ පිළිබඳව දැනුවත් කරයි.
2: ඔව් මේ සමීර කිව්වා වගේ මේ වෙසක් කලාපය බොහොම සුන්දර කරන්න, ලස්සන කරන්න, හැඩ කරන්න. අද වෙනකොට මේ විශේෂයෙන් කියන්න ඕනේ මේ වෙසක් කලාපයේ තොරණ සම්බන්ධයෙන් තවත් ඊට වඩා තව විශේෂ වෙනස්කම් දීපයක් සිද්ධ කරා කියලා අපිට දැනගෙන ලැබෙන තොරතුරු. ඉතින් වෙනදටත් වඩා තවත් සුන්දර විදියට ඔබට මේ වෙසක් කලාපයේ තොරතුරු බලා ගන්න පුළුවන්. අපි මතක් කරනවා අපිට අනුග්‍රහ ශක්තිය ලබා දෙන ශ්‍රී ලංකාවේ කුෂ්කර්මාන්ත උන්නතිය අරහා සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීමට සසජල සමූහ ව්‍යාපාරයේ මුඛ්‍ය අරමුණ වන වසර රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වාගෙන එතන සුපර් මාකට් ජාලය සසජල සුපර් මාකට් ජාලය බවත් අපි දීපත් කරන්න ඕනේ. ඉතින් සසජල සමූහ ව්‍යාපාරය අපිට මේ සඳහා දායකත්වය ලබා දෙනවා. ඒ වගේම බැතිබර දායකත්වයේ සිල් අපි තිල් සුවඳින් පෙරවාලන අමෘතා සුවඳ දූපේ සීමා සහිත දාලි මාසල සහ සමාගම තමයි මේ සඳහා අපිට දායකත්වය ලබා දෙන්නේ. හැමතැනම දන්සල් තියෙනවා චමිත්, හැමතැනම බලන්න දේවල් තියෙනවා. විශේෂයෙන් විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු එකම වෙසක් කලාවේ විදිහටයි අයිතිෙන් ලක්කඩ පූජා වෙසක් කලාවේ අපිට හඳුන්වා දෙන්න පුළුවන්. අන්තිනවා අද දෙනකට වඩා නිදහසේ ඇවිල්ලා ඔබට පුළුවන් කොච්චර ජනතාව හිටියත් බොහෝ පැතිරුණු ප්‍රදේශයක තිබෙන නිසා දර්ශනීය තොරණ තුනක් ඉදිරිය තිබෙනවා. ඒ වගේම පහන් කුඩු සිය ගණනක් ඔබට මේ ප්‍රදේශයේ පුරා දැක බලා ගන්න පුළුවන්. ඒ නිසා එන්න අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව නේද සම්වරව මේ ප්‍රදේශයට ඇවිල්ලා මේක ලස්සනට බලලා වෙසක් උත්සවයේ ඉතිරිය අපිත් එක්ක සමරන්න එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.
0: හවස 5 විනාඩි 30යි වෙලාව වමුසුදී රනිල් වගේම සමීර ඇතුළු අපේ කණ්ඩායම මේ වෙලාවේ තොරතුරු කියන්නේ පිළියන්දල ප්‍රදේශයේ ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වුණේ පූජා වෙසක් කලාපයේ තොරතුරු අපිට කියන්නේ. ඉතින් අපි තව වෙලාවක සම්බන්ධ කරගන්න සූදානම් ඉන්නවා. විශේෂයෙන්ම අද රාත්‍රියේ මේ වෙසඟේ අසිරිය දැක බලා ගන්න පිළියන්දල පුරවරයට හැම කෙනෙක්ටම යන්න කියන ආරාධනාව තමයි අපිට කරන්න තියෙන්නේ නේද?
1: තාමත් ගියේ නැත්නම් ඔන්න ඔයාලට පළවෙනිම තියෙනවා අද සහ හෙට විතරයි පුළුවන් එන්නේ ඔයාලට යන්න. ඔන්න නෝරද වාම පිළියන්දලට යන්න පලංකම තියෙනවා. අපූර්ව වෙසක් කලාපයක් එහෙදී දැක බලා ගන්න.
0: එමනම් ඉවනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ මද වෙනව මතක් කරන්නම්. අයිමත් හවස 5 විනාඩි 31යි වෙනව.
4: ටේක් කෙයා සුරකිමු මකතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක් කෙයා මීළඟ වැඩසටහන
5: ජුනි 3 වනදා උදෑසන 7 සිට බෝමිරිය ජාතික පාසලේදී
4: සම්විධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේ කිමු මගතොට

0: කොවි සිතලොතරයිය.
1: ඔළුවට ප්‍රෙෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝට ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප්ටෙක් ප්‍රෙෂර් පම්ස් අමතන්න 0.77, 777, 7374.
2: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කාඩ ඊවෙනින් ඩ්‍රයිව්.

0: හවස 5 විනාඩි 38යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැඳි විජයතේ
0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ශනික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: කෝල් ඩ්‍රයිව් එකට
4: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
5: අවස පහයි විනාඩි 40යි වෙලාව වෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිඳුව කාණ කවුද මැසේජ් කළ දෙන ඉක්මනට මතක් කරමු
6: මම යනවා HKD ගාමල් ටික පැත්තට ඒ පැත්තේ ඉන්න මාෂා දිල්හානි කමල් දිශාන්ත දාමිකා වෙලීද එතකොට චන්ද්‍රලතා ශ්‍රියානි රේණුකා ඉරංගි චාන්දනි ගයනි කාන්දි මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනෝ ඕකේ හැමෝම එකතු කරගන්නවා ඒ දෙකම ගුඩ් ඊවනිං ආලා දෙන්නටම දවසේ වැඩ කරලා මහන්සි යන්න නම් ඉතින් ඊවනිං ඩ්‍රයිව් අහන්න ඕනි කියලා තේරෙනවා
5: ඔයියේ
6: උපුල් තමයි මැසේජ් එක දාලා තිනේ පල්මන් ලීදන් ඉතින් ආවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට ඊට පස්සේ අම්පාරිදන් තෂිනි මැසේජ් එකක් දාලා තිනේ ඔයාවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට ඒ දෙකම ශ්වේතා ඔයාවත් එකතු කරගන්නවා ගෙදර හැමෝම එකතු කරගෙන අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා කුෂානි මැසේජ් එකක් දාලා තිනේ ඒලෙන් ගාමන්ට් එක අපි හැමෝම එකතු කරගන්න කියලා මේ වෙලාවේ ඊට පස්සේ කැගලෙන් තුෂාර මැසේජ් එකක් දාලා තිනේ අපිවත් එකතු කරගන්න අපේ ටයර් ෂොප් එකේ හැමෝම වැඩ කරන ගමන් ඔයාලා වහගෙන ඉන්න කියලා තිනවා ඕකේ ඔයාලවත් එකතු කරගන්නම් ඊට පස්සේ ගයිනි මැසේජ් එකක් දාලා තියෙනවා පුතලින් පැදිනම් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඔයාවත් එකතු කරගන්නවා
5: හවස 5 විනාඩි 41යි වෙලාව ඔයාලට බදා කරන්න ඕන විශේෂම ඩෝමා නිෂ්පාදන කිව්වට පස්සේ යාලා මේක ඔන්න මැෂින් එක අපි විකුණා
6: හා
5: වවන දෙයක් කරගන්න අපිට ප්‍රශ්නයක් නැහැ
6: එහෙම කියලා
5: අපි විකුණලා ඉවරයි එහෙම කියලා අතහැරලා ජාන જાතියක් නෙවෙයි මහත්තයෝ
6: හරි හරි
5: යාලා හොඳ සර්විස් එකක් දෙනවා අලවියෙන් පස්සෙත් ඔයාගේ මැෂින් එක වට අරගෙන දැන් පොල් තෙල් ඉන්න යන්ත්‍රයක් වෙන්න පුළුවන් අලුතෙන්ම වැඩේ පටන් ගත්ත කෙනෙක් වෙන්න පුළුවන් මේක කරගෙන යද්දි මොන මොනවාගේ ප්‍රශ්න ඉද කියලා දන්නේ නැහැ ඒක නිසා එතකොට ඔයාට ඕන කරන සර්විස් එක යාලා හරි විදියට දෙන්න ඩෝමා මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම කැප වෙලා ඉන්නවා ඉතින් මේ මැෂින් ගණනාවක් තියෙන විශේෂම සහල් නිෂ්පාදනයේ ආශ්‍රිතව පුංචි ව්‍යාපාර කරන අයට ගන්න පුළුවන් ස්ටිම් බාට මැෂින් එක. එතකොට ඇඹරුම් යන්ත්‍ර.
6: ඔන්න
5: පුළුවන් දැන් වෙනිවැල් ගැට.
6: හරි.
5: කුඩු කළා.
6: හා.
5: නිෂ්පාදනයක් විදියට දෙන්න.
6: එහෙම
5: නැත්නම් රත් හඳුන් සුදු හඳුන් මේ වගේ දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන් ඇඹරුම් යන්ත්‍රය භාවිත කරලා.
6: ඉතින්
5: ස්වං ව්‍යාපාරයක් පටන් ගන්න හිතේ තිබුණට බදි. මොන හරි දෙයක් පටන් ගන්න ඕන කියලා පොඩි හරි උනන්දුවක් තියෙනවා නම් ඒකට ඕන කරන යන්ත්‍රෝපකරණ ටික අරගෙන වැඩේට බහින්න. ගේම් එක ඔයාලට ලස්සනට ප්ලේ කරන්න පුළුවන්.
6: ඉතින් ඒ වගේම දිවයින අංක 1 වීකටිමේ යන්ත්‍ර වෙළඳපොලේ වෙත හඳුන්වා දෙන මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම දැන් ඔන පුහුණු කාර්මික ශිල්පීන් සඳහා රැකියා අවස්ථාවක් දීලා තියෙනවා. ඉතින් ආකර්ෂණීය වැටුප් සමග දීමනාත් එක්ක ඔයාලට පුළුවන් කප තියෙනවා රැකියා අවස්ථාවක් හිමි කරගන්න. ඉතින් ඔය කරන්න තියෙන්නේ ඔබේ ආයුධුම් පොත 0766423947 0766423947 කියලා නම්බර් එකට අමල්ක මැණික් කඩවර මහතා යොමු කරන්න විතරයි
5: හරි එවනම් ඩෝමා ගැනත් අපි මතක් කරා අපිට හෙඩ්ලයින් අහන්න යන්න තියෙනවා තව පුංචි වෙලාවයි තියෙන්නේ ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න අපි ඉන්නවා හවස 6 හමාර වෙනකන්

නොතරයි පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයි NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: අලුත තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: අනුෂ්ක රසංජනිත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: මොකද මේ පැත්තේ අද වැඩ නැද්ද? සයිතිසයියේ රාහුල් නින්ද අයියේ අයියේ මේ ඔනේ අයියේ සයිතිසයි යන් ඇතුළට එන්න අනේ අයියේ යමුගේ ඇතුළට අනේ අයියේ මේ
0: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පටිගෙතල.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ආටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලක්හඬ මොනින් ඉස් ඇලි.
4: FM 93.5, FM 93.7 ලක්හඬ රේඩියෝ ITN.
5: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි දැන්.

0: Drive-ik beta.
1: Lakana, even in drive.
2: අවසහයි විනාඩි 3යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක හන්දෑ වෙලා තියෙන්නේ රැවිලා තියෙන රැවෙන්න ලං වෙලා තියෙන්නේ.
3: ඔව්.
2: ඉතින් මේ දවස්වල නම් රැවෙනකොට අපි කැමතියි.
3: කැමතියි නේ හැමතැනම ලයිට් එහෙම
2: දාලා. හැමතැනම ලයිට් දාලා තාම පහන් කූඩු වෙසක් කූඩු තියෙනවා. ඉතින් නගරවලට යනකොට අර ලස්සන වියන් ආලෝක වෙලා තියෙන ආලෝකමත් වෙලා තියෙනවා.
3: යනකම තොරන් තියෙනවා.
2: දැන් පිළියන්දලට ගියොත් කිලෝමීටර 7ක් විතර.
3: හා
2: දිගට වියනක් තියෙනවා විදුලි ආලෝක රටා එක්ක. නගරයම දිව්‍ය ලෝකයක් වගේ,
3: දිව්‍ය
2: ලෝකයක් චරිත ලස්සනයි. ඉතින් ඒ නිසා යන්න අද රෑ හෙට රෑ පමණයි තියෙන්නේ මේ වෙසක් කලාපය අසිරිය දැක බලා ගන්න. පිළියන්දලට ගියොත් තමයි ඒ අවස්ථාව තියෙන්නේ.
3: ඉතින් ඔයාටත් බලංකම තියෙනවා, තාමත් ගිය නැත්නම් ඔන්න අද රෑට, එහෙම නැත්නම් හෙට රෑට තමයි අවස්ථාව තියෙන්නේ. ඔන්න පිළියන්දලට ගියොත් එහෙම ආට බලංකම තියෙනවා, අසිරිමත් ලස්සන අපූර්ව වෙසක් කලාපයක් දැක බලා ගන්න.
2: අපි මතක් කරන්න ඕන ගොවිසද වාසනාව ගැන.
3: දැන් ඔන්න ඔයාගේ කෝටිපති හිරිය සැබෑ කරනවා විශ්වාසයෙන් මිලදී ගන්න මොනේ ලොතරැය තමයි ගොවිසද කියලා කියන්නේ. ඉතින් මෙතන ඔයාට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවීන්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වනත් ගොවිසෙත ලොතරැයි. ඉතින් ඔයාලත් බලංකම තියෙනවා වාසනාවන්තයෙක් වනල ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න එකට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන්න වැඩි වැඩියෙන් ගොවිසෙත ලොතරැයි මිලදී ගන්න.
2: හවස 6 මාර වෙනකන් අපි ඉන්නවා ඉවිනින් ඩ්‍රයිව් එක.

0: ਲੱਖਣ ਲੱਖਾਂ ਬਟਮਾ ਲੱਖਣ ਤੇਰੇ ਨੂੰ
1: ਹਵਸ ਹੈ ਵਿਨਾੜੀ 13 ਦੈਂ
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
3: ටෙක්කිය සුරකිමු මගතොට.
4: ටෙක්කිය සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
5: ජුනි 3 වනදා උදෑසන 7 සිට බෝමිලිය ජාතික පාසලේදී
6: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
7: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට

0: තිළින කිරීමේ බැතිබරතා එකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වෙන්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 176 අංකයට

0: උඩල මත්ත නිර්මාණයක්.
1: කොච්චර කිව්වත් මටත් හිතෙන්නේ එහෙම තමයි.
2: අනිවාර්යෙන්ම කේසර් සර් අදිට කියන්නේ නැති ඔෆිස් එකේ වෙච්ච හැම හොර වැඩකටම මං සම්බන්ධයි කියලා.
0: සිහිනක තනි වෙලා.
1: නිකිනි. අය වැඩ නැද්ද?
2: වැඩ තියෙනවා පසිනි.
1: තියෙනවා නම් කරන්න. මං වාඩි ප්‍රොජෙක්ට් එකේ ඩෙඩ්ලයින් හෙට හරිද?
2: හරි.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
3: සිහිනක තනි වෙලා.
4: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
0: හවස 6 විනාඩි 22යි දැන්.
5: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
6: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: චරු හොඳටම හැන්ද වෙලා තියෙන්නේ. අපිට යන්න වෙලා වැවිලා තියෙන්නේ. ඒත් එක්කම මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන රසවත් කෑම වේලක් හදාගන්න වගේම තේකක් බොනකොට කෝපි එකක් හදාගෙන බොනකොට කම්මැලි කම නැතුව ඉන්න ඔයාට ගන්න තියෙන්නේ විජය නමින් විජය කෝපි විජය තේ. ඒ වගේම ඔයාට රසට කෑම වේලක් හදාගන්නකොට විශේෂයෙන්ම නූඩල් එකක් එහෙම නැත්නම් ඉඳියාප ටිකක් මේ වගේ දේවල් හදාගන්නකොට විජය ඉඳියාප පිටි ඒ වගේම රතු ඉඳියාප පිටි සුදු ඉඳියාප පිටි මේ වගේ ගන්න පුළුවන් විජය නූඩල්ස් වගේම ඒ වගේම තෝසෙ පිටි මිශ්‍රණය ඒ වගේම කුරක්කම් පිටි ඇතුළු නිෂ්පාදන ගණනාවක් විජය නමත් එක්ක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් විජය ආන නිෂ්පාදන මතක් කරන ගමන් අපි අදට ගිහින් එන්න යන්නේ. හිටත් හවස 4ට ඔයාව හම්බ වෙන බලාපොරොත්තු වෙයි. ඊවනින් ඩ්‍රයිව් වලින් අපි අදට ගිහින් එන්න. ඔයාලට සුබ දවසක් මම චාරු.
0: සුබ දවසක් අපි ගිහින් එන්න මම චමිත්.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන් භාවිතා හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රසයේනුත් ඉහළ ගුණයේනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: на столе.
1: මිලියන 25000ක පිරිවැයකින් ගම් දහසක වැඩ දහස රට පුරා. රජයේ තෙල් සඳහා අධික පිරිවැයක් දරුවත් අකණ්ඩ සැපයුමක් පවතින බව ඇමති නලින්ද කියයි. මහ බැංකු අධිපති හෙලිකල අභියෝග. දිට්වා ගෙවල් කුලී දීපනාව මාස 9ක් තෙක් දීර්ඝ කෙරේ. මිලියන 857ක වේදිමින් නිදු වූ මොණ්ඩාගල මාතෘ සහ ශල්‍ය වෛද්‍ය සංකේන්ද්‍රය ජනතා අයිතියට. අයිතියට පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය අදත්. ඊශ්‍රායලයේ සහ හිස්බුල්ලා සංවිධානයේ එකඟතාව. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. ග්‍රාමීය ජනතාවගේ දිනදුකම තුරන් කිරීම අරමුණු කරගත් ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක් ව්‍යාපෘතිය අද ආරම්භ වුණා. අමාත්‍ය උපාලි පන්නලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භ කොස්සේ පැවැතුනේ මහර අඹගස්පිටිය ගම්මානයේදී. සමස්ත ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 25000ක්. සියලු දෙනා එක්ව රටේ දිනදුකම තුරන් කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් බවයි එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. පින්නවල අමුණු ප්‍රතිසංස්කරණය කරමින් වැඩපිළිවෙල ආරම්භ වුණා. එමගින් මහර සහ අත්නගල ප්‍රදේශවල කුඹුරු අක්කර 500කට වැඩි ප්‍රමාණයක් අස්වැදීමට හැකි වෙනවා.
2: ඈත පිටසර ගම්වල ඇතුළු සියලු ජනතාවගේ ජීවිත පොහසත් වෙන්න ඕන. උන් ආර්ථික වශයෙන් පොහසත් වෙන්න ඕන. දැනුමෙන් පොහසත් වෙන්න ඕන. උන්ගේ සමාජ තත්ත්වයේ ඉහළට යන්න ඕන. උන් යපොන් මානසිකත්වයෙන් මිදී සැබෑ ලෙසම ස්වාධීන පුරවැසියන් බවට පත් වෙන්න ඕන. සක්‍රීය පුරවැසියන් බවට පත් වෙන්න. අපේ රටේ ජීවත් වෙන සියලු ජනතාවට සිනහ වෙලා සතුටින් ඉන්න පුළුවන් පරිසරයක් අප නිර්මාණය කරන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපේ රටක් විදිහට

0: සමහර වෙලාවට දුෂ්කර උතුරු නැගෙනහිර ඇතුළු සියලු ගම්වල ජීවත් වන ජනතාවගේ ජන ජීවිතේ නගා සිටීම තමයි අපේ ඒකායන අරමුණ.
1: ප්‍රජා ශක්ති ගම් දහසගේ වැඩ දහසක් ව්‍යාපෘතියේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණේ කැස්බෑවේදී. වසර 30කට වැඩි කාලයක් වගා නොකළ නම් පමුණුව හිටිහාමි වෙල්යාය අස්වැදීම මෙහිදී සිදු වුණා. ප්‍රදේශයේ තවත් අක්කර 800ක් පමණ ව්‍යාපෘති යටතේ අස්වැදීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
2: අපේ රජයේ ජනතාවාදී පාලනයක් තුළ ප්‍රජාශක්ති වැඩසටහන කියන්නේ අපේ මූලික වැඩපිළිවෙලක්. ප්‍රජාශක්ති වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රජය තුළ අපි පිහිටවන්න බලාපොරොත්තු වෙන ඒ ජනතාවාදී පාලනය තුළ මේ රටේ ජනතාව තමන්ගේ පාලනයටත් තමන්ගේ අනාගතයටත් වග කියන තමන්ගේ රටට වග කියන තමන්ගේ ජීවිතය ගොඩනැගීම සඳහා ඍජුව දායකත්වයක් දෙන ගොඩනගන ඒ දියුණු සමාජයක් තුළ ඒ ක්‍රියාකාරී පුරවැසියන් බවට පත්කිරීම සඳහා ගන්න වැදගත් පියවරක්. ඉතාමත්ම වැදගත් කොටසක් තමයි ආර්ථික සවිබල ගැන්වීම. ආර්ථික සවිබල ගැන්වීම හරහා ග්‍රාම නිලධාරී වසමක ඒ ගමේ ඒ ප්‍රදේශයේ තියෙන ආර්ථික අවශ්‍යතා හොඳින්ම දන්නෙත් ඔබ, අවස්ථා දන්නෙත් ඔබ, මේ ගමේ ඉන්න මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව. එතකොට ඔබට අවස්ථාවක් ඒක හරියට අධ්‍යයනය කරලා සාකච්ඡා කරලා තෝරගන්න. මේක තමයි අපේ රටට මේ ව්‍යාපෘති හරහා තමයි අපේ ගමේ අපේ කොට්ටාසේ ආර්ථිකය අපි ගොඩන. අන්න ඒ වැඩේ ආරම්භයක් තමයි අපි අද ලබාගෙන තියෙන්නේ.
1: තවත් ප්‍රදේශ රැසක විවිධ ව්‍යාපෘති වැඩ පිළිවෙල යටතේ ආරම්භ කර තිබෙනවා. අකුරැස්ස ඉඳිකටු දෙනිය වැව්විස් මත්තේ හෙළපුජුන් හලක් ආරම්භ කිරීමද ඊට අයත්. දිටප ආපදාවට ලක්වන්ට සාහන සැසීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙලේ ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබා දීමේ පියවර ක්‍රියාත්මක වනවා. ඒ සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ අනුව නිවාස අහිමිව පදිංචි නිවසක් නොමැති පුද්ගලයන් සඳහා නව නිවාස ඉදි කරගන්නා තෙක් තාවකාලික වෙනත් ස්ථානයක පදිංචි වීම සඳහා මාස 6ක් දක්වා ගෙවල් කුලී දීමනාවක් ලබා දීමට කටයුතු කළා. ඒ මාස 9ක් දක්වා දීර්ඝ කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. මේ අතර අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහිතක කිරීම වෙනුවෙන් ඉන්ධන බිල සංශෝධනය කිරීමට සිදු වූ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් නිරන්තරයෙන් වෙනස් වන පසුබිමක ආනිල නිවේදම් අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවයි කැබිනට් දින දෙනු දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
3: විවිධ අවස්ථාවලදී මේ පහුගිය මාර්තු මාසේ, අප්‍රේල් මාසේ සහ මැයි මාසේදී මාස තුනේදී විවිධ අවස්ථාවල විවිධ අනුපාතික යන තෙල් මිල වැඩි කරා. ලංකාව අපි රටක් හැටියට අපි වැඩි කළා තියෙනවා පෙට්‍රල් 95.45/9 පෙට්‍රල් 92.48/12 ඩීසල් 44.8 සුපර් ඩීසල් 45.29 වැඩි කළා තිබෙනවා. මේක තමයි ලංකාව වැඩි කළා තිබෙන ආකාරය. අපි භාණ්ඩාගාරයත් මිලියන 57,000ක් දරාගෙන ඊට අමතර වශයෙන් සමාගම උද්‍යම් කොටසක් දරාගෙන තමයි මේ ඉතිරි වැඩිවීම ජනතාවට යොදවන්න සිදු වුණේ. අපේ පරිභෝජනය ගත්තොත් ජනවාරි මාසේ අපේ ඔටෝ ඩීසල් කිලෝ ලීටර් 4,538ක් පරිභෝජනය කළා තියෙනවා. පෙබරවාරි 4,846යි, මාර්තු 6,130යි, අප්‍රේල් 3,988යි, මේ 3,701යි. ඒ අනුව ජනවාරි මාසයේ සිට මැයි මාස දක්වා වන විට පරිභෝජනය තිබෙන්නේ 82% මට්ටමට තමයි අඩු වෙලා තිබෙන්නේ. සමස්ත ඩීසල් ප්‍රමාණය මේ කර්මාන්ත පද්ධතියත් පවත්වාගෙන යමින් ජනවාරි මාසේ කිලෝ ලීටර් 5,944ක් පාවිච්චි වුණා. මැයි මාසේ කිලෝ ලීටර් 5,394ක් පාවිච්චි වෙනවා. ඒ අනුව 91% තමයි අපේ අඩුවීම තිබෙන්නේ. 91% පාවිච්චි වෙනවා. පෙට්‍රල් 92 ජනවාරි මාසේ කිලෝ ලීටර් 5,565ක් පාවිච්චි වුණා. මේ වන විට කිලෝ ලීටර් මැයි මාසේදී 4,849ක් පාවිච්චි වෙලා ජනවාරි මාසේ පාවිච්චි කර ප්‍රමාණය 87%ක් පාවිච්චි වෙනවා. නමුත් අපේ පරිභෝජනය ජනවාරි මාසයට සාපේක්ෂව 80-94% තමයි දෝලණය වෙන්නේ. නමුත් ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩිවීම නිසාම අපට මාසයකට තෙල් ආනයනයට කරන්න වුණු වියදම විශාල ලෙස ඉහළ ගිහිල්ලා තිබෙනවා. ජනවාරි මාසයේ ඩොලර් මිල 186යි, පෙබරවාරි මාසයේ ඩොලර් මිල 97යි, මාර්තු මාසයේ ඩොලර් මිල 195යි, අප්‍රේල් මාසයේ ඩොලර් මිල 316යි, මැයි මාසයේ ඩොලර් මිල 521යි. ජනවාරි මාසයේ ඉඳලා මැයි මාසය වෙනකොට තෙල් පරිභෝජනය 80-94% තිබුණාට වැඩිවීම ඩොලර් මිල 186 ඉඳන් 521 දක්වා වැඩි වෙලා තියෙනවා.
1: තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
3: මේ බර සමස්තයක් හැටියටම භාණ්ඩාගාරෙම ලබා දීමේ හැකියාවකුත් නැහැ. ඔබට දන්නවා භාණ්ඩාගාරය ලබා දුන්නොත් ආය ජනතාවගෙන් තමයි ඒක අනිසිද්ධ වෙන්නේ. ඒ නිසා භාණ්ඩාගාරයෙන් මිලියන 57,000ක් රුපියල් වලින් ලබා දෙන අතරේදී තමයි මේ වැඩි කිරීම කරන්න සිද්ධ වුණේ. ඉතින් ලෝක වෙළඳපොලේ මේ අඩුවැඩවීම අනුව මිල ගලපන්න තමයි උත්සාහ කරමින් යන්නේ. සමස්ත බර ජනතාව මත පටවන්න නැතුව මේ සාහනයත් ලබා

0: අදමින් පවතිනවා. තෙල් පරිභෝජනය සැපේ මඩු කන අපි කටයුතු කළා නැහැ. පරිභෝජනය තිබෙනවා අඛණ්ඩව එක මට්ටමක. අපි අඛණ්ඩ සැපේමක් ලබා දීලා තිබෙනවා. දෛනික පරිභෝජන පමණක් නෙමෙයි, වාහන දුවන පමණක් නෙමෙයි, කර්මාන්ත මුළුමනින්ම දුවනවා, ඒ වගේම ඉදිකිරීම ශේෂ්ත්‍රය දුවනවා, විදුලි බල උත්පාදනය කරනවා. මේ ආදී සියල්ලට අඛණ්ඩ තෙල් සැපේමක් සහතික කිරීම තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. මේ මිල ගණන් වැඩි වුණත් අඛණ්ඩ තෙල් සැපේමක් සහතික කළා තියෙන රට වැහුවේ නැහැ. මේ මිල වැඩිවීම ලබා නොදුන්නොත් ඊළඟට අපිට මුහුණ දෙන්න අර්බුදය තමයි සමාගම් විසින් තෙල් අනයන කරන්නේ නැහැ. සමාගම් තෙල් නොකළොත් තෙල් සැපයීම බිඳ වැටීමක් සිදු වෙනවා. එතකොට සමස්ත ආර්ථිකයට බලපෑමක් වෙනවා. ඒක නිසා අපිට සිදු වෙනවා භාණ්ඩාගාර කොටසක් දරාගෙන මේ විදිහට මිල වැඩිවීමක් කරන්න.
1: සංකීර්ණ ඩිජිටල් මූල්‍ය වංචාවලින් පුරවැසියන් ආරක්ෂා කිරීම සහ දැනුවත්භාවයේ පරතරය නැති කිරීම අභියෝගයක් බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා. ඒ මහබැංකු පරිශ්‍රයේ අද පැවති මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ මාසය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වමින්.
2: So ladies and gentlemen, today the challenge before us is twofold. First, protecting citizens from increasingly sophisticated and evolving digital scams. That's with the technology, this is becoming much more.
3: වර්තමානයේ අපේ ඉදිරියේ ඇති අභියෝග දෙආකාර වෙනවා. පළමුව වැඩි වශයෙන් සංකීර්ණ හා පරිණාමනය වන ඩිජිටල් වංචාවලින් පුරවැසියන් ආරක්ෂා කිරීම. ඔවුන් පාවිච්චි කරන තාක්ෂණයත් එක්ක මේක බොහෝ ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ වගේම අපි කතා කරන දැනුවත්භාවයේ පරතරය අවම කිරීම, නීති විරෝධී යෝජනා ක්‍රම, විශේෂයෙන් නීති විරෝධී වකා යෝජනා ක්‍රම රට පුරා මේ වෙනකොට වැඩි වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. මේවා සහ වෙනත් මූල්‍ය වංචා මේ වෙනකොට සමාජයේ ප්‍රබලව දැක ගන්න පුළුවන්. ඒවායින් මහජනතාව ආරක්ෂා වීම ඉතාම වැදගත්. මේ හැම මූල්‍ය වංචාවකටම ඒවාට අනන්‍ය වෙච්ච ආකාර තියෙනවා. මේ පිළිබඳව මහජනතාව දැනුම්පත් විය යුතුයි. සමාජ මාධ්‍ය භාවිත කරන්න. ඒ වගේම විවිධ අන්තර්ගත නිර්මාණකරුවන් මේ දැනුම් පරතරය නැති කිරීමට දායක විය යුතුයි. වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් අපි මේ වන විටත් ආරම්භ කරලා තියෙන්නේ. මේ ඔස්සේ මූල්‍ය වංචාවලට හසුවන පිරිස් අවම කර ගැනීමයි අපේ අරමුණ වෙයි තිබෙන්නේ.
1: මොණ්ඩාගල දිස්ත්‍රික් බහරුවලේ දිකල පස්මහල් මාතෘ සහ ශල්‍යවාටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් වාටු සංකීර්ණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන්ට වැය කර තිබුණ රුපියල් මිලියන 857ක් ඒ බිම් මහල සහ පළමු මහල මාතෘ වාටු වලින් සමන්විතයි. දෙවන සහ තුන්වන මහල් වල කාන්තා ශල්‍ය වාටු ස්ථාපිත කර තිබෙනවා. හතරවන මහල අතිනවීන වෛද්‍ය උපකරණ වලින් සමන්විත ශල්‍යකාර හතරකින් සමන්විත වෙනවා. සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇසමේන්තු ගත කර ඇති මුදල රුපියල් මිලියන 2900ක්. ITN පූජා සඳහා වන්දනා වෙසක් කලාපයේ හතරවන දිනේ මෙවැනි විට ආරම්භ වී තිබෙනවා. විශාල පිරිසක් වෙසක් කලාපයේ නැරඹීමට පැමිණෙමින් සිටින බවයි අප නියෝජිතයින් සඳහන් කළේ. අද දිනේදී වෙසක් කලාපය ආරම්භ කරනුයේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන් විශාල පිරිසක් එක්ුණා. ඒ සඳහා බැතිබර දායකත්වයේ ලබා දුන්නේ කසාගල සමූහ ව්‍යාපාරයයි. තුන්වන දිනේ වූ ඊයේ දිනේදී ලක්ෂ 3ක ඉක්ම වූ පිරිසක් අයිතින් පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපයේ නැරඹීමට පැමිණ සිටියා. වෙසක් කලාපයේ පිළිබඳ තොරතුරු ගෙනෙන අප නියෝජිත සමීරකාරී වසම්
4: ITN ලක්කඳ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය මේ මොහොතවල විට ආරම්භ වී තිබෙනවා. ආරම්භය ලබා ගත්තේ සේරුවාවිල මංගල රජ මහා විහාරස්ථානයේ සිට වැඩම කළ සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ කිරීමත් සමගයි. අද සම්බුද්ධ වෙසක් කලාපය ආරම්භ කිරීම සඳහා සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමාගේ සම්ප්‍රාප්තියත් සමගිනුයි ධාතු ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබුවේ. කථානායකවරයාගේ පැමිණීමත් සමග සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව මේ මොහොතේ සිට බැතිමතුන් විශාල පිරිසක් අපිට දැක ගන්න හැකියාව ලැබෙනවා. අද සිව්වෙනි දිනට සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය තුළ තිබෙන ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ වැඩ සිටින සර්වඥ ධාතුන් වන්දනාමාන කිරීම සඳහා පැමිණ සිටින ආකාරය. ඒ වගේම දිග්ගු පෝලිමක් මේ මොහොතේ දැක ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා පැමිණෙන බැතිමතුන්ට ආරාධනා කර සිටිනවා සුදු අතින් සැරසී තාම විනීතව සර්වඥ ධාතුන් වන්දනාමාන කර ගැනීම සඳහා පෝලිමට එක්වන ලෙසට. ඒ වගේම තමයි තොරණ, බද්දන්සල්, බැතිගී ප්‍රසංගය පසුගිය දින කිහිපය පුරාවට වගේම අද දවසේදී තාම සාර්ථකව සංවිධානය කටයුතු කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ වගේම අද දවසේදීත් විශාල පිරිසක් පිළියන්දලට ITN පූජා වෙසක් කලාපේ නැරඹීම සඳහා පැමිණේ කියන විශ්වාසයත් එක්ක ආරක්ෂක අංශ සියලු ආරක්ෂක කටයුතු යොදා තිබෙනවා. අද දවසේදීත් 150කට ආසන්න පිරිසක් අද දවසේදීත් පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා, යුදමුදා නිලධාරීන්, ඒ වගේම ස්වේච්ඡා බලකාය නිලධාරීන්. මේ සියලුම දෙනා අද දවසේදීත් පිළියන්දල පුරවරේ ආරක්ෂාව සපයා තිබෙනවා. පහන්කෝඩු, ඒ වගේම වීථි ලාම්පු මේ සියල්ලෙන් අලංකාර වූ දර්ශනීය වෙසක් කලාපය ආරම්භ වී තිබෙනවා. ඒ නිසා ආරාධනා කර සිටිනවා අවට සිටින සියලුම බැතිමතුන්ට, අපි වහගෙන සිටින ලක්කඳ ශ්‍රාවකයන්ට එන්න ITN ලක්කඳ පූජා වෙසක් කලාපේ නරඹන්න. මම සමීර කාර්යව සම්පිරියන්දල ධර්ම සාස්ත්‍රෝදේ පිරිවෙන් විහාරස්ථානයේ සිට.
1: ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. අත්පන්දු, කැරම් සහ හොකී ක්‍රීඩා සංගම් ඊට අයත්. එවයින් නිසි බලධාරියා ලෙස පත් කර තිබෙන්නේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා. මෙම සංගම්වල පාලනය ලේකම්වරයෙකුට පැවරීමට අදාළ ගැසට් නිවේදනය අමාත්‍ය සුරින කුමාර ගමගේ මහතා විසින් නිකුත් කර තිබෙනවා. පත්කිරීම මේ වසරේ මැයි 19 වනදා සිට ක්‍රියාත්මකයි. පෞද්ගල ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම, නව නිලධාරීන් පත් කර ගැනීම සඳහා වූ නිලවරණ ක්‍රියාවලිය විනිවිද භාවකින් යුතුව සම්පූර්ණ කර ගැනීම ඇතුළු කරුණු මෙම පියවර ගැනීම සඳහා බලපෑ ප්‍රධාන හේතු ලෙස දක්වා තිබෙනවා. සංචාරක වීසා මගින් විදෙස් රැකියා ලබා දෙන බවට වංචා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රන්තිටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබයි සුද්ධානමැත්තා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ජුනි 16 වනදා තෙක් කොලියපිටියේ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය ලබා දුන්නේ. ඩුබයි සහ මෝල්ටාවී රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කරන බව ලැබුණු පැමිණිල්ලකට අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඔහුව අත්අඩංගුවට තිබෙනවා. එන් පුද්ගලයා බුලත් සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන අතර සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් රැකියා ජාවාරම් සිදු කර තිබුණා. ජාතික ජල සම්පාදනා ජලාපහන මණ්ඩලය සඳහා බඳවාගත් 72 දෙනෙකු ස්ථිර සේවයට පත් කර තිබෙනවා. ඔවුන් සඳහා ලිපි ප්‍රදානය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සම්මුඛ පරීක්ෂණවලින් අනතුරු කුසලතා පදනම යටතේ ඔවුන් ස්ථිර සේවයට එක් කර තිබෙනවා.
5: අපි සාමාන්‍ය රාජ්‍ය සේවකයෝ විදිහට හිටපු කට්ටිය. ඒ නිසා රාජ්‍ය සේවය වෙන්න පුළුවන්, පෞද්ගලික අංශ වෙන්න පුළුවන් පල්ලෙහාම සේවකයන්ට කොහොමද දැනෙන්නේ, ඔවුන්ගේ තියෙන ගැටලු මොනවද, විය යුත්තේ මොකද කියන එක සම්බන්ධයෙන් අපිට හොඳ අදහසක් තිබෙනවා. ඒ මත ඉඳගෙන තමයි අපි තීන්දුව తీරන ගන්නෙ. මට කියන්න මෙතන ඉන්න 72 න් දේශපාලන බලය මත මේ පද පත්වීම ලබන කෙනෙක් මට කියන්න නැගිටලා කිසිම කෙනෙක් නැහැ. සාමාන්‍යයෙන් තියෙන්නේ ආණ්ඩුවට පත් වුණා නම් ඇමති නම් ඇමති තමයි කරවන්නේ. සෞඛ්‍ය ඇමති පොළොන්නරුවෙන් නම් පොළොන්නරුවෙන් තමයි සෞඛ්‍යට සේවකයෝ. වරාය ඇමති හම්බන්තොට නම් වරාය සේවකයෝ බඳව ගන්නේ හම්බන්තොට. ඒ වගේම තමයි ජල සම්පාදන මණ්ඩලය. මේ අවුරුදු ගමාරයට අපි ඒව කළා නැහැ. ඒ නිසා යම් ආයතනයකට බඳවා ගැනීම සඳහා දේශපාලන බලෙන් දේශපාලන හිතවත්කම පාවිච්චි කරනවා කියන එකට අපි උත්තර දීලා තියෙනවා මේ අවුරුදු ගමාර ඇතුළත.
1: මේ අතර මිනින්දුරු දෙපාර්තමේන්තුවේ 71 දිනක සඳහා බැනුම් ක්ෂේත්‍ර සහායක පත්ින් ලබා තිබ අමාත්‍ය කේලි ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
6: තාමත් රාජ්‍ය සේවයේ සමහර තැන්වල වෙලාවට වැඩ වෙන්නේ නැහැ. තාමත් ෆයිල් එක යට ගහගෙන ඉන්න. එන පුරවැසියට අවශ්‍ය කරන පිළිගැනීම තාමත් අඩුයි. ජනතාවට වඩා උඩින් ඉන්නවා වගේ එකක් තමයි තියෙන්නේ සමහර නිලධාරීන්. ඒ නිසා මේක වෙනස් කරගන්න ඕන. එතකොට මේකට වග කියන්න ඕන ප්‍රධාන කෙනා දේශපාලන පැත්ත. ඒ පැත්ත වගකීම් විරහිත වුණාම, ඒ පැත්ත රටගෙන තියෙන හැඟීම දුර්වල වුණාම, පත්වීම් දෙන එක ඡන්ද ලබා ගැනීම එකක් බවට පත් වුණාම, සුදුසාට සුදුසුතන නැතුව කියාම අදවා ගන්නකොටම රස්සාව ලැබෙන කෙනා ගන්නවා මං ආවේ ඇමතිගේ අනුභවය. එතකොට මෙයා රාජ්‍ය සේවයට ඇතුල් වෙනකොටම එයා පොඩ්ඩක් වෙන තැනකට පත් වෙනවා. ඒ නිසා මේක අපි පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. කාර්යක්ෂම කරන්න ඕනේ.
1: විදේශ මාත විජිත හේරත් මහතා ඔස්ට්‍රේලියා රජයේ නියෝජිතයින් සමග ද්විපාක්ෂික සාකච්ඡාවල නිරත වුණා. එයට පාර්ලිමේන්තුවේ කථානායක මිල්ටන් ඩික් මහතා සමග පැවති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු සම්මතා ශක්තිමත් කිරීම පිළිබඳවයි අවධානය යොමුණේ. ඔස්ට්‍රේලියාවේ ඉන්දීය සාගර කටයුතු පිළිබඳ විදේශ නියෝජිත ටිම් වොට්ස් මහතා සමගද විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළා. ආරක්ෂාව සහ නිල් ආර්ථික සහකිතාවේ තුලින් කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳවයි අදහස් හුමාරු වී තිබෙන්නේ. විදේශ අමාත්‍ය සෙනෙත් සභික පෙනි වොංග් මහත්මිය අමාත්‍ය විජිත හේරත් මහතා වෙනුවෙන් නිල දිවා භෝජන සංග්‍රහයක්ද සංවිධානය කළා. ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාවෙන් වෙන්න සහ ආර්ථික හවුල්කාරිතේ පිළිබඳවයි අවධානය යොමුනේ. රජයේ ආදායම් රැස්කරන ආයතනවල සුපිලිපන්න භාවය වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කර තිබෙනවා. ඒ ක්‍රියාකාරීත්වයේ සහ 2025 2029 දෝෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම අනුව ආදායම් රැස්කරන හා උපයන ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරම්පුද දෙපාර්තමේන්තුව යන ආයතනවල දූෂණ විරෝධී ප්‍රයත්නයේ ඉදිරියට ගෙන යාම මෙන්ම සුපිලිපන් සංස්කෘතියක් තහවුරු කිරීම සඳහා දැන්ටගෙන ඇති ක්‍රියාමාර්ගයෙහිදී සමාලෝචනය කර තිබෙනවා. වීවීලීම සහ ගබඩා කිරීම තුළු පහසුකම් වැඩිදුණු කිරීම සහ සම්පකාර තොග වෙළඳ සංස්ථාව හරහා මේ වසරේදී රුපියල් මිලියන දහසක් වෙන් කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළා. අදාළ යන්ත්‍ර උපකරණ දකුණු සහ උතුරු පළාත්වල ස්ථාපිත කිරීමටයි නියමිත. ඔහු මේ අදහස් පළ කළේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා සහ සම්පකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශකාරක සභාවේ සභාපතිලා ලෙස පසුගියදා පැවති රැස්වීමේදී අදහස් දක්වමින් සම්පකාර සමිතිවලට වී වෙළෙන යන්ත්‍ර ලබා දීම සඳහා රුපියල් මිලියන 500ක ව්‍යාපෘත ක්‍රියාත්මක වනවා. නිෂ්පාදන සම්පකාර සඳහා යන්ත්‍ර උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 100ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා. හෙට සිට ඉදිරි දින කිහිපයේදී දිවයින නීතිග ප්‍රදේශවල වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බව කල්පන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයින හරහා සුළං වේගයේ වැඩිවීමක්ද බලාපොරොත්තු වන බවයි කාර්යනිරත කල්පන විද්‍යාඥ පබෝධනී කරුණාපාල මහත්මිය පවසන්නේ.
7: හෙට දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයින නීතිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සුළං වේගයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. හෙට දිනේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටීමිට වැසියෝගී කරුණු සහිත වැසි ඇති වෙනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වල, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවකුත් පවතිනවා. දිවයින හරහා විටීමිට හමන පැයට කිලෝමීටර 40ක 50ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා.
1: ටැක්ටර් රථයක් බස් හතේක ගැටීමෙන් පුද්ගලයන් 30 තුවාල ලැබුවා. ඒ හසලක පල්ලිවත ප්‍රදේශයේදී හසලක සිට මහියංගන දක්වා වෙසක් සිරි නැරඹීම සඳහා ට්‍රැක්ටරෙන් ගමන්ගත පිරිස බස් හතේක ගැටීමෙන් අනතුරු සිදුව තිබෙනවා. ට්‍රැක්ටරේ ගමන් කරමින් සිටි 28 දෙනෙක් සහ අසලි වෙළඳ සැලක සිටි දෙනෙකු එම අනතුරින් තුවාල ලැබුවා. බස් හතේ ගැටුණු ට්‍රැක්ටරේ ටේරරේ පාලනය කර ගැනීමට නොහැකිව වෙළඳ සැලකට කඩා වැදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ජනතාවට පීඩා වන සහ ഘോഷාකාරී ලෙස යතුරුපැදි දහවනේ කළ තරුණින් දස්සනෙකු අතනවරගෙන තිබෙනවා. බණ්ඩාරගම් පොලිසියයි වැටලීම සිදු කළේ. දකුණු ලෙබනනේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව ඊශාල් ආරක්ෂක අමාත්‍ය ඊශාල් කැට්ස් ප්‍රකාශ කළා. අමතර මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආරක්ෂකංශ මූලික අධ්‍යයනයක නිරත වනවා. දේශ සීමා ආශ්‍රිත ආරක්ෂාව තහවුරු කිරීමයි මූලික අරමුණ. හිස්බුල්ලා සංවිධානයේ ආයුධ වලින් තොර කණ්ඩායම බවට පත් කිරීම මූලික ඉලක්කයක් බවයි ඊශාල් බලධාරීන් පෙන්වා දෙන්නේ. දකුණු කලාපයේ සංගම ඇති ඔවුන්ගේ අව්‍යාහත පිළිබඳවද විශේෂ අවධානය යොමු තිබෙනවා. මේ අතර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ගැටුම් අතිරවීම සඳහා ඊශාලයේ සහ හිස්බුල්ලා සංවිධානය එකඟ වී ඇති බවයි. පනස්වන ජාතික මහා ක්‍රීඩාවලියේ උත්කර්ෂවත් ලෙස ලබන 6 වෙනිදා නුවරඑළියෙන් ආරම්භ වනවා. 1 කිලෝමීටර 10කින් සමන්විත ජාතික රට හරහා දිවීමේ තරගයෙන් දෙසැම්බර් 4, 5, 6 යන දිනවලදී අවසන් මහා තරග දියකම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. තරගාවලිය සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 300ක පමණ මුදලක් වැය කරන බවයි අමාත්‍ය සුනිල් කුමාරගමගේ මහතා සඳහන් කළේ.
8: මෙවර ජාතික මහා ක්‍රීඩාවලියේ විශේෂත්වයක් තියෙනවා. 50 වෙනි වරට තමයි මේ අවුරුද්දේ ජාතික මහා ක්‍රීඩාවලිය පවත්වන්නේ. ජුනි 6 වෙනිදා නුවර එළියෙන් ක්‍රොස් කන්ට්‍රි රේස් එකෙන් අපි පටන් ගන්නවා ජාතික මහා ක්‍රීඩාවලිය. මේ ක්‍රීඩාවලිය අපි සංවිධානය කරන්නේ විශේෂයෙන්ම ප්‍රාදේශීය මට්ටමින් තරඟ පවත්වලා ඒ ප්‍රාදේශීය මට්ටමින් ජයග්‍රහණය කරන තරඟකරුවන් දිස්ත්‍රික් මට්ටමට ගෙනල්ලා දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමට ඇවිල්ලා ඊට පස්සේ තමයි අපි ජාතික තරඟාවලියට ක්‍රීඩකයන් තෝරගන්නේ. ගිය වසරේ දළ වශයෙන් ලංකාව පුරාම ක්‍රීඩකීන් 10,000ක් පමණ ජාතික මහා ක්‍රීඩාවලියට සම්බන්ධ වෙලා තියෙනවා. මේක ක්‍රීඩා 32ක් අරමුණු කරගෙන තමයි අපි ජාතික මහා ක්‍රීඩාවලිය පවත්වන්නේ. ඔලිම්පික් උළෙලට සමගාමී තරඟ තමයි මේකේ අපි බොහෝ වෙලාවට තියෙන්නේ. අපි උත්සාහ කරන්නේ මේක ඇතුලේ ලංකාවේ දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනගන්න වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් මේ තරගාවලිය අපි ආරම්භ කරන නිසා සහ සූදානම් කරන නිසා ලංකාව පුරා විසිරී සිටින සෑම තැනකම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් හැදෙන විදිහට තමයි අපි මේ තරගාවලිය සැලසුම් කරලා තියෙන්නේ.
9: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල
1: මිලියන 25,000ක පිරිවැයකින් ගම් දහසක වැඩ දහස රට පුරා රජයේ තෙල් සඳහා අධික පිරිවැය දරුවත් අඛණ්ඩ සැපයුමක් පවතින බව ඇමති නලින්ද කියයි. මහබැංකු අධිපති හෙළිකළ අභියෝග. දිට්වා ගෙවල් කුලී දීමනාව මාස 9කින් දීර්ඝ කෙරේ. මිලියන 857ක බෙදමින් ඉදි වූ මොණ්ඩාගල මාතෘ සහ ශල්‍ය වෛද්‍ය සංකීර්ණය ජනතා අයිතියට. අයිතින් පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපයේ අදත්. ඊශාලේ සහ හිස්බුල්ලා සංවිධානයේ එකඟතාව. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. ලලිත හමෙමු හෙට පෙරවරු 9ට.
9: සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති
10: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ගන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 6යි විනාඩි 56යි දැන් ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176
0: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න අදම අවතන්න 011176679
0: අයිබෝවයි අදත් හත්පසෙන් ගුම්මන් අඳුර හැරෙන වෙලාවේ ඔබත් එක්ක මොන ගැහෙන්නේ ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර හඬවමින් මත් මතක අවදි කරගන්න බොහොම රසවත් ගීත සමුච්චයක් අඟහරුවාදා සඳදිය දහරෙන් එක්ව රස විඳින්න. මාතර සෙනෙහසෙන් ඔබට ඇරයුම රෑ 9 වෙනතෙක් මගෙත් එක්ක රැඳෙන්න මම දසුන්. අදත් ඔබ වෙනුවෙන් ඔබ ආදරණීය ප්‍රේමණීය ගීත සමුච්චයක් පෙළ ගැස්වගෙන ඉන්නවා. අපි ආචාර්ය වික්‍රත්නායක ස්වරයෙන් අද අඟහරුවාදා සඳදිය දහර ආරම්භ කරමු. ඊට පස්සේ විශාරද නන්දා මාලිනී ස්වරයට අද වැඩසටහන ඉදවෙන් වෙනවා. අනතුරුව අපි තෝරගෙන ඉන්න ඔබ වෙනුවෙන් කසුන් කල්හාර ස්වරයෙන් ගැයුණු බොහොම රසවත් ගීත සමුච්චයක් කාලෙකට පස්සේ සංගීත පුර සනත් නන්දසිරි ස්වරයෙන් ගැයුණු ගීත සමුච්චයකුත් පෙළ ගැස්වගෙන ඉන්නවා. ඒ වගේම තමයි ශ්‍රීමති තිලකරත්න ස්වරයෙන් ගැයුණු ගීත සමුච්චයකටත් අද අඟහරුවාදා සඳදිය දහර ඉදවෙන් කරන්න ඕන කියලා හිතුණා මට කාලෙකට පස්සේ. ඒ වගේම තමයි ඔබ වෙනුවෙන් කීර්ති පැස්කල් ස්වරයෙන් ගැයෙන ගීත සමුච්චයකුත් පෙළ ගැස්වගෙන ඉන්නවා. අපි මේ ප්‍රවීණයන් 6 දෙනාගේ මధుර ස්වරයෙන් ගැයෙන ගීත මත් මතක අවදි කරගනිමින් දෙහෝරාවක් පුරා එකතුව රස විඳිමු. එමනම් අවසරයි අද අඟහරුවාදා සඳදිය දහර සෙනෙහසින් ඔබට තිල්ල කරන්න ආචාර්ය වික්ටර් රත්නායක ස්වරයෙන්.

සිංහල ගීතේ විට රත්නායක ප්‍රේම කීර්තිද අල්විස් සුසංගත වීම කියලා කියන්නේ හරි සාරවත් මුසුවක්. ඒ මුසුව තුල රසපූර්ණ, භවපූර්ණ, අර්ථපූර්ණ ගීත රාශියක් අපට දායාද වෙනවා. ප්‍රේම කීර්තිද අල්විස් මහත්මයා කියලා කියන්නේ ගහක කොළයක් වැටෙන ශබ්දයක්, වැටෙන දර්ශනයක් පදවැලක් බවට පරිවර්තනය කරන්න පුළුවන් තරම් ප්‍රතිභාවක් තිබුණු කෙනෙක්. එහෙම මානව සංකල්පයේ හදවතක් තිබුණු ප්‍රේමකීර්ති දල්විස් මහත්මයා කුටුම්බයේ ඇතුළේ තිබුණු ප්‍රියම්බිකාවගේ හිත සොරා ගන්න අසල්වැසි ප්‍රේමයක දෝංකාරය මේ ගීතය ඇතුළේ මනාව පිළිබිඹු කරනවා. ජීවිතේම සතු එකම සුවේ හීසර පහරක විලිනු පෙනේ, මේ ලොව මා සතු ඈ සතු ඒ නිතු අසල්වාසියෙකු සොයනු දැනේ. එතනින් නොනවතින ඔහු කියන්නේ මානතන් සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා, මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා. ජීවිතේ මාදරය කරගත්ත හිතකට ප්‍රේමය අහිමි වූ කල ඒ හිත කිලිටි කළ හැකිද? ප්‍රේම කීර්ති දල්විස් මහත්මයාගේ පද හරිම බරයි, හරිම

1942 පෙබරවාරි 18 වෙනිදා කඩුගන්නාවට නුදුරු කුඩා ගම්මානයක රත්නායක වෙද මහත්මයාට දාව මෙලොව එළිය දකින ආචාර්ය වික්‍රත්නායක මහත්මයා මේ දක්වා සිය ජීවන ගමන තුල ශ්‍රී ලාංකේය ස්වභාවිත ගීත කලාවට අනූපමේ මෙහෙවරක් ඉටු කරලා තියෙනවා. සිය ගීහඬින් සිය සංගීත ඥාණයෙන් සේම සිය අත්දැකීම් සම්භාරය. එක ගුවන්විදුලි ගීතය, චිත්‍රපට පසුබිම් ගී ගායනය, නාට්‍ය ගීතය, වේදිකා නාට්‍ය ගීත, මේ හැම තැනකම අපිට ආචාර්ය වික්‍රත්නායක හැඩේ ඒ සලකුණ හඳුනා ගන්න පුළුවන්. ආචාර්ය වික්‍රත්නායක මහත්මයා සිය ගායන දිවිය තුළ පරම්පරා කිහිපයක් එක්කම මුසුව ගීතයට පනපවනවා. ඒ තමයි බොහෝ වෙලාවට අපිට ප්‍රවීණයන්ගෙන් දකින ලැබුණු නිහතමානීත්වයේ ප්‍රතිරූපය. ආචාර්ය වික්‍රත්නායක මහත්මයා සිය ගායන දිවිය තුළ, සංගීත දිවිය තුළ තව කෙනෙකුට අභිභවා යන්න නොහැකි තරම් අනභිභවනීය වූ රසමතකයන් බොහෝමයක් ඉතිරි කරලා තියෙනවා. ඔබත් එදා රසවිඳි, අදත් එලෙසින්ම රසවිඳින්නට කැමති ආචාර්ය වික්‍රත්නායක ගීත ගොන්නේ සොඳුරු මතක සැමරුමක් තමයි.

0: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජුනි 3 වනදා උදෑසන 7 සිට බෝමිරිය ජාතික පාසලේදී
1: සම්මුඛණය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණුරෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සහතිකලත් කෘමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන නැටතේ ඔබේ පසු මිට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

FM 103.5 FM 103.7 ඔබ ලක්කනා ගහරුව අද සඳ දියද හරත් එක්ක ආචාර්ය වික්‍රත්නායක ස්වරයෙන් ගීත සමුච්චයක් රසවින්ද ඔබට මම මේ ළඟට තෝරගෙන එන්නේ විශාරද නන්දා මාලනී ස්වරයෙන් ගෑනු බොහොම ආදරණීය ප්‍රේමණීය ගීත සමුච්චයක් අපි රසවින්දමු.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
2: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය.

FM 93.5 ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර බිඳමින් ඔබේ මත්මතක අවදි කරන ලක්කන අඟහරුවාදා සඳ දිය දහරත් එක්ක අපි නැවතත් ආදරණීය රසවතුනි, මීළඟ තෝරා ගැනීම තාරුණ්‍ය හදවත් තුළ ප්‍රේමේ පාට තැවරු කසුන් කල.

අපේ රටේ ප්‍රතිභාපූර්ණ සංගීතඥයෙක් වන එච්.එම්. ජයවර්ධන මහත්මයාටත්, අපේ රටේ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනියක් වූ මාලනී පුලත්සිංහල මහත්මියටත් දාව 1981 නොවැම්බර් මාසේ 3 වෙනිදා මෙලොව එළිය දකින කසුන් කල්හාර සිය පිය පදවියෙන් නුරුම වූ සංගීතයේ ඥානයත්, සිය මව් පදවියෙන් නුරුම වූ ගායනයේ ප්‍රතිභාවත් තෝතින් මුරුම කරගෙන නවුම් ගමනක් ආරම්භ කරලා ඒ ගමනේ දිග දුරක් ආපු ප්‍රතිභාපූර්ණ ශිල්පියෙක්. කසුන් කල්හාරගේ කලාදිවිය ආරම්භ වෙන්නේ 2000 දී. ඔහුගේ සගයවුණු ඉන්ද්‍රචාප ලියනගේ එක්ක. මේ සුසංගත වීම එකල අපේ රටේ ගීතශ්‍රේෂ්ඨයේ නව හැඩයක් බිහි කරන්න සමත් වුණා. තාරුණ්‍යයේ අතර අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත් වෙන්න ඔවුන්ට හැකියාව ලැබුණා. එහෙම ආරම්භ කරපු කලාදිවිය අද දක්වාම හරි පරිස්සමට තෝරා බේරාගෙන ඒ ගීතවලට උපරිම සාධාරණී කරමින් විශ්ව භාෂාවක් වූ සංගීතයේ විවිධ හැඩයන් සිංහල ගීතයට හරි අපූර්වට මුසු කරමින් කසුන් කල්හාර මුද්‍රාව සටහන් කරගෙන තියෙනවා. හරිත නිම්නේ, රැඩිකල් ප්‍රේමේ, රෝමාන්තික උපරාව කියන මේ ගීත ඇල්බම් කිහිපය ඇතුලේ කසුන් කල්හාරගේ අනන්‍යතාවයත්, හැඩයත්, රිද්මයත් අපිට මනාව හඳුනා ගන්න පුළුවන්. මේ ඒ අතරින් තෝරාගත්ත කසුන් කල්හාර ස්වරයෙන් ගැයුණු ඔබේ මතකරදන ගීතයක්.

කසුන් කලහර කියන මේ ප්‍රතිභාපූර්ණ ශිල්පියා ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගේ ඔපෙරා ඔකෙස්ට්‍රාවේ සාමාජිකයෙක් වෙනවා. ඒ තුල සංගීතයේ ගැඹුරු භාවිතාවන්, ස්වර පරාසයේ අපූර්වත්වයන් මනාව හදාරන්න කසුන් කල්හාරට හැකියාව ලැබෙනවා. කසුන් කල්හාරගේ මේ ගමන දිහා මාලනී බුලත්සිංහල මහත්මිය බලාගෙන ඉන්නේ බොහොම සතුටින්. දරුවන්ගේ ජයග්‍රහණ දිහා දෙමව්පිය බලාගෙන ඉන්නේ කොහොමත් සතුටින් නේද? හැමදාම දෙමව්පියන්ගේ ප්‍රාර්ථනාව දරුවන්ගේ ජයග්‍රහණය. කසුන් කල්හාරගේ මව වුණු මාලනී බුලත්සිංහල මහත්මියගේත් ප්‍රාර්ථනාව උනේ ඒකමයි. පිටක පුවත්පත් වාර්තාකරුවෙක් මාලනී බුලත්සිංහල මහත්මියගෙන් විමසනවා, ඔබගේ ජීවිතයේ අමතක නොවනම දිනේ කවදද කියලා. එතකොට ඒ කියන්නේ මාස්ටර් කේමදාසයන් කසුන්ව බදාගෙන ආශිර්වාද කරපු දවස කියලා. බලන්න අම්මලාගේ පපුවේ කෙටෙන මතකයේ සටහන් කොච්චර බරද කියලා. එක තැනකදී කේමදාස මාස්ටර් කසුන්ව බදාගෙන ආශිර්වාද කිරීමම කසුන්ගේ කලා ජීවිතයේ ලැබුණු ජයග්‍රහී ආශිර්වාදයක්. ඒ දිහා උපේක්ෂාවෙන් තමයි එදා මාලනී බලාගෙන හිටියේ. කසුන් කල්හාර ඒ ආශිර්වාදයක් එක්ක දෙමව්පියන් නිතර බලාගෙන හිටපු ජයග්‍රහයේ සටහන් එක්ක අද දිගු ගමනක් ගැනෙත්. ඒ වටිනාකම් හරයන් සියල්ල සමගින් මෙත් කසුන් කල්හාරගේ ගායන තිබියේ නොමැකෙන

0: ශ්‍රීලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්‍යා මීළඟ වැඩසටහන
1: ජුනි 3 වනදා උදෑසන 7 සිට බෝමිලිය ජාතික පාසලේදී
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
2: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB.

සහෘද රසවතුනේ FM 93.5 FM 93.7 අපි නැවතත් ලක්කඳ අඟහරුවාදා සඳදිය දහරත් එක්ක ප්‍රාණසම ප්‍රේමයේ රාගස්වර හඬවමින් ඔබේ මත්මතක අවදි කරන්න මේ පැයෙත් ප්‍රවීණයන් තිදිනකුගේ ගීත පෙළ ගැස්වගෙන එනවා. ඒ පෙළ ගැස්මේ පළමු දිගහැරුම තමයි මේ සංගීතඥ පොනි සනත් නන්දසිරි ස්වරය.

1942 පෙබරවාරි 15 වනදා ගොතටුවේද උපත ලබන එතුමන් නමින් හේරත් මුගයන්සේලාගේ සනත් නන්දසිරි. එමත් නැත්නම් සංගීත නිපුන් සනත් නන්දසිරි. ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ වෙනුවෙන් විශේෂයෙන්ම සිංහල සුභාවිත ගීත කලා වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් කළ සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මයා සිය ජීවන ගමන නිමා කරනවා 2023 මාර්තු 28 වෙනිදා. ඒ වෙනකොට අවුරුදු 81ක් එතුමන් අප අතර ජීවත් වෙමින් අපට විඳින්න හැකි ගීත කලාවක් වෙනුවෙන් බොහෝ සෙයින් වෙහෙසුණා. මේ එතුමන්ගේ ගායන තිබී සොඳුරු මතකයන් අවදිවන වෙලාව.

සංගීත ගුණසලත් නන්දසිරි මහත්මයා ගුවන්තුළු සරල ගීතය තුළ වගේම චිත්‍රපට පසුබිම් ගී ගායනය තුළත් ප්‍රතිභාව ප්‍රකට කළා. 1967 සැඩොල් කඳුළු චිත්‍රපටයට පසුබිම් ගී ගායනය එකතු වන සංගීත ගුණසලත් නන්දසිරි මහත්මයා 2000 ඉන්ද්‍රකීලයේ චිත්‍රපටයේ පසුබිම් ගී ගායනය දක්වා වූ අවුරුදු 33කට වැඩි කාලයක් සිය මధుර හඬින් චිත්‍රපටයත් පසුබිම් ගී ගායනයෙන් සරසනවා. සනත් නන්දසිරි මහත්මයාට සිය ගායනයෙන් එවැගේම සිය සංගීත ඥාණයෙන් ශ්‍රී ලාංකීය ගීත කලාව වෙනුවෙන් කළ මෙහෙවරට සම්මාන රසකින් ගෞරවය ලැබෙනවා. ඒ අතර ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, දීපශිඛා සම්මාන ඇතුළු ගෞරව සම්මාන රසකින් සමාදෙයි. කොහොම නමුත් සංගීත මුල් සනත් නන්දසිරි මහත්මයා අපි අතරින් සමුගෙන යද්දී තවත් සියවස් ගණනකට අපි රස හැඟුම් අවදි කරගෙන විඳින්න හැකි ගීතාවලියක් අපට ඉතිරි කරලා ගිහිල්ලා තියෙනවා. මේ ගීතාවලිය තවත් රසවත් වෙනවා.

0: ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න

0: ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකිණි

0: ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා ලෙස කලාපය
1: දකිමි.

plastik, polietin neti ve sakkolelak. Love pahalavu ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි.

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබුල්ල දෙරේ නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ITN ලක්හඬ පූජා
2: සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: ජූලි 3 වෙනිදා දක්වා

0: 97 லாகான ரேடியோ ITN
1: එළවර රාත්‍රී 8 විනාඩි 35යි. ඔබ දන්නවා ලක්හඬ ITN එකමුතුව සංවිධානය කරන පිළියන්දල පුරවරයේ පැවැත්වෙන වෙසක් කලාපයේ මේ වෙදි පැවැත්වෙනවා. ඉතින් ඒ පිළිබඳ තොරතුරු දැනගන්නට අපි සම්බන්ධ කරගන්නවා අපේ රනිල් කොස්තා. රනිල්,
2: පූජා වෙසක් කලාපේ ඒ වෙනකොට ස්වාමීන් වහන්සේ
3: ITN ලක්හඬ පූජා
0: සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
3: ජූලි 3 වෙනිදා දක්වා

0: ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකිණි

කීස්වර හයක ආදර සාදේ අද අඟහරුවාදා සඳදිය දහරේ මීළඟ දෙගැහැරුම ළඟ තමයි අපි නවතින්න සූදානම් වෙන්නේ. FM 93.5 FM 93.7 අපි මේ දක්වාද අඟහරුවාදා සඳදිය දහරේ විශාරද නන්දා මාලනීස්වරයෙන්, ආචාර්ය විත්‍රත්නායක ස්වරයෙන්, ඒ වගේම කසුන් කල්හාරස්වරයෙන් සහ සංගීත නිපුණ සනත් නන්දසිරිස්වරයෙන් බොහොම රසවත් ගීතාවලියක් රස වෙන්දා. අපි කාලෙකට පස්සේ එහෙමනම් අද ශ්‍රීමති තිලකරත්න ස්වරය ළඟත් නවතිමු ඇගේ හඬින් ගෙවුණු ගීත සමුච්චයකින් අපේ මත් මතක අවදි.

ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර පිඳිමින් මත්මත කවති කරගන්න අපි ශ්‍රීමති තිලකරත්න ස්වරයෙන් ගේන ගීත සමුච්චයක් රසවිඳින අතරතුර ගරුවදා සමගිය ධාරේ අපිට අනුග්‍රහයකතු කරන අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපට අනුග්‍රහයකතු කරන්න අපිත් එක් කත්තල් බඳගෙනවා ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය අරගෙනන ජාතික ලොතරැයි පණ්ඩලේ කෝටිපති සිහිනි යථාර්ථයක් කරන ගමන් ඕන දැන් ඔබේ සන්දේ ෆනිඩේ එකේ වැඩිවාසියක් ඔබට අත්කර දෙන්න ධනනිධානයේ ලොතරැය මාර්තු පළවෙනිදා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කරලා තියෙනවා. ඒ සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධනනිධානයේ ලොතරැයි පත්වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංක පිළිවෙලට ගල්පා රුපියල් 10,000 තෑගි රසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජාතියේ මහදන සම්පත ධනනිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න අමතක කරන්න එපා. ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇතිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් ඇතුළෙන් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ හැකියාවත් පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හින පාර මාර්ගම් තමයි ඔවුන්ගේ ලිපිනේ 01176795 තමයි දුරකථන අංකය කතා කරලා ඔන්න ඔබට අවශ්‍ය කරන උපකරණ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගන්න පුළුවන්. ඒ පිළිබඳවත් ඔබ මාතරේ මතක් කරනවා. අද මේ රසවතුනේ අපේ රසවින්දමින් එන්නේ ශ්‍රීමති තිලකරත්න ස්වරයෙන් ගීතාවලියක්. මේ ශ්‍රීමති තිලකරත්න මහත්මිය ආචාර්ය වික්‍රත්නායකයන් සමගින් එදා ගැයූ යුග ගීතයක මතක.

0: FM 93.7 Lakhana Radio ITN
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛ මගින් මිලදී ගත හැකි.
2: FM 93.5 නොව ලක්කඳ සඳදිය දහරත් එක්ක දැන් ගහරුවදා ලක්කඳ සඳදිය දහරේ අවසන් දිගහැරුම තමයි මේ. ශ්‍රී ලාංකේය ස්වභාවිත ගීතයේ තුල ඔහුට අනන්‍ය වූ අලංකාරයක් සලකුණු කරගත් ප්‍රතිභාවන්ගෙන් පිරි ශිල්පියෙක්. ඔහු ඊතරම් ගීත සංඛ්‍යාවක් ගායනා කළන තිබුණත් ගායනා කළ සීමිත ගීත සංඛ්‍යාවක් අරුතින් පිරි සංගීත රසයෙන් පිරි ගීත. ඒ වගේම තමයි සංගීතඥයෙක් විදිහටත් ඔහු සංගීතයේ වෙනම හැඩයක් වෙනම රසයක් වෙනම සම්මිශ්‍රණයක් පදවැල් සමග මුසු කරන්නට ඔහු සමත් වෙනවා. දශක හතරකට ආසන්න සිය ගායන දිවි ප්‍රේමනීය මතක සැමරුම් කිහිපයක් දිගහරින්නට අවසරයි. අද අඟහරුවාදා සඳදිය දහරේ අවසන් දිගහැරුම ලෙසින් කීර්ති පැස්කුවෙල් නමින්

මම ආදරණීය සහෝදර රසවතුනි අදත් ගහරුවාද සඳදී දහරෙන් සමුගෙන යන අපට කාලය ඇවිල්ලා අපි සමුගන්නවා ඔබ සියලු දෙනාටම සුබ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් මම දසුන් වසන්ත සුපුරුදු සෙනෙහසෙන් අපේ ලබන ගහරුවාදාවෙත් මුණ ගැහෙමු ගීස්වර හයක ආදර සාදය අඟහරුවාදා සඳදී දහරෙන්.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

0: අදත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොළින් ඒසල්.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. FM 93.5. FM 93.7. Lakhana. Radio ITN.

0: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
2: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමජයේ සියල් සිත් නිවී සැනහේවා.
3: FM 93.5 FM 93.7 ලකාණ්ඩ Radio ITN.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.7

0: අදත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවදී නිසයි.
2: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns.

0: එය විශ්වාස කරන්නට ඔබ සූදානම්ද? MLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: අයිබෝවන්, වාසනාව සොයා යන ශ්‍රී ලාංකේය ඔබේ වාසනාවේ බලාපොරොත්තු අහස උසට ඔසවා තබමින් ඔබේ ජීවිත වෙනස් කරන වාසනාවේ සුබ මොහොත NLB ජාතික ජයවර්ණයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. අද දිනේ පරිගණක නිල වාර්තාව අපට ලබා දෙන්නේ පරිගණක නිලධාරී ඉරේෂ් ශාමන්ති මහත්මිය. දැන් හඳුනා ගන්න අද දවසේ සහභාගී වන විද්වත් අධීක්ෂණ මණ්ඩලය, මුදල් අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී කුසලානිද සිල්වා මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිප් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණු ආරච්චි මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති EANP එදිරිසිංහ මහත්මිය, NLB ජයතුලින් ඔබේ ගමන අරඹන්නටයි දැන් අපේ සූදානම. වැඩි වැඩියෙන් ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 474 වන දිනු මැදීමට යන්නයි මේ සූදානම. ජයගන්න NLB ජයගන්න දැන් ඔබේ අතට. ඔබේ ජයග්‍රහණය ඔබේ ළඟටම කැඳවා දෙන්නටයි මේ සූදානම. NLB ජය අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය R ජයංක 3562. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදට දායක වන ඔබේ මුලතරයිය NLB ජය තුලින් 2026 වසරට 595,195 දෙනෙක් සමගින් රුපියල් 50,000 ජයග්‍රහකින් 410 දෙනෙක් NLB අපි රටට බිහි කර තිබෙනවා. අද ඔබට ලැබෙන ජය ගැන කියන්නට සූදානම් මුළු රටටම.
2: Today selected English letter is R and the winning numbers are 3562.
1: අද දෙනුම් බාර රුපියල් 105,000 ත්‍යාගයක් දිනා ගන්නට ඔබ සමත් වෙලා තිබෙනවා. ජයග්‍රහය ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ උඩුබද්දාව අලෙවි නියෝජිත CRC ප්‍රනාන්තු. ඒ විතරක් නෙවෙයි රුපියල් 50,000 බැගින් ත්‍යාග 33ක් ඔබ දිනාගෙන තිබෙනවා. අද දෙනුම් බාරයේදී සමස්ත ජයග්‍රහකින් 75,676 දෙනෙක් අතර රුපියල් 63,05,120 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. අඩුම කාලයක් තුල රටට වැඩිම සුපිරි ත්‍යාග ලැබින් බිහි කළ නියත ධනයෝග NLB හඳහන 1515 වන දිනුම් වාරයේ ආරම්භයයි මේ. සුබඵල ගලපන්නට හොඳම වෙලාව දැන්. NLB හඳහන අද දිනුම් වාරයේ වාසනාවන්ත ලග්න සංකේතයයි අපි තෝරගන්නේ දැන්. අද ජයග්‍රාහී ලග්න සංකේතය කුම්භ. අද නම් නියත ධනයෝග ඔබට ලැබෙනවාමයි. දැන් අපි තෝරගන්නවා අද දිනුම් වාරයේ ඔබට ජයගෙන එන වාසනාවන්ත ජය අංක. මෙන්න අද දවසේ පළමු ජය අංකය අංක 37. අඩුම කාලයකදී රට පුරා වේගයෙන්ම ජනප්‍රිය වුණු ලොතරැයියත් NLB හඳහන මේ ලැබෙන්නේ දෙවන ජය අංකය විදිහට අංක 24. බලමු අපි යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය කුමක් වේවිද කියලා. ඔව්, මෙන්න අද දවසේ තුන්වන ජය අංකය අංක 33. කුම්භ ලග්නය අංක 37, අංක 24, අංක 33. සුබඵල ලබා දෙන තීරණාත්මක අවසන් ජය අංකය මෙන්න දැන් යන්ත්‍රය අපට ලබා දෙනවා. අවසන් ජය අංකය අංක 1. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටව රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් සමගින් දසලක්ෂපතියන් 104 දෙනෙක් අපි රටට බිහි කර තිබෙනවා. අද ඔබේ වාසනාවේ හඳහන් ගැලපුණු විදිය ගැන කියන්නටයි මේ සූදානම.
2: Today selected zodiac sign is Aquarius and the winning numbers are 37, 24, 33 and number 1.
1: අද හඳහන දිනුම් බාරෙන් අපිට හැකියාව ලැබෙනවා සමස්ත ජයග්‍රාහකයන් 138,656 දෙනෙක් අතර රුපියල් 85,29,400 මුදලක් ඔබ අතරේ බෙදා දෙන්නට. සුබඵල උදා වෙන හෙට NLB හඳහන ඔබ දිනන ඔබේ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 38,08,850,164 මුදලක්. ඔබේ කෝටිපති හීනවලට පාර කියන සද්දිනම ජය නියත ගොවිසෙත 4,448 වන දිනු මැදීම ආරම්භ කරන්නයි අපි දෙන්නගේ මේ සූදානම. දැන් අපි යමු ගොවිසෙත ඔබේම දිනු මැදීමට. ගොවිසෙතින් වාසනාව ගෙන එන ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්නටයි මේ සූදානම. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය M. අද නම් ඔබේ කෝටිපති සිහිනය සැබෑ වෙනවාමයි. දැන් අපි තෝරගන්නවා අද දවසේ ජයග්‍රාහී ජය අංක මේ විදිහට. මේ ලැබෙන්නේ අද දවසේ පළමු ජය අංකය අංක 60. රට පුරාම සුපිරි කෝටිපතියන් බිහි කළ ලොතරැයියක් තමයි ගොවිසෙත කියන්නේ. මෙන්න හිතවතුනි යන්ත්‍රය අපට ලබා දෙනවා අද දවසේ දෙවන ජය අංකය විදිහට අංක 5. හීන තියෙන සැබෑ කරගන්න. ඒ හීන සැබෑ කරගන්නට මෙන්න තුන්වන ජය අංකයත් අපට දැන් ලැබෙනවා අංක 68 විදිහට. M අක්ෂරය, අංක 60, අංක 5, අංක 68 සුපිරි ත්‍යාගය අද දවසේ ඔබට දිනා ගැනීමට හැකියාව ලැබෙවිද මෙන්න හිතවතුනේ තීරණාත්මක අවසන් ජයංකයේ අංක 47 රටේ කෘෂිකර්මාන්තය නගා සිටීමට දායක වන ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග ලාභින් දෙදෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 44 දෙනෙක් අපි රටට හඳුන්වා දී තිබෙනවා අද දවසේදී ඔබේ කෝටිපති සිහින ඉටු වුණේ කොහොමද ගොවිසෙත ලොතරැයිය තුලින්
2: Today selected English data is M and the winning numbers are 65 68 and number 47
1: අද දිනුම් බාර රුපියල් 250,000 බැගින් ත්‍යාග පහක් ඔබ දිනාගෙන තිබෙනවා මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ සුනිල් ප්‍රේමචන්ද්‍ර බලංගොඩ පද්මසිරි පීරිස් මාරවිල PAS ජයසේකර උගම්පොළ කේ ඉන්දික රාජකරුණා රණාල වින්වේ ඩිජිටල් ලොතරැයි සේවාව යනු අද දිනුම් බාරෙන් සමස්ත ජයග්‍රහකීන් 1,24,524 දෙනෙක් අතර රුපියල් 87,84,40 මුදලක් මේ දැන් ඔබ අතර අපි බෙදා දුන්නා හෙට හොඳම දවස ඔබ ගොවිසෙත ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්නවා නම් දිනා ගන්න හෙට සුපිරි ත්‍යාගයේ විදියට රුපියල් 6,54,17,197ක දැවැන්ත මුදලක්
0: සුබ දවසක්
2: අලුත් වෙලා
0: පහසු වෙලා ටෑගි වැඩි වෙලා අංක එකයි නග්න එකයි
2: 200ක්ම ඔබ යකි
0: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම ඇති
0: අංක දෙකයි නග්න එකයි
2: 2500ක් ඇති අංක තුනට
0: 50,000
2: ප්‍රවන්දන අංකයට රුපියල් 25,000
0: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: තරුණේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
1: සුබ දවසක් ලොතරැයිය දැන් අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා නවතම ත්‍යාග රටාව ඔස්සේ ඔබට මෙන්න මේ විදිහට තමයි වැඩි වැඩියෙන් ත්‍යාග හිමි වෙන්නේ සුබ ලග්නේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105ක් අංක 3ටත් රුපියල් 50,000ක් ප්‍රවර්ධන ත්‍යාග අංකයට රුපියල් 25,000ක් විදියට වැඩි වැඩියෙන් මුදල් ත්‍යාග දිනා ගන්න සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ඔව් දවසම සුබ කරන සුබ දවසක් 322 වන දිනුම් වාරයට යන්නට දැන් අපි සූදානම් දැන් අපි තෝරා ගන්නේ සුබ ලග්න සංකේතයයි. අද ජයග්‍රහී සුබ ලග්න සංකේතය ඍෂභ. දැන් අපි තෝරා ගන්නට සූදානම් සුබ ජය අංක මේ විදිහට. මෙන්න අද පළමු ජය අංකය අංක 28. මෙලැවෙන්නේ දෙවන ජය අංකය අංක 40. මෙන්න තීරණාත්මක අවසන් ජය අංකය අංක 14. රට පුරාම රුපියල් 25,000 ත්‍යාග බෙදා දෙන වෙලාවයි මේ. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 3626. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයට රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් ජයග්‍රහකයන් 193 දෙනෙක් සමගින් රුපියල් 50,000 ත්‍යාග ලාභින් 957 දෙනෙක් බිහි කළා. අද කොහොමද දවස සුබ වුණේ ඔබට කොහොමද? පළමු අපි.
2: Today selected zodiac sign is Taurus and the winning numbers are 28, 40 and number 14.
1: අද සුබ දවසක් දිනුම් බාරයෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ රුපියල් 105 බැගින් වාසනාවන්තින් දෙදෙනෙක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. සම්පත් ලංකා පැල්මඩුල්ල පාලිත ඉලංගගේ කිරුලපන. එවගේම රුපියල් 50,000 බැගින් වාසනාවන්තින් 6 දෙනෙක් අද දවසේ දිනාගෙන තිබෙනවා. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගනිමින් රුපියල් 25,000 බැගින් වාසනාවන්තින් 39 දෙනෙක් අද දවසේ ජයග්‍රහණය කර තිබෙනවා. අද දින බාරයේදී සමස්ත ජයග්‍රහකීන් 110,197 දෙනෙක් අතර රුපියල් 99,81,580ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. තෑගි වැඩි, වාසි වැඩි, තවත් ජයග්‍රහී ලොතරැයි දිනුම් බාර 4කින් ඔබව වාසනා මාවතේ රැගෙන යන්නට මඟ බලාගෙන සිටිනවා අචලා සමගින් විජේ.
2: මීළඟට මෙගා පව
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක අති දැවැන්ත සුපිරි ත්‍යාගි දෙකක් ඔබට දුන් මෙගා පව අපි රුපියල් කෝටි 27කට වඩා වැඩි මෙගා සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න දැන් සෝදානම් ඔබට මතකයි කවදත් අති දැවැන්ත සුපිරි ත්‍යාගි ඔබට දුන්නේ NLB මෙගා පව අපි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ ලෙස ඔබට පුළුවන් දැන් සුපිරි මෝටර රථයක් දිනා ගන්න මෙගා පව ලොතරැයියෙන් ඔබ හේන සැබෑ කරන්න සෝදානම් මෙගා පව වාසනාවන්ත 2554 වන දිනුම් වාරයෙන් මුලින් අපි තෝරන්නේ ඉංග්‍රීසි අක්ෂරය
4: අංකය D ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. දැන් අපි තෝරන්නේ සුපිරි අංකය මෙගා පවාද සුපිරි අංකය අංක දෙක රටක් දිනා ගන්න බලාගෙන ඉන්න රුපියල් 27 කෝටි 90 ලක්ෂයකට වඩා වැඩි මෙගා සුපිරි ත්‍යාගය දිනා ගන්න ඉංග්‍රීසි අක්ෂරය සුපිරි අංකය සහ යන්ත්‍රය දැන් තෝරා දෙන ජයග්‍රහී අංක හතරම ගැලපෙන්න ඕනේ. අංක 65 පළමු ජයග්‍රහී අංකය, අංක 22 දෙවන ඔබට වාසනාව ගෙනාවේ, තුන්වන ජයග්‍රහී අංකය අංක 77 තීරණාත්මක අවසාන අංකය අංක 35 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයකබද අරමුදට ඍජුම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරිත්‍යාග ලාභින් 4 දෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 39 දෙනෙක් බිහි කරලා අවසන් බලමු ඔබ අද වසනාවට හිමිකම් කිව්වේ කොහොමද.
5: Today's selected English letter is D. The super number is 2. The winning numbers are 65, 22, 77 and 35.
4: රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනා බන්තුලතරපත ඔබට අලෙවි කළා. උස්පැටකේයාව අලෙවි නියෝජිත උදාර සෙනවිරත්න රුපියල් ලක්ෂ 2 බැගින් වාසනාවන්තයින් 6 දෙනෙක් දිනාගත්තා. එලතරේපත අලවි කළා මේ අලවි නියෝජිතයින් ප්‍රසාද් ප්‍රියදර්ශන කිරින්ද, ඩීඩී සඳනායක අතුරුගිරිය, විජිත පණ්ඩාර මැදවච්චුවේ, එල්.ඊ.ඒ. චන්ද්‍රසෝම ගම්පහ, එච්. අජිත් ක්‍රිෂාන්ත බටපොල සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාසනාවන්ත රතරේපතක් ඔබට අලවි වුණා. මෙගා පව වාසනාවන්ත අද දිනුම් වාරින් අපි වාසනාවන්තයින් 124653 දෙනෙක් අතර රුපියල් 1,03,90,280 මුදලක් බෙදා දුන්නා. නිසැකවම දින නැති දැවැන්ත සුපිරි ත්‍යාගයේ ඔබට ලබා දෙමින් ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ මෙගා පව හෙට මෙගා සුපිරි ත්‍යාගයේ ඔබේ රුපියල් 27 කෝටි 90 ලක්ෂ 94,602ක් හෙට පව සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක් හෙට ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ සුපිරි මෝටර රථයක්. ඔබට රුපියල් කෝටි 8කට වඩා වැඩි සුපිරි ත්‍යාගයක් දෙන්න අපි සූදානම්. ජාතික මහදන සම්පත් දනිදානය වසනවන්ත 2236 වන අදිනුම් වාරය. රුපියල් කෝටි 8කට වඩා වැඩි සුපිරි ත්‍යාගය දිනා ගන්න කැමති ඔබ මුලින්ම ඉංග්‍රීසි අක්ෂරය ගලප ගන්න ඕනේ. ආයි ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. මේ යන්ත්‍රය ඇසුරෙන් අපි තෝරගමු ජයග්‍රාහී අංක 4. අංක 51 පළමු ජයග්‍රාහී අංකය, අංක 39 දෙවන ඔබට වාසනාව ගෙනාවේ. අද වාසනාවන්ත තුන්වෙනි ජයග්‍රාහී අංකය අංක 59 අවසාන ජයග්‍රාහී අංකයේ කුමක් වෙයිද? අංක 75 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයකබද අරමුදට ඍජුම දායක වන දනිදානිය ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභියෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 24 දෙනෙක් රුපියල් ලක්ෂ 2 බැගින් දිනාගත් වාසනාවන්තයින් 325 දෙනෙක් ඔබ අතරට එකතු කරලා අවසන් මේ කියන අද වාසනාව ගැන.
5: Today's selected English letter is I. The winning numbers are 51, 39, 59 and 75.
4: රුපියල් ලක්ෂ 2 බැගින් දෙදෙනෙක් දිනාගත් එලතරේපත් ඔබට අලෙවි කළා. මේ අලෙවි නියෝජිතයින් වසන්ති රාජකරුණ අනුරාධපුර, IM ගුණතිලක කැස්බෑව. අද වසනාවන්තයින් 95,096 දෙනෙක් අතර රුපියල් 57,16,200ක මුදලක් බෙදා දුන්නා අපි. කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක දැවැන්ත සුපිරි ත්‍යාගය ඔබට ලබා දුන් ඔබේ දන්නේදානේ. හෙට ඔබේ සුපිරි ත්‍යාගය රුපියල් 8,06,08,263.70ක්. ජීවිතයක් වෙනස් කරන වාසනාවේ කතාව අලුතෙන් ලියන ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ මහජන සම්පත ඔබේ වාසනාවේ කතාව අලුත් කරන්න සූදානම් වෙනවා. වාසනාවන්ත දිනුම් වාරය 6206. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක 6 අපි තෝරන්නේ. රුපියල් කෝටි 2කට වඩා වැඩි සුපිරි ත්‍යාගය දිනා ගන්න පුළුවන් මහජන සම්පත අද ඔබට වාසනාව ගෙනාව ඉංග්‍රීසි අක්ෂරය කුමක් වෙයිද බලමු අපි. ඔව්, වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ M, ජයග්‍රහී අංක 625667. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාග ලාභයෙන් 9 දෙනෙක් රුපියල් ලක්ෂ 25, ප්‍රථම ත්‍යාග ලාභයෙන් 161 දෙනෙක් ලක්ෂපතියන් 2,934 දෙනෙක් බිහි කළා. බලමු මහජන සම්පත අද ඔබට වාසනාව ගෙනාව හැටි.
5: Today's selected English letter is M. The winning numbers are 625667.
4: රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත රතරපත ඔබට අලෙවි කළා. දන්කොටු අලෙවි නියෝජිත GM සරත් කුමාර ජයංක 5ක් මුල සිට අගටත් අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන රුපියල් ලක්ෂයක් දිනා ගන්න පුළුවන් මහජන සම්පතින් අද වසනාවන්තින් 22 දෙනෙක් රුපියල් ලක්ෂයේ බැගින් දිනාගත්තා. එලතරපත අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් නන්දනී පද්මලතා තුඩුගල, එම් දීප ප්‍රසාද් කළුවංචකුඩි, අජිත් කොස්වත්ත මැදවච්චිය, සුරංග රුද්දිගු ජායල, ආර් කේ ප්‍රේමසිරි මාලබේ, කුමාර හපු පොගඩාඹ තැන්න HVDI උනම්බු මාමනැල්ල අයි කරුණාසිංහ මැද කොළඹ ජී ලෝකේශ්වරි හපුතලේ සිසිර ජයකොඩි මාදම්පේ නලින් බුද්ධික ඇත් කඳුර BB පොඩි මහත්තයා බඩුවකම LSW සිරිවර්ධන වාර්යපොළ සමීර සිරිවර්ධන වාර්යපොළ පද්මසිරි පිරිස් මාර්විල පී ඇරඩින් පෙරේරා දෙකන සඳුන් සමෂ්ක බොඩ්ලස්කමුව SAD විජේසිංහ ගැට හැත්ත ගුණදාස කුමානායක පහළ බෝමිරිය හම්බන්තොට ගම්පහ මාතර දිස්ත්‍රික්කවලින් එක් වසනාවන්තය බැගින් බිහි වුණා. මහජන සම්පත වසනාවන්ත අදිනුම් වලින් අපි වසනාවන්තීන් 263,000 අතර රුපියල් 2,14,631,680 මුදලක් බෙදා දුන්නා. එහෙනම් හෙටත් මහජන සම්පතක් මිලදී ගන්න අපි දෙනවා සුපිරිත්‍යාග ලෙස හෙට රුපියල් 2,14,98,120ක්. අද විදමට අද මුදාත්යගේ ඔබට දිනා දෙන අද සම්පත ඔබට අද වසනාව ගෙනව දිනුම් වාරය 781 මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගලපගෙනයි අද සම්පතින් අදත් ඔබ මුදාත්යගේ දිනා ගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ M ජයග්‍රාහි අංක 5667. අද සම්පත draw 781. Today's English word is M and the winning numbers are 5667. රුපියල් 250,000 බැගින් වසනාවන්තයන් 3 දෙනෙක් දිනාගත් එළතරපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් අනෝමා දසනායක මොරගොල්ලාගම පී ප්‍රදීපන් මඩකලපුව AIK රාමනායක කොටහේන. රුපියල් 50,000 තෑගි මතකයි නේද වසනාවන්තයන් 48 දෙනෙක් අද රුපියල් 50,000 බැගින් දිනාගත්තා. අද අපි වසනාවන්තයන් අතර රුපියල් 1,18,25,000 මුදලක් බෙදා දුන්නා. රටටම වසනාව ගෙනෙන NLB ජාතික ජයවරණය අද වසනාවන්තයන් 957,557 දෙනෙක් අතර රුපියල් 8,29,63,300 මුදලක් බෙදා දීලායි සමුගන්නේ. එහෙනම් අපි හෙටත් වෙනවා ඔබට පොරොන්දුනා වගේම ඔබට වාසනාව අරගෙන. අමතක කරන්න එපා ජීවිතයේ සිහිනයට
5: වාසනාවේ ආශිර්වාදය NLB.

0: ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න

0: ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා ලෙස කලාපය
1: දකින්න

0: විලවරාත්‍රී 10යි විනාඩි 23යි දැන් අපි සම්බන්ධ කරගන්නවා ITN ලක්හඩ වෙසක් කලපේ සිට රනිල් කොස්තා සමගින් සමීර කාර්යවසම් රනිල් සමීර
1: තියයි බුවන් මේ වෙලාවේ ලොතරැයි ප්‍රතිඵලත් අහලා 10යි විනාඩි 23යි වෙලාව මේ වෙසක් කලපේ තවමත් ජනතාව ඉරි ඉතිරි පවතින වෙලාවක් අපේ සද්ද ඇහෙනවා ඉතින් අපිට සමා වෙන්න ඕනේ මේ හරියටම අපේ සද්ද අපේ හඬ හරියට ඇහුනේ නැහැ ඒ තරම් අපේ අවට පරිසරයේ ලොකු සද්ද ගණනාවක් ඇහෙනවා ඔබට හේතුව තමයි අපි මහජන ඇමතුම් පද්ධතිය එකපසකින් ක්‍රියාත්මක වෙනවා ඒත් එක්කම භක්ති ගීත තවමත් බැතිගී ප්‍රසංගයේ තවමත් ක්‍රියාත්මක වෙනවා ඉතින් ඇත්තටම මේ ප්‍රසංගය එහෙමත් නැත්නම් මේ බැතිගී ප්‍රසංගය මේ ඉතාම ආසන්නයේ ක්‍රියාත්මක වෙන්නේ තොරණ තුනක් පහන් කුඩු 100 ගණනක් තවමත් 12,000කට ආසන්න පිරිසකට ආහාර ලබා දෙන දුන් තෙල් බත් දන්සලක් මේ වෙන විටත් ක්‍රියාත්මක වෙනවා ලංකාවේ පැය 24 දන්සල් කියන එක එක දන්සල් නම් කියන හැබැයි මේ වෙලාවේ එන්නේ කීයද හැමෝටම ආහාර ලබා දෙන්න පුළුවන් දානමය පුණ්‍ය කර්මයක් කරගන්න පුළුවන් එකම දන්සල තියෙන්නේ ITN ලක්කන පූජා වෙසක් කලාපේ ඒක අපි පැහැදිලිව කියන්න අපේ ගිහිල්ලා සියසින් දැක බලා ගත්තා මම හිතන්නේ මේ ගැන තොරතුරු හොඳටම කියන්න පුළුවන් කෙනා තමයි සමීර කාර්යවසම් සමීර අපිට කියන්නකො විස්තරේ
2: ඔව් රනිල් අපි දැක්කා ඔබ සඳහන් කළ ආකාරයටම එන්න පිරිසට කැම ටික දෙන්න සූදානම් කරලා තියෙනවා අද දාන්සලේ ඒ වගේම අපිත් එක්ක සංජීවත් ඉන්නවා මේ දැන් සියලුම වීදිවල විදුලි ආලෝක ක්‍රියා කර තිබෙනවා ඒ වගේම අපි දකිනවා තොරණ තුනක් ක්‍රියාත්මක වෙනවා මේ වෙසක් කලාපය තුළ තවමත් අද සාමාන්‍ය විදියට ගත්තාම රනිල් අපි දකිනවා දැන් වෙසක් කලාපයක දින හතරම එක විදියටම ජනගහනය රැඳුණු එකම වෙසක් කලාපය බවට පිළියන්දල ITN පූජා වෙසක් කලාපය පරිවර්තනය වෙලා තිබෙනවා ඒ නිසා අපි ආරාධනා කරනවා ඔබට හෙට දවසේදී මේ විදියටම මේ සුන්දරත්වය විඳින්න හැකියාව ලැබෙනවා හෙට දවසේදී සර්වඥ ධාතුන් වහන්සේ වැඩ පුදා ගැනීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා සවස 5:30න් පස්සේ ඊළඟට හෙට දවසේදී දන්සල ක්‍රියාත්මක වෙනවා තොරණ ක්‍රියාත්මක වෙනවා මේ සියල්ලම ඔබට දැක බලා ගැනීමේ වාසනාව උදා වී තිබෙනවා ඒ නිසා ආරාධනා කරනවා ITN ලක්හඬ පූජා වෙසක් කලාපය සමග හෙටත් අත්වැල් බැඳ ගන්න කියලා අපි ආරාධනා කර සිටිනවා අපිත් එක්ක අනුග්‍රහක බෞතුන් කීප දෙනෙක් රැඳී සිටියා අපි ඒ පිළිබඳව රනිල් මතක් කරන්න ඕනේ
1: සියත් අපි 10:30ට ඔන්නෑ පොලිටික්ස් සම්බන්ධ කරන්න ඕනේ සජීවීව ඒ අතරේ මම ඔබට මතක් කරන්නම් අපිත් එක්ක අනුග්‍රහක දායකත්වය ලබා දෙන පිරිස සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම බැතිබර දායකත්වය ලබා දෙන සිල් සුවඳින් පුරවන අමෘතා සුවඳ දූපේ සීමා සහිත ඩාලි බට්ල සහ සමාගම පිළිබඳ සිහිපත් කරන්න ඕනේ ඒ වගේම ශ්‍රී ලංකේ කෘෂි කර්මාන්තයේ උන්නතිය හරහා සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීම සඳහා කතාගල සමූහ ව්‍යාපාරයේ මුඛ්‍ය අරමුණ පිළිබඳවත් සිහිපත් කරන්න ඕනේ කතාගල සමූහ ව්‍යාපාරයේ විශේෂයෙන් ග්‍රීන් සුපිරි වෙළඳසල් ජාලය හරහා මතකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා වන ණය සහනයක් හඳුන්වා දෙමින් දැනට කිසිදු සුපර් මාකට් ජාලයක නොමැති සුපිරි සහන සැලැස්මක් හඳුන්වා දීමට කතාගල සමූහ ව්‍යාපාරයේ කටයුතු කරනවා. ඉතින් වටේ ඔබට සද්ද ඇහෙනවා ඇති සවා වෙන්න ඕනේ විශේෂයෙන් මේ ජනතාව පිරි ඉතිරි යනවා වුන් කියනවා හැමදාම ලබන බාරත් ITN එකට මේක බාර ගන්න ඒ තරම් ජනතා සහභාගීත්වයක් ඒ තරම් ජනතා ප්‍රතිචාරයක් තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි ITN කියලා යවුන් කියන්නේ අපි හෙට දවසෙත් රැඳී ඉන්නවා පිළියන්දල කැස්බෑව නගර කේන්ද්‍ර කරමින් යා කරමින් මේ තොරණ තුනක් පහන් කුඩු 100 ගණනක් බැතිගී සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශන මේ සියලු දේ දැක බලා ගන්නට වැඳ පුදා ගන්නට එන්න අපිත් එක්ක එකතු වෙන්න ITN ලක්හඬ පූජා වෙසක් කලාපයත් එක්ක බොහොම ස්තුතියි අපිට අවස්ථාව ලබා දුන්නට.
0: බෙහෙවින්ම ස්තුතියි රනිල් සමීර් ඔබට මේ තොරතුරු අපිත් එක්ක බෙදා හදාගත්තට. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට මේ ඉදිරි දින කීපෙත් යන්න ඔබේ පවුලයත් එක්ක යන්න යාළුවොත් එක්ක යන්න ITN ලක්හඬ පූජා මේ වෙසක් කලාපයට ගිහිල්ලා දර්ශනීය පහන් කූඩු තොරන් මේ දේවල් දැක බලා ගන්න. ඒ වගේම රස ආහාර ගන්නත් පුළුවන් දන්සල් වලින්. ඉතින් අපි ආරාධනා කරනවා ඒ ගමන් වෙලාව රාත්‍රියේ 10යි විනාඩි 27යි
3: ITN ලක්හඬ පූජා
4: සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
3: ජූලි 3 වෙනිදා දක්වා.

0: හඬ පූජා සම්බුද්ධ වන්දනා ලෙස කලාපය
1: දකින්න නිවෙන්න

0: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලක්කන මොඩින් ඉස් ඇලි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: විලවරාත්‍රයේ 10යි විනාඩි 30යි දැන් අපි සූදානම් ඔබ ස්වාධීන රූපහරි මාතජාලයේ සමග සමගාමී විකාශයකට එකතු කරගන්න මේ On Air Politics.
2: එතකොට ඔබ ITN ලක්කඩ සහ අපගේ ડિජිටල් ප්‍රවේශයන් ඔස්සේ එක්වන්නේ On Air Politics වැඩසටහන සමග. එදින අද දවසේදී අපගේ ආරාධිතයා වශයෙන් සහභාගී වන්නේ නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන මාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා එතුමාණන් පිළිගන්න මේ සූදානම් වන්නේ. අයබෝන් කියලා ඔබ දුවන් පිළිගන්න.
3: අයබෝන්.
2: ඉතින් ඔබ පූර්වචාරක පරහරා දකින්න ඇති අප අද දවසේ අපගේ තේමාව ජනතාවගේ නිවාස සිහිනිය සැබෑ වෙයිද ඒ වගේ නිවාස වලට අමතරව ඉදිකිරීම ඒ වගේම ජල සම්පාදනය ගැන එතුමාගෙන් බොහෝ දේ අසන්නට තිබෙනවා. ඊට ප්‍රථම අපි දිට්වා වලින් ආරම්භ කළොත් දිට්වා නිසා නිවාස රැසකට හානි වුණා. කොහොමද ඉදිකිරීම වල තත්ත්වය නැවත නගා සිටීම වල තත්ත්වය?
3: ඔතරම දිත්වා නිසා හානි වෙච්ච ගෙවල් නැවත ගොඩනගන්න අපි රජයක් විදිහට සෑහෙන ලොකු ප්‍රමාණයක සහන පැකේජයක් අඳුන්න දුන්නා. සම්පූර්ණයෙන්ම හානි වෙච්ච ගෙදරකට ලක්ෂ 50ක් අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම තමයි බාගෙට කැඩිච්ච අර්ධ වශයෙන් හානි වෙච්ච ගෙවල් වලට තක්සේරු නොකර ලක්ෂ 5කට වැඩිය හානියක් වෙලා තියෙනවා නම් තක්සේරු කරනවා. තක්සේරු කළා උපරිම ලක්ෂ 25ක් දක්වා ගෙවන්න. ධර්මාමලින්ද දැන් ඒ වැඩ කටයුතු සිද්ධ වෙමින් යනවා. එහි සංකීර්ණතාවයක් තියෙනවා. නමුත් මුලදී යම් ප්‍රමාදයක් යම් මන්දගාමි ගතියක් තිබුණා. මේ වෙනකොට යම් ප්‍රගතියක් අපි අත්පත් කරගන්න පටන් ගන්න තියෙනවා. ඒකේ පූර්ණ වශයෙන් හානි වෙච්ච ගෙවල් 6000ක් විතර තිබුණා. ඒත් එකම අර්ධ වශයෙන් හානි වෙච්ච ගෙවල් තියෙන ඉඩම් ආය ප්‍රයෝජන ගන්න බෑ. කියන්නේ එතනම පදිංචි වෙන්න බෑ ඒ පවුල් වලට. ඒවා අධි අවදානම් නිසා, නායමේ අවදානම තියෙන නිසා. ඒ නිසා ඒ අර්ධහානි වුණත් gedara අධි අවදානම් කලාපයක නම් ඉන්නේ. අපි ඒ කට්ටිය පූර්ණ හානි සේසලකුවා. ඊට පස්සේ ඒක ඒ ජනතාව අතර මේවා ඉතෙන් වල ආය තියන්න බෑනේ. ඒ නිසා අයින් කරන්න ඕනේ, ඉවත් කරන්න ඕනේ, වෙන තැනකට ගෙනියන්න ඕනේ. ඒ ජනතාව සඳහා අපි රජයේ ඉඩම් හොයලා, ඉඩම් බෙදලා, ඉඩමක් සමග ගෙයක් හදාගන්න ලක්ෂ 50ක් ලබා දීලා තියෙනවා. තව පවුල් සංඛ්‍යාවක් කල්පනා කරලා තිනවා. මම ගෙයක් හදාගන්නේ මේ හම්බෙන් ලක්ෂ 50න්. එයාලට කැමති ප්‍රදේශයක ඉදිකරපු ගෙදරක් හදපු ගෙදරක් මිලදී ගන්නවා කියලා. එහෙමත් පවුල් සංඛ්‍යාවක් මිලදී අරගෙන තිනවා, මිලදී ගන්න ඉල්ලුම් කරලා තිනවා. අද වශයෙන් ගත්තාම ගෙවල් 10000කට වැඩි සංඛ්‍යාවකට අපි දැන් මූලික ගෙවීම් කරලා තිනවා මේ පූර්ණහානි වෙච්ච ඒවට. අර්ධහානි වෙච්ච නිවාසය අතරම 25000කට ආසන්න සංඛ්‍යාවකට අපි ගෙවීම් කටයුතු කරලා තිනවා. ඒකේ ලක්ෂ 5 කියන තක්සේර නොකර ගෙවන එක අතරම අපේ බලාපොරොත්තු තියෙන්නේ සමහරට ගෙදරට 50,000ක 60,000කවත් හානියක් වෙලා නැහැ. නමුත් ඔවුන් තමන්ගේ ගෙදර තිබුණට වැඩිය ප්‍රමාණයක් තව හදාගනි, අලුත් කැලලක් එකතු කරයි, වහලය හදලා තිබුණේ වහලේ අබලන් වෙලා නම් තිබුණේ වහලේ හොඳට හදාගනි, කුස්සිය යන්තම් හදාගෙන තිබුණ නම් කුස්සිය හරියට හදාගනි. ඔන්න කියන අර්ථයෙන් තමයි අපි ලක්ෂ 5 දීලා තියෙන්නේ. ඒකත් ලක්ෂ 3යි ලක්ෂ 2යි විදිහට තමයි දෙන්නේ. ඒ කියන්නේ අපි එකඟතාවයක් හදාගන්නවා. ඒ ලක්ෂ 5න් මොනවද කරන්න කියලා. කරන එක ඒ පවුලේ එමුතන් ඒ ප්‍රතිලාභියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලියලා දෙන්න ඕනේ ලක්ෂ 5න් යා මොනවද කරන්න කියලා. ලක්ෂ 3 නිකුත් කරනවා. ලක්ෂ 3න් ඒ ටික සම්පූර්ණ කරපුවාම ඊළඟ ලක්ෂ 2 දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් යම් මන්දගාමීත්වයක් තිබෙනවා. නමුත් අපි මේ සඳහා මුදල් වෙන් කළා තියෙනවා.
2: මන්දගාමීත්වය ඇයි කියලා
3: වෙන්නේ? ඒක ප්‍රශ්න කීපයක් ආවා. එකක් තමයි දිත් අසුළු කුණාටුවෙන් පස්සේ අතරම මේ ගෙවීම් ගොඩක් සිද්ධ වුණා. මූලික වටේ රුපියල් 25000ක් ගෙව්වා. ගෙදරට වතුර වුණා රුපියල් 25000ක් කිව්වා. ගෘහ භාණ්ඩ වලට හානි වුණා රුපියල් 50000ක් කිව්වා. ඊට පස්සේ දුව දරුවන්ගේ පොත්පත් වලට හානි වුණා නම් රුපියල් 15000ක් දුන්නා. 10000ක් මම එතනේ ජනාධිපති අරමුදලින් දුන්නා. ඊට පස්සේ කෘෂිකර්ම ඒවට හානි වෙච්ච ඒවට ගෙවුණා. ඔය කියන ගෙවීම් ගොඩක් ආවා. හැම හානියකටම අපි ගෙවන්න ගත්තා. ඒවල බොහෝ ඒවා සිද්ධ වුණේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා. ඊට පස්සේ ඒක දිත්වා හානියට ගෙවීම් කටයුතු කරගෙන යද්දි තමයි මේ මැද පෙරදිග යුදමය තත්ත්වය ආවේ. ඒ සම්බන්ධයෙන් QR රිෂු කරන ඒවා සමහර ඉන්ධන කෝටා ඉන්ධන කොච්චරක් ලබා දිය යුතුද කියන නිර්දේශ ලබා ගැනීමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැටලුණා. මේ නිසා ඇත්තටම වැඩ වැඩිවීමක් සිද්ධ වුණා. ඒ ඇස්සේ අස්සසුම සමාලෝචනය වගේ වැඩ කටයුතු ආවා. ඇතරම අපේ රජය ඇතුලේ අපි සංවර්ධන වැඩවලට මුදල් වැඩිමෙන් කරපු ඒවා වලින් කොටහක් කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉඳ වැඩ වැඩි ඒ නිසාම ප්‍රමාද වෙච්ච ඒවා තිබුණා සමහර වෙලාවල් දැන් මේ පූර්ණ නිවාස වලට අපි වන්දි ගෙවද්දී ඉඩම සම්බන්ධයෙන් බලනවා පිටමකෝ එයාට තමන්ගේ හිටපු ඉඩමේ පදිංචි වෙන්න බෑ එයා වෙන ඉඩමක් තෝරගන්නවා කියලා නැත්නම් අපි හිතමු ගෙයක් මිලදී ගන්නවා කියලා ඒ ගේ මිලදී ගන්න කියපුවාම ඒ ඉඩම සම්බන්ධයෙන් අපි හොයන්න ඕන එයාට අපි ගෙයක් ගන්න
2: සතින් දිගත්තාම දැන් මේ අධ්‍යාපදානම් කලාපවල මේක දැන් නායාමේ අනතුරු ඇඟවීම නිකුත් වෙන කලාපවල තියෙන නිවාස තියෙනවා ලයිම් තියෙනවා මේව නැවත ස්ථාපනය කිරීම සම්බන්ධ මොන වගේ වැඩ පිළිවෙලක්ද
3: ගොඩනැගිලි පරිශන ආයතනයේ විශේෂඥවරුන් සහ ඒ තවත් අපි නිලධාරීන් ලබා දීලා ඔවුන් පරීක්ෂා කරලා බලලා තියෙනවා. පරීක්ෂා කරලා බලලා කාණ්ඩ තුනක් යටතේ වර්ග කරලා තියෙනවා. අධිඅවදානම් අවදානම් සහ මෙහි නායම් යනතුරක් තියෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන්. ඒ අනුව තමයි අපි තීරණය කරන්නේ අධිඅවදානම් කලාප වලට ජනතාව නැවත පදිංචි කරන එක. ඒක අධිඅවදානම්නේ. ඒ නිසා ඔවුන්ට වෙන තැනක් සුදුසු තැනක්

0: අපි උන්ට ඉඩම් බෙදා දීලා තියෙනවා. ඔවුන් ඉඩමක් මිලදී අරගෙන තියෙනවා. බොහෝ තැන්වල අපි දෙන්න පුළුවන් ඉඩම් ඔවුන් පදිංචි වෙලා හිටපු තැනින් ලොකු දුරක් නෙවෙයි, පොඩි දුරක්. ඔවුන්ගේ ජීවන ගැන රස්සාව කරන එක හරි වගා කරන එකට හරි හානියක් නොවෙන්න ආසන්න දුරකින් තියෙන ඉඩම් තෝරගෙන ඒ ඉඩමුත් නැවත ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ මගින් තහවුරු කරන එතන අවදානමක් නැහැ කියලා. ඒ ඉඩම් බෙදලා දීලා උන්ට නිවාස හදාගන්න අපි පහසුකම් හදලා දීලා තිනවා. ඒ විතරක් නෙවෙයි, දැන් අපි යෝජනා කළ තියෙන අතරම මේ මධ්‍යම කඳුකරයේ මේ ආරක්ෂා කරන්න අධිකාරිය පිහිටවන්න ඕන කියලා. අඩි 5000ට උඩ ප්‍රදේශය ආරක්ෂා කරන්න ඕනේ. ඒවල ජීවත් වෙන පවුල් අපි සුසුතනක පදිංචි කරන්න ඕනේ. මේ මධ්‍යම කඳුකරයේ තියෙන අවදානම පහව යන්න ඒ මධ්‍යම කඳුකරයේ රැක ගන්න. අපේ ජලමූලස්ක තියෙන ඒවා, අපේ සංවේදී පරිසර කලාප තියෙන ඒ ස්ථානවල මේ පසේ සහ මේ එහි නායාමේ ලොකු අවධානමක් තියෙනවා. ඒ නිසා ඒක ආරක්ෂා කරන නිසා අපි ඇතරම යෝජනා කරලා තියෙනවා අධිකාරියක. ඒ අධිකාරිය මදින් මේ නැවත පදිංචි කිරීම සහ මේ සුරක්ෂිතය කරණය කරන්න නියමිත ඉස්සරහදී. ඒකත් වැදගත් තීන්දුවක් ඇතරම.
1: දැන් මේ ජනතාව කූඩාරම් වල ඉන්නේ කියලා විපක්ෂය තමයි චෝදනා කරන, නැත්නම් දේශපාලන වේදිකාවල, ඒ වගේම දේශපාලන විවාදවල තාම දිට්ට එක හිටපයි කූඩාරම් වල ඉන්නේ කියලා. මොකක්ද ඔබට තේරෙන්නේ?
0: දැන් කූඩාරම් වල ඉන්න තාම ජනතාවට හානි වෙච්ච ගමන් අපි ඒ අවස්ථාවේදී උන්ට සුරක්ෂා කඳවුරකට ගේන්න ඕනේ. අපේ ස්ථාවරයේ තිබුණ සුරක්ෂා කඳවුරවල ගොඩක් කාලයක් තියන්න බෑ. ඒ නිසා උන්ට කැමති, උන්ට සුදුසු, ඔවුන්ගේ තේරීම මත තැනකට යන්න. ඒ නිසා අපි ඔවුන්ට තම නෑදෑ ගෙදරක නතර වෙන්න පුළුවන්, නැත්නම් තැනක් කුලියට ගන්න පුළුවන්. ඒ මොන තීන්දුව ගත්තත් අපි ඔවුන්ට මාසිකට රුපියල් 25,000ක දීමනාවක් කුලී දීමන, නිවාස කුලී දීමනාවක් ගෙවන කටයුත්තක් ආරම්භ කරා. එතකොට පුළුවන් ඔවුන්ට කැමති තැනක් හොයාගෙන යන්න. ඊට අමතරව ඔවුන්ට කූඩාරම් වල හරි සුරක්ෂා මධ්‍යස්ථාන වල හරි ඉන්න නොදී අපි සමහර තැන් ලෑස්ති කරලා දුන්නා. සමහර ලයිම් කාමර කියන්නේ ඒවා පාවිච්චි නොගන්න ඒවා පිලිසකර කරලා ජීවත් වෙන සුදුසු මට්ටමට හදලා අපි දුන්නා. සමහර අය තමන්ගේ ගෙදර මේදි කර ගන්න ගියේ නැහැ. මං ඉස්සලා කිව්වා වගේ ගෙයක් මිලදී ගත්තා මුදල් අරගෙන. සමහර අය తాවකාලික නිවාස හදාගෙන, ඒ කියන්නේ නිවාසය අර්ධ වශයෙන් හානුණා, ඒක පිලිසකරගෙන ඉතින්ට ගියා. මේ කියන විකල්ප එකකටවත් යන්න බැරි වෙච්ච අයට අපි විකල්ප කීපයක් අඳුන්ලා දුන්නා. සුරක්ෂා කඳවුර වල දිගටම තියන්න නැතුව ඒ විකල්ප එකක්වත් හොයාගන්න බැරි වෙන කණ්ඩායමක් ඉන්නුනේ. එවැනි පවුල් ප්‍රමාණයක් ඉතුරු වුණා සහ තවල් පවුල් ප්‍රමාණයක් ඉතුරු වුණා. ඇත්තටම ඔවුන් අර විකල්ප වලට යන්න අකමැති ස්වභාවිකුත් තියෙනවා. අපි දන්න ජන සමාජය විවිධයිනේ. එහෙම සුළු පවුල් ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා තමයි ඇත්තට මේ తాවකාලික කූඩාරම ගැර අපි අනුමත, يعني කාලය දීර්ඝ කාලයක් ඉන්න සුදුසු නැති තැන්වල නතර වෙන්න ගත්තේ. ඒ සඳහා අපි తాවකාලික නිවාස ඉදි කරන්න ආරම්භ කළා තිනවා. ඒක తాවකාලික නිවාස කියන්නේ විධිමත්ව ඉදි කරන ලද යම් කාලයක් පවුලට තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගමින් පහසුවට ජීවත් වෙන්න පුළුවන් ඒව හදන්න. අපි ඒ සඳහා එක නිවාසයකට දල වශයෙන් ලක්ෂ 9ක විතර මුදලක් අනුමත කරගෙන තියෙනවා. කැබිනට් මණ්ඩලයට යොමු කළා නිවාස
1: අනුමත වෙලාද වෙන්නේ.
0: අනුමත වෙලා පවුල් 544ක් මට මද විදිහට මේ විදිහට ඉන්නේ දිස්ත්‍රික්ක කීපයක. ඒවා නිවාස ඉදි කරන්න පටන් අරගෙන අපි ඒක බාර දුන්න හමුදාවට. හමුදාව කියන්නේ නාමික හමුදාව, ත්‍රිවිධ හමුදාවම මේ ඉදි කිරීම පැටිතු දිස්ත්‍රික්ක බෙදාගෙන ආරම්භ කළ තිනවා. නුවර, නුවරඑළිය, බදුල්ල මේ වගේ දිස්ත්‍රික්ක වල මේ ඉන්නේ. දැන් සති කීපයකට කලින් ආරම්භ කරේ. දැන් ඊට පස්සේ තවත් රාජනුණ සංවිධානයකින් නිවාස තාවකාලික නිවාස ආරම්භ කරන්න පටන් ගත්තා. දැන් බොහෝ ඒවා ඉදි කළ අවසන්. තවත් යම් ප්‍රමාණයක් තියෙනවා. දැන් ඉදි කරමින් යනවා. ඒ සඳහා අපේ ත්‍රිවිධ හමුදාව මැදිහත් වෙලා ඉන්නේ.
1: කුඩාරම්කින් ප්‍රශ්න පිළිතුරු එක තමයි.
0: ඔව්. කුඩාරම් වල ඇත්තම අපි ජනාධිපතිතුමා පැහැදිලිවම උපදෙස් දුන්නේ වැස්ස එන්න කලින් වර්ෂාවට අහුවෙන්නේ නැති වෙන්න ඕන් කුඩාරම් වලින් ඉවත් කරන්න තාවකාලික නිවාස හදන්න කියලා. ඒ සඳහා මුදල් වෙන් කර අනුමතියින් අපි ලබා ගත්තා. ඒක ත්‍රිවිධ හමුදාවට බාර දුන්නා. දැන් ඒ කටයුතු ආරම්භ කළ තියෙනවා.
1: මම හිතනවා තව ස්ථීර විස්තුමත් බලාගෙන නැග මන් තියන්නේ තාවකාලික විස්තුවක්.
0: ඒ තාවකාලික නිවාසයේ ඉන්න ගමන් ඔවුන්ට පූර්ණ නිවාසයකට හිමිකමක් තියෙනවා. එක්කෝ සමහර තැන්වල ඉඩම් අඳුනගන්න ගැටලු තියෙන්න පුළුවන්. නැත්නම් ඔවුන් නිවසක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන නිවසක් තම හොයාගන්න බැරි වුණා වෙන්න පුළුවන්. මේ වගේ ගැටලු හින්දා තමයි මේ ඒකට රැඳීගෙන වෙලා තියෙන්නේ. අර මං ඉස්සලා කියපු විකල්ප එකකටවත් යන්න බැරි වෙච්ච නිසා ඒ පවුල් වල තමයි අපි తాවකාලික නිවාස ක්‍රමය අඳුන්ලා දීලා තියෙන්නේ. తాවකාලික නිවාස වල යම් මාස 6ක් 7ක් 8ක් නතර වෙන්න පුළුවන්

0: ස්වභාවයෙන් තමයි අපි මේ ඒකත් ලක්ෂ 10කට කිට්ටු වීදම් කරලා අපි හදන්නේ.
1: හොඳයි, ජල සම්පාදන ඔබේ විෂයක්, තවත් නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන ඔබේ අමාත්‍යංශේ දිට්ඨානි සහ ජල සම්පාදන කටයුතු වලටත් මේ පද්ධති වලටත් හානි සිදු වුණා. කොහොමද
0: ජාතික ජල සම්පාදන හා ජලපහන් මණ්ඩලයේ යටතේ වෝට බෝඩ් එක යටතේ තියෙනවා ප්‍රධාන ජල පිරිපහදු මධ්‍යස්ථාන ජල ව්‍යාපෘති 343ක්. ඒකෙන් 152ක්ම හානියටපත් වුණා. සමහර
1: ඒවා
0: 343ෙන් 152කට ආසන්න සංඛ්‍යාවක් හානියටපත් වුණා. සමහර ඒවල සුණු හානි, සමහර ඒවල සැලකිය යුතු මට්ටමක හානියක් සිද්ධ වුණා. නමුත් අපි ඇත්තටම සති දෙකක් උපරිම සති තුනක් යනකොට දිත්තා ඇවිල්ලා ඒ සියල්ලක්ම නැවත පණ ගන්නලා ජල සම්පාදන කටයුතු ආරම්භ කරන්න අපිට පුළුවන්කම ලැබුණා සති තුනක් විතර යනකොට. ඇත්තටම දැන් ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒවල තාවකාලික පිළියම් සමහර තැන්වල යොදලා තියෙන්නේ. නමුත් ජල සම්පාදන කටයුතු වල බාධාවක් වෙලා නැහැ. ස්ථිර ඉදිරිම් කටයුතු කරන්න ඕනේ. අපි දු මෝටර් පිච්චලා දිනන නම් අපි කොහෙන් අර මෝටර් එක හයි කරලා තියෙනවා. නල පද්ධතිය වල හානි වුණා නම් අපි තාවකාලික හරි නල පද්ධතියක් දාලා තියෙනවා. ඒවට ස්ථිර ඉදිකිරීම තමයි නැවත කරන්න තියෙන නිසා ජල සම්පාදන කටයුතු වල බාධාවක් වෙලා නැහැ. නමුත් ස්ථිර වේවා වැඩ කටයුතු අවසන් කරන්න ඕනේ. ඒ නිසා මුදල් වෙන් කළා දැන් ඒ කටයුතු කරගෙන යනවා. ඔය ප්‍රජා ජල දෙපාර්තමේන්තුව යටතේ තියෙනවා ග්‍රාමීය ජල ව්‍යාපෘති. ඒ අර ගම්මානක පවුල් 100ක් 150කට ජල සම්පාදන කටයුතු කරන ඒවල 500 ග්‍රාමීය ජල ව්‍යාපෘති 543කට විතර හානි වුණා. ඒ වෙනුත් බොහෝමයක් ඒව අපිට පිළිසකර ගන්න පුළුවන් වුණා. නමුත් සමහර ඒවා අපි දන්නවා ගමනාය යනකොට ගමේ ජල සම්පාදන මේ ප්‍රොජෙක්ට් එකත් මේ මේ
1: ග්‍රාමීය
0: සම්පූර්ණයම ගහගෙන ගියා. ඒ නිසා ඒව ඉලක්කම එන හානි වුණා කියලා. නමුත් දැන් එතන ආපහු වලුතෙන් හදන්න කියලා ජනතාවක් නැහැ. එහෙම සමහර ඒවා තියෙනවා ජනතාව ඉන්නවා නායකයා ජල ව්‍යාපෘති කොටසක්. ඒතකොට ඒවල ඉදිකිරීම කරන්න ටිකක් අමාරුයි. බොහෝ ඒවල අපි පානීය ජලය සම්පාදනය කරන්න මොනෑම හර විකල්පයක් උදලා තිනවා. නමුත් ඔය ග්‍රාමීය ජල ව්‍යාපෘති වල සමහර ඒවල තියෙනවා ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න. ඒවල දැන් අපි වැඩ කටයුතු ආරම්භ කරලා තිනවා. සමහර ඒවා
1: සමනින් පාඩු කොපමණ
0: වෝට බෝඩ් එකට සිද්ධ වෙච්ච පාඩු රුපියල් බිලියන 5ක් විතර තමයි ගණන් හදලා තියෙන්නේ. මිලියන 1500ක විතර බිලියන 1.5ක විතර මට මතක විදිහට මේ ප්‍රජා ජල දෙපාර්තමේන්තුවට අදාළ සිද්ධ වුණා. නමුත් ඒවා මුදල් නෙමෙයි බාධාවක් නෙවෙයි. අපි පිරියම් කරලා තිනවා සමහර තැන්වල NBRI එක ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය අනුමත කළේ නැහැ තාම මේ ග්‍රාමීය ජල ව්‍යාපෘතියක් එතන කරන්න ඕන කියලා අධ්‍යවදානම් කලාපයක් නිසා. ඒ නිසා වෝට බෝඩ් එක යටතේ වෙච්ච හානිය ඒවට පිළියම් යොදලා ජල සම්පාදන කටයුතු පටන් ගන්න තියෙනවා. ග්‍රාමීය ජල ව්‍යාපෘති වල සමහර ඒවා තව තියෙනවා විවිධ ප්‍රශ්න හින්දා ආරම්භ කරන්න බැරි වෙච්ච. හැබැයි අපි ජනතාවට විකල්ප ඉදිරියට තියෙන්නේ ජල සම්පාදන කටයුතු දෙන්න.
1: හොඳයි, අපි අමාත්‍යංශයේ දෙසට යමුනොත් අද අපේ මාතෘකාව විදියට අපි නම් කරේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑවේද කියලා. ඉතින් අපි නිවාස සහ ඉදිකිරීම අමාත්‍යංශයේ දෙසට ආවොත් ඔබට හමු වෙන අමාත්‍යංශයේ පසුගිය කාලේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වංචා සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ දේවල් තිබෙන තැනක් කොහොමද පරීක්ෂණ කටයුතු අභ්‍යන්තර පරීක්ෂණ කටයුතු සිදු වෙනවාද?
0: ඔතන මේකෙන් අමාත්‍යංශයටට ගැනුණු මේ වගේ අර ප්‍රසිද්ධම දේශපාලනය විසින් විනාශ කරපු ආයතන ගත්තාම නිවාස සම්බන්ධන ජාතික නිවාස සම්බන්ධන අධිකාරිය ඒ වගේම ජාතික ඉංජිනේරු සංස්ථාව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වගේ ආයතන තියෙනවා. නිවාස සම්බන්ධයෙන් තියෙන ජාතික නිවාස සම්බන්ධන අධිකාරිය අතරම නිවාස සම්බන්ධන අධිකාරිය අපි හිතමු දැන් ජල සම්පාදන කටයුතු බැලුවාම ඒ විෂයේ ප්‍රමුඛයා වෝට බෝඩ් එක. වෙන ඕනෑම ආයතනයක් ජල සම්පාදන කටයුතු සම්බන්ධයෙන් අහගන්න උපදේශයක් ගන්න ඉන්නවනම් වෝට බෝඩ් එක තමයි. ඒක එක්ස්පර්ට් වෝට බෝඩ් එක. නිවාස සම්බන්ධයෙන් ගත්තාම ඒක ජාතික නිවාස සම්බන්ධන අධිකාරිය වෙන්න ඕනේ. නමුත් ඒ කාර්යභාරය ඒක කරලා නැහැ. ඒ ප්‍රවීණතාවය අරන් දීලා නැහැ. ඒ ආයතනික හැකියාව අරන් දීලා නැහැ. එතන ප්‍රශ්න තියෙනවා. ඒක යොදාගෙන තියෙන අඩු වැඩි වශයෙන් විදේශපාලන සහ වෙනත් අරමුණු සඳහා ඒසම් අපිට ඕනේ. අපිට අරමුණක් තියෙනවා ජාතික නිවාස සම්බන්ධන අධිකාරිය කියන්නේ ලංකාවේ නිවාස විෂය හරියට අඳුන ගන්න, ඒකට උත්තර හොයන, ඒ උත්තර ලබා දෙන ආයතන බවට පත් කරන නිවාස සම්බන්ධයෙන් නිවාස සම්බන්ධ අධිකාරිය තමයි. ඔතන තමයි ගේන්න ඕනේ. ඒසා පහුගිය දවසක මම හිතන්නේ කෝප් එකටත් ගෙන්නලා තිබුණා නිවාස සම්බන්ධ අධිකාරිය. බොහෝ සාකච්ඡා තිබුණා නිවාස සම්බන්ධ අධිකාරියන් ගෙවල් දුන්නේ කාටද, ඉඩම් දුන්නේ කාටද, නිවාස සම්බන්ධ අධිකාරිය නිලධාරීන් කොහොමද දේශපාලන හිතවත්කම් මත බඳව ගත්තේ, වංචා දූෂණ කොහොමද කියන එක මම හිතන්නේ සැලකිය යුතු මට්ටමක බැරෑරුම් ප්‍රශ්නයක් තියෙනවා. කෝප් එකෙත් නිර්දේශ මත අපි වැඩ කටයුතු ආරම්භ කළ තියෙනවා. සමහර නිලධාරීන් අපිට ඇත්තටම ගෙදර යමන් වුණා. සමහර නිලධාරීන් හිටපු තනතුරෙන් පල්ලෙහාට ඉලන්න වුණා. කොහොමඩත් ඉහළ නිලධාරීන් සියලු දෙනා මේ වැඩ බලන තනතුරු වල තමයි ඉන්නේ. ඒකට පුරුවලා නැහැ. ඒ කියන්නේ සුදුසුකම් ලත් නිලධාරීන් අරගෙන නැහැ. ඒ නිසාම තමයි ආයතන වටලා තියෙන්නේ. ඉතින් දැන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමත කළ තියෙනවා 238ක් මට මතක නම් ජාතික නිවාස සම්බන්ධන අධිකාරියට අත්‍යවශ්‍ය සේවකයන් සියලු දෙනා බඳව ගන්න අනුමත කළ තියෙනවා.
1: එහෙනම් සුදුසුකම් නොලත් අයද සරින්නේ, ඒ කියන්නේ
0: තනතුරු දෙන්න. සුදුසුකම් නොලත් සියලු දෙනාට අපි ඒ කියන්නේ අපේ තර්කයේ තියෙන්නේ තනතුරු සියල්ල සුදුසුකම් ලත් අය දරන්න ඕන කියලා. ඒ නිසා ඒක ඒ අපේ අදහස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමත කළ තියෙනවා. බඳව ගන්න අනුමැතිය දීලා තියෙනවා. අපි ඉදිරියේදී බඳව ගන්නවා. දක්ෂ ඇතරම වේගෙන් වැඩ කරන්න පුළුවන්, වගකීමෙන් වැඩ කරන්න පුළුවන් නිලධාරීන් සේවකයන් බඳවගෙන මේ කරන්න. මම ඒක
1: ඉලක්කයට යන්න
0: මම මේකදී අසාධාරණයක් කරන්නේ. ජාතික නිවාස සම්බන්ධ අධිකාරිය වැඩ කරන හොඳ සේවකයෝ ඉන්නවා, විශේෂයෙන්ම තාක්ෂණික සේවා නිලධාරීන්. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකටම නිවාස සම්බන්ධ අධිකාරියේ තාක්ෂණික නිලධාරියෙක් ඉන්නවා. සාමාන්‍ය ගමේ භාෂාවෙන් සාමාන්‍ය මිනිස්සු කියන්නේ නිවාස මහත්තයා, නිවාස නෝනා කියලා, නිවාස මිස් කියලා. ඔවුන් තමයි අර ගමේ හැදෙන ගෙදර බලන්න යන්නේ, ඒ ගෙදර අධීක්ෂණය කරන්නේ, ඒ පවුලත් එක්ක එකතුලයි ගෙදර හදන්න උදව් කරන්නේ, අතරම හදවන්නේ. ඔවුන් විශේෂ කාර්යභාරයක් කළ තියෙනවා. ඔවුන් යම් තාදුරකට අමතක කළ දාලා තිබුණ නිවාස සම්බන්ධ අධිකාරී. අපි ඔවුන්ට පහසුකම් දුන්නා, ඔවුන්ගේ ගමන් වියදම් දීමන අපි වැඩි කරා, ඔවුන්ගේ දුරකථන දීමන අපි වැඩි කරා. අතරම ඔවුන්ට හදන්න දීලා තියෙන නිවාස ප්‍රමාණයත් අපි වැඩි කරලා තියෙනවා. ඔවුන් මේ වෙනකොට ඒ කාර්යය හොඳින් කරමින් ඉන්නවා. ඒ නිසා තමයි අපිට නිවාස සම්බන්ධ අධිකාරියට පවරපු නිවාස හදන වැඩි ඉස්සරහට යමින් තියෙනවා. නමුත් පොදුවේ කිව්වොත් එහෙම නිවාස සම්බන්ධ අධිකාරිය ඉහළ සිට පහළට සුද්ධ කරන්න ඕනේ, අලුත් කරන්න ඕනේ, දක්ෂ නිලධාරීන් බඳව ගන්න ඕනේ, ඔවුන්ගේ හැකියාව වැඩිදි කරන්න ඕනේ. ඇතම් ලෝකේ නිවාස විෂය තියෙන්නේ ඉතා ඉහළ තැනක. නිවාස සම්බන්ධයෙන් දැනුම අධ්‍යක්ෂින් ගොඩක් තියෙනවා. ජාත්‍යන්තර සංවිධාන තිබෙනවා නිවාස මේ ව්‍යාපෘති සමග අපි අනුගත වෙන්න ඕනේ, අපි ගනුදෙනු කරන්න ඕනේ. ඒ තැනට නිවාස සම්බන්ධ අධිකාරි ඉහළටම ඔසවන්න ඕනේ.
1: අපි සමහර නගර ගත්තහම සැලසුම් ලබස නිවාස ඒක විදියයි. මේ දේවල් වලට ඉස්සරහට විකල්පයක් ඒද මේ සැලසුම් කරද්දී නගරය සැලසුම් කරනකොට?
0: ඔව්, අතරෙන් දැන් ඒ නාගරික
1: සැලසුම් කාර්යභාරය වෙලා නැති හින්දාද මෙතන මේ ප්‍රශ්න?
0: නාගරික සැලසුම් එක තියෙන නාගරික සම්බන්ධන අධිකාරිය. නමුත් මෙහෙම එකක් තියෙනවා. දැන් නාගරික සම්බන්ධන අධිකාරියට පවරා ගන්නා ලද නගර ඇරෙන්න අපි දුගම අර්ධ නාගරික ප්‍රදේශ ඒවල මිනිස්සු පදිංචි වෙන්නේ කොහේද? පදිංචි වෙලා ඉන්නේ කොහේද? ඒවල ගැටලුවක් තියෙනවා. තව අවුරුදු 10ක් යනකොට අපේ ජනගහනය වැඩි වෙනවා, ඉඩම් බෙදෙනවා, ඉඩම් සීමිත වෙනවා. එතකොට මිනිස්සු පදිංචි වියේ යුත්තේ කොහාටද? මේ ට්‍රෙන්ඩ් එක තියෙන්නේ කොහාටද? අපි කොහාටද ජනාවාස කරණය, නිවාස හදන එක අපි ගන්න අනුගමනය කරන්න ඕන සැලැස්ම මොකද්ද කියලා හදන්න ඕන නිවාස සම්බන්ධන අධිකාරී. ඒ කියන්නේ සෙටල්මන්ට් සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා නැහැ. අමාත්‍යංශයේ ඒකකයක් තිබෙනවා, යම් සාකච්ඡාවක් අපි තිබෙනවා. නමුත් ඒක ඇත්තට බිබී ක්‍රියාත්මක වෙලා නැහැ. නාගරික සංවර්ධනයේදී අපි බලන්නේ නගරය ඇතුළ සංවර්ධනය කරන්න. අපි හිතමුකෝ අපි හිතනවා නම් නගරයට මිනිස්සු ගේන්න ඕන කියලා. ඉදිරි එන පරම්පරාවල් නගරයේ කිට්ටු තමයි පදිංචි කරන්න ඕන කියලා. ඒ කියන්නේ ගමේ නිවාස හැදෙන එක, පදිංචි වෙන එක කොහොමද සැලසුම් කරන්න කියන එකනේ. ඒ සම්බන්ධයෙන් අතරම අත තියලා නැහැ. ඒක වෙන විෂයක්, ලොකු ශාස්ත්‍රයක්. ඒකට හැකියාව එන පරිදි නිවාස සම්බන්ධන අධිකාරිය දියුණු කරන්න ඕන.
1: ආජි ඉංජිනේර සංස්ථාව,
0: ඔබට ඉංජිනේර සංස්ථාව ගත්තහම ඇත්තටම මේ වගේ ආයතන ප්‍රමුඛතම ආයතනයක් අපි දන්නවා. රාජ්‍ය ඉංජිනේර සංස්ථාව හරහා රජයේ ඉදිකිරීම් ගොඩක් ඒවා මොනවාද තියෙන්නේ. එහෙත් වංචා දූෂණ ගොඩයි. ඒවා දේශපාලන පෞද්ගලික හිතවත්කම් වලට පාවිච්චි කරලා තියෙනවා. එහි සේවකයකට යොදවගෙන තියෙනවා. වටලා තියෙන්නේ නමුත් කොටිම කිරණ පඩි ගෙවා ගන්නවත් බැරි තරමට වටලා තිබුණේ. අපි අපේ සභාපතිවරයා
1: ලාභ ලබන්න ඕන තැන්
0: අපේ සභාපතිවරයා පත් කළ අපි දැන් අවුරුද්දයි මාස 9යි. මේ අවුරුද්දයි මාස 9ට අපි ට්‍රෙෂරිගෙන් මුදල් ගත්තේ නැහැ පඩි ගෙවන්න. ඒ කියන්නේ ඒ තිබුණු වැඩම අපි කළමනාකරණය කරලා ආදායම් ලැබමින් සේවකයන්ගේ පඩි වෙලාවට ගෙවලා තිනවා. රජ සේවයේ පඩි වැඩි කරනුට ඊට අදාළ පඩි වැඩි කිරීම කරලා ඒ ඔවුන්ගේ හිමි වැඩපොත් අපි ගෙවලා තිනවා. බැංකු ණය ගොඩක් අරගෙන තිනවා. ඒවට පොලිය සහ මේ ප්‍රමාද ගාස්තු ගොඩක් පටලවලා තිනවා. ඒවත් අපි යම් ප්‍රමාණයකට ගෙවමින් ඉන්නවා. අපි මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. මේ කොහොමද ඉංජිනේරු සංස්ථාවට මේ පටලවලා තියෙන ණය වලින් මිදීම සඳහා උදව්වක් කරන්න කියලා ඒ සාකච්ඡා මේ දසල යමින් තියෙනවා. දල වශයෙන්
1: මේක ජනතාවත් එක්ක ඒකාබද්ධ කිරීම වැඩසටහනක් වුණා හරියට තියෙනවද? කලකදී ක්‍රියාත්මක වෙනවද? කලකදී නැහැ.
0: මේ ඉංජිනේරු සංස්ථාවේ ඇත්තටම අපි ආරම්භ කරා මේ ඊයේ පෙරේදා වැඩසටහනක් ඉංජිනේරු සංස්ථාවේ පෙරසකසුම් අර ප්‍රීකාස්ට් අංගනේ තියෙන ජායල. ඒ ජායලේ ජායල පරිසරය අතහැරලා දාලා තිබුණු ගල් ක්‍රෂර් එකක්. ගල් කන යන්ත්‍රය තිබුණා චීන රජයෙන් නිකන් ලැබුණ එක. මං හිතන්නේ මේක අවුරුදු 15ක් 18ක් විතර එතන තිබිලා තියෙනවා. සමහර කොටස් වෙන දඩට දාලා තිබුණේ. යකඩවලටවත් විකුණන්න බැරි හින්දා මේක ඉතුරු වෙලා තිබුණා. ඒක අපි යොදාගෙන ගොඩනැගිලි ද්‍රව්‍ය අප්‍රද්‍රව්‍ය කියන්නේ කොන්ක්‍රීට් කඩලා අයින් කරන ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන්න අපි වැඩසටහනක් ආරම්භ කරා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ දායකත්වයෙන් යටතේ ඒක අපි පහුගිය මාස කිහිපයක කලින් විවෘත කරා. ඇතර මේක ලොකු සේවාවක්. ගොඩනැගිලි අප්‍රද්‍රව්‍ය කොන්ක්‍රීට් විශේෂයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කරන ඒකක ලංකාවේ නැහැ. මේ යන්ත්‍රය පාවිච්චි කරලා අපිට ලොකු කැපැසිටි එකක් පැයකට ටොන් දෙකක් විතර කඩන තත්ත්වයට ගේන්න පුළුවන්. ඒක අපි ආරම්භ කරලා මේ වැඩ කරතු ආරම්භ කරලා තිනවා. ඒක බස්නාහිර පළාතට ගත්තාම විශේෂ වැදගත්කමක් සහිත එකක්. ඒ ප්‍රතිචක්‍රීකරණය කියන්නේ කොන්ක්‍රීට් විසි කරනකොට 100%ක් අපද්‍රව්‍යනේ. නමුත් මේ කොන්ක්‍රීට් මේකට දැම්මට පස්සේ ඒකේ 95%ක් නැවත පාවිච්චි කරන්න ගන්න පුළුවන්. 5%ක් විතර තමයි අපත යන්නේ. අපද්‍රව්‍ය බවට පත් වෙන්නේ. ඒක විශාල වැඩක්.
1: කියන්නේ නැවත භාවිතා කරන්න
0: පුළුවන්. ඒ කියන්නේ ඒ කොන්ක්‍රීට් එක එකට දැම් කොන්ක්‍රීට් කැබලියකට දැම්මට පස්සේ අර චූටි ගල් විදිහට එන කොටසක් ඊට පස්සේ වැලි විදිහට එන කොටසක් සහ චිප්ස් විදිහට එන කොටසක් මේවා නැවත නිෂ්පාදන අරගෙන මේ කර්ම ඉදිකිරීම කර්මාන්තයේ විවිධ ඒවාට ගන්න පුළුවන්. ඒ නිසා මේ අහග දාන කොන්ක්‍රීට් වලින් නැවත ප්‍රතිචක්‍රීකරණය කරලා ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්න හදලා තියෙන එක ඇතනම දෙවන්ත පිම්මක් ලංකාවේ තියපු ඒක අපි ආරම්භ කළ තිනෙහි එහෙ පළාත් පාලන ආයතන සම්බන්ධ කරගෙන ඒක තව වැඩි දියුණු කරලා ගන්න ඕනේ. මේකෙන් හොඳම ප්‍රයෝජනේ ගන්න
1: ලාභදායි යම්ද්‍රව්‍ය සපය ගන්නත් හොඳ මාර්ගයක්.
0: ඔව් ඒක අපි ඇතරම ඒ ප්‍රදේශයේ ඉන්න ඉදිකරීම් කරුවන්ටත් අපි කතා කරලා මේක විවෘත කරන වෙලාවේ සාකච්ඡා කරා කොහොමද මේවා යොදා ගන්න. එතකොට අපි එකක් අර වර්ජින් මැටීරියල් කියලා කියන්නේ කළු ගල් වුණනම් කළු ගල් අලුතෙන්ම කඩලා ගන්නවා. ඒ වෙනුවට මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඔවුන්ට අඩු
1: මුදලකට ගන්න පුළුවන්
0: පරිසරයක් හොඳයි. අපතේ යන එකෙන් අපද්‍රව්‍ය විදිහට යන පරිසර හානියත් අඩු වෙනවා. අර අලුතෙන්ම පරිසරයෙන් කඩලා ගන්න එකත් අඩු වෙනවා. එහෙම එකක් තියෙන නිසා ඇත්තටම හොඳයි. ඒක තව පරිශන කළ යුතු ශේෂයක් අපි ආරම්භ කරගෙන තියෙනවා.
1: හොඳයි. තමන්ගේම තනක් ලස්සන ජීවිතයක් තමයි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා ආරම්භලා තියෙනවා. හැමෝටම නිවසක් දෙන නිවාස නැති අයට මොකක්ද මේ වැඩසටහන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කොතනද තියෙන්නේ කොතනද ප්‍රගතිය?
0: ඔව් අතනම අපි මේ වැඩසටහන ආරම්භ කරේ විශේෂයෙන්ම මේ අඩු ආදායම් ලාභී කියලා පිරිසක් ඉන්නවනේ. ආදායමක් නැහැ. ගෙදරකුත් නැහැ. ගෙදරක් හදාගන්න තරම් ආදායමක් උන්ට නැහැ. ඒ නිසා උන් බොහෝ වෙලාවට ඉන්නේ කටුමැටි ගහපු පොඩියට හදාගත්ත එහෙම නැත්නම් සීට් කැලි හරස් කරගත්ත එහෙම නැත්නම් පොල් අතු වලින් ලෑලි වලින් හදාගත්ත తాවකාලික ගෙදර. මේ ගොඩක් පවුල් කුඩා දුව දරුවෝ ඉන්න පවුල්. ඉතින් මේ පවුල් ඉලක්ක කරලා තමයි අපි මේ වැඩසටහන ආරම්භ කරේ. 2024 දෙසැම්බර් මාසේ වෙච්ච ජන සංගණනෙන් ඇවිල්ලා තිනවා මට මතක විදිහට පවුල් 13000ක් විතර මේ විදිහට తాවකාලික නිවාසවල ඉන්නවා කියලා. මේ ප්‍රජාව තමයි අපි ඉලක්කගත කරලා තියෙන්නේ. අපි රුපියල් මිලියන 10200ක් නිවාස සම්බන්ධන අධිකාරියෙන් වෙන් කරා. ඒ වගේම ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තවත් ගෙවල් 1000කට මුදල් වෙන් කළ තිනවා. ඒ වගේම ළමහකාන්තා අමාත්‍යාංශය යටතේ නිවාස 1000කට වෙන් කළ තිනවා මුදල් අනාරක්ෂිත දරුවෝ කියන දරුවන්ට උදව් කරන මාර්ගයෙන්. යතිවරමාපි වැඩසටහන කියලා මේ සසුන්ගත වෙච්ච අපේ භික්ෂුන් වහන්සේලාගේ දෙමව්පියන්ට නිවසක් නැත්නම් ඒ පවුලට ඒ දෙමව්පියන්ට නිවසක් ලබා දීම සඳහා වැඩකටයුතු ආරම්භ කළ තියෙනවා. මෙන්න මේ විදිහට අඩු ආදායම් ලාභී ගෙදර තාවකාලික නිවාසක අනාරක්ෂිත ගෙදරක ඉන්න ගෙදරක් හදාගන්න මුදලුත් නැති පවුල් තමයි අපි ඉලක්ක කරලා තියෙන්නේ. දල වශයෙන්
1: කොච්චරද
0: පවුල් 15000කට ගෙවල් 15000 විතර හැදෙන නියමිතයි නිවාස සමුදන් අධිකාරිය සහ වෙනත් අමාත්‍යංශය යටතේ. එතන දැන් ඒකේ තේමාව තමයි
1: තමන්ගේ මාසතර කීයක්ද
0: මේ වසර ඇතුළත. එතනම දැන් නිවාස සමුදන් අධිකාරියෙන් අපේ ඉලක්කයේ ගෙවල් 10000ක් මේනට 6000ක වැඩ අපි ආරම්භ කර තිබුණා. මේ මාස 6ක් ගියපුවාම ඉතිරි මාස 6දී මේ ඉලක්කයට යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අනිත් අමාත්‍යංශවලත් දැන් මේ වැඩ කරතු ආරම්භ කරලා තියෙනවා. පළාත් සභා හරහත් ගෙවල් 3000කට ආසන්න සංඛ්‍යාවකට අඩු ආදායම් ලාභීන්ට මේ වගේ ආධාර ලබා දීලා ගෙවන් හදන වැඩසටහනක් තිබෙනවා. ඒ වැඩසටහනේ ඊට අමතරව උතුරු නැගෙනහිර යුද්ධය නිසා අවතැන් වෙලා අවුරුදු 16ක්නේ යුද්ධය ඉවරලා ඒ තාමත් මේ යුද්ධය නිසා නිවස විනාශ වුණා. තාමත් උන්ට ගෙදරක් හදාගන්න බැරි වෙච්ච ජනතාවක් ඉන්නවා. එවැනි පවුල් 2500කට ගෙවල් හදන්න අපි මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වැඩසටහන සාර්ථක යනවා. අපි හිතනවා මේ අවුරුද්දේ මේ ඉලක්කයට අපිට යන්න පුළුවන් වෙයි කියලා. ඔය අඩු ආදායම් ලාභින් ඉලක්ක කරලා ගිහලා තියෙන අපි වැඩසටහන එකේ තේමාව තමයි තමන්ගේම තනක් ලස්සන ජීවිතයක්. තමන්ගේම තනක් කියන අර්ථය ආවේ ගෙදරක් කියන නිකන් වහලක් නෙවෙයිනේ. ගෙදරක් කියන්නේ ඒක නිකන් අර ඉදිකිරීමක් නෙවෙයි. අපි දන්නවා නිවසක් කිව්වම කොච්චර බැඳීමක් තියෙනවද කියලා. ඒ පවුලේ පැවැත්ම, සමාජ, උන්ගේ සමාජ පිළිගැනීම, උන්ගේ අභිමානය, ඊට පස්සේ නිවසකට ගියාට පස්සේ තමයි උන්ගේ සෞඛ්‍ය තත්ත්වය හරියන්නේ. ළමයිගේ මනෝභාවයන්ට බලපාන්නේ, උන්ට අධ්‍යාපනය ලබන්න පුළුවන් හොඳට වෙන්නේ. නිවස තමන්ගේම තනක් වුණාට පස්සේ තමයි සමාජ සම්බන්ධ හරියට හැදෙන්නේ. උන්ගේ සංස්කෘතික රැකවරණේ තියෙන එතන. ඒ නිසා තමයි අපි අතර මේ තමන්ගේම තනක් කියන තේමාව යොදාගෙන තිබෙන්නේ. ඉංග්‍රීසියෙන් හවුස් සහ හෝම් වෙනස්නේ. හෝම් කියන්නේ තමන්ගේම තන. නිවස තමන්ගේම තනක් කිව්වහම ඒකේ ලොකු බරක් තියෙනවා. අපි ඒ අර්ථයෙන් තමයි මේක තේමාව යොදාගෙන තියෙන්නේ. අපිට ඕනේ නිවසක් දෙන්න නෙවෙයි, අපිට ඕනේ උන්ට ඉන්න වැටලා ඉන්න තැනක් දෙන්න නෙවෙයි, තමන්ගේම තැනක්, තමන්ටම වෙච්ච තැනක්, තමන්ගේ ජීවිකාව ගැට ගහගන්න තැනක්, තමන්ගේ ජීවිකාව ගොඩනගන තැනක් බවට පත් කරන තමයි මේක යොදාගෙන.
1: දැන් මේ වේවා ප්‍රතික්‍රියාත්මක වේද දැන් ලංකාවේ ගෙවල් හදලා තියෙනවා. ඒ ගැන ස්තුතිවන්ත වෙන්න ඕන. නමුත් සමහර වේවා ප්‍රතික්‍රියාත්මක වේද්දී පළදායි විදිය නොවන ආකාරයෙන් ක්‍රියාත්මක වෙච්චේදී නිවාස ඉදිකිරීම තියෙනවා. සමහර තමන් ඉන්න තැනින්ම අයින් කළා, කොහෙට හරි අලි ඉන්න පැත්තකට ගිහින් දාලා ජනතාව අනාථ වෙච්ච අවස්ථා තියෙනවා. අතහැරලා තියෙන පහුගේ අතහැරපොයි ඉන්න. ඒ වගේ තත්ත්වයක් කරද්දී ක්‍රියාත්මක වෙද්දී නැත්නම් පළදායි විදිහට ක්‍රියාත්මක වෙද්දී කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ? අපි විරාමයකට යාමකට අවශ්‍ය නමුත් කාලයද වෙනවා. ඔබතුමාට පැහැදිලි කරන්න.
0: ඔයතරම ඔය වගේ ව්‍යාපෘති ගොඩක් තියෙනවා. අපි දැන් සුනාමි ආව කට්ටියට ගෙවල් හදලා දුන්නා. ඒ ගෙවල් තව සමහර ගෙවල් තියෙනවා තාම පදිංචි නැහැ. ඒ කියන්නේ සමහරට ඒ පවුල ඇවිල්ලා ඌන්නේ ගෙදර ඉන්නේ දාලා යනවා. සමහර නිවාස තියෙනවා තාම කාටවත් දෙන්න බැරි වෙච්ච ඒවා. සමහර නිවාස තියෙනවා ඒවා ඇත්තටම නිවසක් හිමි වෙන්න ඕනේ කෙනෙකුට නෙවෙයි දීලා තියෙන්නේ. ඔය සුනාමි නිවාස සම්බන්ධයෙන් ඊට පස්සේ නිවාස සම්බන්ධන අධිකාරිය හරහා හදපු නිවාස ව්‍යාපෘති දිනවා. ඔය විශේෂම 2015-19 කාලය ඇතුළත ගම්මාන 2500ක් හදන්න පටන් ගන්න තියෙනවා. ඉලක්කය වෙලා තියෙන්නේ ගෙවල් 64000ක්. නමුත් ගෙවල් 10000යි හදලා ඉවර කරලා තියෙන්නේ. ඒ ගෙවල් 10000ෙත් ඇත්තටම පදිංචි නැති, ඒව හරියට ප්‍රයෝජන ගන්න නැති යන්දාවක් ඉන්නවා. දල වශයෙන් ගෙවල් 50000ක් විතරම තියෙන්නේ. බාගෙට හදපු, ඉන්න බැරි තැන්වල හදපු, තවදුරටත් හදාගන්න බැරි මට්ටමේ තියෙන ඒවා. ඒව එක්කෝ ඉඩම තියෙන්නේ වන සංරක්ෂණ භූමියක, නැත්නම් ඉඩම තියෙන්නේ සම්පූර්ණ කැලේක අලි විතරක්. සමහරට යතිල පහසුවක් නැති පැත්තක. ඒ නිසා ඇත්තටම අපි කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළ කමිටුවක් පත් කරා. මේ බාගෙට ඉදි කරන ලද නිවාස 50000 සම්බන්ධයෙන් හොයලා බලලා ඒවල තියෙන ගැටළු අඳුරගෙන ඒවා නිරාකරණය කර ගැනීම සඳහා පොදු නිර්දේශයන් අපිට දෙන්න කියලා අපි ඒ ඔස්සේ බලාපොරොත්තු වෙනවා. මේ නිවාස 50000න් ආය සම්පූර්ණ කරන්න පුළුවන් නිවාස මොනවද? සම්පූර්ණ කරලා තියෙනවා නම් ඒවට පදිංචි කරවන්න සඳහා මොනවද ඒවා? සමහර ඒවා අත්හරින්න වෙයි. අලි කැලේ තියෙන ඒවා අපිට මේ පාවිච්චි ගන්න බෑනේ. සමහර ඒවා තියෙනවා බාගෙට හදලා තියෙන. නමුත් ඒ ගෙදර ලැබිලා තියෙන නිවසක් තියෙන කෙනෙකුට. එතකොට අපි ඇත්තටම නිවසක් නැති කෙනෙකුට කොහොමද මේ ඉඩමයි ගෙදර ප්‍රයෝජනට ගන්න දෙන්නේ? ඔය වගේ අපිට නිර්දේශ ප්‍රමාණයක් වුණා. අපි කමිටුව බාර දීලා තිනවා. අමාත්‍යංශ හිටපු අමාත්‍යංශවරු ඒ අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනෙක්ගෙන් යුත් කමිටුවකට දැනට සති කිහිපයක් පත් කළා. අබලපොතුගේ මාස 3ක් විතර ඇතුළත නිර්දේශන අපි ලැබෙයි කියලා. ඒ නිර්දේශයන් එක්ක අපි මේ භාගයට ඉදිකරන ලද නිවාස 50,000 ප්‍රයෝජනට ගන්න බලාපොරොත්තු වෙනවා.
1: දැන් කොහොමද ඔබේ ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාත්මක වේ ව්‍යාපෘතිය තුළ විනිවිද භාවය ආරක්ෂා කරගෙන තියෙන්නේ? දැන් ඔබේ ආණ්ඩුවටත් මේ චෝදනාවන් පසු එල්ල වෙන්නට හොලවා. කොහොමද මේ විනිවිද භාවය ආරක්ෂා කරගෙන තිබෙන්නේ? කොහොමද මේ නිවාස දෙන වැඩ පිළිවෙල ක්‍රියාත්මක
0: වෙන්නේ? ඔව්, ඕකේ ප්‍රධානම ගැටලුව ඇවිල්ලා තියෙන්නේ නිවාස දැන් අපි දෙන්නේ රුපියල් ලක්ෂ 10ක ආධාර මුදලක්. එතකොට ඒක දෙන්නේ අඩු ආදායම් ලාභී ගෙයක් හදාගන්න බැරි එකනට, తాවකාලික නිවසක ඉන්න එයාට ගෙයක් හදාගන්න මත්කමක් නැති එකනට. එතකොට තෝරා ගැනීමනේ ඔබ තමයි අපේ නිර්ණායක. ඒ නිර්ණායකට තෝරා ගන්න ඕනේ. නමුත් දැන් පහුගිය කාලේ විවේචනයේ තියෙන්නේ ගෙවල් දුන්නේ ගෙවල් තියෙන කට්ටියට. ගෙයක් හදාගන්න ඉඩම දුන්නේ ඉඩමක් තියෙන කෙනෙකුට. එහෙම නැත්නම් ලයිස්තු ඇද දේශපාලඥය. ඕකන තිබුණ එක. නමුත් දැන් අපි ගිය අවුරුද්දේත් ගෙවල් 5000කට ආසන්න සංඛ්‍යාවක් හැදුවා මේ නිර්ණායකයන් යටතේ, මේ ව්‍යාපෘතිය යටතේම. මේ අවුරුද්දේ දැන් ගෙවල් 6000ක් අපි මේනට ආරම්භ කළා තියෙනවා. තව 4000ක් තිබෙන්නේ. මේ තෝරා ගැනීම සම්බන්ධ කිසිදු විවේචනයක් නැහැ. ගියසර එක විවේචනයක් අපිට ආවා. ඒක මගේ දිස්ත්‍රික්කෙම ආවේ, අනුරාධපුර දිස්ත්‍රික්කෙන්. එක ග්‍රාම නිලධාරී වසමක තෝරාගත්ත ගිනා නෙවෙයි තව එක්කෙනෙක් සුදුසුයි කියලා. අපි ඉක්මනට මේක පරීක්ෂා කරලා බැලුවා. ඇතර මේ පවුල් දෙකම සුදුසුයි. පවුල් දෙකක් සුදුසු වුණාම අපිට ලැබෙන නිවාස සංඛ්‍යාව අනුව එකිනෙයි තෝර ගන්න වෙලා තිබුණා. අපි නෑ විශේෂයෙන් අනිත් පවුලටත් නිවාසයක් ලබා දුන්නා. ඒතකොට ඒ ප්‍රශ්නේ
1: හරි ඉවරයි.
0: ඒ ඇරෙන්න අපේ දේශපාලන හිතවත්කම් මත, අපේ නෑද හිතවත්කම් මත, අපිට සපෝට් කරපු පදනම් මත කිසි කෙනෙක් තෝරගන්නේ නෑ. මේක විශේෂත්වය තියෙන්නේ අපි මේ නිවැරදිව මේ පවුල තෝරගන්න හින්දා ඒ පවුලේ කට්ටියත් ගමේ කට්ටියත් මේ ගෙදර හදන්න උදව් කරනවා. එද ලක්ෂ 10ක් දුන්නාම ඔවුන් ලක්ෂ 16ක 17ක වටිනාකමින් ගෙදරක් හදා ගන්නවා. ඔවුන් ඒකට සමදායකත්වය දක්වනවා. ගමේ කට්ටි උදව් කරන සමහර තැන්වල තියෙනවා මේෂන් බාස්ලා, ගමේ මේෂන් බාස්ලා එක්කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා ගේ හදන්න උදව් කරලා තිබුණා. සමහර දැනක මට මේ වගේ ගෙවල් විවෘත කරන, ගෙවල් 100ක් 150ක් විවෘත කරන මම මේ සම්බන්ධ වෙලා තියෙන නිසා අත්දැකීම් මත මේ කියන්නේ.
1: මේක අර ගම්මාන හදන දෙයක්.
0: ගම්මාන හදන එකකට අපි තාම ගිහිල්ලා නැහැ. අපි කරන්නේ ඔවුන් පදිංචි ඉඩමක් තියෙනවනේ, ඒ ඉඩමත් ඔවුන්ගේ කියලා තහවුරු කරගන්නවා. ඔවුන්ගේම ගෙදර හදාගන්න ඔවුන්ට උදව් කරනවා. අපේ තේමාව තමන්ගේ තනක්නේ. තමන්ගේ තනක් දෙන්නේ, කියන්නේ රජයෙන් නිවසක් තෑග්ගක් දුන්නාම ඒක තමන්ගේම තනක් වෙන්නේ නැහැ. ඔවුන්ගේ තනක ඔවුන්ම මැදිහත් වෙලා ඔවුන්ට ඕනෑ විදිහට ඔවුන්ගේ දායකත්වයෙන් හදාගන්නවා. ඒක තමයි තමන්ගේ තනක් වෙන්නේ.
1: මේ නම එන්නේත් ඒ හරහා
0: තමයි. කියන්නේ ලෝකයේ මේ නිවාස සම්බන්ධ කන්සෙප්ට් එක සංකල්පේම තියෙනම නම් ඒ ගෙදර තමන්ගේ තනක් වෙන්න ඕනේ.
1: ඒක තමයි කලින් මේ කොහෙවත් තින්න කෙනෙක් කල්ලලා වෙන කොහෙ හරි ගිහින් දන්නේ නැහැ.
0: ඒ ඒක අපි සැලකෙමු මතන මේ නිවාස ව්‍යාපෘති විශේෂත්වය ඒක. ඇත්තටම අපි මේ රුපියල් මිලියනක් දීලා අපි මේ හදන තමන්ගේම තනක් ලස්සන ජීවිතයක් කියන මේ නිවාස ව්‍යාපෘතිය ජාත්‍යන්තර තලයට ඔසවා තබන තරම් ව්‍යාපෘතියක්. මේකේ වැඩේ තියෙන්නේ නිවාස 10000ක් රට පුරා හැදුණාට 10000ක් නෙවෙයි, ගෙවල් ඒ නිවාස 15000ක් විතර හැදෙනවා. නිවාස සංවර්ධන අධිකාරියෙන් තමයි මේ ගෙවල් 10000 හැදෙන්නේ. අනිත් අමාත්‍යංශ දෙකත්ම ගෙවල් 15000කට වැඩි ප්‍රමාණයක් හැදෙනවා. මේ 15000ම යන්නේ මේ සංකල්පෙන්. අපි මුදල් දෙනවා ඒ පවුලත් එකට සම්බන්ධම් වෙන්න ඕනේ. අපි මේ යෝජනා කරලා තියෙන ක්‍රමවේදෙහිඳ ඇතරම කමියුනිටි පාර්ටිසිපේෂන් එකක් ප්‍රජාදායකත්වයක් ලැබෙනවා. ඒක ලෝකේ පිළිගත්ත සංකල්පයක්. හැබැයි රටවල් ගණනාවකට කරන්න බැරි වෙච්ච එකක් අපි එක්කලා තියෙනවා. ඒ නිසා ලෝකයේ ඇගීමට ලක් වෙන. මම පහුගිය දවසක සහභාගී වුණා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනාමාස සමුළුවට, UN Habitat Urban Forum එකට. එහෙදි මට ඇත්තටම සාකච්ඡා කීපයකට සහ රටවල් කීපයක ඒවත් එක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙදි මට ආව අත්දැකීම තමයි මේ අපි තෝරලා තියෙන ක්‍රමවේදය ලෝකයේ ඇගෙවීමට පාත්‍ර වෙන එකක්. බලාපොරොත්තු වෙන ඊළඟ UN Habitat එකේ මේ Urban Forum එකට මේක ගෙනියන්න. අපි මෙන්න මෙහෙම ව්‍යාපෘතියක් කරනවා. ඒ වෙනුවට අපි ගෙවල් 25000කට 30000කට ප්‍රමාණයක් හදලා තියෙයි. මේක ලෝකෙට පෙන්වන්න පුළුවන් ව්‍යාපෘතියක්. ජනතාව, ඒ කියන්නේ සුදුසු කෙනා, ඔවුන්ම මැදිහත් වෙලා ප්‍රජාදායකත්වයක් සහිතව ඔවුන්ට ඕන නිවසක් ඔවුන්ගේම තැනක හදාගන්න එක ඒක විශේෂත්වයක්.
1: හොඳයි. අපි විරාමයකට යන්න අවශ්‍යයි. වගේම තවත් තවත් එක ප්‍රශ්න දෙන කොහොමද කෙනෙක්ට මේ වැඩෙත් එක්ක Tamanta නිවසක් ඉදිකරගන්න අවශ්‍යයි? කොහොමද එකතු වෙන්න ඕනේ? කොහොමද ඉල්ලුම් කරන්න ඕනේ? කොහොමද සම්බන්ධ වෙන්න ඕනේ කියලා ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ වැඩසටහන ආරම්භන
0: ජාතික නිවාස සම්බන්ධන අධිකාරියේ නිලධාරී මහත්මයෙක් හෝ මහත්මියක් ඉන්නවා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම නිවාස නිලධාරියෙක් ඉන්නවා. ඒ නිවාස නිලධාරියට අද හම්බෙලා අදාළ ඇප්ලිකේෂන් එක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ග්‍රාම නිලධාරී මහත්මයා නැත්නම් ශේෂ්ත්‍රයේ වැඩ කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ වැඩ කරන ඕනෑම ශේෂ්ත්‍ර නිලධාරියෙක්ගෙන් මේ විස්තර අහගන්න පුළුවන් උන් සාමාන්‍යයෙන් දැනුවත්. නමුත් අපි දැන් මෙතන නිවාස 10,000ක් නිවාස සම්බන්ධ අධිකාරීන් හදමින් තියෙන්නේ. සමහර ග්‍රාම නිලධාරී වසමක ගෙවල් මේ වගේ පවුල් කීපයක් ඉන්න පුළුවන්. අපි මේක පහසුවතකා දිස්ත්‍රික් හැමයකටම අපි දල වශයෙන් ග්‍රාම නිලධාරී වසමකට එක ගයක් එන විදිහට දීලා තියෙනවා. නමුත් සමහර දිස්ත්‍රික් වලට, ඒ කියන්නේ සමහර ග්‍රාම නිලධාරී වසම් වල මෙහෙම తాවකාලිකව හදාගත්ත ගෙවල් නැහැ. එතකොට එතෙන්ට අපි දුන්න නිවාස කෝටයක ඉතුරු වෙනවා. එද අපි තව මාසයක් හමාරක් ඇතුළත එවැනි ප්‍රතිලාභින් තෝරගන්න බැරි තැන්වල තියෙන නිවාස අර ප්‍රතිලාභින් ඉන්න පැතිවලට ගෙනියනවා. ඒ නිසා ඇප්ලිකේෂන් එකක් දීලා තියන්න පුළුවන්. ඒ සුසුකම් පරීක්ෂා කළ බලලා නිවාස නිලධාරීන් මේකට මැදිහත් වෙයි.
1: හොඳයි, අපි පළමු විරාමයට යමුන්ට සූදානම්. ඉතින් අද දවසේදී ඔන් ඇපොලිටික්ස් වැඩසටහන හයක් වන්නේ නිවාස අධිකරණ සහ ජල සම්පත් අමාත්‍ය වෛද්‍ය සුසිල් වණන්සිංහ මහතා. ඉතින් විරාමයකට යමු. රදී ශ්‍රීන ITN ලක්කඩ සහභාගී ඩිජිටල් ප්‍රවේශයන් සමග කෙටි විරාමයකින් පසු හමුවෙමු.

0: ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: සමග දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් වනසිංහ මහතා. අපි නිවාස ඉදිකිරීම ගැන කතා බහ කරේ. ඔබ වෛද්‍යවරයෙක්, දේශපාලනට ආපු එක ගැන මොකද අදහස? දැන්
2: මෙතනම දේශපාලනයට ආවා කියන්නේ දේශපාලනයට නෙවෙයි, මම අලුත් മന്ത്രി ദൂരേട്ട് എമതി കമ്പൽട്ട് തമ്മി അലു ദേശപാലന എതിരും മമ വിശ്വവിദ്യാലയ കാലയിന്ദം ഇൻസൈക്ക് സ്വേച്ഛാവേൻ തോൽഗത്ത് കെമത്തിൻ കരണ മകേ മകേ സഹ പൗലെ ഇങ്ങനെ ഏകങ്ങതാവേൻ കരണ നിസാ തൃപ്തിൻ കരഗിനിന്നോ
1: തൃപ്തിൻ ഹരി ദെങ് ഒബേ ആണ്ടുവട ഗത്തഹമ മാലി മഹാരാജി മാലി ബാണ്ടുവട ഗത്തഹമ විවිධ චෝදනා එල්ලවනවා, විටින් විට විවිධ චෝදනා මත කරනවා. මොකද ඔබේ අදහස? ඇයි මේ චෝදනා එල්ලවෙන්නේ? මොකද හේතුව?
2: ඇත්තටම ආණ්ඩුවක් කිව්වහම, රජයක් කිව්වහම මහා විශාල එකක්නේ. කෝටි දෙකක ජනතාවක් පාලනය කරන්න කිව්වහම මේක හරි සංකීර්ණ පද්ධතියක්. දවසක ගත්තහම වැඩ 1000ක් වැඩ තොගයක් කරනවා ආණ්ඩුව. සමහර ඒවා ඍජුව අපි සම්බන්ධ නූනත් සමාජයේ සිදුවෙන දේවල් වලට අපි වගේ කියන්න ඕන. සමහර සංවේදී කාරණා වලට අපි හිතමුකෝ ඇක්සිඩන්ට් එකක් වුණා, මරණ කීපයක් වුණා කිව්වහම ඒක පිටිපස අපි ඍජුව සම්බන්ධ නොවුණත් ආණ්ඩුවට විවේචනයක් හදා ගන්න පුළුවන් එක පාවිච්චි කළා. ඉතින් තියෙනවා ඒ නිසා ආණ්ඩුවක් කරද්දී විවේචන කියන එක අනිවාර්යෙන් ඉනවා. ඒක නවත්තන්න බෑ. ආණ්ඩුවක් තියෙනවා නම් විපක්ෂයක් තියෙනවා. ආණ්ඩු පක්ෂයක් තියෙනවා නම් විපක්ෂයක් තියෙනවා. විපක්ෂයේ කාර්යභාරය විවේචනය කරන එක තමයි. එතකොට විපක්ෂය මං කියන්නේ කොච්චර දේශපාලනයේදී මහත්මා විපක්ෂයක් වුණත් නැතත් විවේචන තියෙනවා. එතකොට විපක්ෂය අර දේශපාලනයේදී කොච්චර වගකීම් සහගත විදියට, එහෙම නැත්නම් ඔවුන් දේශපාලනය කරන්නේ කොච්චර විදග්ධ විදියටද කියන එක බිඳුනහම විවේචන වැඩි. එතකොට චෝදනා වෙනවා එන්න ගන්න. සමහර කණ්ඩායමින් ඔවුන් දේශපාලන පක්ෂවලට, ආණ්ඩු පක්ෂයට හෝ විපක්ෂයට ඔවුන් නතු වෙන්නේ, හේතු වෙන්නේ, එකතු වෙන්නේ. ඔවුන්ගේ කාර්යභාරයම තමයි තිබෙන තත්වයේ හොඳ නරක පෙන්ල දෙන එක. ඒ නිසා විවේචනය කියන එක හොඳ එකක් නේ.
1: විවේචනය හොඳ දෙයක් ඉදිරියට බාර ගන්නවා.
2: විවේචනය හොඳ දෙයක් ඉදිරියට බාර ගන්නවා. සමහර විට චෝදනක් එනවනේ. සමහර චෝදනක් එල්ල විය යුතුයි. ඇතරම දැන් අපි මේක සංකී මං ඉස්සර කිව්වාගේ මේක සංකීර්ණ කටයුත්තක් අපි කරගෙන යද්දී මේකේ හොඳ නරක කියන එක තෝරා බේරා ගන්න වෙන්නේ. අපි කරන එක සමාජයට කොහොමද බලපාන්නේ කියලා තෝරා බේර ගන්න වෙන්නේ සමාජයෙන් එන ප්‍රතිචාරයත් එක්ක. සමාජයෙන් එන ප්‍රතිචාරය විවිධ වෙන්න පුළුවන්. ඒ ප්‍රතිචාරය දක්වන ඉන්ටෙන්සිටි එක, ඒකේ ප්‍රබලත්වය විවිධ වෙන්න පුළුවන්. එක එක්කෙනා ඔබට තියෙන මා සම්බන්ධයෙන් තියෙන එකක් ඔබ ඉදිරිපත් කරන විදිහයි තව කෙනෙක් ඉදිරිපත් කරන විදිහයි වෙනස්. ඒ නිසා විවේචන එනවා, චෝදනා එනවා, ඒවා ඉදිරිපත් කරන විලාසය වෙනස් වෙන්න පුළුවන්. විශේෂම විපක්ෂයක් වුණාම ආණ්ඩු බලය ගන්න උත්සාහ ධර්මෙන් ඉන්නේ. ඒතකොට ඔවුන්ට ඕනේ ආණ්ඩුව වටන්න. ඒ නිසා ඔවුන්ට හම්බෙන වැලි කැටෙනුත් අපිට ලොකු ප්‍රහාරයක් ඉදිරිපත් කරනවා. ඒ නිසා විවේචන එනවා. ඒ විවේචන මොනවද කියන එක සම්බන්ධයෙන් හැම එකක් දිහාම අපි බලනවා. තනි තනිව අපි ඇමතිවරු විදිහට අපේ ශේෂවලට, මට පෞද්ගලික විතරක් නෙමෙයි පොදුවේ ආණ්ඩුවට එන, ඒ කියන්නේ මාධ්‍යවල පළවෙන ඒවා විතරක් නෙමෙයි විවේචන. මාධ්‍යවල පළ නොවන ඍජුව අපිට සන්නිවේදනය නොකරන අපි සම්බන්ධයෙන් සමාජයේ කරකැවෙන විවේචන තියෙන්නත් පුළුවන්. ඒව සම්බන්ධයෙන් අපි හොයා බලනවා. එහෙම නැතුව අපිට ජනතාව තෘප්තියෙන්ද අපේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් අපි ආණ්ඩුකරණය හරිද වැරදිද කියලා හොයා බලන්න වෙන්නේ විවේචනයේ. ඒ නිසා විවේචන තියෙනවා, විවේචන එනවා, විවේචන ආයුතුයි. විවේචනවල සාධනීය දෙයක් තියෙනවා. ඒ සාධනීය දේ අපි එකතු කරගන්න අසමත් වුණොත් අපි ආණ්ඩුකරණයේදී අසමත් වෙනවා. ඒ නිසා විවේචන සම්බන්ධයෙන් බලන්නේ ඒ විවේචන වලින් අපි කිපෙන්නේ නැහැ. ඒ විවේචන වලින් අපි අධෛර්යයට පත් වෙන්නේ, ඒ විවේචන වලින් අපි කියන්නේ පසුබහින්නේ. විවේචනය සාධන විදිහට ගන්න තමයි අපි අදහස් සහ පුරුද්ද. අපි ඕනතරම් විවේචනයට ලක් වෙච්ච මිනිස්සු.
1: හොඳයි, ඔබ බලය ගන්න කලින් විවේචනය එල්ල වුණා. ඒ අතර එකක් තමයි ඔබවත් බුද්ධඝම ඉවරටම ඉවරයි කියලා විවිධ දේශපාල වේදිකාවන නඩුත් පැවරුවා සමහර තැන්වල කාරණා සම්බන්ධයෙන්. මේ යතිවර මාපි වැඩසටහන ගැන කතා ඔබ සඳහන් කළා. මේ වැඩසටහන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ?
2: උතර මේ බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් මේ වැඩසටහන ආරම්භ
1: වෙලා අමාත්‍යංශත් මේකට සම්බන්ධයි.
2: මම ඉස්සලා කිව්වා වගේ සසුන්ගත වෙච්ච අපි භික්ෂුන් වහන්සේලාගේ අපි තෝරගෙන දිර නිර්ණායක තමයි සසුන්ගත වෙලා අවුරුදු පහක්වත් භික්ෂුත්වයේ රැඳී සිටිය භික්ෂුන් වහන්සේලාගේ දෙමව්පියන්ට, එහෙම නැත්නම් දෙමව්පියන් ඔවුන්ගේම වෙන්න පුළුවන්, ඔවුන් ඉන්නේ වෙන දුවේ පුතෙක් එක වෙන්න පුළුවන්, නිවසක් නැති හෝ අර්ධ වශයෙන් ඉදිරි කපුළු හර තාවකාලික නිවාසයක ඉන්නවා නම් ඔවුන්ට නිවසක් ඉදිකර ගැනීම සඳහා වෙච්ච තමයි මේ උදව්ව කරන්නේ. ඒ සඳහා ලක්ෂ 15ක් දෙමු කියන යෝජනාව බුද්ධ ශාසන අමාත්‍යංශය ඉදිරි කරලා තිනවා. බුද්ධ ශාසන අමාත්‍යංශය මේ තෝරා ගැනීම කරාට පස්සේ ඒ නිවාසයේ ඉදිකරන කටයුතු අධීක්ෂණය කරන්න නිවාස සම්බන්ධන අධිකාරිය හරහා උතරින් තමයි අපි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක බුද්ධ ශාසන අමාත්‍යංශය හරහා ශාසන ආරක්ෂක බල මණ්ඩලවල ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු උන්වහන්සේලාගෙන් තොරතුරු අරගෙන තිනවා. එවැනි දෙමව්පියෝ ඉන්න භික්ෂුන් වහන්සේලා කවුද කියන එක සහ දෙමව්පියන්ගේ විස්තර මොනවද කියන එක. ඒ වගේම තමයි බෞද්ධ කටයුතු සමායෝජක කියලා නිලධාරි කියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ඔහු ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය ඇතුළේ ඉන්න විහාරස්ථාන සමග ගනුදෙනු කරනවා. ඔහු හරහා තොරතුරු එකතු කරමින් තිබෙනවා. අපි මෑතකදී සාකච්ඡාවක් කරා බුද්ධ ශාසන මාතෘකාවත් එක්ක. ඇප්ලිකේෂන් මේ සඳහා විශාල සංඛ්‍යාවක් ලැබිලා තිනවා. තෝරා ගැනීම කටයුතු කරමින් තිබෙනවා. තෝරාගත් යම් ප්‍රමාණයක් මේ වෛද්‍යුම්පත් නිවාස සම්බන්ධන අධිකාරිය වෙත බාර දීලා තිනවා. ඒ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන්න තමයි අපේ අදහස ඉලක්කය
1: තියෙන්නේ. උතුරු නැගෙනහිර අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සම්බන්ධව ඔබ යම් කිසි අදහසක් පළ කරා. දැන් මේක හැමදාම කතා බහ වෙන දෙයක්. මේ ආණ්ඩුව බලට ආවෙන් පස්සේ මේ වැඩසටහනේ ප්‍රගතිය කොතනද තියෙන්නේ? කොපමණ ප්‍රමාණයක් කොහොමද?
2: ඔව්, අපේ පළමුවෙනි එක අපේ අවුරුදු තුනකින් මේ වැඩ කටයුතු අවසන් කරන්න තමයි අපි ඉන්නේ. ඒ
1: කියන්නේ නැවත කියන්න තියන්නේ
2: නැති වෙන්නේ. ඒ කියන්නේ යුද්ධය ඉවර වෙලා අවුරුදු 16ක් 17ක් ගිහිලා තියෙනවා. තාම අපිට මේක ඉවර කරන්න බැරි වෙලා තියෙනවා. ඒකෙත් සමහර කරපු වැරදි තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් නිවාස සංවර්ධන අධිකාරිය හරහා උතුරු නැගෙනහිර සමහර පවුල් වලට ආධාර දීලා තියෙනවා ගේ හදා ගන්න කියලා. ආධාර 106යි, දීලා තියෙන රුපියල් 40000යි පළවෙනි මාර්ගයේ විතරයි. පළවෙනි මාර්ගයෙන් පස්සේ උන් ගෙදර හදන්න පටන් ගන්න උන්ගේ මුදලුත් යොදවලා ඊට පස්සේ මුදල් දෙන එක නවත්තර දෙන නිවාස සංවර්ධන අධිකාරිය. ඒ නිවාස සංවර්ධන අධිකාරිය මගේ මේ වැඩසටහන් වල සාර්ථකත්වයේ නිසා දැන් වෙලා තියෙන්නේ නිවාස සම්බන්ධන අධිකාරියෙන් නැවත ණයක් උන්ට දෙන්න විදියක් නැහැ, ආධාරයක් දෙන්න විදියක් නැහැ කලින් එකක් ලැබිච්ච නිසා. නිවාස සම්බන්ධන අධිකාරියෙන් ආධාරයක් ලබා දුන්න නිසා නැවත පදිංචි කිරීමේ අංශය හරහා ලබා දෙන්නත් විදියක් නැහැ. ඒ නිසා ජනතාව කබලෙන් නිපර වෙట్లా තියෙන්නේ. ඔය එකේදී එවැනි පවුල් සංඛ්‍යාවකුත් ඉන්නවා. ඒ වගේ තමයි මේ සමහර නිවාසය හදා ගන්න ලබා දීලා තියෙන මුදල ප්‍රමාණවත් නැහැ. සමහර
1: සංඛ්‍යාත්මකව ලොකු වුණාට ප්‍රමාණාත්මකව ඔව් දායකත්වය පොඩි.
2: ඊට පස්සේ සමහර පවුල් වලට නිර්දේශ කළම තියෙන්නේ ඉතා කුඩා නිවසක්. ඒක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි කරේ අපි තීරණය කරා හැම පවුලටම රුපියල් ලක්ෂ 20ක් ලබා දෙනවා. ඔවුන්ට විදුලි බලය අරගෙන ජල සම්බන්ධතාවය අරගෙන ප්‍රමාණවත් නිවසක් ඉදිකර ගන්න. එවැනි පවුල් 2500කට මුදල් වෙන් කළ තියෙනවා. ඒ කටයුතු සාර්ථක වෙනවා. අපි මමත් පෞද්ගලිකවම ගිහිල්ලා උතුරු නැගෙනහිර පළාතේ විශේෂ මුදුරු පළාතේ දිස්ත්‍රික් ලේකම්තුමාලා එකතු කරලා මේ ගැන සාකච්ඡා කළා. සමහර පැතිවල ප්‍රාදේශීය ලේකම්තුමාලා එකතු කරලා මේ සාකච්ඡා කළා. මෙහි මේ වැඩසටහනේ ප්‍රගතිය අපි වැඩි කරගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ වෙන් කරපු මුදල් වලින් අදාළ ඉලක්කයට යන ගෙවල් 2500 හදලා ඉවර ගන්න. ගෙවල් 2500ටත් වැඩි වෙයි. ගිය අවුරුද්දේ ආරම්භ කරපු සමහර ඒවා තියෙනවා අවසන් කරන්න. අපි බලාපොරොත්තු වෙන ඒවා, ඒ කියන්නේ කලින් පටන් ගත්ත ඒවා තියෙනවා අවසන් කරන්න. ඒවත් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.
1: අවම අවුරුදු
2: තව අවුරුදු තුනකින් තව ගිවල් 10000ක විතර මුදල් වෙන් කරන්න තියෙනවා. අවුරුදු තුනකින් මේක අවසන් කරන්න තමයි අපේ ඉලක්කය තියෙන්නේ.
1: මේ නැවත මේ ප්‍රශ්නේ ඔබෙන් හරි නැවත ඉදිරියේ දෙන අමාත්‍යවරයෙන් හරි අහන්න
2: නැති වෙන්නේ. අහන්න නැති වෙන යුද්ධය නිසා අවතැන් වෙච්ච, ගෙවල් විනාශ වෙච්ච, ගෙවල් නැති වෙච්ච කට්ටියට නිවාස හදන ව්‍යාපෘතිය අපි තව අවුරුදු තුනකින් අවසන් කරනවා.
1: හොඳයි, ඒ ව්‍යාපෘතියත් එක්කම උතුරු නැගෙනහිර ජල සම්පන්න ව්‍යාපෘතිය ගැන කතා බහ කරොත් ඒ කටයුතු කොහොම සිදු වෙන්නේ?
2: එතනම උතුරු නැගෙනහිර විශේෂම ගැටලුවක් තිබෙනවා යාපනයේ. යාපනයේ තියෙන භූ විෂමතාවයත් එක්ක එහි තියෙන පස වෙනස්නේ. එහි තියෙන අර පස්වල විශේෂත කබොග්ගල් තියෙන නිසා සමහර ටොයිලට්ස් වල, ඇත්තටම ටොයිලට්ස් වල තියෙන වතුර කොච්චර යාලට හරලා තිබුණත් ඒ වතුර අර කබොග්ගලේ ස්වභාවය නිසා වතුර මූලාශ්‍ර වලට යනවා. ඒ නිසා යාපනයේ දිස්ත්‍රික්කෙ ගත්තහම ජල මූලාශ්‍ර ඔක්කොම අපවිත්‍රලා තියෙනවා. ඒ නිසා එකක් සුරක්ෂිත පානීය ජලය දෙන්න ඕනේ. දෙවැනි එක තමයි අපජල කලමනාකරණය සඳහා වැඩසටහනක් අත්‍යවශ්‍යයි. හාට ඒ නිසා අපි අතරම යාපනයේ නගරය සඳහා, නගරය තමයි විශේෂත්වම තියෙන්නේ, නගරය සඳහා මේ අපි ජල කලමනාකරණ පද්ධතියක්, සොරේජ් සිස්ටම් එකක් අපි යෝජනා කරලා තිබෙනවා, ඩිසයින් කරලා ඉවරයි. ආසියානු සම්බන්ධ බැංකුව මේ සඳහා ණය මුදලක් ලබා දෙන්න සූදානම් වෙලා තිනවා. බොහෝ විට අපිට ඔක්තෝබර් මාසෙ විතර ණය ගිවිසුම්ට අත්සන් කරන්න පුළුවන්. මේ ණය ගිවිසුම එනකම් අපි ඒකට අදාළ ඩිසයින් කරන වැඩ, සැලසුම් කරන වැඩ කටයුතු සහ මේකේ ප්‍රසම්පාදන වැඩ කටයුතු ආරම්භ කරලා තිනු. මේක වේගවත් කරගන්න ඕන නිසා ඒ නිසා බලාපොරොත්තු වෙනවා යාපනයේ දිස්ත්‍රික්කයේ උනෝය අපජල කලපනාකරණ පද්ධතිය ඉදි කරලා අවසන් කරන්න අවුරුදු දෙකක් දෙකහමාරක් ඇතුළත. ඒ වගේම තමයි තාලේ අඩිවල ජල ව්‍යාපෘතියක් ආරම්භ කරලා තිනු. නමුත් ඒකේ නිෂ්පාදනය කරන වතුර, පිරිපාදු කරන ජලය අර ටවර් ඉදිකල්ල යාපනයට, යාපනයේ බොහෝ ප්‍රදේශවලට බෙදාහරි දෙන නිමිතයි ඒ සම්බන්ධතා ලබා දීලා නැහැ. එහි ඇතර මේ ඒ ව්‍යාපෘතිය එන හිටලා තිබුණේ. අපි ඇවිල්ලා ඒකට ලොකු අපි මෙහෙවල ඒ ව්‍යාපෘතියට මැදිහත් වෙලා දැන් ඒක පණ ගස්සලා තිනවා. අපි තව මාසිකින් දෙකකින් එහි බොහෝ ඒවා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මුලතිව් ගත්තාම මුලතිව් මල්ලාවි ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් අපි ආරම්භ කරලා තිනවා. ඒක දැන් අවසන් කටයුතු තියෙන දවස් හත කිහිපෙන් අපි විවෘත කරනවා. ඒ විදිහට ඊට පස්සේ දිස්ත්‍රික්ක කිහිපෙම ඔයගේ ග්‍රාමීය ජල ව්‍යාපෘතිය අපි ආරම්භ කරලා තිනවා. ඒවා අවසන් අධිරේ තියෙන්නේ, තව සමහර ඒවා ආරම්භ කරන්නත් තියෙනවා. ඒ වගේම ග්‍රාමීය ජල ව්‍යාපෘති සම්බන්ධ යෝජනා විශාල සංඛ්‍යාවක් කියලා තිනවා. ඒවා සම්බන්ධයෙන් සක්විතා දින අපි සිදු කරමින් යනවා. ඔහොම උතුරු නැගෙනහිර ගත්තාම ව්‍යාපෘති ගොඩක් ඇවිල්ලා තිනවා. ඒ සඳහා අපි හැම එකක් සම්බන්ධයෙන්ම අතරම මූලික කටයුතු අපි ආරම්භ කරලා තිනවා. සමහර ඒවා වැඩ කටයුතු ආරම්භ කරලා තිනවා, සමහර ඒවා අවසන් අධීර දෙන්නේ.
1: අපි ජන සම්පාදනයේ පැත්තට ආවම දැන් මේ බියලි කලාපවල තිබෙන ජල ප්‍රශ්න විසඳන්නට මොන තරම් තියෙන පීවර මොන තියෙන සැලසුම් කියලා ගත්තොත් එහෙම.
2: ඔව්,
1: විශේෂයෙන් තමුත්තේ ගම ව්‍යාපෘතියක් ආත්මක කරනවා.
2: නමුත් එකම ජල ව්‍යාපෘතියත් ඇතරම ප්‍රශ්න සහගත, කියන්නේ අතරමඟ නතර වෙච්ච බොහෝ අර්බුදාව පැනනගිච්ච ව්‍යාපෘතියක්. නමුත් අපි ඒකට මුදල් වෙන් කළා, සෝයාබල්ලා දීක්ෂණය කළා. දැන් අවසන් අධිරේ තියෙන තව සති කිහිපයකින් අපි විවෘත කරන බලාපොරොත්තු වෙනවා. ඒෙන් දෙන්න පුළුවන් සම්බන්ධ ප්‍රමාණය පවුල් 25000කට.
1: ඒකෙන් කලින් පටන් ගත්ත කියලා නැහැ.
2: අතර මේ වල
1: සම්පූර්ණ කරනවා.
2: සම්පූර්ණ කරනවා කියන්නේ ආර්ථික අර්බුදය නිසා, වෙනත් බලපෑම් නිසා මේ වල ගැටලු ඇවිල්ලා නැතර වෙලා මුදල් වෙන් කරගන්න බැරුව නොහොම තමයි තිබුණේ. අපි ඇවිල්ලා මුදල් වෙන් කළා. ඒවා ඇතරම් පිළිවෙලක් කරන්න ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වුණා. නමුත් අපි දැන් අවසන් අධිරේ ඉන්නේ. ඒ වගේම කැබිති කොල්ලෑව පදවිය හොරපතාන ප්‍රදේශයට ජල සම්පාදන කටයුතු කරන්න අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙන මේ මාසේ අන්තිම, ජූනි මාසේ අන්තිමටෙහි වැඩ කටයුතු ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එප්පාවල ගිරිබාව ගල්ගමුව සඳහා ව්‍යාපෘතියක් යෝජනා වෙලා තිනවා. ඒ ව්‍යාපෘතියත් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන තව මාස කිහිපයකින්. අතට මූලික වැඩ කටයුතු දැන් ආරම්භ කරලා තියෙන්නේ. පොල්ගහවෙල ව්‍යාපෘතියක් තියෙනවා. පොල්ගහවෙල සහ ඒ තදාසන ප්‍රදේශවල එහි වැඩ කටයුතු අවසන් අධිරේ තියෙන අපි විවෘත කරන්න බලාපොරොත්තු වෙන තව මාසයක් හමාරකින්. මාතලේ ඔය විශේෂම කළුගඟ ජලාශය නිසා නැවත පදිංචි කරපු පවුල් වලට ජල සම්පාදන කටයුතු වලට ආරම්භ කළ තියෙනවා ව්‍යාපෘතියක්. ලග්ගල ජල ව්‍යාපෘතිය, එහිත් විශාල ගැටලු සංඛ්‍යාවක් ඇවිල්ලා තිබුණේ. දිත්වාලිනුත් හානි වුණා. නමුත් දැන් වැඩ කටයුතු අවසන් කළ තියෙන තව සති කිහිපකින් අපිට විවෘත කරන්න පුළුවන් වෙයි. ඒ විදිහට කුරුණෑගල, මාතලේ, අනුරාධපුර වගේ පැතිවල යාපනය ඔය වගේ දිස්ත්‍රික්ක කිහිපයකම නුවරත් ව්‍යාපෘතියක් තිබෙනවා, සැලකිලි මට්ටමක ව්‍යාපෘතියක්. එහෙත් වැඩ කටයුතු අවසන් වන තීරයේ තියෙන්නේ. සමහර ඒවා අපිට විවෘත කරන්න පුළුවන්, කියන්නේ ජල සම්පාදන කටයුතු ආරම්භ කරන්න පුළුවන්. සමහර ඒවා අපි මුල්ගල් තියලා ආරම්භ කරන වැඩ කටයුතු පටන් ගන්නවා. ඒ වගේම තමයි ප්‍රජා ජල ව්‍යාපෘති.
1: ප්‍රජා ජල ව්‍යාපෘති වල තියෙන මේ පානීය ජලයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සහතික දිය හැකිද? විවිධ තැන්වල ප්‍රාප්තගෙන මේවා ඒකාබද්ධ කරලා ප්‍රමිතියක අන්තර්ගත කරන්න යටත් කරන්න වැඩ පිළිවෙලක් තියෙනවද?
2: උදේ මේ ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ බිහිවීමත් ඒකත් ප්‍රශ්න සහගත එකක්. ඒ කියන්නේ වෝටර් බෝඩ් එක යටතේ තියෙනවා ග්‍රාමීය ජල ව්‍යාපෘති ග්‍රාමීය ජල ඒකකයක්. නමුත් එක කාලෙක ඒ හිටපු ඇමතිවරයාට තමන්ගේ හිතවතේ දෙපාර්තමේන්තු ප්‍රධානී කරන්න ඕන වෙලා දෙපාර්තමේන්තුව කාරම්භ කරලා තියෙනවා. අර වෝටර් බෝඩ් එක යටතේ තිබුණු ග්‍රාමීය ජල ව්‍යාපෘති ඒකකය දෙපාර්තමේන්තුව බවට පත් කළා. නමුත් ඒක දෙපාර්තමේන්තුවක් බවට සම්පූර්ණ කළා නැහැ. ඒ නිසා අතර මේ දෙපාර්තමේන්තුවක් බවට සම්පූර්ණ කරපු නැති හින්දා ඒක යටතේ ගත්ත ප්‍රජා ජල ව්‍යාපෘති අර්බුද ගණනාවක් ඇවිල්ලා තියෙනවා මේ ප්‍රජා ජල ව්‍යාපෘති වලට. එතරම් මේ වෙනකොට ඒ දෙපාර්තමේන්තුව යටතේ ග්‍රාමීය ජල ව්‍යාපෘති 4000ක් විතර ක්‍රියාත්මක වෙනවා.
1: ව්‍යාපෘති 4000ක්
2: තියෙනවා. 4000ක් විතර ක්‍රියාත්මක වෙනවා. පවුල් 680,000කට විතර ජල සම්පාදන කටයුතු කරන. එයින් අතරම 2000ක් විතරම තියෙන්නේ යම් මට්ටමක ප්‍රතිසංස්කරණයක් අවශ්‍යව. මේ ප්‍රජා ජල කියන්නේ ප්‍රජා ජල සමිතියක්. ගමේ සමිතියක් මගින් තමයි මේක නඩත්තු කරන්නේ, අධීක්ෂණය කරන්නේ දෙපාර්තමේන්තුවේ. එක්කෝ මේ සමිතියේ ගැටලුවක් තියෙනවා, ගණනාවක් තියෙනවා, සමිතියේ ගැටලු තියෙන. තව ඒවල තියෙනවා මේ ජල පිරිපහදු කරනවනේ, පිරිපහදු අපි එතන ක්‍රියාත්මක වෙන විදිහක් තියෙනවනේ, එහි ගැටලු තියෙනවා.
1: ක්‍රියාවලී.
2: තව සමහර ඒවල තියෙනවා ජල මූලාශ්‍රි ප්‍රශ්න. නලලින්දක් හදලා වතුර ගන්නවා, එක කාලයකට එක්ක නලින්දේ වතුර නැහැ. නැත්තම් නලින්ද සම්පූර්ණයෙන් හිඳිලා ගිහිල්ලා. නැත්තම් වතුර ගන්න හදපු ලිඳේ කිවුල වැඩි. මොන වගේ ගැටලු ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඇත්තටම ජලය සමහරට ලැබෙනවා, ඒවා බොන්න පුළුවන් මට්ටමේ නෙවෙයි තියෙන්නේ. මොන වගේ ගොඩාක් 2000ක් විතර තියෙනවා යම් මට්ටමක ඉම්ප්‍රූවමන්ට් එකක් වැඩි දියුණු කිරීමක් අවශ්‍ය ඒවා. ඒ සඳහා ඇත්තටම අපි මුදල් වෙන් කළා. අර මං කියවන දෙපාර්තමේන්තු හරියට හදලා නැහැ කියලා. ඒ තාක්ෂණික හැකියාවේ ප්‍රශ්නයක් තියෙනවා, කැපැසිටිගේ ධාරිතාවේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි විකල්ප යෝජනා කරලා තියෙනවා වෙනත් රජයේ යටතේම තියෙන වෙනත් මේ වෙනේ උපදේශක සමාගම් අරගෙන මේ වල වැඩ කටයුතු අවසන් කරන්න. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ඉංජිනේරු ආයතනය දායක කරගෙන මේ වලට ඔවුන්ගේ දායකත්වය අරගෙන මේ වල වැඩ කටයුතු අවසන් කරන්න මුදල් වෙන් කරලා තියෙනවා. අපි ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා. අපිට හැකි ඉක්මනින් මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ මැද දිහාට යනකොට මේ වලේ වැඩ කටයුතු අවසන් කරන්න තමයි අපේ යෝජනා. කොහොමද ඊට පස්සේ
1: ප්‍රමිතිය සම්බන්ධයෙන්?
2: ප්‍රමිතිය අර 2000 ප්‍රමිතිය සම්බන්ධ ගැටලුවක් තියෙනවා. අනිත් දේවල හොඳටම ක්‍රියාත්මක වෙනවා. ප්‍රජා ජල ව්‍යාපෘති තිබෙනවා. සමහර ඒවා පවුල් 2000ක් 3000කට ඉතා ඉහළම ප්‍රමිතියෙන් ජල සම්පාදන කටයුතු කරන. ඒ වගේ මේවට මැදිහත් වෙලා තියෙන අර ප්‍රජා ජල සමිතිත් ඔවුන්ගේ කාර්යභාරය හොඳින්ම කරමින් තියෙනවා. ඔවුන් සමහරට ලැබෙහෙකුත් දාලා තියෙනවා. ඔවුන් සමහරට ඒ සේවකයෝ යොදවලා තියෙනවා. වෝටර් බෝඩ් එකේ වගේම ජල පිරිපහදු කරමින් තිබෙනවා. ආදායම් හොඳට තිබෙනවා. ඒ වගේම ඒ සමිතිය අරමුදලක් නඩත්තු කරගෙන යනවා. ඒ අරමුදලේ වෙනත් සුබසාධන කටයුතු කරමින් තිනවා. ඒ ජල ව්‍යාපෘතියේ නඩත්තු හෝ වෙනත් කටයුතු ඔවුන්ගේ සම්මාදමින්ම කරමින් තිනවා. ඒ වගේ හොඳින් ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති තියෙන අතර මේ ප්‍රජා ජල කියන ව්‍යාපෘති මාදිලිය හොඳයි ගම්වලට. අර පවුල් 150ක් 200කට 300කට ජලය දෙන තමන්ගේ ගමට හදාගන්න ඒවල මේ ග්‍රාමීය ජල ව්‍යාපෘති, ඒවා ඇත්තටම හොඳයි. ඒවා ප්‍රජාදායකත්වයෙන් නඩත්තු කරන්න තියෙනවා නම් හොඳයි. ඒක හොඳ මාදිලිය. අපිට දැනට යෝජනා අවිලා තිනවා දල වශයෙන් 450ක් විතර නව යෝජනා. ඒ 450 ඒ ව්‍යාපෘති 450 සාර්ථක හදාගන්න පුළුවන් වුණොත් තවත් පවුල් 106කට විතර ජල සම්පාදන කටයුතු කරන්න පුළුවන්. ඒ සඳහා අපි වැඩ කටයුතු ආරම්භ කරලා තිනවා. කැබිනට් තීරණය සඳහා දෙනු දිරිතන කොහොමද අපේ බලාපොරොත්තුව? අපේ පාලන කාලය ඇතුළත පානීය ජල පුනරුදයක් ඇතිකරන එක තමයි අපේ බලාපොරොත්තුව. වෝටර් බෝඩ් එකත් එහෙම තමයි, ජාතික ජල සම්පාදන සහ ජලාපහන් මණ්ඩලයත් ප්‍රජා ජල දෙපාර්තමේන්තුවත් ඒ සඳහා මෙහෙවන එක වැඩසටහන් හදන එක ඉවසාර්ථ කරන එක තමයි අපේ අරමුණ. පානීය ජල පුනරුදයක් ඇති කරන එක තමයි අපි ඉලක්කය.
1: දැන් මේ වෝටර් බෝඩ් එක සරලම කිව්වොත් වෝටර් බෝඩ් එකේ ඉන්න වතුර මේකේ ප්‍රමිතිය ගැන ජනතාවට දෙන්න පුළුවන් සහතිකය මොකද්ද? ඒ වගේම මේ දැන් තියෙන ප්‍රමිතිය හැලලා ගන්න මොනවද අරන් තියෙන පේවර්? සමහර වෙලාවට සමහර තැන්වල මඩ එනවා ප්‍රතිසංස්කරණ කටයුතු නිසා වේදපත්‍රය වෙන මේ වගේ දේවල් විස්තර කරන කාලයක් තිබ්බ ප්‍රශ්න. මේ විසඳන්න මොන වගේ ක්‍රියාමාර්ගයක් අරන්
2: තියෙන්නේ? ඔව් වෝටර් බෝඩ් එකේ වතුර වලත් පැති ගණනාවක සමහර තැන්වල ගැටලු තියෙනවා. එකක් ඔබ කිව්වා වගේ ප්‍රමිතිය.
1: පරණයි.
2: ඔව් සමහර තැන්වල එන්නේ වතුර ඇත්තටම ඉවල මඩ හරි වෙන පැහැයි හරි ප්‍රශ්න තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. සමහර තැන්වල විශේෂම වියලි කලාපේ වැව්වල වැව්වලින් ගන්න ඒවල වැවේ වතුර අපි ගිහිල්ලා බිව්වොත් රසය වෙනස්. අපි ඇලක දොලක බොනවට වැඩිය රසය වෙනත්. ඒකට කියන්නේ වැව් රසය කියලා. ඒක වෙනම රසයක් තියෙනවා.
1: වැවදීම දන්නවා.
2: ඔව්. ඒ වැව් රසය කියන එක ඒක මම තාක්ෂණිකව හරියටම දන්නේ නැහැ. ඒක වෝටර් බෝඩ් එකේ විශේෂඥයන් දන්නවා. ඒක මේ ඇල්ගි විශේෂඥකින් දන්නේ. වැව් රසය අඩු කරන්නත් පුළුවන්. ඒක සම්බන්ධයෙන් සමහර පවුල්වල විශේෂම නාගරික පවුල්වල යම් සැලකිලිමත් භාවයක් තියෙනවා. ඒක ඇත්තටම ප්‍රමිතිය සම්බන්ධම ප්‍රශ්නයක් නෙවෙයි, රසය සම්බන්ධ ප්‍රශ්නයක්. ප්‍රමිතිය සම්බන්ධ ගත්තාම අපි දන්නවා සමහර වෝටර් බෝඩ් එකෙන් දෙන සමහර තැන්වල වතුර වල මඩ ගතිය එනවා, ඔහොම එකක් තියෙනවා. නමුත් බොහෝ තැන්වල අදාළ ප්‍රමිතියෙන් උසස් පානීය ජල අවශ්‍ය ප්‍රමිතියෙන් සහිතව ජලය සම්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ප්‍රමිතිය අඩු වෙන්න හේතු කාරණා ගොඩක් තියෙනවා. සමහර ඇත්තටම අවුරුදු 15කට 20කට ඉස්සෙල්ලා හදපු මේ ජල පිරිපාදු මධ්‍යස්ථාන ඒවා නවීකරණය කරන්න අවශ්‍යයි. ඒ සඳහා අපි වැඩ කරතු ආරම්භ කළා තියෙනවා. සමහර ඒවල ජල මූලාශ්‍රවල ගැටලු තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අවිස්සාවල සීතාවක ගඟේ ගත්තොත් එහෙම මැලික් ගන්න හින්දා කාලයකට මඩගතිය වැඩි. ඒ මඩගතිය පිරිපහදු කරන්න ඒ මඩ සහිතව එන වතුර පානීය ජල මට්ටමට ගේන විශාල පරිශ්‍රමයක් දරන්න ඕනේ. ඒ සිස්ටම් සමහරට වැඩ කරන්නේ නැතුව යනවා. ඒක ජල මූලාශ්‍රය පාර්ශ්වයෙන්. එතකොට අපිට කරන්න වෙන්නේ මූලාශ්‍රය සුරක්ෂිත කරන එකනේ. ඒ සඳහා වැඩ කරතු අපි ආරම්භ කළා දිනේ. හරි සංකීර්ණ, හරි වෝටර් බෝඩ් එකට විතරක් කරන්න බැරි ප්‍රාදේශීය භාෂා ජනතාවගේ
1: දායකත්වයෙන් ඊළඟ ප්‍රශ්නය ඔබෙන්
2: කරන්න ඕනේ.
1: මේ ජල අපවිත්‍රතාව වළක්වා ගන්න මොන වගේ පියවර තමයි තියෙන්නේ?
2: ඇත්තටම අපි
1: ආරක්ෂා කරගන්න විශේෂ
2: මම කියවනේ පානීය ජල පුනරුදයක් අපි හදන්න කියලා. පානීය ජල පුනරුදය කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ජලය නැති පවුල් වලට ජලය ලබා දීමම පමණක් නෙවෙයි. දැනට ජලය ලැබෙන පවුල් වලට සුරක්ෂිත පිරිසිදු ඇත්තටම ස්ටෑන්ඩඩ් එකට තියෙන පානීය ජලය ලබා දෙන එකත් ඒකේ ඇතුළත්. ඒකේ අනිත් පැත්ත තමයි මේ ජල මූලාශ්‍රය අපි ආරක්ෂා කරගන්න එක වගේම ජල මූලාශ්‍රය අපවිත්‍ර වෙන එක නවත්ත ගන්න එක. ඔන වගේ ගොඩක් කාරණා තියෙනවා. ඊළඟට තමයි අපි මේ ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ මූලාශ්‍රය මේ දේශගුණ විපර්යාසයන් වලට ඔරොත්තු දෙන මට්ටමට හදන එක. අපි දේශගුණ විපර්යාසය එනවා. ඒ නිසාම අපේ ජල පිරිපහදු මධ්‍යස්ථාන මේ ක්‍රියාවලිය අඩපණ වෙනවා. නමුත් ඒකට ඔරොත්තු දෙන මට්ටමේව හදන ඒවා. ඒකට ඔරොත්තු දෙන ජල සම්පාදනයක් පවත්වාගෙන යන ඒවා. ඒක ඒවත් ඇතුළත්ව තමයි අපි අතරම මේ පානීය ජල පුනරුදයක් කියන එක ආරම්භ කරලා තියෙන්නේ. අර මූලාශ්‍රවල උදාහරණයක් ගත්තොත් දැන් කොළඹ වැඩිම වතුර දෙන්න අපේ ප්‍රබලතම අපේ ප්‍රමුඛතම මූලාශ්‍රය කලණිකඟ. අඹතලේ ඉඳලා කිලෝමීටර් 20ක් විතර 20කටත් වැඩි මතන 25ක් විතර යනකම්ම අපි කැලණිකඟේ දෙපස ආරක්ෂා කර ගන්න ඕනේ කොළඹට දෙන වතුර පිරිසිදු සුරක්ෂිත ජලය වෙන්න නම්. ඒ සඳහාතරම අපි කැලණිකඟේ මොනිටරින් සිස්ටම් මේ වතුරවල ක්වොලිටිය ගුණාත්මක භාවය මොනිටර් කරන්න පද්ධතියක් සහ ඒකට ගන්න ඕන ක්‍රියාමාර්ග අපි මොන වගේ ආයතන පද්ධතියකින්ද මේ වැඩේ කරන්න කියන එක සම්බන්ධයෙන් ව්‍යාපෘතියක් අපි දැනටම යෝජනා කරලා තිනවා. ඒකට අපි එක්සත් ජාතික සංවිධානය ආධාර මුදලක් සහිතව මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. විශේෂඥ දැනුමත් යොදාගෙන අපි ස්ථාපිත කරන වැඩසටහනක් ආරම්භ කරනවා. එතනින් පස්සේ අපිට මේක ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා ජල මූලාශ්‍ර අපිරිසිදු වෙන්නේ කොහොමද, කොයි කාලෙද, මොන මට්ටමෙන්ද සිද්ධ වෙන්නේ, ඒකට ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද, මොන ආයතනයේද ගත යුතු වෙන්නේ. සමහරට කාලයත් එක්ක වෙනස් වෙන ගැනි. අපි තුන් වියලි කාලයේදී ජල මූලාශ්‍රවල තියෙන එක ගැටලුවක්.
1: නැහැ අපද්‍රව්‍ය බැහැරකින් වළක්වා ගැනීම සඳහා
2: ඒ සඳහා තමයි ඒක මධ්‍යම පරිසර අධිකාරිය සහ සමහර ඒ කියන්නේ ඒවට තියෙන පළාත් පාලන ආයතන යොදා ගන්න ඕනේ. එතකොට මේ වැඩසටහන එන්නේ මේ ආයතන ව්‍යුහයත් එක්කම.
1: ඔබ හිතන මේ ආයතන ව්‍යුහයේ ක්‍රියාත්මක වීම සක්‍රිය තත්ත්වයක තිබෙනවා
2: ගත යුතුයි. සමහර ගැටලු තියෙනවා. සමහර ආයතන හොඳටම උදව් කරනවා වගේම සමහර ආයතන හොඳින් උදව් කරන්නේ නැහැ. ඒ වගේම ජනතාවත් මේකට අනුගත වෙන්න ඕනේ. ආයතනවලට මේක කරන්න බෑ. ජනතාව මේකට සම්බන්ධයිනේ. ඒ නිසා අපේ ජල මූලාශ්‍ර පිරිසිදුව තබා ගන්න එක, ජල මූලාශ්‍ර ආරක්ෂා කරගන්න එක, පිරිසිදු භාවය විතරක් නෙවෙයි ජල මූලාශ්‍ර ආරක්ෂා කරගන්න එක සම්බන්ධයෙන් අපි ඇත්තටම විශාල මෙදිහත් වීමක් කරන්න ඕනේ. ඒකෙදි ජනතාවත් ආයතන සහ අපි ක්‍රමවේද හදන්න ඕනේ මේක සුරක්ෂිත කරගන්න. නැත්නම් අපි ඇත්තටම තව අවුරුදු 6-7ක් යද්දී මේ ජල මූලාශ්‍රවල ගැටලු හින්දා විශාල ගැටලු වලට මුහුණ දෙන්න නියමිතයි. ඒ සම්බන්ධයෙන් ඇත්තටම අපි ලොකු බර තැබීමක් කළ තියෙනවා. මේ ප්‍රජා ජල දෙපාර්තමේන්තුවෙත් ජල සම්පාදන මණ්ඩලෙත් ඇත්තටම හැම ජල මූලාශ්‍රය සම්බන්ධයෙන් ඔවුන් භාවිත කරන හැම ජල මූලාශ්‍රය සම්බන්ධයෙන්ම හදපු මේ වෝටර් සේෆ්ටි ප්ලෑන් එකක් හදලා තිනවා. ඒ ක්‍රියාත්මක වෙන එක යම් යම් අඩු මදි ගතියන් තියෙනවා. ඒවා ක්‍රමවත් කරන එක තමයි අපි අරමුණ.
1: ඔබේ කතාවෙත් කියුණා මේ දේශගුණික විපර්යාස ගැන. ඔබේ අමාත්‍යංශයට සමීපම දෙයක් ජල සම්පාදන අමාත්‍යංශයේ මොනවාගේ අවධානයත් මොනවාගේ බැරෑරුම් අවධානයත් යොමු කළද වෙන විශේෂයෙන් ඉල්ලන තත්ත්වයක් ගැන අනාවැකි පළ කරලා තියෙනවා. ඉදිරියේදී අපිට නියං කාලගුණ තත්ත්වයට මොන දෙන්න පුළුවන් වෙන්න පුළුවන් මොනවාගේ අවධානයත් කරලා තියෙනවා.
2: ඇත්තටම අපේ රටම ගත්තොත් අපි ඉන්දියන් සාගරයේ පිහිටලා තියෙන දූපතක්නේ. සමකාසන්නේ තියෙන දූපතක්. ඒ නිසා මේ දේශගුණ විපර්යාසයන් සම්බන්ධයෙන් අපි ඒවට නිරතුරුව ලක් වෙන රටක්. ඒක ලෝකයේ ගත්තාම රටවල් මම හිතන්නේ කීපයයි. මේ වගේ රටවල් කීපයයි තියෙන්නේ. අපිට ඉරණම අත් වෙලා තියෙනවා. ඒ නිසා දේශගුණ විපර්යාසයන් එක්කෝ වහින්නේ නැහැ, නැත්තම් වහිනවා වැඩි. නැත්තම් නායයන් සිද්ධ වෙනවා නිරන්තර වෙනත්
1: අවුපිතත්වයන්
2: උපද්‍රව වලට ලක් වෙනවා. මේ හැම එකකටම ගැළපෙන මට්ටමින් ජල මූලාශ්‍ර ආරක්ෂා කරගන්න එක, ජල සම්පාදන කටයුතු අඛණ්ඩව ලබා දෙන එක තමයි අපේ අරමුණ. කෘෂිකර්මාන්තයටත් මේක තියෙනවා. මේ දේශගුණ විපර්යාස වලට උරතු දෙන කෘෂිකර්මාන්තය. පරිසර අමාත්‍යංශයටත් තිබෙනවා දේශගුණ විපර්යාසයන්ට උරතු දෙන පරිසර තත්ත්වය. මේකේ ඇත්තටම කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන විදිහට තමයි යන්න තියෙන්නේ. මේක හරි සංකීර්ණ වැඩ කටයුත්තක්. ලොකු මුදලක් යන එකක්. අපිට ආයතනික ව්‍යුහයන් ගොඩක් වෙනස් කළා කරන්න තියෙන වැඩසටහන් විදිහට වෙනස් කළා කරන්න තියෙන එක. ඉතින් දැන් එකක් මම අර ඉස්සෙල්ලා කිව්වා කිය අපි මධ්‍යම කඳුක ආරක්ෂා කර ගැනීම සඳහා අපි වෙනම අධිකාරියක් යෝජනා කරලා තිනවා. ඒක දීර්ඝකාලීන වශයෙන් අපේ මධ්‍යම කඳුක සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කරගන්න එක. ඊට පස්සේ අපි ඔය මම කියවන කැලණි ගඟේ
1: මේ දේවල් ප්‍රකාශයට පත්වන සමහරව hina වුණා. මුළු මධ්‍යම කඳුකේම කැලේ වවන්න දෙන්නේ
2: කියලා. මොකද කොහොමද මේ කරන්න කියලා. එතරම් අපි එක කළ යුතු දෙයක්.
1: දීර්ඝ

0: දීර්ඝ කාලින අතරම ලොකු අපි වෙහෙසක් දරන කරන එකක්. දැන් ওই කැලණිගඟේ ජල තත්ත්වයේ එහි තිබෙන ගුණාත්මක ආරක්ෂා කරගන්න වැඩසටහන හදන එකත් මේකත් ඍජුව මේ දේශගුණ විපර්යාසයන්ට සම්බන්ධයි. ඒ වගේම සමහර තැන්වල අපි ගම්පුව දැන් කන්තලේ ජල ව්‍යාපෘතියට අපි ජලය ගන්න එක මූලාශ්‍රයක් මහවැලි ගඟ අල්ලේ කියන ප්‍රදේශයේ තියෙන්නේ. කොහොමද ගම්වතුක තත්ත්වයක් ආවොත් හානියටපත් නොවෙන, එහෙම නැත්නම් අකර්මණ්‍ය නොවන එතන ජලය ලබා ගැනීම මූලාශ්‍රයක් හදන්නේ කියන එක සම්බන්ධයෙන් අපි මුදල් වෙන් කරලා තියෙනවා. එවැනි කටයුතු ආරම්භ කරලා තියෙනවා. සමහර තැන්වල අපි දන්න දැන් මේ ගම්වතුක ගැලුවාම සමහර මෝටර්ස් pumps ගිලෙනවා. ඒතුළු ඒ සම්බන්ධයෙන් අපි වැඩ කටයුතු ආරම්භ කළා. දැන් අපිට මේක මාස 6කින් අවුරුද්දකින් එකපාරට කරන්න බැරි වෙයි. නමුත් අපි මේක ඉතා ගැඹුරින් කල්පනා කරලා තිනවා මේ දේශගුණ විවරයන් වලට වරුදු දීමේ හැකියාව අත්පත් කර ගන්න ඕන කියලා. ඕකේ ලොකුම එක තියෙන්නේ කොළඹ. ඒ කියන්නේ කොළඹ ගම්පහස කළුතර කියන ප්‍රදේශ එකතු කරගෙන තමයි වෝටර් බෝඩ් එකෙන් මේ වෙස්ටර්න් රීජන් එක කියන එක මේ බස්නාහිර කලාපය කියන ඔවුන්ගේ කලාපය තෝරගෙන තියෙන්නේ. මේ කලාපේ පවුල් 25,000කට විතර ලතුක හම්බෙන්නේ යම් කාලවල. අපි දන්න දැන් දැනට මාසිකට කමාරකට කලින් අපි කලටුවාව සහ කලටුවාව ජලාශි ජල මට්ටම අඩු වෙච්ච හින්දා අපිට සමහර
1: කලාපයේ සම්පත්
0: සීමා කරන්න වුණා ජල සම්පාදන ඒවා. ඊට පස්සේ සමහර පවුලට අඩු ප්‍රෙෂරකින් වතුර හම්බෙන්නේ. ජූලි මාසේ මේක කොළඹට එනවා. එන එල්නිනෝ ආවේ නැතත් ජූලි මාසේ සාමාන්‍ය කොළඹ වහින ප්‍රමාණය අඩු වෙනවා මම හිතන්නේ. ඒක දන්නවා වෝටර් බෝඩ් එකක් දන්නවා ජනතාවත් දන්නවා. එතකොට අපි කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කියලා. ඒකට අපි වෙන විකල්ප යෝජනා කරගන්න ඕනේ. කියන්නේ ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කරගන්නේ කොහොමද කියන එක. සහ සමහර ආයතන සමහර ජල පරිහරණය කරන පිරිස් ඉන්නවා. උන්ගේ අතරම ජල පරිහරණය අඩු කරන්න පුළුවන්. අප තියන්නේ ඒව කරන්න පුළුවන්. ඒ වගේම තමයි හැමදාම වැස්ස වැටෙනවානේ. එතකොට වැස්සෙන් ජලය අපි එකතු කරගෙන අපි දුමු පැලවලට වතුර දාන එක, මල් වලට වතුර දාන එක, වාහන හොදන එකට ඒ වතුර පාවිච්චි කරගන්න කොහොමද කියලා ක්‍රමවේද හදන්නත් ඕන. එසම මේකට විකල්ප ක්‍රම තියෙනවා. ඒ වගේම තමයි අපි මේ කැලණිගඟේ හෝ ලබුගම කලටුවාව ජලාශ මතම යැපෙන්නේ නැතුව වෙනත් මූලාශ්‍ර අපි දන්නවා භූගත ජලය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒවල මූලාශ්‍ර මොනවද කියන එක සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. දැන් දඬමත් භූගත මූලාශ්‍ර හොයමින් ඉන්නවා.
1: එවැනි තැනක් ගැන පසුගිය කාලයේ සෑහෙන ප්‍රසිද්ධ වුණා.
0: ඒ මාන්තර හම්බ වුණා. මීටරයට මට විදියට ලීටර 10,000ක විතර ජල මූලාශ්‍ර
1: හරියට මතක නැහැ.
0: ඔව්. දළ වශයෙන් දවසකට එන වතුරෙන් පවුල් 2500කට ජල සම්පාදනය කරන්න පුළුවන්.
1: හොඳයි.
0: එවැනි විකල්ප වලටත් අතම යන්න ඕනේ මේ දේශ
1: විරාමයට යෑමට අවශ්‍යයි. ජල ගාස්තු ගැන අපි විරාමයෙන් අනතුරු කතා කරමුනේ. අපි විරාමයකට මොන්ට සෝදානවන්නේ තින් ප්‍රදේශයට දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන මාත්‍ය වෛද්‍ය සුසිල් වනසිංහ මහතා. ඇති සිරින ITN ලක්කඩ සහභාගී ජන ප්‍රවේශන සමග ජල ගාස්තුව වැඩි වෙනවද කියන අඩු වෙනවද වැඩි වෙනවද කියන එක අපි විරාමයෙන් අනතුරු වහමු.
2: FM 93.5 FM 93.7 ලක්කඩ රේඩියෝ ITN මගේ
3: හරි හරි ඉගෙනග උපකල්පනයක් කියලා හිතන්නකො. දවසක මං ඔයාව නැතුව වෙන කෙනෙක්ව මැරි කරලා ඩිවෝස් වෙලා ආය ඔයා ළඟට ආවොත් ඔයාව බාර ගන්නවද?
4: ඒ ගැන හිතන්න දෙයක් නැහැ. ඔයාව බාර ගන්න.
5: අධ්‍යක්ෂණය ඉන්තික ධර්මතිලක.
6: ඉස්සර හිටිය උඹයි ඉස්සර හිටිය මමයි ලේන්ඩි දෙකයි තාම තියෙනවා. උඹට හිතෙන්නේ නැද්ද එක දෙයක් අඩුයි කියලා?
4: දුම
6: ගේන්නද? තිබ්බනම් යකෝ අර කලින් ඉස්සර වයිබ් එකම තියෙන්න තිබ්බා.
7: අතීතේ අමතක කරපු කිසි මගුලක් ආපහුවා.
5: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
2: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

0: විරාමෙන් අනතුරු ඔබ යලිත් එක්වන්නේ ඔන්නේ අපලටෙක් සමග දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා. ජල සම්පාදනය ගැන කතා බහ කරමින් සිටියේ මම විරාමෙන් යන කලින් කිව්වා ජල ගාස්තු හැමෝම බලන් ඉන්න එකක් බිල වතුර බිල
1: ජල බිල කියලා අපි අදහස් කරන්නේ මේ වෝටර් බෝඩ් එකේ ජල සම්පාදන මණ්ඩලයෙන් ලබා දෙන බිලනේ. ප්‍රජා ජල දෙපාර්තමේන්තුව යටතේ තියෙන ග්‍රාමීය ජල ව්‍යාපෘති වලටත් බිල් කඩනවා. ඔවුන් ඒක හදාගන්නේ. ඒකට පොදු තාම නැහැ ක්‍රමවේදයක්. ඒත් ජල සම්පාදනයේ වතුර බිල ගත්තාම එය සමාලෝචනය කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. අර ඉන්ධන මිලට වගේ මේකට සූත්‍රයක් තියෙනවා. ජල බිල අඩු වෙනවද වැඩි වෙනවද කියන වැඩි විය යුතුද කියන එක සලකල් බලන්නේ අවුරුද්දට දෙසරයක්. ජනවාරි මාසය සහ ජූනි 30. එතකොට ජූනි ජනවාරි මාසයේ අපි බලනවා ඊට කලින් මාස 6ට මේ ජල පිරිපහදු කටයුතු සහ සම්පාදන කටයුතු වලට අපි කොච්චර පිරිවැයක් දරලා තියෙනවද, කොච්චර ඒකක ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරලා තියෙනවද කියන. ඒ අනුව තමයි එක ඒකකයක් පිරිපහදු කරලා ලබා දෙන්න ගියපු පිරිවැය තමයි අපි ජල බිලෙන් අය කරගන්න. මේකෙදී විදුලි බිල අන්තර්ගත වෙනවා. ඒ වගේම වෝටර් බෝඩ් එක සඳහා නඩත්තු මුදලක් යනවානේ, සේවා සඳහා නඩත්තු මුදලක්, ඒ අන්තර්ගත වෙලා තියෙනවා. සහ මේ ජල පිළිපදි මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වෙච්ච මුදලක් මේකේ යම් මුදලක් පොඩි මුදලක් මේකට පොඩි ප්‍රතිශතයක් මේකට ඉදිරි කරලා තියෙනවා. වගේ තමයි මේක හැදිරු තියෙන්නේ. ඇත්තටම වෙනස් වෙන්න බලපාන්නේ ජල බිල වෙනස් වෙන්න බලපාන්නේ වෝටර් බෝඩ් එකේ වියදම් අධික ලෙස ඉහළ ගියොත් බලපානවා, විදුලි බිල වැඩි වුණොත් බලපානවා.
0: දැන් නමුත් වෝටර් බෝඩ් එකේ වියදම් වැඩි වෙලාද
1: නැහැ,
0: විදුලි බිල ඉහළ බලපායි
1: නැහැ. වෝටර් බෝඩ් එකේ වියදම් වැඩි නොවෙච්ච ගානයි මේ පහුගිය දෙකනේ වතුර බිලක් තිබුණානේ, ඒ වතුර බිල වැඩි වෙන තරම් වෝටර් බෝඩ් එකේ වියදම් වැඩි වෙලා නැහැ. යම් බලපෑමක් වෙනවනම් වෙන්නේ විදුලි බිල. විදුලි බිල 18%කින් තමයි වැඩි කරේ. නමුත් ජල බිලේ අන්තර් විදුලිය සඳහා වෙන අන්තර්ගතය තියෙන 12%. එක ඒකකයක් පිරිපහදු කරලා බෙදා හැරීම සඳහා අපිට යන රුපියල් 100ක් නම් 100ක තමයි අත්‍යවශ්‍ය යන්නේ. 100ක් නම් එකේ රුපියල් 12ක් තමයි විදුලිය සඳහා යන වියදම. ඒ රුපියල් 12න් 18%ක් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒක දල වශයෙන් ගත්තාම රුපියල් 2.7 ගණනක් වගේ. ඒ ආසන්න ගණන එක එකකට තමයි වැඩි වෙන්නේ.
0: සාමාන්‍ය යුනිට් එකකට.
1: යුනිට් එකකට. සාමාන්‍ය නිවසක ජල පරිභෝජනය මාසිකට යුනිට් 20ක් විතරයි. එතකොට ජූනි මාසේ 30ට එන සමාලෝචනයෙන් වැඩි වෙනවා නම් වැඩි වෙන්න තියෙන්නේ රුපියල් සාමාන්‍ය පවුඩකට රුපියල් 25කටත් අඩුවේ. 20කට විතර ආසන්න. රුපියල් 20ක්. නමුත් ඒ ප්‍රමාණය අපි වැඩි කළ යුතු නැහෙනේ. ඒ නිසා බොහෝ විට ජූනි 30 වෙන සමාලෝචනයෙන් පස්සේ වතුර බිල වැඩි වෙන්නේ නැහැ. මේ විදුලි බිල වැඩි වීම මත සිද්ධ වෙන්නේ නැහැ. ජූනි 30ට කලින් ආයි විදුලි බිල වැඩි වෙන්නේ නැත්නේ. ඒ නිසා ඉන්ධන මිල වැඩි වුණාට ඒක ඍජුව ජල බිලට බලපාන්නේ නැහැ. විදුලි බිල වැඩි වුණොත් තමයි බලපාන්නේ. ඒ නිසා ජූනි 30 සමාලෝචනයේ විදුලි බිල වැඩි වෙන්නේ නැහැ කියලා තමයි අපි
0: පුරෝගතණය කරලා
1: තියෙන්නේ. ජනවාරි ගත්ත සමාලෝචනයේ ජල බිල වැඩි කරන්න ඕනේ නැහැ කියන තීරණයට අපි ආවා. ඒ නිසා ජූනි වෙනකන් ජල බිලේ වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අවුරුද්දත් බොහෝ විට ජල බිල වැඩි වෙන්නේ නැතුව තමයි මේ තියෙන බිලෙම මේ තියෙන ජල ගාස්තු වලින්ම තමයි යන්නේ. ඒ නිසා ජල ගාස්තු වැඩි කිරීමේ අදහසක් අපේ නැහැ.
0: සුබ පණිවිඩයක් ජනතාවට. දැන් අතන ජල සම්පාදනයේ පාඩු ලබන තත්ත්වයක තියෙන්නේ නැත්නම් ලාභ ලබන තත්ත්වයකද නෝගිතාගත්තේ.
1: මේකේ දැනට يعني ජල සම්පාදන ව්‍යාපෘති වලට කරපු ආයෝජනය අපි වෝටර් බෝඩ් එකට දරන්න තියලා නැහැ. යම් කොටසක් තමයි දරන්නේ. යම් කොටසක් තමයි උන් එකෙන් අය කරගන්නේ. අනිත් එක බාණ්ඩගාරෙන් තමයි දරන්නේ. ඒ නිසා ජල සම්පාදන මණ්ඩලයට ජනතාවගෙන් ඉල්ලු කරගන්න අවශ්‍ය වෙන්නේ මේ ඉදිකිරීම් කටයුතු සඳහා අපි අර මූලික පිරිවැය. උන්ගේ නඩත්තු කටයුතු සහ යම් අර මූලික පිරිවැයෙන් කොටසක් තමයි ලබමින් තියෙන්නේ. ඒ නිසා ජල සම්පාදන මණ්ඩලය මේ වෙලාවේ පාඩු ලබන්නේ යම් මුදලක් ලාභ ලැබෙනවා ඒ මුදලිනුත් ජල සම්පාදන කටයුතු සඳහාම වෙන් කරනවා. දරාසෙන් අපි මේ අවුරුදේ රුපියල් බිලියන 7.5ක් විතර මේ ජල ගාස්තු වලින් එකතු වෙන මුදලෙන් බිලියන 7.5ක් විතර නැවත ජල සම්පාදන කටයුතු වලට නඩ එළීම අලුත් සම්බන්ධතා සඳහා අපි වෙන් කළ තියෙනවා.
0: හොඳයි, අපි යලිත් නිවාස පැත්තට ආවොත් විශේෂ රජයේ සේවකයන් ගැන මට ඔබෙන් අහන්න අමතුන. රජයේ සේවකයන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේදී නිවාස වැඩසටහනටදී යම් වැඩපිළිවෙලක් වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද? ක්‍රියාත්මක වෙනවද? මොන වගේ තැනකද තියෙන්නේ?
1: ඔබතුම මේ 2026 අයවැය, ඒ කියන්නේ 2025 උතුර මේ අවුරුද්දේ අයවැයෙන් අපි රුපියල් මිලියන 500ක් වෙන් කරා රජයේ සේවකයන්ට ලබා දෙන නිවාස බැංකු ණය, බැංකුවලින් ලබා දෙන නිවාස ණයවල පොලිය අඩු කිරීම සඳහා. ඒකේ සරලව කිව්වොත් එහෙම යම් රජයේ සේවකයෙකුට රුපියල් ලක්ෂ 50 දක්වා නිවාස ණය ගන්න පුළුවන්. බැංකුවෙන් ඔහුට දෙන අපි හිතමු ණය පොලිය 10% කියලා. අපි ඒකේ කොටසක් දරනවා. 4% අපි රජයේ විදිහට බාර ගන්නවා. ඔහුට දරන්න වෙන්නේ 6%. ඒස රජයේ සේවකයෝ යම් ප්‍රමාණයකට අවුරුද්දකට නිවාස ණය අයදුම් කරන ප්‍රමාණයක් ඉන්නවා. ඒ ප්‍රමාණයට බොහෝ දුරට ඔය කියන ණය පහසුකම සහිතව ගන්න පුළුවන්. ලක්ෂ 50ක් දක්වා උපරිමව බැංකුවෙන් ඉදිරිපත් කරන පොලිය අනුපාතයෙන් 4% අපි දරා ගන්නවා. ඉතුරු එක තමයි ඒ රජයේ සේවකයට දරා ගන්න පුළුවන් වෙන එක අපි සහනයක් ලබා දීලා තිනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා රජයේ සේවකයන්ට ඇතරම මෙහෙම ගැටලුවක් තියෙනවා. දැන් අපි දුන් කොළඹ කියලා, කොළඹ රජයේ සේවයට එන බොහෝ නිලධාරීන්ට ඔහු පදිංචි වෙනත් පළාතක නම් මෙහෙන් නිවසක් කුලියට ගන්න වෙනවා. ඒ මුදල දරා ගන්න අමාරුයි. ඒ කියන්නේ මෙහෙ තාවකාලික අවුරුදු 3-4ක් වැඩ කළ නැවත ඔවුන්ගේ පදිංචි ප්‍රදේශයට ස්ථානමාරුවක් අරන් යන රජයේ සේවකයන්ට මෙහෙ නිවසක් හොයාගන්න ඒක දරා ගන්න අමාරු මුදලක්. ඒ නිසා අතරම අපි යෝජනාවක් තියෙනවා දැනට එවැනි රජයේ නිලධාරීන් සඳහා මේ රෙන්ටල් හවුසස් කුලී පදනම් මත නිවාස ලබා දෙන නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරමු කියලා මේක තාම යෝජනා මට්ටමේ තියෙන්නේ. නමුත් අපි මේක රජයේ මුදල් යට කරනවට වැඩිය පෞද්ගලික ආයෝජකයොත් එකතු කරගෙන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමු කියන අදහස ඉන්නේ. අතරම අද හවස අපි අමාත්‍යංශයේදී මේ සම්බන්ධයෙන් මේ පෞද්ගලික ව්‍යවසායකත් එක්ක අපි සාකච්ඡා කරා. උන්ගේ කැමැත්තක් තියෙන ආයෝජනය කරන්න අපි කඩිනමින් ඒ ව්‍යාපෘති යෝජනා සකස් කළා. උන් එක්ක සාකච්ඡා කළා මේ වෙලසහන් ආරම්භ කරන්න උන රජයේ සේවකයෝ ඉලක්ක කරලා. ඒක සමහර තැන්වලත් තියෙනවා. අපි තුන් දැන් කොළඹින් බැහැර විශ්වවිද්‍යාල තියෙනවා. ඒ විශ්වවිද්‍යාලවල සේවය කරන කට්ටියට අපිට විශ්වවිද්‍යාල ආචාර්යව කියලා ඔවුන් පදිංචි කොළඹ ඔවුන් යන්න මැලිකමක් දක්වනවා ඔවුන්ගේ නිවාස ප්‍රශ්නේ හින්දා. ඇතරම කොළඹින් බැහැර ඒව සඳහා මේ අපි එවැනි නිවාස යෝජනා ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔය විශේෂම තරුණ පවුල් ඉන්නවා. තරුණ ළඟදී විවාහපත් වෙච්ච තරුණ අය ඉන්නවා. ඔවුන්ට නිවසක් නැහැ. ඔවුන් කැමති නගරයේ ආශ්‍රිතව ජීවත් වෙන සමහරට සේවය කරන්න රජයේ හෝ පෞද්ගලික අංශ වෙන්න පුළුවන් නගරයේ ආශ්‍රිතව. කොළඹම නෙවෙයි සමහරට කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර ඒ වගේ නගර ආසන්න වෙන්නත් පුළුවන්. ඔවුන්ට නිවසක් වුණ නමුත් ඉඩමම් මිලදී අරගෙන නිවසක් හදනවා කියන එක ඔවුන්ට දරා ගන්න බෑ. ඒ නිසා අපි යෝජනාවක් තිබෙනවා රජයේ මැදිහත් වෙලා බැංකුත් එක්කත් සාකච්ඡා කළා. නිවාස සම්බන්ධන අධිකාරිය සතු ඉඩම් පාවිච්චි කළා. ඔවුන්ට දරාගත හැකි මුදලකට බැංකු ලෝන් එකක් තමයි ඔවුන් ගන්නේ. නිවස ඔවුන්ට ගැලපෙන නිවසක් ඉදි කරලා අපි හදා දෙනවා. ඒ වගේ ගොඩක්ලාට තට්ටු නිවාස වෙයි. එහෙම නිවාස ව්‍යාපෘතියක් අතරම අපි යෝජනා කළද තියෙනවා. දැන් ඒක මූලික මට්ටමේ ගිහිලා මේ දවස්වල අපි එක ව්‍යාපෘතියක මේ මාකට් ඇනලිසිස් එක ඒ හදන තැන වෙළඳපොළ තත්ත්වය එකට ඒ වෙනි පවුල් කැමතිද නැද්ද, ඔවුන් එකට එකඟතාවයක් දක්වන නැද්ද කියන එක සම්බන්ධයෙන් සමීක්ෂණය කරන්න එක ආයතනයක් ඇඳවන්න අපි අභිලාෂ ගඳවන දැන්වීම පළ කරලා තියෙන්නේ. ඒ වැඩසටහන සාර්ථක වෙයි කියලා අපි හිතනවා. එහෙම නැත්නම් අපි නිවාස සම්බන්ධන අධිකාරීන් ඉඩම් දෙනවා. යටතල පහසුකම් මේ පළාත් පාලන ආයතනයෙන් හදනවා. පෞද්ගලික අංශයේ එක්කෙනෙක් ඇඳවල අපි ඉදිකිරීම කටයුතු කරනවා. අර පවුලට නිවාස හිමි පවුලට බැංකු ලෝන් එකක් ගන්න ණයක් ගන්න පහසුකම් හදලා දීලා හදන එකක්. මොනොම සංකීර්ණයි. නමුත් පෞද්ගලික අංශයත් කැඳවමින් යන ව්‍යාපෘති කීපයක් අපි යෝජනා කරලා තියෙනවා.
0: හොඳයි. දැන් නිවාස නොමැති කලාකරුවන් සහ නිවාස නොමැති මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් උත් පසුකාලීනව සඳහන් වන නිවාස ව්‍යාපෘතියක් ගැන ඒක කොතනද තියෙන්නේ?
1: චීන රජයේ ආධාර සහිතව නිවාස ව්‍යාපෘති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ. ඒක දැනට තිබෙන්නේ නගර සමතන අධිකාරී UDK යටතේ. එහි කොටසක් වෙන් කළ තියෙනවා කලාකරුවන්ට. මං හිතන්නේ කොට්ටාව ඉදිවෙන නිවාස වෙන ඕන කලාකරුවන් ප්‍රමාණයකට නිවාස වෙන් කළ තියෙනවා. කලා අපි මාධ්‍යවේදීන් සඳහා ඇතරම දැනට වෙන් කරපු නිවාස නැහැ. බලාපොරොත්තු වෙන මාධ්‍යවේදීන් ඉලක්ක කරලා නිවාස ව්‍යාපෘතියක් හෝ නිවාස ඉදිකර ගැනීම සඳහා වෙච්ච වැඩසටහනක් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙන. ඒ සම්බන්ධයෙන් ඇතරම අපිට අපෙන් ඉල්ලීමුත් කර සමහර මාධ්‍යවේදීන් අපි ඒ සම්බන්ධයෙන් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න යෝජනා මූලික මට්ටමේ යෝජනා තියෙනවා. බලාපොරොත්තු ලබන අවුරුද්දේ විතර අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා.
0: මේ ඉදිකිරීම ක්ෂේත්‍රය සඳහා විදේශ ආයෝජන එක්කර ගැනීම සම්බන්ධයෙන් මොන වගේ තැනකද තිබෙන්නේ, මොන වගේ ප්‍රගතියක් තිබෙන්නේ?
1: නිවාස ඉදිකරන එකේ අර අපි අඩු ආදායම් ලාභින් මෙදි ආදායම් ලාභින් කල්පනා කරනවා වගේම තව කණ්ඩායමක් ඉන්නවනේ මේ සුඛෝභෝගී නිවාස මිලදී ගන්න. ඒ සුඛෝභෝගී නිවාස මිලදී ගන්න මේක කොළඹ සහ තදාසන් ප්‍රදේශවල නාගරික ප්‍රදේශවල තමයි බොහෝ විට තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් විදේශ ආයෝජන ඇවිල්ලා තියෙනවා. ඇතරම අපිත් එක සාකච්ඡා කරා. ඒ වගේ නිවාස ව්‍යාපෘති කීපයක් ඇවිල්ලා තිනවා. උන්ට පහසුකම් සලසන්න කියලා කියන්නේ ඉඩම් ලබා දීමේ වැඩ කටයුතු ඒ ක්‍රියාවලිය සඳහා මෙදිහත් වෙන්න උන්ට පහසුකම් සලසන්න කියලා උන් වියදම් කරනවා. නොමිලි ඉඩම් ලබා දෙන කෙනෙක් නෙමෙයි, ඒ ක්‍රියාවලිය වේගවත් කර ගැනීම සඳහා මෙදිහත් වෙන්න කියලා අපි උන්ගෙන් ඒ විධිමන්තේ යෝජනා ඉල්ලලා තිනවා කොහොමද කරන්න කියලා. ඒ වගේම අපි විදේශ ආයෝජන කියලා ගත්තම දැන් දිත්ව නිවාස හානි සම්බන්ධයෙන් ගත්තාම ආසියානු සම්බන්ධන බැංකුව මට මතක විදිහට ඩොලර් මිලියන 30ක් විතර වෙන් කළ තියෙනවා මේ ලැබෙන මුදල් වලින්. ඔවුන්ගේ මුදල් කොහොමද මේ නිවාස හානි වෙච්ච ජනතාවට අපි අර යෝජනා කරලා තියෙන ලක්ෂ 50 ඇතුළෙම තමයි මේ විදේශ ආධාර හෝ ණය මුදල් තියෙන්නේ. ඒ වගේම AIB වගේ ආයතනයක් නිවාස සඳහා ආයෝජනය කළ තියෙනවා දැන්ටමත්. ඔවුන්ගේ ඒ ව්‍යාපෘති වලින් ඉතුරු වෙච්ච කොටසක් මේ දිත්ත නිවාස හානි වෙච්ච නිවාස ගොඩනැගීම සඳහා යොදවලා තියෙනවා. ඒ වගේම විශේෂයි මෙතන ඉන්දියානු රජයේ ආධාර. ලෝකයේ අතරම මේ නිවාස ඉදිකර ගැනීම සඳහා ආධාර ලබා දෙන විදේශ රාජ්‍යයන්ගේ ආධාර කියන එක අඩු මට්ටමක තියෙනවා. නමුත් අපේ රජය ගත්තා අපේ රට ගත්තාම ඉන්දියාවෙන් අපිට විශාල උපකාරයක් කළ තියෙනවා. විශේෂම මේ මලේගම් ජනතාව ඉලක්ක කළා නිවාස හදාගන්න ව්‍යාපෘතියක් ආරම්භ කළ තියෙනවා. අපි ලබන 4 වෙනිදා මමත් ඉන්දියානු මහ කොමසාරිස්තුමත් අපි පුරණෑගල දිස්ත්‍රික්කයේ නිවාස ව්‍යාපෘතියක් ව්‍යවෘත කරනවා. කළුතර නිවාස ව්‍යාපෘතිය නිවාස 24කින් සමන්විත නිවාස ව්‍යාපෘතිය දැන් අවසන් කරලා තියෙනවා. කෑගල්ලේ අවසන් කළ තියෙනවා. තවත් දිස්ත්‍රික්ක කීපයක අවසන් කරන්න තියෙනවා. මේවා ඍජුව ඉන්දියානු රජයේ ආධාර සහිතව ඉදිවෙන නිවාස. ඒ නිසා ඉන්දියානු රජයේ ඇතරම අපිට ඒවත් ණය පහසුකම් නෙවෙයි ආධාර විදිහට ලබා දීලා තියෙනවා. මේ නිවාස ගන්නවා කියන එක 2015-19 කාලෙත් ආරම්භ කරපු ඉන්දියානු රජයේ ආධාර සහිතව ඉදිවෙන නිවාස ව්‍යාපෘති තියෙනවා. ඒවා තමයි ගණන් කරලා තිබුණා. මේ අවුරුද්ද අපි ඒක අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. තැන් තැන් වල තියෙන දිස්ත්‍රික් රට පුරාම තියෙන නිවාස.
0: හොඳයි, කාලය වේගෙන් ගමන් කළා. ඉතින් අපි අවසානයේ ළඟා විය යුතුයි. ඔබ ජනතාව සමග ගැටෙන අමාත්‍යවරයෙක් වැඩවලින් විශේෂයෙන් නිවාස සහාය ඉදිකිරීම ගත්තත් ජල සම්පාදනය ගත්තත් මොකක්ද ඔබට ජනතාව දෙන තීර පණිවිඩය අවසාන වශයෙන්?
1: ඔසර මම ඉස්සලා කිව්වා වගේ පානීය ජල පුනරුදයක් ඇති කරන එක තමයි අපි බලාපොරොත්තුව. මේ වෙනකොට දළ වශයෙන් ගත්තාම පවුල් ලක්ෂ 40කට විතර තමයි පානීය ජල නල මාර්ගයෙන් පානීය ජලය ලබා දීලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන මේ අවුරුදු අපේ පාලන කාලය ඇතුළත තවල් පවුල් ලක්ෂ 15කට විතර පානීය ජලය ලබා දෙන්නේ. ඒ වගේම තමයි දැනට ජලය ලැබෙන පවුල් වල ගුණාත්මකභාවය තහවුරු කරන්න වැඩි දියුණු කරන්න නවීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ග්‍රාමීය සහ නාගරික ජනතාව හැමෝටම එහි විශේෂයි මේ බස්නාහිර පළාතේ කොළඹ ආසන්න පවුල් ලක්ෂ 13ක් මෙහි ඉන්න ජල පාරිභෝගිකයෝ ඔවුන්ගේ ජල සම්පාදන කටයුතු අහුව ගන්න. නිවාස ප්‍රශ්නය ගත්තාම අපිට අපේ රටේ නිවාස ප්‍රශ්නේ විසඳන්න ඕනේ. අපි අඩු ආදායම් ලාභීන්ට ඍජුව රජය උදව් කරනවා. අඩු ආදායම් ලාභී තමන්ගේ නිවස බාගෙට ඉදිකරගෙන ඉන්න අර්ධ ස්ථිර වශයෙන් ඉදිකරගෙන ඉන්න ජනතාව සඳහා අපි ණය පහසුකම් සහ වෙනත් ආධාර උපකාර වලින් අපි බලාපොරොත්තු වෙනවා. මැදි ආදායම් ලාභීන් සඳහා ආදායමක් තිබෙනවා. නමුත් උන්ට ඉඩමක් මිලදී ගන්න ගියක් හදන්න බෑ. ඔවුන් සඳහා විශේෂ පෞද්ගලික අංශයක් දායක කරගෙන නිවාස ව්‍යාපෘති අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා අපිට සාකච්ඡා කරන්න බැරි වෙච්ච එකක් මේ වන අලි ගැටලුව. නිවාස ඉදි කරලා තියෙන්නේ අලි ගැවසෙන ප්‍රදේශවල නිසා ඇතර මේ ඒ ජනතාව සඳහා අපි වැඩපිළිවෙලක් ඒක දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අපි ආරම්භ කරන්න ඕනේ. මං ඉස්සල කිව්වා වගේ මේ දේශගුණ විපර්යාස නිසා ඒ විශේෂම නායයාම් නිසා ගම්වතුක නිසා ආපදාවට පත් වෙන ජනතාව ඔවුන්ට අපි මේ යෝජනා කරලා තියෙන දිත්වා නිසා යෝජනා කරලා තියෙන ව්‍යාපෘති වගේ ඔවුන්ට සුරක්ෂිත ස්ථානික ගෙවල් හදාගන්න අවශ්‍ය පහසුකම් සලසලා තිනවා. මේ විදිහට අපි මේ කෙටි කාලිනවත් මධ්‍ය කාලිනවත් දීර්ඝ කාලිනවත් රටේ නිවාස ප්‍රශ්නේ විසඳන්න ඕනේ. ඒකට පිළිතුරක් ලබා දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. ජනාධිපතිතුමාගේ විශේෂ උනන්දුවක් මේ සම්බන්ධයෙන් තිබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු අපේ පාලක පාලන කාලයත් ඇතුළත විශාල වැඩ කොටසක් මේ ශේෂ දෙකේ කරන්න පුළුවන් වෙයි කියලා.
2: හොඳයි. ඔබ ස්තුතියිව තමාට අපගේ ආරාධනා පිළිගත්තට ඉතින් අද දවසේදී ඔන්නා පොලිටික් සමගින් එක්ුවේ නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා. ඉතින් අද දවසේදී ඔබෙන් සමගන්ට සුදානම් වන්නේ ඔබතුමාට බොහොම ස්තුතියි. වගේම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.
1: බොහොම ස්තුතියි.
2: එවගේම ඔබටත් ITN ඔස්සේ වගේම ලක්හඬ ඔස්සේ සහ ඩිජිටල් ප්‍රවේශන ඔස්සේ ඔන්න පොලිටික් සමග ඔබටත් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ තඟහරුවාදා රාත්‍රී 10:30ට මෙවන් වූ වැඩසටහනකින් හමුවෙමු.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

සමකී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනීය කොට වතාලේ පානතුර ගඟුල Siri Parama Visuddharama adhipatiwa වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.
1: අපි දැන් සෝබාධමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදුවදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

අය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र देशनावर देश ज्ञानन वहंसी गंपुल मीथलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घने कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්න.

බෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

ආනුභාවයෙන්. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේ.

දෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට

දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයාණන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ත

0: FM 103.5 103.7 ලක්කඳ හගෙන ඉන්න වෙලාව 5 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්කඳ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

посетили сасатуян витаде викаше периди лаям витанаде снару паддатие пинавиметаде рудире павитрататуетаде манасик сангиндиява ативиметаде хетуан бевен манасик мимме ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසය ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

0: වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.
1: උදේ 5:14 වෙලාව.

ආදීන් අතර අගතෙන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා.